0: Energията Дива и Напора. Сията Pocket Money.
1: ඕනම දෙයක් උත්සාහ කළොත් දිනන්න බැරි නෑ, දිනන්න පුළුවන්. අපි දෙයක් දිහා බලන විදිහ සහ ඒ දේ දිහා බලලා කියන දේවල් එක්කනේ හුඟක් වෙලාවට ජයග්‍රහණයද පරාජයද කියලා තීරණය වෙන්නේ. අපි හුඟක් වෙලාවට දෙයක් ලබා ගන්න බලාපොරොත්තුෙන් උදව්වක් ඉල්ලනවා කියලා හිතන්නකෝ. සමහරු මෙන්න මෙහෙම කියනවා, ඔයාට මට උදව්වක් දෙන්න බෑද? එහෙම නෙමෙයි, ඔයාට මට උදව් කරන්න පුළුවන්. එහෙම නැත්තම් මට මේ උදව් ඕනේ. සමහර වෙලාවට ඔබ ඇහුවොත් මට මේක කරලා දෙන්න බෑද කියලා, හරිද? එයා අනිත් පැත්තට කියන්න, එයාට හරි ලේසියි පුළුවන් කියන්න. මොකද ඔයා අහන්නේ මේක
2: බෑද කියලා.
1: නැත්තම් ඍණාත්මකව අහන්නේ. එයක් දිනන්න ඕන නම් හැම වෙලාවෙම ඒ දෙහි දිහා සිහින මවන්න, ජයග්‍රහී මානසිකත්වයෙන් ඉන්න, දිනලා වගේ ඉන්න. එතකොට ඔබට දේවල් ආකර්ෂණය වෙනවා.
2: Good
1: morning, Malisha.
2: Manusha Bhashita.
1: Good morning, කොහොමද?
3: Good morning.
1: දැන් දෙයක් දිනන්න නේද බලාපොරොත්තුෙන් ඉන්නේ? ප්‍රශ්න හතරයි, උත්තර හතරයි, තප්පර පහයි, රුපියල් 5000යි. ඔයාගේ අතට ලැබෙනවා pocket money. Challenge එක බාර ගන්න ලෑස්ති නේද?
2: හරි, ප්‍රශ්න හතරට එහෙනම් උත්තර දෙමු. මේ තමයි මනුෂ්‍යවට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
1: අටවසර විද්‍යාව විෂයෙන් තමයි මේ ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ. ඔන්න පළවෙනි ප්‍රශ්නය. තේ රබර් පොල් ලංකාවේ ප්‍රධාන අපනයන භෝග වේ. රබර් ස්වභාවිකව මෙන්ම කෘතිමවත් ඛනිජ තෙල් ආශ්‍රිත රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් කර්මාන්ත ශාලා තුළ නිපදවයි. මෙන්න ප්‍රශ්නය. රබර් කිරි මිදවීම සඳහා භාවිතා කරන අම්ලය මොකක්ද? 1. සල්ෆියුරික්, 2. ඇසිටික්.
2: මනුෂ්‍ය හරි උත්තරේ ඇසිටික් අම්ලය. හරි, ප්‍රශ්න තව දෙකක් තියෙනවා. අපි යමු දෙවැනි ප්‍රශ්නෙට.
1: මෙන්න දෙවැනි ප්‍රශ්නය ඉතිහාසය විෂයෙන් තමයි අපි දෙවන ප්‍රශ්නය නිර්මාණය කරලා තියෙන්නේ. අතීතයේදී විවිධ ශ්‍රේෂ්ත්‍රවලට දක්ෂ ශිල්පීන් ලංකාවේ සිටි බවට සාක්ෂි හමු වී ඇත. සෙල්ලිපිවල මේ ශිල්පීන් විවිධ නම් වලින් හඳුන්වයි. මෙන්න ප්‍රශ්නය. සෙල්ලිපිවල තඹර කියලා හඳුන්වන ශිල්පීන් කවුද? 1. ලෝහ වැඩ කලාය, 2. තඹ වැඩ කලාය.
2: උත්තර දෙකක් කිව්වා. අවසානයට කිව්වේ ලෝහ වැඩ කරන අය කියලා. හරි උත්තරේ තඹ වැඩ කරන අය. හරි
1: හරි උත්තරේ දීලා ආයෙ වැරදි උත්තරෙත් කිව්වා. මොකද කරන්නේ නේද? එහෙම කරන්න එපා. එක උත්තරයක් තෝරන්න ඕනේ. හරිද? ඔන්න තුන්වෙනි ප්‍රශ්න අපි අහන්නයි ලෑස්තිය. පුරවැසි අධ්‍යාපනය විෂයෙන් තමයි මේ ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ. සුවසැරිය ලංකාව තුළ නොමිලේ සේවය සපයන ගිලන් රථ සේවාවයි. මේ ඉන්දියානු රජයේ ආධාර මත ශ්‍රී ලංකාවට ලැබුණු පරිත්‍යාගයක්. මෙන්න ප්‍රශ්නය. සුවසැරිය ගිලන් රථ සේවාවේ ක්ෂණික ඇමතුම් අංකය මොකක්ද? 118, 19යි 90.
2: මනුෂ්‍ය එක ප්‍රශ්නකට උත්තර තෝරලා රුපියල් 250ක් දිනාගෙන ඉන්න නිසා බෝනස් ප්‍රශ්නට අවස්ථාව තියෙනවා. මනුෂ්‍ය බෝනස් ප්‍රශ්නට යමුද?
1: අම්ල වැසි සාමාන්‍ය වැසි ජලයට වඩා වැඩි ආම්ලිකතාවයකින් යුක්තයි. සෞර ග්‍රහ මණ්ඩලයේ තුලත් අම්ල වැසි ඇතිවේ. මෙන්න ප්‍රශ්නය. මේ අතරින් සෞර ග්‍රහ මණ්ඩලයේ අම්ල වැසි ඇතිවන ග්‍රහලෝකය මොකක්ද? 1. බ්‍රහස්පති, 2. සිකුරු.
3: බ්‍රහස්පති.
2: හරි උත්තරේ වෙන්න ඕනි සිකුරු. අපේ පොකට් මනි රුපියල් 250ක් තිබ්බා. බෝනස් ප්‍රශ්නට උත්තර දෙන්න පැරි වුණ නිසා 250 රුපියල් 125ක් වෙනකන් අඩු වෙනවා.
1: කමක් නෑ. අපි ආය දවසක උත්සාහයක් ගමු. එහෙම තමයි ජීවිතේ දිනන දවස් තියෙනවා. ඒ වගේම දිනන්න බැරි වෙන දවසුත් තියෙනවා. හැබැයි දිනන්න බැරි වෙනවා කියලා කියන්නේ දිනන්න ඕනේ කියන එකට තවත් පාඩමක් එහෙම නැත්නම් පාරක් නිර්මාණය වෙනවා. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට, සම්බන්ධ වුණාට. අපි ආය දවසක පුළුවන් පොකට් මනි දිනන්න සම්බන්ධ වෙන්නනේ.
2: ඔව්, ඒ විදිහට මනෝෂ උත්සාහ කරද්දී ඔබටත් අවස්ථාව තියෙනවා. අපිට මැසේජ් එකක් එවලා තියෙන 0714-151-151 අපේ WhatsApp නම් එක.
1: සර්වෝදේ ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඉන්නවා අපිත් එක්ක. පොකට් මනි ඔබට දෙන්න. මෙන්න මේ දවස්වල තියෙනනේ ලොකු වැඩක් කරන්න. මොකද හැමදේම වැඩි වෙන අතර ස්ථාවර තැන්පතුවල පොලියත් වැඩි වෙලා තියෙන්නේ. දැන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අවුරුදු 5කට ස්ථාවර තැන්පතුවක් ආරම්භ කළොත් එහෙම 15%ක පොලියක් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. 11.74%ක වාර්ෂික සඵල පොලිය අනුපාතයකට යටත්ව. ඉතින් එන්න සර්වෝදේ ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට. ඔන්න ඔබට පුළුවන්කමක් තියෙනවා ඔබේ අනාගත හීනය වෙනුවෙන් අදම ඔබේ ආයෝජනය ආරම්භ කරන්න. අපි දන්නවනේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට එකපාරටම සල්ලි ඕන වෙනවා. තව තව කාලයක් ඉස්සරහට යනකොට දරුවන්ව විදේශ රටවල් වල යවලා උපාධියක් එහෙම ආධාරන් අවස්ථාව ලබා දීලා ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවා අපිට දරුවන්ගේ කටයුතු කරගෙන යන්න. ඉතින් මේවට එකපාර සල්ලි හොයාගන්න අමාරුයි කියලා කවුරුත් දන්නවනේ. ඉතින් අනාගතය වෙනුවෙන් ප්ලෑන් කරනවානේ අපි. ඉතින් එහෙම ප්ලෑන් කරද්දි කරන්න තියෙන හොඳම දේ තමයි FD එකක් පටන් ගන්න එක. අදම කතා කරන්න දැන් ගන්න එපා, ටිකක් දවල් වෙලා කතා කරන්න ඕනේ. හරිද? 13:19 සර්වෝදේ ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට.

0: අද ගැස්මට සියත සැන්ඩි
1: ඉර බැහැගෙන යන සිසිල ගලන හැන්දෑව
2: රාස්සිකය අව්ව වැටිලා
1: ඒ වැටිච්ච රාස්සිගේ අව්ව ටිකක් ඇහිඳගෙන වැටිලා කියලා රාස්සිට කිව්වද
2: වැටිලා
1: ඔයත් ඔහොමයි රාස්සි වගේ වයි යන යනදන මොනහරි වට්ටගෙන යනවාරේ පොඩි කාලෙම මොලේ වට්ටගෙන
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
5: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා පුද්ගල මූල්‍ය කළමනාකරණය කොටස් වෙළඳපොළ ගෝල්ඩ් රියල් ඉස්ටේට් USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74
6: සෙනසුරාදා උදේ 8ට
7: කොහොමද කොට කාලිකි දැන් වැරදි වැඩ සේරම නතර කරලා කිව්වට මොකෝ මේ කූඩුවේ
8: මේ පොඩි වලියක්කින් මගේ අතින් මිනිහෙක්ගේ අතක් කැපුණ සර්
7: මොකක් අතේ කොයි හරියද කැපුණේ
8: අත දෙකටම කැපුණා
7: මොකද්ද
9: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ
5: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
10: මාව දැකලා හැංගුණානේ.
11: හැංගුණා මං මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටි.
5: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දුම්බිල්ලින් පිරි නගරයක්.
12: මට එහෙම ඕනේ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නැහෙනි.
5: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේන නැගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
2: සියත ටීවී තුලින්
13: මේ සියත FM රියල් සින්දු නිතර ඇහෙන එන්න එන්න එන්න එන්න
14: 98.2 98.4 දිවයින පුරා

0: Triata Pocket Money.
1: වෙලා උදැස්සන 5:55. අපි ලෑස්ති වෙන්න හදන්නේ තවත් පොඩ්ඩෙක්ට පොකට් මනී දෙන්න. මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා තෙහාන්. ගුඩ් මෝර්නින්.
2: ගුඩ් මෝර්නින් නැන්ටි.
1: තෙහාන්,
3: මේ තෙහාන් ඉස්කෝලේ 7 වසරේ නේද ඉන්නේ?
2: ඔව්.
3: හරි. කොහෙද පුතාගේ ඉස්කෝලේ?
2: ආරක්ෂක සේවා විද්‍යාලය.
3: ආරක්ෂක සේවා විද්‍යාලය. හරි. එතකොට දැන් ඉස්කෝලේ මොනවද කරන්නේ? බාහිර ක්‍රියාකාරකම්?
2: ඇත්ලටික්.
3: හරි. ඒ කියන්නේ රනින් ඉවෙන්ට්ස් ද පුතා කරන්නේ? එහෙම නැත්නම් වෙනත් ක්‍රීඩාවක්ද?
2: රනින් ඉවෙන්ට්ස්, ලොන් ජම්ප්,
3: ෂා. නියමයිනේ. හරි. එහෙනම් ඉතින් ජයග්‍රහණය ගැන අමුතුවෙන් අපි කියලා දෙන්න ඕනේ නැහැ නේද? ජයග්‍රහණය කරන්න ඕනේ විදිහ ගැන පුතා හොඳටම දන්නවා. ප්‍රශ්න 4ක් තියෙනවා පුතා. උත්තර 4ක් ඕනේ. තප්පර 5ක කාලයක් අපි දෙනවා හරි උත්තරේ තෝරන්න.
1: මේ තමයි පළවෙනි ප්‍රශ්නය.
3: 7 වසර භූගෝල විද්‍යාව පාඩමින් තමයි ඔන්න පළවෙනි ප්‍රශ්නය හදලා තියෙන්නේ. මෙන්න ප්‍රශ්නය. වායු පීඩනයේ අනු වාතයේ බර නිසා කිසියම් පෘෂ්ඨයක් මත ඇතිවන තෙරපුමයි. වායු අනු නිරන්තරයෙන් චලනය වී මතු පිට ගැටීමෙන්ද පීඩනය ඇතිවේ. අපි අහන්නේ වායු පීඩනය මැනීමට භාවිතා කරන උපකරණය කුමක්ද? 1. ඇල්ටිමීටරය. 2. බැරෝමීටරය.
1: තෙහාන්, හරි උත්තරේ බැරෝමීටරය. හරි, තව ප්‍රශ්න දෙකක් තියෙනවා. අපි මේ ප්‍රශ්න දෙකට උත්තර දෙමු. මේ තමයි දෙවැනි ප්‍රශ්නය.
3: සිංහල භාෂාව හා සාහිත්‍යයෙන් තමයි දෙවන ප්‍රශ්නය සැකසීලා තියෙන්නේ. 1960 නොවැම්බර් 4 වෙනිදා වේදිකාගත කළ සිංහල වේදිකා නාට්‍යයේ නරි බෑනා. මේ නාට්‍යයේ චරිතය සමාජයට කදිම ආදර්ශයක් හා විනෝදාස්වාදයක් ලබා දෙයි. මෙන්න ප්‍රශ්නය. නරි බෑනා වේදිකා නාට්‍ය නිර්මාණය කළේ කවුද? 1. දයානන්ද ගුණවර්ධන. 2. හෙන්රි ජයසේන.
1: තෙහන්ගේ උත්තරේ හරි. රුපියල් 250ක් දිනා ගන්නවා. තෙහන්, අපි යමු දෙවැනි 3 වෙනි ප්‍රශ්නෙට.
3: ඉතිහාසයේ පාඩමින් තමයි ඔන්න 3 වෙනි ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ. දෝන කතිරිනා උඩරට රාජධානියේ තීරණාත්මක දේශපාලන භූමිකාවක් ඉටු කළ කාන්තාවක්. ඇය උඩරට කර්ලියද්ද බණ්ඩාර රජුගේ දියණියයි. මෙන්න ප්‍රශ්නය. දෝන කතිරිනා නමින් බෞතිස්ම ලැබුවේ කවුද? 1. ලීලාවතී බිසව. 2. කුසුමාසන දේවිය.
1: ප්‍රශ්න දෙකකට උත්තර තෝරලා තෙහන් අතේ රුපියල් 500ක් මේ වෙනකොට පොකට් මනී තියෙනවා. තෙහන්, දැන් බෝනස් ප්‍රශ්නට යන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නට යමුද?
2: යමු.
3: ලෝක සෞඛ්‍ය සංවිධානය ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය පිළිබඳ කටයුතු කරන ආයතනයයි. එය 1948 අප්‍රේල් 7 වෙනිදා පිහිටුවන ලදී. මෙන්න ප්‍රශ්නය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලස්ථානය පිහිටා ඇත්තේ කොහෙද? 1. ඇමරිකාවේ. 2. ස්විට්සර්ලන්තයේ.
1: තෙහන්, හරි උත්තරේ වෙන්න ඕනි දෙවැනි උත්තරේ. අතේ තිබ්බ පොකට් මනී රුපියල් 500ක් බෝනස් ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි වුණ නිසා 500 250ක් වෙනකන් අඩු වුණා. හැබැයි හොඳ උත්සාහයක් ගත්තා තෙහන්.
3: ආයි දවසක තෙහන් අපි එකතු වෙලා පොකට් මනී දිනන්න ට්‍රයි එකක් දෙමු. මොන ස්තුතියි සම්බන්ධ වුණාට. වෙලාවත් මතක් කරන්න ඕනි මාෂි.
1: වෙලාව උදැස්සන 6:00.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවිව්.
2: මත්ද්‍රව්‍ය චාවාරම්කරුවන්ට මරණ දඩුවම ලබාදීමට රජයේ අවධානය. සාගරට ඇප විදෙස් ගමන් තහනම්. නීතිඥවරයෙකුගෙන් නීතිඥ සංගමයට චෝදනා. ශ්‍රී ලංකාවට ස්වභාවික විපත් 120ක්.
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්නේ.

0: දැන් වෙලා උදැස්සන 6:06.
1: හද ගැස්මට සියත. ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: ගෝවියට ලබා දෙන ස්ථාවර මිල 120 ප්‍රමාණවත් නැහැ.
3: වියලේ මණ්ඩල විකුණලා දාලා විනාශ කරලා ඉවර වෙලා දැන් මෙතන ඇවිල්ලා ඉවර 120 මදි කියලා කියනවා.
4: අද ගෝවියට කර කියා ගන්න දෙයක් නැහැ.
1: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
5: ඇතුලේ ඉන්න ඕනේ මිනිස්සු. එළියේ ඉන්නවා. එළියේ ඉන්න ඕනේ මිනිස්සු ඇතුලේ ඉන්නවා.
4: ඒක බය වෙලා තියෙන. ඒක මරු කියවන. එක දවසක්වත් අහිංසක මිනිසුන්ගේ පඩිය වැඩි කරලා නැහැ ඕකෝ.
6: පච්චමදිවට හොරු ඉන්න ආණ්ඩුව
7: එල්ලයට හරියට පහර දෙමින් යනවා.
1: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
8: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
1: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවක්.

මැජෙස්ටිකා ලංකා ටයිල්ස්. ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 402 0711 327 777. Global University Partners, No. 221, Dharmapala Mavata, Colombo 7.

0: බට රියල්ම බට එක්ස්පිරියන්ස් එකකට නැල්වත්ත බට
1: මොකෝම තරයි කඩේ වහලට දාපු ෂී මාස තුනෙන් මලකට කාලා විකුණපු මිනිය ෆෝන් නාන්ස කරන්න ආගියතක් නෑ බාල ෂීට් දාලා බැටකන්න නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
2: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එක කරගන්න
3: අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න
4: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා මම හිතන්නේ නැත
3: දකින හීන පෙනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්
5: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති
6: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්
3: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව
7: බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්
8: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්

0: වෙලාව උදැස්සන 6යි විනාඩි 14යි. දැන් අපේ තුන්වෙනි තරඟකාරිණිය ලෑස්ති වෙලා ඉන්නවා අද දවසේ පොකට් මනී දිනන්න. Good morning Ovindi.
1: ඇබිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ 9 වසරේ තමයි ඔවින්දි ඉගෙන ගන්න. ඔන්න ඔවින්දි ප්‍රශ්න හතරක් තියෙනවා. උත්තර හතරක් හරියට දුන්නොත් තප්පර 5ක කාලයක් ලැබෙනවා උත්තර තෝරගන්න. රුපියල් 5000ක් පොකට් මනී දිනා ගන්න පුළුවන්.
0: ඔවින්දි ලෑස්ති නේද? මේ තමයි පළවෙනි ප්‍රශ්නය.
1: ඉතිහාසයෙන් තමයි පළවෙනි ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ. ත්‍රිපිටකය යනු බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය සහ පැන වූ විනය ශික්ෂා පද ඇතුළත් මූලික ග්‍රන්ථ එකතුවයි. ත්‍රිපිටකය විනය සූත්‍ර හා අභිධර්ම ලෙස කොටස් තුනකට බෙදා ඇත. මෙන්න ප්‍රශ්නය. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරනු ලැබුවේ කොහේදීද? 1. මාතලේ අලු විහාරයේදී, 2. අභයගිරියේදී.
0: අවින්දි පළවෙනි ප්‍රශ්නට හරි උත්තරේ තේරුවා රුපියල් 250ක් දිනා ගන්නවා. අපිට පුළුවන් දැන් දෙවෙනි ප්‍රශ්නට උත්තර දෙන්න.
1: ජීවියෙකු උපතේ සිට ජීවිත කාලය පසු කරනු ලබන අවදි සහ අවස්ථා අනුපිළිවෙලින් ජීවන චක්‍රය ලෙස හැඳින්වේ. ජීවන චක්‍රයක ප්‍රධානතම අවදීන් හතරක් ඇත. මෙන්න ප්‍රශ්නය. ජීවන චක්‍රයේ අවදි තුනක් පෙන්වන්නේ කවුද? 1. මතුරුවා, 2. කැරපොත්තා.
0: හරි උත්තරේ වෙන්න ඕනි කැරපොත්තා. හරි, අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: පුරවැසි අධ්‍යාපනය විශ්වයෙන් තමයි තුන්වෙනි ප්‍රශ්නේ නිර්මාණය වෙලා තියෙන්නේ. සමාජයේ වැදගත්ම ඒකකය පවුලයි. න්‍යෂ්ටික විස්තෘත ලෙස පවුල කොටස් දෙකකි. වෙන ප්‍රශ්නය. න්‍යෂ්ටික පවුලක සිටිය නොහැකි කෙනා කවුද? 1. ආච්චි, 2. අම්මා.
0: ප්‍රශ්න දෙකකට උත්තර තෝරලා දැන් පොකට් මනී රුපියල් 500ක් අතේ තියෙනවා වින්දි. දැන් බෝනස් ප්‍රශ්නට යන්න පුළුවන්. බෝනස් ප්‍රශ්න තෝරගන්නවද?
1: මිනිස් සිරුර විශ්මිත ස්වභාවික නිර්මාණයකි. ජීවය පවත්වා ගැනීමට එක්ව ක්‍රියා කරන ප්‍රධාන අවයව සහ පද්ධතීන් රැසකින් එය සමන්විතයි. මෙන්න ප්‍රශ්නය. මිනිස් සිරුරේ විශාලතම අභ්‍යන්තර අවයවය කුමක්ද? 1. අක්මාව, 2. ආමාශය.
0: හරි උත්තරේ වෙන්න ඕනි අක්මාව. ඔවින්දි අතේ පොකට් මනී රුපියල් 500ක් තිබ්බා. බෝනස් ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි වුණ නිසා 500 250ක් වෙනකන් අඩු වුණා. අපි අයිම දවසක උත්සාහ කරමු ඔවින්දි. බොහොම ස්තුතියි. ඔවින්දි මේ විදිහට උත්සාහ කරනකොට ඔබටත් අවස්ථාව තියෙනවා මැසේජ් එකක් එවලා තියන්න 0714 151 151 අපේ WhatsApp නම්බර් එක.
2: ප්‍රශ්න හතරයි, පොකට් මනි රුපියල් 5000යි.
3: සියත පොකට් මනි අනුග්‍රහය.
4: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ. Banker Rating Agency BBB- Stable Outlook.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දිවයි නපුරා සියත පොකට් මනි
1: ඇය විනාඩි 24යි මාංශය දැන් වෙලාව. මේ තමයි හොඳම වෙලාව මේ මතක් කිරීම කරන්න. අනාගතය වෙනුවෙන්නේ අපි මේ හැමදේම කරන්නේ. විශේෂයෙන් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් දෙමව්පියෝ සෑහෙන මහන්සියක් වෙනවා. මේ පාන්දර නැගිටලා දරුවන් අතහැරවගෙන ස්කෝලේ ගිහිල්ලා දැන් පහුගිය දවස්වල ශිෂ්‍යත්වෙ තිබ්බා. මේ දවස්වල මොකද තියෙන විභාගේ?
2: උසස් පෙළ විභාගේ.
1: මේ හැම විභාගයක්ම ජයග්‍රහණය කළ දරුවන්ව අධ්‍යාපනයේ ඉහළටම අරගෙන යන්න තමයි දෙමව්පියෝ හැම වෙලාවකම බලාපොරොත්තු වෙන්නේ. අධ්‍යාපනයේ ඉහළට අරන් යනවා වගේම ඒත් එක්කම අපේ ආදායම මට්ටමත් ඉහළට අරගන්න ඕනේ. මොකද එහෙම නැත්තම් ඉහළට ඉගෙන ගන්න යනකොට තියෙන වියදම් දරා ගන්න අපහසුයි. ඉතින් අපි දන්නේ ඉස්සරහදී මොන වගේ දේවල් සිද්ධ වෙයිද කියලා. හැබැයි අපිට පුළුවන් දැම්මම අනාගතය වෙනුවෙන් ආයෝජනයක් කරන්න. ආයෝජනය කරද්දී ගොඩක් අය බලන දෙයක් තමයි මේ ආයෝජනය සමහර වෙලාවට මොකක් හරි හේතුවක් නිසා අතරමඟදී අපිට භයානක ප්‍රතිඵලයක් අත් කරගන්න ලැබෙන එකක් නම් අම්මෝ ආයෝජනය කරන්න බෑ. එහෙම නෙමෙයි. ලෝකේ තියෙනවනේ රිස්ක් එක අඩුම, නමුත් ප්‍රතිඵල වැඩිම ආයෝජන ක්‍රම. අන්න එහෙම ඒවා එක දිගට පෙළ ගැස්සුවොත් මාෂි උඩින්ම තියෙන්නේ මොකක්ද? ස්ථාවර තැන්පතු. යුරෝපේ බැංකු තමයි මේ ක්‍රමය හඳුන්වා දුන්නේ. ඉතින් ඒ කාලේ නම් අද වෙනකම්ම කිසිම වෙනසක් නැතුව හරියට මේ කාර්යය කරනවා. කිසිම වෙනසක් නැහැ. හරියට ආය කටුව වගේ 1864 දින ආය කට්ට හොයාගත්තේ තාමත් ඒ ස්වරූපයෙන්ම තියෙනවා. මොකද ඒකෙන් කරන කාර්යය
2: එකයි.
1: එදත් එකයි, අදත් එකයි. ඉතින් ආය කට්ටේ හැඩේ වෙනස් කරන්න අවශ්‍ය නැහැනේ. අන්න ඒ වගේම තමයි ස්ථාවර තැන්පතු. ඔන්න ඔබට පුළුවන් නම් ඔබේ අතේ තියෙන මුදල් ටික ගිහිල්ලා ස්ථාවර තැන්පතුවක දාන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ. ආයෙත් ඉතින් කිරි ගහට ඇන්න වගේ. දැන් ඔන්න අවුරුදු 5ක කාලෙකට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 15%ක පොලියක් ලැබෙනවා ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන 11.84%ක වාර්ෂික සඵල පොලියත් එක්ක. අවුරුදු 5ක් ඔබේ මුදල් ටික අරන් ගිහිල්ලා තිබ්බොත් තැන්පත් කළොත් ස්ථාවර තැන්පතුවක සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඔන්න ලැබෙනවා 15%ක පොලියක් 11.84%ක වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත් වෙලා. ඉතින් අදම යන්න කතා කරලා කෝල් එකක් දීලා යන්න 13.19 සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට. ඔබටත් පුළුවන් ඔන්න එතකොට ස්ථාවර තැන්පතුවක් ආරම්භ කළා ඒ ප්‍රතිලාභය ලබා ගන්න. මේ සින්දුවෙන් පස්සේ අපි ලෑස්ති වෙන්නේ
2: මමීස් පොකට් මනි සෙග්මන්ට් එක අහන්න තියෙන නිවුස් එකෙන් පස්සේ.
1: අනේ පටලවන්න එපා. හරිද? ප්‍රවෘත්ති අහලා ඊට පස්සේ අපි බලමු අද කවුද පොකට් මනි දිනා ගන්න ලෑස්ති වෙලා ඉන්න අපේ ආදරණීය අම්මා කියලා. 6:27යි දැන්.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: මාලිකාවත්තේ වෙඩි තැබීම ගැන තොරතුරු හෙළිවෙයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබා දීමට රජයේ අවධානය. සාගරට ඇප විදෙස් ගමන් තහනම්. ශ්‍රී ලංකාවට ස්වභාවික විපත් 120ක්. කොලොම්බියාවේ භූකම්පනයකින් 111ක් මරුට.
0: දේශීය සියත. Local news on theater. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Hard, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Amatanna 011 1 8888 666.
1: මාලිකාවත්ත ශ්‍රී සංගරාජ මාවතේ සිද වූ වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධ කලි සමාජිකයෙකු වන දැනට ප්‍රංශයේ රැඳී සිටින කුඩු අංජු නැමැත්තා විසින් මෙහෙවා ඇති බවට පොලිසිය සැකපල කරනවා. ඊයේ දහවල් 1:20 පමණ සිද වූ මෙම වෙඩි තැබීමෙන් මියගියේ 54 හැවරදි පුද්ගලයෙක්. ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංචිපාණි ඉම්රාන්ගේ සමීපතම ඥාතියෙකු බව අනාවරණය වුණා. පොලිසිය සඳහන් කළේ කුඩු අංජු නැමැත්තාගේ සමීපතමයෙකු පසුගියදා රත්මලාන ප්‍රදේශයේදී ඝාතනය කිරීමේ සිද්ධියකට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවට සැක කරන බවයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් යටතේ පරීක්ෂණ ක්‍රියාත්මකයි. මෙම වසරේ ගත වූ කාලය තුළ සිදුව ඇති වෙඩි තැබීම් සංඛ්‍යාව 27ක්. එම වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් තවත් 14 දෙනෙකු තුවාල ලැබුවා. මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සඳහා මරණ දඬුවම ලබා දීම කෙරෙහි රටම එකට ජාතික මෙහෙයුම් සභාවේදී අවධානය යොමු වී තිබෙනවා. ඒම මෙහෙයුම් සභාව ඊයේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදී. විෂ මත්ද්‍රව්‍ය උවදුර මේ වන විට හුදු පුද්ගල සමතතාවලින් ඔබ්බට යමින් සමස්ත ආර්ථික සහ සමාජය පුරා වර්ධනය වීම හේතුවෙන් එම තීරණය ගනු ලැබුවා. මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයා ගන්නා අසීමිත ධනය ආශ්‍රිතව ගොඩනැගී ඇති අපරාධමය පරිසරය මේ වන විට ජාතික ආර්ථිකයට සංචාරක කර්මාන්තයට සහ සමාජ ආචාර ධර්ම පද්ධතියට එල්ල කර ඇති විශාල තර්ජනයක්. මත්ද්‍රව්‍ය පාලනය සහ ඇප ලබා දීමේ ක්‍රියාවලියට අදාළ නීති දැනටමත් සංශෝධන කර අවසන් අදියරේ පවතින අතර එය කඩිනමින් ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. මත්ද්‍රව්‍ය නඩු ප්‍රමාද වීමට හේතු වූ රසපරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ ක්‍රියාවලිය සැලකිය යුතු ලෙස වේගවත් කර ඇති බවද රටම එකට ජාතික මෙහෙයුම් සභාවේදී ප්‍රකාශයට පත්වුණා. පසුගිය ජූලි මාසයේදී පමණක් නිකුත් කර ඇති රසපරීක්ෂක වාර්තා සංඛ්‍යාව 6414ක්. ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව පොලිසිය සහ බන්ධනාගාරය අතර මනා සම්බන්ධීකරණයක් ඇතිකර වාර්තා ලැබුණු සැනින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට විධිමත් ක්‍රියාවලියක් සකස් කරන ලෙසයි. මේ අතර කතෝලික සභා ධර්මෝපදේශයේ 2267 වන ඡේදයට අනුව මරණීය දඬනීය පිළිගත නොහැකි බව කොළඹ අගරතුගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ පාස්කෝ ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව හිටපු පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට ලබා දුන් මරණ දඬුවම සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින්. ශ්‍රී ලංකා අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි තමන් පූර්ණ විශ්වාසය තබන බවද එහි තීරණවලට හෝ සාකච්ඡාවන්ට කිසිදු ආකාරයකින් මැදිහත් වීමට අදහස් නොකරන බවද කාදිනල් හිමිපාණන් වැඩිදුරටත් සඳහන් කළා. මෙම වසරේදී අපනයන ආදායමේ සැලකිය යුතු වර්ධනයක් අපේක්ෂා නොකරන බව ඒකාබද්ධ ඇඟලුම් අපනයනකරුවන්ගේ සංසදය පවසනවා. එහි විධායක කමිටු සමාජික ඉන්දික ලියනහේවගේ පැවසුවේ අපනයන වර්ධනය සඳහා වෙළඳ ගිවිසුම් අවශ්‍ය බවයි.
4: ලංකාව අපනන තත්ත්වය සාමාන්‍ය ආකාරයෙන් කිරීගෙන යනවා. නමුත් අපිට වැඩිවීමක් බලාපොරොත්තු වෙනවා කියලා හිතන්න අමාරුයි. මොකද ගිය අවස්ථරත් එක්ක සසඳනකොට යම්කිසි ආකාරයක එකම වගේ ගාණක් එයි කියන එක තමයි දැනට පෙනියන්නේ. ඒක අනිවාර්යයෙන්ම අපි වෙළඳ කිවිසුම් වලට යන්න ඕනේ. වෙළඳ කිවිසුම් නැතුව අපිට අපනයන වැඩි කර යන්න හැකියාවක් නැහැ. මොකද අපේ තරඟකාරී රටවල් වෙළඳ කිවිසුම් ගොඩක් ගණනාවක් ගහලා තියෙන උදාහරණයක් ඉන්දියාව ගත්තොත් එහෙම ඉතාමත්ම ප්‍රබල වෙළඳ කිවිසුමක් අත්සන් කරා යුරෝපා සංගමයත් එක්ක. ඒකට අපිට ඇත්ත වශයෙන්ම කියනවා නම් අපිට වෙළඳ කිවිසුම් නැතුව අපනයන වැඩි කර ගන්නවා කියන එක හිතන්න හරි අමාරුයි.
1: වසරේ පළමු මාස 6 තුල සමස්ත අපනයන ආදායම ඇමරිකා ඩොලර් මිලියන 912.24ක්. එය පසුගිය වසරට සාපේක්ෂව 8% වර්ධනයක් බවයි අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කළේ. මේ අතර බදු පරිපාලන ප්‍රතිසංස්කරණ හා ඩිජිටල්කරණයේ අවශ්‍යතාවය පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව පෙන්වා දී තිබෙනවා. ඒම කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ඩිජිටල් තාක්ෂණීය භාවිතය බදු පදනම පුළුල් කිරීම සහ ආයතනික හැකියාවන් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය කාරක සභාව පෙන්වා දුන්නා. මේ අතර ගත වූ වසර 25 තුළ ස්වභාවික විපත් හේතුවෙන් මෙරට ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකොරාල පවසනවා. ඔහු සඳහන් කළේ පසුගිය වසර 40කට ආසන්න කාලය තුළ ප්‍රධාන ස්වභාවික විපත් 120ක් බලපා ඇති බවයි.
5: අපි දන්නවා පසුගිය වසර 25ක් වගේ කාලයේ බලනකොට යම් ආකාරයකට මේ සිදුවන ස්වාභාවික විපත් ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා තියෙනවා. 1984 ඉඳන් අපි ගත්තොත් 2024 දක්වා අපි මේ වගේ ප්‍රධාන ස්වාභාවික විපත් 120කට පමණ මුහුණ දීලා තියෙනවා. මේ තුළ ඇත්තටම 40,000කට ආසන්න ප්‍රමාණයක් යාම පෙන්නුම් කරනු ලබනවා. ඒ වගේම සමස්තයක් විදිහට බලපාන ලද පුද්ගල ප්‍රමාණය මිලියන 30කට වඩා වැඩි. ඇත්තටම මේ සියල්ල තුල පෙන්නුම් කරන්නේ ස්වාභාවික විපත් ලංකාවේ ආර්ථිකය කෙරෙහි සමාජය කෙරෙහි දැඩි ලෙස බලපාමින් ක්‍රියාත්මක වෙනවා කියන කාරණය.
1: පසුගිය වසරේ ඇති වූ දිට්වා සුලිකුනාටුවෙන් සිදු වූ අලාභයේ ඇමරිකානු ඩොලර් බිලියන 4.54ක්. එය දළදේශීය නිෂ්පාදිතයෙන් 4.54ක් බවයි මහාචාර්යවරයා සඳහන් කළේ. මහකන්නේදී හිඟියකින් තොරව පොහොර ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා. ඔහු සඳහන් කළේ පොහොර සංචිතයක්ද පවතින බවයි.
6: ලබන මහකන්නට අපි පොහොර සම්බන්ධයෙන් සූදානම් වෙනවා. ගැටලුවක් ඇති වෙන්නේ නැහැ ගොවි ජනතාවට. අපි පොහොර රටින් ගෙන්නන එක පහුගිය කාලේ ජල කන්නට අදාළව අපි අවශ්‍ය ප්‍රමාණය ගෙන්නලා එතනින් පස්සේ මහකන්නට අදාළව පොහොර ගෙන්නන එකට අපි ලොකු උනන්දුවක් දැක්වෙන්නේ නැහැ. මොකද ඒ වෙනකොට ලෝක වෙළඳ පොලේ මේ යුද තත්ත්වයක් එක්ක පොහොර මිල ඉහළ ගිහිල්ලා තිබුණි. ගණන් බලලා තියෙනවා ඒ තත්ත්වයන් ඇතුලේ අපිට හොඳම වාසිසහගතම වෙලාවේ පොහොර ටික ගෙන්නන්න දැනට අපිට සැලකූතු පොහොර තොගයක් සංචිත විදියට තියෙනවා.
1: යලකන්නේ වීඅස්වැන්න වී අලවි මණ්ඩලය මගින් මිලදී ගැනීම මේ වන විට ක්‍රියාත්මකයි. මේ දක්වා මිලදීගෙන ඇති වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් 23,000ක්. වීකබඩා 100කට අසන සංඛ්‍යාවක් දිවයින පුරා විවෘතයි. රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල අකරක්ෂම බව රජරට පොදුජන ගොවි එකමුතුව පවසනවා. එහි සභාපති කේ විජේවිර සඳහන් කළේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ද වී මිලදී ගැනීම සිදු නොකරන බවයි.
7: රජය සහ පෞද්ගලික අංශ එකතු වෙලා 120 වී ගන්නවා කියලා උජාරුවට මාධ්‍ය හමු තියලා කිව්වා. දැන් පෞද්ගලික සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් වී 8ක්වත් මිලදී ගන්නේ නැහැ. ඒ වගේම රජය විසින් වී මිලදී ගැනීමේ කාර්යය ඉතාම අකාර්යක්ෂමයි. තැන් තැන්වල ගබඩා අරිනවා, ආය වහනවා.
1: ආණ්ඩුව ජනතාවට පවතින කිසිදු ගැටලුවකට විසඳුම් දී නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ජනහමුවකට එක් වෙමින්.
8: දැන් මේ අය තෙල් මිල අඩු කරන්නෙත් නැහැ, විදුලි බිල අඩු කරන්නෙත් නැහැ, 112 විස්කාර එකක් නැහැ, දුප්පත්කම දුරන් කරන්නෙත් නැහැ, බඩු මිල අඩු කරන්නෙත් නැහැ. මේ අය හිතනවා එයා ළඟ තියෙන මේ මැජික් පියවර ඒක කරහම ඔබගේ සියලු ප්‍රශ්න සර්වාංගයේම තියෙන ප්‍රශ්න ටික විසඳනවායි කියලා. දන්නවද මොකද්ද කියලා? අධිකරණයේ ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කරොත් ඔබගේ ප්‍රශ්න කොහොම විසඳනවායි කියලා හිතාගෙන මේ රජය කටයුතු කරා.
1: රටේ සම්පත් අලෙවිකර සංවර්ධන කටයුතු සිදු කිරීමෙන් පළක් නොමැති බවයි නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ සඳහන් කළේ.
9: සමහර කට්ටිය කියනවා අපේ ගාව තමයි ආර්ථික උස්තාරල ඉන්නේ, අපිට තමයි මේක පුළුවන්, මේ ඔය ආප කට්ටියට පෙට්ටි කඩයක්වත් කරන්න බෑ, එහෙමයි කියන්නේ. ඒ කියන කට්ටිය 2015 ආර්ථිකය ගන්නකොට ඩොලර් බිලියන 79යි, බැහැලා යනකොට 83යි. අවුරුදු පහක් රට කළා ඩොලර් බිලියන 4යි වර්ධනය. අපි එක අවුරුද්දකින් ඩොලර් බිලියන 9.2යි. තවත් කට්ටියක් අපි දන්නවා කියනවා අපි අධිවේග මාර්ග හැදුවා, මහා මාර්ග හැදුවා, පාලම් හැදුවා. හැබැයි ගොඩ ගහපු නායකන්ද ට්‍රිලියන 30 නායකන්ද ගොඩ ගහලා රටේ සම්පත් ටික විකුණලා සරම විකුණලා ෂර්ට් ඇඳලා වැඩක් නෑ.
1: අධිකරණයට බලපෑම් කළහොත් ඉන් රට අපකීර්තියට පත්විය හැකි බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතාන පැවසුවේ.
10: වැරදි විදිහට අධිකරණයේ තමන්ගේ ග්‍රහණයට හසු කරගන්න මේ විධායක සහ දේශපාලන අධිකාරී උත්සාහ කරනවා නම් රට ඇතුළේ සහ ජාත්‍යන්තරවත් ලොකු බලවත් අනතුරකට පත් වෙන දින සම්භාවිතාව වැඩි. මොකද අපිට පේනවා දැන් විනිසුරුලාව ගත්තොත්, ඒ වගේම නිකරගුවාව ගත්තත්, හංගේරියාව ගත්තොත් ඔය බොහෝ රටවල් වල විධායකයෙ විසින්, දේශපාලන අධිකාරී විසින් ස්වාධීන අධිකරණය තමන්ගේ ග්‍රහණයට හසු කර ගැනීම තුළ මහා බලවත් විනාශයක් ඒ රටවල් වලට ඇතුළේ දිනු.
1: යෝජිත ආණ්ඩුක්‍රම විවස්සා සංශෝධනයට එරෙහිව අධිකරණය හමුවට යා හැකි බවයි නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සඳහන් කළේ.
11: මේ නීති පද්ධතියන් ශක්තිමත් කරන්න ඕනේ, නඩු ඉතාමත් ඉක්මනින් ඔලට අදාළ කරන යුක්තිය සාධාරණ ඉෂ්ට කරන්න මැදිහත් වෙන්න ඕනේ. ඒ නිසා ජනවරමේ කොටසක් ලෙස තමයි අපි කරන්නේ. කැබිනට් එකේ අපි මේක අනුමත කරගෙන තියෙනවා. දැන් අපි ගැසට් කළා තියෙනවා පාර්ලිමේන්තු ඉදිරිපත් කළා. ඉතින් ඒක නිසා මේක ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදයට යම් හානියක් වෙනවා නම් දවස් 14ක් තියෙනවා පාර්ලිමේන්තු ඉදිරිපත් කරාට පස්සේ නඩු දාන්න. එතකොට ඒවත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යම් තීන්දුව తీරන දෙයි. ඒකට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව తీරනත් අපි සලකලා බලලා පාර්ලිමේන්තුවේ ජනවරමට අනුව අපි සූදානම් ඒක සම්මත කරගන්න.
1: මාධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ විසින් අත්අඩංගුවටගත් පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාර්යවසම් අපමත මුදාහරිනු ලැබුවා. ඒ ඔහු ඊයේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. දෙපාර්ශවයේ කරුණු දැක්වීම ඊයේ පස්වරු 4:30ට අවසන් වීමෙන් පසු අප නියෝගයේ ප්‍රකාශයටපත් කිරීම කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ බුදදාස විසින් කල්තබනු ලැබුවා. පැය 3කට අසන කාලයකට පසුව දෙපාර්ශවයේ විසින් ඉදිරිපත් වූ කරුණු සලකා බලා සාගර කාර්යවසම් අපමත නිදහස් කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. එහිදී ඔහුට රුපියල් 20 බැගින් වූ ශරීරප දෙකක් විදෙස් ගමන් තහනමක්ද පනවනු ලැබුවා. පසුගිය අගෝස්තු 3 පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාර්යවසම් සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විමර්ශනයක් ආරම්භ කර තිබුණා. ඊයේ ඔහු කාර්යංශය හමුවට කැඳවා තිබුණේ ඊට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි. ප්‍රකාශය ලබා ගැනීමෙන් අනතුරුව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් සාගර කාර්යවසම් අත්අඩංගුවටගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා. කොලොම්බියාවේ සිදු වූ භූකම්පනයකින් මේ වන විට පුද්ගලයන් 111 දෙනෙකු මියගොස් තිබෙනවා. මරණ සංඛ්‍යාව තවදුරටත් වැඩි විය හැකි බවයි එරට ආරක්ෂක අංශ පැවසුවේ. කොලොම්බියාවේ බටහිර කලාපයේ සිදු වූ මෙම භූකම්පනයේ විශාලත්වය රික්ටර් මාපකයේ 1.74. වැඩිම බලපෑම සිදු ඇත්තේ පෙරේරා නගරයට සහ වැලිඩේල් කොකා කලාපයටයි. සොන්බුල් වලට යට වූ පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. පවතින තත්ත්වය හමුවේ කොලොම්බියාව පුරා හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඇමරිකාව සහ ඉරානය අතර යුද්ධයේදී මියගිය ඇමරිකානුවන් සහ ඉරාන සිවිල් වැසියන් වෙනුවෙන් ඉරානය වන්දි ගෙවිය යුතු බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ යුද්ධයේ හානි වෙනුවෙන් ඇමරිකාව විසින් ඉරානයට වන්දි ගෙවීම සිදු කරනතුරු හෝමුස් සමුද්‍ර සන්ධිය විරුත නොකරන බවට ඉරානය සිදු කළ ප්‍රකාශයෙන් පසුවයි. සිය ත්‍රූත් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ යුද්ධයේදී ඉරානය හිතාමතා සිවිල් වැසියන් ඝාතනය කළ බවයි. අවස්ථා කිහිපයකදී වෙඩි තබා ඝාතනය කළ ඇමරිකානු හමුදා සමාජිකයන්ගේ පවුල් වෙතද වන්දි ගෙවීමට ඉරානය කටයුතු කළ යුතු බව ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළා. මේ අතර ගාසා තිරේ යුද්ධය අවසන් කිරීම සඳහා ඇමරිකානු ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ සාම සැලැස්ම ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු විසින් ඊයේ ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ හමාස් සංවිධානය සැබෑ ලෙසම සහ සම්පූර්ණයෙන්ම අවියායුධ අතහැර නිරායුධ වන තෙක් ගාසා තිරෙන් කිසිදු ලෙසකින් ඊශ්‍රායල් හමුදා ඉවත් කරනු ගන්නා බවයි. යලි සිරස්තල මාලිකාවත්තේ වෙඩි තැබීම ගැන තොරතුරු හෙළිවේ. මන්ත්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබා දීමට රජයේ අවධානය. සාගරට ඇප විදෙස් ගමන් තහනම්. ශ්‍රී ලංකාවට ස්වභාවික විපත් 120ක්. කොළොම්බියාවේ භූකම්පනයකින් 111ක් මරුට. සියත උදැසන ප්‍රධාන ප්‍රවෘත්ති මින්නිමයි. මම මොනෙන්ද්‍රී සකුණිකා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට. එතෙක් රැඳී සිටින්න පැයෙන් පැය පුවත් සමග.
0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: talk of the town.
1: මෙන්න මේ වගේ ලස්සන සොංස් එක්ක ගොඩක් දෙනෙක්ගේ ආදරේ දිනාගත් සිංගර් කෙනෙක් තමයි ෂෙහාර සඳරුවන්.
2: එයා අලුතින් සින්දුවක් රිලීස් කරලා තිබ්බා. පහුගිය ටික මාසෙණිපෙන් හිටියත් එයා අපිත් එක්ක කතා කරන්න අමතක කළේ නැහැ.
3: මේක ඇවිල්ලා ඉන්දියා ටැමිල් ෆිල්ම් මේක සින්දුවක්. ඉතින් මට හිතුණා මේකට සිංහල වර්ෂන් එකක් කරන්න ඕන කියලා මං ආස නිසා. ඒ වයිබ් එක මම මාර ආසයි. ඉතින් මේකේ මියුසික් කරන්නේ ඕ බීට්ස්. එතකොට මේක ලිරික්ස් කරේ ආශනකේ පෙරේරා. මේකේ වීඩියෝ කරේ චන්දේෂ් බණ්ඩාර.
1: ෂෙහාරගෙන් ගොඩක් දෙනෙක් අහන්න කැමති මේ වගේ සින්දු නේද?
3: ඔව් මම ඇත්තටම ආසම මේ වගේ වයිබ් එකේ සින්දු කරන්න. පොද ගොඩක් අය මගෙන් ඉල්ලන්නේ මේ වගේ වයිබ් එකේ සින්දු. මමගේ මං හිතන්නේ මේක තමයි පළවෙනි සහ අන්තිම කවර්ෂන් එකක් විදියට කරපු සින්දුවක් වෙයි.
2: මියුසික් වීඩියෝ එකේ අපි දැක්කා ඔයාගේ ෆනි ඇක්ට් එකක්.
3: ඔව් ඇත්තටම මේකේ වචනත් එක්ක බලද්දි පොඩි ෆනි වයිබ් එකක් තියෙනවා. ඉතින් අපි මියුසික් වීඩියෝ එකේත් ඒ වයිබ් එකේ එම්මව තියලා දැන් සිංගරද්දි පොඩි

0: ඩිරෙක්ට කෙනෙක් විදිහට තමන්ගේ නම ලෝකෙටම අරගෙන ගියපු ලෝකේෂ් කනගරාජ් ඇක්ට කෙනෙක් විදිහට ෆෑන්ස් අතරට එන DC මූවියක පහුගිය දා රිලීස් වුණා.
1: මාස්ටර් වික්‍රම් ලියෝ වගේ මූවිස් ඩිරෙක්ට් කරපු ලෝකේෂ් මේ DC මූවියක ඇක්ට් කරන්නේ අරුන් මතේෂ්වරන්ගේ ඩිරෙක්ෂන් එකත් එක්ක.
0: ෆිල්ම් එක රිලීස් කළා පහුණු පළවෙනි ඉරිදා දවසේ විතරක් ඉන්දියානු රුපියල් කෝටි 9ක ආදායමක් ගන්න DC පුළුවන් වෙලා තියෙනවා.
1: ලෝකේෂ්ගේ ඇක්ටින් එක අනිරුද්ගේ වෙනම ලෙවල් එකක මියුසික් නිසා තමයි මේ මූවි එක මෙච්චර ෆේමස් වුනේ.
0: මේ මූවිකට අනිරුද් කරපු රාග් ඔෆ් රිවෙන්ජ් ට්‍රැක් එකත් හිතාගන්න බැරි තරම් ඉක්මනට මුළු ලෝකෙම වෛරල් වුණා.
2: Talk of the town.
3: අද ගැස්මට සියත
4: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
5: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ විනෝඩ දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
4: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. තේක්ක බඩුවල ලස්සන.
6: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
4: එයාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මහා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
7: නව අනර්ග සන්නාම වල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
8: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
9: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
10: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
9: අවන්ස් ටිකෙන් ටික පේ.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: අරිගේ හරිම තැනට ගියහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC ෆයිනෑන්ස්, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
4: එයාලා මේ පාර එන්නේ දිනන්නම බලාගෙන.
5: හැබැයි මේක අපේ ග්‍රවුන්ඩ් එක. අපෙන් දිනු මුදුර ගන්න ලේසි වෙන්නේ නැහැ.
4: අසල්වැසි ප්‍රතිවාදීන් ජයග්‍රහණයේ අභිමානීය සොයා පිටෙන් පන්දුවෙන් ගැටෙන තරඟ දෙකකින් සමන්විත උද්වේග කර ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය.
5: පළමු තරගය අගෝස්තු 15 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පන්දුවෙන් පන්දුව සජීවව සියත ටීවී ඔස්සේ.
4: දිනන ක්‍රිකට් නම් සියත තමයි.
6: සිංහගිරි ඔගස්ට් බොනන්සා Samsung, Hisense, Panasonic, Candy අතුරු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
7: රූසපුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දැස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්‍ය.
8: Theater Big Twin Lady Miss World Sri Lanka 2026.
9: අයිබෝවන්, මම අනදි ගුණසේකර. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවින් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
5: මෙවරත් දැනුමෙන්, පෞෂයෙන් සහ රුසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුල හිසදරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මැතිකතික ඡායා රුපියක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0716 516 500කට WhatsApp කරන්න.
8: සියතා Big Twin Lady Miss World Sri Lanka 2026.
5: Title sponsor.
10: ඔබේ සමට දිගුරණ දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady racer එකට අදම මාරු. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
11: මාෂියොන්න පොඩ්ඩ පොකට් මනී දිනාගත්තා. දැන් අම්මලගේ චාන්ස් එක. අද මමීස් පොකට් මනී සෙග්මන්ට් එකට දැන් සම්බන්ධ වෙලා ඉන්නවා පිළියන්දලින් මදු සෙනි විරත්න. Good morning Madhu.
12: Good morning.
11: Madhu, ප්‍රශ්න හතරක් අහනවා. තප්පර පහකින් හරි උත්තරේ තෝරලා රුපියල් 5000ක් දිනා ගන්න. ඔයා ලෑස්තිද?
12: හරි
13: මදු, මේ තමයි ඔයාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය. මේ ප්‍රශ්නෙට හරියට උත්තරේ තේරුවොත් රුපියල් 250ක් පොකට් මනිය ඔයාගේ අතට ලැබෙනවා.
11: මදු, කවදා හරි දවසක ඉන්දියාවේ ගිහිල්ලා තියෙනවද? ඉන්දියාවේ ගියොත් බලන්නම වටින තැනක් තමයි සාංචි ස්තූපය. අද පළවෙනි ප්‍රශ්නේ අපි අහන්නේ සාංචි ස්තූපය ගැන. සාංචි ස්තූපය බුදුදහම හා පුරාණ ඉන්දීය ගෘහ නිර්මාණ පිළිබඳ වැදගත් සාක්ෂියක්. 1989 දී යුනෙස්කෝව විසින් එය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කළා. මෙන්න ප්‍රශ්නය. සාංචි බෞද්ධ ස්තූපය ඉදිකරන ලද්දේ කවුරුන් විසින්ද? 1. අශෝක අධිරාජ්‍ය, 2. කනිෂ්ක අධිරාජ්‍ය.
12: අශෝක අධිරාජ්‍ය.
13: මදු, පළවෙනි ප්‍රශ්නට හරිය උත්තරේ තෝරලා තියෙන රුපියල් 250කුත් හම්බ වෙනවා. අපි අමු දෙවෙනි ප්‍රශ්නෙට.
11: දඬු කෑල්ලක් වුණත් පැල කරලා ටික කාලෙකින් ගහ පිරෙන්න ගෙඩි ගන්න පුළුවන් පළතුරක් තමයි ඩ්‍රැගන් ෆෘට්. ඔන්න දෙවෙනි ප්‍රශ්නේ අපි අහන්නේ ඩ්‍රැගන් ෆෘට් ගැන. ඩ්‍රැගන් ෆෘට් පතොක් කුලයට අයත් නිවර්තන කලාපීය පළතුරු ශාකයක්. ඩ්‍රැගන් ෆෘට් වල නිජ භූමිය ලෙස මෙක්සිකෝව සහ මධ්‍යම ඇමරිකාව හඳුනාගත හැකියි. මෙන්න ප්‍රශ්නය. ඩ්‍රැගන් ෆෘට්හි බහුලව දැකිය හැකි පෝෂ්‍ය පදාර්ථ මොනවාද? 1. තන්තු, විටමින් සහ ඛනිජ ලවණ. 2. ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට් හා යකඩ.
12: අංක 1. තන්තු, විටමින් හා ඛනිජ ලවණ.
13: මදු දෙවනි ප්‍රශ්නටත් හරි උත්තරේ තෝරලා තිනවා රුපියල් 500ක් මේ වෙද්දි පොකට් මනි අතේ තිනවා මදු. ඒ වගේම මදු ඩ්‍රැගන් ෆෘට් ෆ්‍රෙෂ් ජූස් එකක් විදිහට වගේම සලාඩ් එකක් විදිහටත් ඔන්න ආහාරයට ගන්න අවස්ථාව තියෙනවා. හරි අපි යමු මදු තුන්වෙනි ප්‍රශ්නෙට.
11: පහුගිය දවස්වල මදු පාපන්දු ලෝක කුසලානේ තිබ්බනේ. මතකද කවුද දෙන්නේ කියලා? ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ අපි අහන්නේ පාපන්දු ගැන. ලෝපුරා කෝටි සංඛ්‍යාත ජනතාවකගේ ආදරය දිනාගත් ජනප්‍රියතම ක්‍රීඩාවක් වන්නේ පාපන්දු ක්‍රීඩාවයි. එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් 11 දෙනෙක් අයත්. මෙන්න ප්‍රශ්නය. පාපන්දු තරගයක සම්පූර්ණ තරඟ කාලය කොපමණද? 1. විනාඩි 60යි 2. විනාඩි 90යි.
13: මදු ප්‍රශ්න තුනටම හරි උත්තර තෝරලා මේ වෙද්දී රුපියල් 1000ක් පොකට් මනි දිනාගෙන තියෙන්නේ. තව එක ප්‍රශ්නයයි තියෙන මදු. ඒ අපේ බෝනස් ප්‍රශ්නය. බෝනස් ප්‍රශ්නට ගියොත් පොකට් මනි ගාන 5 ගුණයක් කරගන්න අවස්ථාව තියෙනවා. බෝනස් ප්‍රශ්න තෝරගමුද?
12: ඔව් අපි
11: යමු. ණයක් ගන්න ගියොත් අපිට ණයක් ගන්න බෑ. හැබැයි රටවල් වලට ණයක් ගන්න පුළුවන් තැනක් තමයි ලෝක බැංකුව. ඔන්න බෝනස් ප්‍රශ්නය අපි අහන්නේ ලෝක බැංකුව ගැන. ලෝක බැංකුව සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ණය ලබා දෙන ප්‍රධාන මූල්‍ය ආයතනයක්. දෙවන ලෝක යුද්ධෙන් පසු විනාශ වූ රටවල් නැවත ගොඩනැගීමේ අරමුණින් 1944 එය පිහිටු විය. මෙන්න ප්‍රශ්නය. මේ අතරින් ලෝක බැංකු මූලස්ථානය පිහිටි නගරය මොකක්ද? 1. ස්විට්සර්ලන්තයේ ජිනීවා. 2. ඇමරිකාවේ වොෂින්ටන් DC.
13: මදු ප්‍රශ්න හතරටම හරි උත්තර තෝරලා අද දවසේ මමීස් පොකට් මනි සෙග්මන්ට් එකෙන් රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්නවා.
12: ඇත්තටම හරි සතුටුයි. පොඩ්ඩක් දවස් ට්‍රයි කරලා තමයි මේ චාන්ස් එක හම්බ
13: වුනේ. අද වින් කරන්න හම්බුච්ච එක ගැන තවත් සතුටුයි. බොහොම ස්තුතියි මදු. ජය වේවා.
11: මාෂි ජීවිතය අපි බලාපොරොත්තුෙන් හිටපු දෙයක් ජයග්‍රහණය කරන්න පුළුවන් වෙනවා කියලා කියන්නේ ඒක වෙනම සතුටක්. අපේ ජීවිතවල ඉලක්ක අරමුණු තියෙනවනේ. තව අවුරුදු 5කින් අපි මෙන්න මෙතනට යනවා. තව අවුරුදු 10කින් අපි මෙන්න මේ වගේ දේවල් කරනවා. ඉතින් ජීවිත ඉලක්කවලට අරමුණු වලට යනකොට අපේ මූල්‍ය ස්ථාවරත්වය හරි වැදගත්. ඔන්න ඔබේ අතේ දැන් යම් මුදලක් ඉතුරු කරගෙන තියෙනවා නම් මේ තමයි හොඳම වෙලාව ඒක ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. නිකන් කතා කරලා බලන්න 13.19ට මගේ අතේ රුපියල් 105ක් තියෙනවා. තව අවුරුදු 5ක් මේක FD එක දාලා තිබ්බොත් මට අවුරුදු 5 අවසානයේ කීයක් හම්බ වෙනවද? ඔන්න ජේෂ්ඨ පුරවැසියන්ට හොඳම චාන්ස් එකක් හම්බ වෙලා තියෙනවා. 15%ක පොලියක් ගෙවන අවුරුදු 5ක කාලයක් ස්ථාවර තැන්පතුවක් සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ආරම්භ කළොත් අවුරුදු 5යි 15%ක පොලියක් ලැබෙනවා. ජේෂ්ඨ පුරවැසියන්ට 11.84ක වාර්ෂික සඵල පොලිය අනුපාතයකට යටත්ව. මොකද කියන්නේ කෝල් එකක් ගමුද 13.19ට අරගෙන අහන්න මගේ අතේ තියෙන මුදල කොහොමද පොකට් මනි වගේ 2-3 ගුණයකින් 5-6 ගුණයකින් වැඩි කරගන්නේ කියලා. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ඔබට උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. අදම කතා කරන්න 13.19ට.
13: හෙට දවසේ කොහොමද පොකට් මනි දිනන්නේ? කරන්න තියෙන හරිම පුංචි වැඩක්. එවන්න අපිට මැසේජ් එකක් 2714151 කියන අපේ WhatsApp නම්බර් එකට. එහෙනම් අදට ගිහින් එන්නම්. මම ආශි.
11: රටම දන්න රේඩියෝ ඩබල මග එනවා. ටිකටම සිය තහන්න. මම නිශාන්.

ඉතින් ඉතින් ගුඩ් මෝනින්. මේ මගේ සීයා මේ ලෝකෙන් යන්න කලින් මට දුන්න වටිනාම දේ මොනවද දන්නවද? මට දුන්න වටිනාම දේ අතට අහුවෙන දෙයක් නක් දුන්නේ නැහැ. ඔවදන් දුන්නා. සීරියස්ලි මට ඔවදන් දුන්නා. මං අද එකෙන් වටිනාම ඔවදනක් ඔබත් එක්ක ෂෙයා කරගන්නවා. හරිද? මගේ සීයා මට දවසක් කියනවා, "පුතා, මම ප්‍රකාශ කළ දෙයට මා වග කිව යුතුයි. නමුත් ඔබ ඒ තේරුම්ගත් ආකාරයට මා වග කීව යුතු නැත." Yes. මං ඒක ඉස්මුදුනෙන් පිළිගන්නවා සීයේ. අපි කියන දෙයට අපි වග කියන්න ඕනි. හැබැයි ඒක තව කෙනෙක් තේරුම් ගන්න ආකාරයට අපි වග කියන්න ඕනිද? නෑ සහෝදරයා. Good morning.

0: FM.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: ඔබ නොදන්න මෙඩිසින්.
3: දරුවන්ට ෆැටිලිව හැදෙනවද?
1: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවිද උණකමගේ සමග.
3: ෆැටිලිව එහෙම නැතිනම් අක්මාවේ තෙල් තැම්පත් වීම කියන්නේ වැඩිහිටි අපි අතර බහුල රෝගී තත්ත්වයක්. හැබැයි ඔබ දන්නවද දරුවන්ටත් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන් කියලා? විශේෂයෙන්ම අධික තරබාරු දරුවන්ට. ඒ කියන්නේ දරුවගේ වයසට සහ උසට සරලන බරට වඩා වැඩි බර ප්‍රමාණයක් තියෙන දරුවන්ට මේ රෝගී තත්ත්වය ඇතිවීමේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. දරුවන්ට ෆැටිලිව ඇති වෙන්න ප්‍රධානතම හේතුවක් තමයි දරුවන්ගේ ආහාර රටාව සහ ජීවන රටාව. විශේෂයෙන්ම අධික ලෙස සීනි සහිත ආහාර පාන ගන්න දරුවන්ටත්, ඒ වගේම අධික ලෙස තෙල් සහ පිටි සහිත ආහාර ගන්න දරුවන්ටත්, දවසේ වැඩි වේලාවක් කිසිම ක්‍රියාවක නොයෙදී, ඒ කියන්නේ ව්‍යායාමයක් නොකර ක්‍රීඩාවක නොයෙදී ඉන්න දරුවන්ටත් මේ තත්ත්වය ඇති.

0: වෙන්න පුළුවන්. දරුවන්ට ෆැටිලිව හැදිලා මුල අවස්ථාවේදී කිසිම රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නැහැ. ඒ නිසා රෝගය හඳුනා ගැනීම සඳහා පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඔබේ දරුවත් දැනටමත් අධික තරබාරු දරුවෙකු නම් ඔහුට හෝ ඇයට දැනටමත් ෆැටිලිව කියන රෝගී තත්ත්වයේ ඇතිදැයි සොයා බැලීමට වෛද්‍ය උපදෙස් අනුව ඒ සඳහා තියෙන පරීක්ෂණ කරවා ගන්න. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
1: ඔබ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
2: හද ගැස්මට සියත.
3: බජාජ් වීගෝ ලක්ෂයේ සුපිරි වාසිය. බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝදරතයක් මිලදී ගන්නා ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් වැසි ආවරණ කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව අගෝස්තු 31 දක්වා පවනයි. විහෙතම අඩු ඉදිරියේ වැඩි බජාජ් වීගෝ එක්ක හැම ගමනක්ම ලාභයක්. AV Peris e-mobility
4: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
5: Namaste.
6: Namaste.
5: ඉන්දියන් වයිබ් එකට ආදරය කරන හැමෝටමයි මේ ඉන්විටේෂන් එක. Havelock City Mall presents India Fest 2026. Authentic Indian fashions, handcraft, delicious flavors, Bollywood karaoke සහ cultural dance. අගෝස්තු 14 15 16 Havelock City Mall එකේදී. Havelock City Mall, my happy place.
7: 2500 ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
8: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
9: අවන්ස් ටිකෙන් ටික පේ.
10: 1500cc turbo engine කින් බලගැන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝන කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
11: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
12: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්.
13: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවක් මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: සති පතා ස්කූටර් දිනපතා ස්මාර්ට් ෆෝන් වික්‍රේස හෝ වික්ලයිටවල ඇති ස්කෝ ඩංකය 23:43 දැන්ම SMS කර දවටනය ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපු අදදිනු පත්තු කර අදදිනු.
1: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Mahabili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama Obe Test Drive Eka Ven Karwa Ganna. Amathanna Bindu Aikai Kai Hatai, Atasi Asu Atai, Hayasi Hat Haya.
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසමසම පොලියක් LP ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමක
3: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
4: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
5: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම්
6: ඉස්තරම්. ජිකන් සඳහා කාගිල් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් ගෝල්ඩි චිකන් සොසේජර්ස් වැලියු පැක් ඉතිරිය රුපියල් 270යි. ෆොන්ඩ්රේ ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරිය රුපියල් 210යි. මන්චි සුපර් ක්‍රීම් ක්‍රැක ඉතිරිය රුපියල් 40යි. කොහොමස් සබන් ඔරිජිනල් පහේ පැක් එක ඉතිරිය රුපියල් 160යි. කාගිල් ෆුඩ් සිටි.
7: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
8: සිංහගිරි ඕගස් මොනන්සා Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න. දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
9: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසමසම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා
10: 0118388388
11: අමතන්න.

0: සුමකතේ කන ඇන්න තෝ කියලානේ මගේ ඇයි
1: හරිද ටෙස්ටින්
0: ෆෝන් ආදරුනේ කන ඇන්න තෝ කිල් වැඩි කරනවා කො මේක මොකද්ද කරන්නේ නිකන් පිට්ට බම්බෝ වගේ ඉන්නේ
1: දැන් හරිද
0: තමන්ගේ කටහඬ අහන්නත් වාසනාවක් නැහැ
1: ටෙස්ටින් මන් මන් කියන්
0: මේ කාගේද මේ කෝලෙක්ගේ වගේ අහන්න මගේ මගේ මගේ මගේ අම්මෝ ඔනේ ඇහෙනවා කතා කරන එක ඇහෙනවා මට ඇහෙනවා
1: සතුටුයි
0: ඉතින් සතුටු වෙනේ නේ ඔයාලා දවසක ඔයාගේ කටහඬ ඔයාලා ඇහෙන්නේ නැති වෙලා ගියොත් එම් මම ප්‍රාර්ථනා කරනවා එහෙම එකක් කරවමක් යන්න කියලා ආ කොන්නේ හයිලයිට්ස් කරගෙන ඇවිල්ලා කැතේ
1: නේ ඒ ගොඩක් අයියා
0: සුපු සුපු
1: රයිට් රයිට් ආරවින්ද මේවා නෙමෙයි කතා මේවා නෙමෙයි
0: පොඩ්ඩක් ඉන්න බලා ගන්න මේක මොකද්ද මේ නාටකම කියලා
1: ඒ හයිලයිට්ස් ගොඩක්ද වස්තාලා
0: පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න මම රද වෙන ඇති කොණ්ඩේ පීරලා
1: ඉන්නවා ඔය ජපාන් ගිය කාලේ මම ෆුල් චේන්ජ් එකක් ගත්තා හයිලයිට්ස් දැම්මා ෆේෂල් කළා
0: එහෙම කරා කියලා වට පුළුවන් වුණාද මම නැති අඩුව සම්පූර්ණ කරගන්න
1: බැරි වුණා සහෝදරයා
0: අපි සහෝදරයා කියලා අපි මටන් අවේ දැන් නැහැ වාගේ නේද?
1: ඔව් නේද?
0: සර් එහෙම ලයින් එක කන වැඩි නේද? සහෝදරයා කියලා. තමයි කමාරි කරන්නනේ.
1: ඉතින් අපි මේ රටේ තොරතුරු දන්නවනේ.
0: ඔව්.
1: අපිව ඉන්ස්පයර් කරන්නකෝ ජපානයේ තොරතුරුත් එක්ක අර වෙන්නේ.
0: කමක් නැද්ද?
1: කමක් නැහැ. මම වෙනදට හිතුවා මේවා පම්පෝරි කියලා.
0: හැබැයි
1: මට තේරෙනවා ජපානෙන් අපිට ගන්න ගොඩක් දේවල් තියෙනවා කියලා.
0: ජපානෙන් ඔයා ගැන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. සල්ලි ඕනේ නේ. හරිද?
1: හරි.
0: සාප්පු ගානේ යනකොට මට හිතෙනවා අරක ගන්න ඕනේ මේක ගන්න ඕනේ අරක. කොයි තියෙන සල්ලිද? ගන්න නැහැ නේ. එහෙම සල්ලියක් නැහැ නේ. මේ ඔය චන්දෙට කලින් නම් මට ඇහුණා මේ කරයින් මේක ගොඩ දාන්න බඩු අපි ගාව තියෙනවා පුල් මුඩි අරක තියෙනවා.
1: ඈ
0: පුල් මුඩි අරක තියෙනවා පොල් ගොඩේ මේක තියෙනවා.
1: ඈ
0: කොහෙද එප්පා වෙලේ
1: මේක තියෙනවා
0: මේක තියෙනවා
1: නැන් නිදි
0: ඔව් නිදි තිබුණා දැන් මේ පොයින් නිදිද කියලා මම මේ බලන්නේ මාස 3න් ගොඩ යනවා අපි කිපොණන්නේ එහෙම කියාගෙන නෑ ආවේ ඊට පස්සේ අපිට ආයෙ ඇහුණා තව වටයකට
1: yes
0: මේ තියෙන සම්පත් මදි කියලා එකක් ආවා නේ මේ තියෙන හැම මේක ගොඩ දාන අමාරුයි
1: අමාරුයි කියලා
0: ඒකත් එක රියලයිසේෂන් එකක් තමයි. හැබැයි ඔය තියෙන දේවල් මදි මේක ගොඩ දාන්න කියපු කතාවට මට උදාහරණයක් ජපානෙන් දෙන්න පුළුවන්.
1: ආ ඕකේ.
0: ඒක මම ජපානේ ගිය නිසා නෙමෙයි. මම නිකන් මේ දවස් හතර පහ ජපානේ ඉඳලා ආපහුම මේ ඒක ජපානේ කරන්න බෑ. මට වඩා ගිහිලා අවුරුදු ගණන් ඉඳපු මිනිස්සු මේක ඉන්න මේ අපේ ආයතනෙත් ඉන්නවා. අවුරුදු ගාණක් ජපානේ ඉඳලා මිනිස්සු
1: මේක ජපානේ කරන්න බැරි වුණානේ.
0: ඒ මිනිස්සු උති.
1: එහෙම බෑ.
0: කොකරා දෙක ජපානේ. නේද?
1: දැන් අර මං Singapore ගිහිල්ලා ඇවිල්ලා Singapore වක් කරන්න
0: කොච්චර. තියක් දෙකක් ඔයා එහෙම පිටින්ම මේක. මෙහෙමනේ අපි එකතු වෙලා මොකක් කරේ එකක් කරමු. ඔයා මෙතන Singapore වක් කරන්න හදනවා.
1: හරි.
0: මම මෙතන ජපානේ කරන්න හදනවා. ඔය තව කවුරුනි මේක චීනේ කරන්න හදනවා.
1: තව කවුරුනි සෝමාලියාව කරන්න හදනවා. එකක් කරමු.
0: ඔන්න සෝමාලියාව.
1: ඒකත් හොඳ නටක්.
0: ඔව්.
1: ඒක හොඳයි.
0: එනට ඔයා සෝමාලියාව කිව්වේ හැංගිමේ නෙමෙයි කියලා වාගේ මූණෙන් මම බල්ලා කියන්නේ. නේද?
1: එනට දැන් දියුන.
0: තාමත් ඔබ බුල හිතාන ඉන්නවද සෝමාලියාවට පාන් දැම්මා වගේ. බොරු බටහිර ප්‍රචාර වලට රැවටෙන්න එපා.
1: හ්ම් හ්ම්.
0: ඔබ හිතන් ඉන්න සෝමාලියාවක් එහෙ නෑ.
1: හ්ම්.
0: ඔබ හිතන් ඉන්න වර්ගයේ සෝමාලියාවක් එහෙ නෑ.
1: යා ඕකේ.
0: ඔබ හිතන් ඉන්න වර්ගයේ අප්‍රිකාවක් එහෙ නෑ. ඒව ඇඩ්වර්ටයිසින්. පිංගම් තියාගෙන පාරවල් දිගේ හිඟා කන ළමයි නෙමෙයි ඒ රටවල ඉන්නේ. බෙල්ල එල්ලගන්න බැරි තරම් ලොකු රත්තරන් මාල දාගත්ත මිනිස්සු
1: ඉන්නේ.
0: උන්දලට රත්තරන් ලී වාගේ. දර වාගේ රත්තරන්.
1: හරි.
0: එහෙමදී මේ මාකට් ඩිෆයින් කරලා තියෙන එක එක විදිහට. ආ කතාව වෙන තැනකට අරන් ගියා මං කියන්නේ කියවුනේ නෙවෙයි.
1: ආයි රිවර්ස් එකට එමු.
0: තේරුණා?
1: හරි.
0: වාටි ඕන් නැති ඒවා කියනවා, දන්නේ නැති ඒවා කියනවා නේ මෙතන ඉඳගෙන. දැනගෙන කතා කරනවා ලකවලු.
1: මොකක්ද ඉතින් අපි දැන්?
0: සෝමාලියාව එල්ල ගත්තා. සෝමාලියාවට කතා කරන්න එපා, සෝමාලියා පින්තූරයක් බලන්න.
1: මම හොඳ පැත්තෙන් කතා කරේ සෝමාලියාව ගැන.
0: දට්ටික බට්ටික. මොකද මතක තියාගන්න.
1: මොනවද?
0: දට්ටිකද බට්ටිකද කියලා.
1: හරි අපි බලමු ජපානේ.
0: ඕන මිනිහෙක් කැමති ජපන් පිහියක් ගේන්න. මාත් එකක් ගෙනාව.
1: හරි.
0: ජපනිස් ස්ටීල්. පිහියට කියන්න ඕනේ ස්ටීල් කියලා. ආදිනවා. පිහියට ස්ටීල් කියනවා.
1: නයිෆ් කියලා කියනවා.
0: නයිෆ් කියලා කියනවා. ජපනිස් ස්ටීල් කියලා කොහොමද හුඟක් වෙලාට?
1: පිහියක්.
0: ජපන් පිහියක් කියලා මිනිස්සු මේක කරන් දන්නවා. හ්ම් හ්ම්. ඔය විශ්වාස කරන්න. ජපානේ තමන්ගේ කඩුවලට පිහිවලට මෙච්චර ජනප්‍රිය වුණාට මොකද? හ්ම්. ජපානෙට යකඩ නැහැ. ජපානෙට යකඩ නැහැ. ඔයා මුහුදු වෙරළට ගිහිල්ලා ඇතිනේ.
1: ඔව්.
0: මේක මුහුදු වෙරළට ගිහිල්ලා නැද්ද?
1: කතා
0: දන්න කතා කරන මුහුදු වෙරළට ගිහිල්ලා නැද්ද?
1: ගිහිල්ලා තියෙනවා ඉතින්.
0: ගඟවල් ලයිනට ගිහිල්ලා ඇති. ගඟවල් ලයිනට. ඔයා දැකලා ඇති. කළු පාට වැල්ලක්
1: තියෙනවා.
0: මේකට කියන්නේ අයන් සෑන්ඩ්. අයන් සෑන්ඩ්.
1: හරි.
0: ජපානෙට තේරුණා අවුරුදු 10 ගානකට කලින් බටහිර රටවල් දියුණු වෙන දිහා බලපුවම යකඩ නැත්තම් මේ වැඩේ කරන්න හම්බෙන්නේ නැහැ කියලා. ඊටත් අවුරුදු 10 ගානකට කලින් මේ ජපානේ කියන්නේ අද බොහොම සාමකාමීව හිටියට එහෙම මේ සාමයෙන් උපන් ජාතියක් නන් නෙවෙයි.
1: හරි.
0: මතක ඇති ලෝක යුද්ධ කාලෙදී ජපානේ කමිකාසේ කියන මරාගෙන මැරෙන ගුවන් හමුදාව
1: හදනවා.
0: කමිකාසේ කියන. ඒක තමයි ඉතිහාස වාර්තාවල තියෙන suicidal force එකක් ගැන අපිට අහුවෙන කතාව.
1: ආ ඔකේ.
0: එහෙව් ජාතියක් ජප්පෝ කියලා කියන්නේ. එහෙව් ජාතියක් ජප්පා කියලා කියන්නේ. හරි
1: දැන් හරි calm දැන් හරි quiet නිකන් දැන් ඉන්නව වෙන විදියකට.
0: ඔව්. ඒගොල්ලෝ එක සම්මුතියකට එකඟ වෙන ගොල්ලෝගේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ.
1: හරි.
0: යුද්ධ වෙන්න පුළුවන් තරම්. තමගේ රටට threat එකක් ආවොත් තත්ත්ව වෙනස් වෙන්න පුළුවන්. නමුත් ලෝක යුද්ධ සියල්ලෙම ඒගොල්ලෝ ස්වාධීනව ජීවත් වෙනවා කියන සම්මුතියට ඒ රට ඇවිල්ලා තියෙනවා. නමුත් සෙල්ලම් පොරවල්ලා නෙමෙයි. දැන් තමන්ගේ රටේ යකඩ නැත්තම් මොකද කරන්නේ? ඕන මිනිහෙක් අතාරිනවය වෙන්නේ.
1: ආ ඒකනේ.
0: මේගොල්ලෝ තතාරා කියලා උදුන් වගයක් හැදුවා. කැමති ආන මතක තියාගෙන අනිත් අමතක කළා දාන්න.
1: තතාරා.
0: තතාරා. අර ගංගවල් ලයිනේ වෙරළවල් ලයිනේ තියෙන අයන් සෑන්ඩ් එක. එහෙම නැත්තම් යකඩ වැලි ගෙනහැල්ලා අර තතාරා කියන උදුන් වල දාලා දවස් 3ක් රෑ 3ක් එක දිගට මයින්හම කකුලෙන් පාග පාග පාග පාග මේව උණු කළා. මේව උණු කළා.
1: හරි.
0: හරි. එහෙම උණු කරපු ප්‍රොඩක්ට් එකට අපි කියනවා තමහා ගණේ කියලා. තමහා ගණේ.
1: තමහා ගණේ.
0: තමහා ගණේ ස්ටීල්. එහෙම නැත්නම් සමහර අය කියනවා මැනික් ස්ටීල් කියන අතිශය පිරිසිදු යකඩ හැදුවා. ඒගොල්ලෝ දිග පටි වාගේ හදලා ඒව උඩ නවලා ඒව ආයි ආයි තලලා ආයි දික් කරලා ආයි එක උඩ නවලා ආයි තල තල දික් කරලා එහෙම තමයි ලෝකෙම දන්න සමුරායි කඩු හැදුවේ.
1: Oh my god.
0: අදටත් ඒ කර්මාන්ත ජපානයේ තියෙනවා. ඒ සමුරායි කඩු හදන මිනිස්සුන්ට දේවත්වෙන් සලකන. ජපානයේ යකඩ නැති නිසාම ඒගොල්ලෝ තමන් හදාගත්ත තමහගනේ යකඩ වලට දිව්‍යන්ට වගේ සැලකුවා කියලා කියනවා.
1: හරි.
0: ඔයා බලලා තියෙනවා චිත්‍රපටයක් 47 රොනින් කියලා. අඳුතරමේ අහලා දිනවද? අහලවත්
1: අහලා තිනා අහලා තිනා
0: මොකද අහලා තින්නේ? මොකද අහලා තින්නේ?
1: මොකද නේද? 47 රොනින්
0: 47 රොනින් කියලා අහලා දිනවද? එහෙම චිත්‍රපටයක් නැහැ.
1: අහලා තිනා මොකද?
0: මොකද අහලා තින්නේ?
1: 47 රොනින්
0: කියලා
1: අහලා තිනා ෆිල්ම්
0: මොකද්ද තින්නේ?
1: ෆිල්ම් එකක්.
0: ෆිල්ම් එකක් තියෙනවා. කවුද රඟපාන්නේ?
1: ජැකි චැන්.
0: ජැකි චැන්. ජැකි චැන්
1: මගේ එක්කෙනෙක් නේ. ජැකි චැන් වගේ.
0: ජැකි චැන් මගේ එක්කෙනෙක්.
1: මේ ඉතින්
0: මොකක්වත් කරන්න ඕනේ ඔය කරන හරියට. තව ඉතින් මොකද්ද කරන්නේ? තවත් මොකක් කර කර ඉඳලා ඉන්නේ?
1: මේ මූවි එකේ මොකක්ද මන්ට ඒක?
0: අනේ 47 රොනින් කියන මූවි එකේ තියෙනවා මේ කඩු සම්බන්ධ කතාවේ අන්තිම හරියන හරි ලස්සන කෑල්ල. හරිම හරිම මිස්ටික්. හරිම අද්භූත ජනකයි.
1: හරි.
0: ඒගොල්ලෝ කඩු වලට දීලා තියෙන තැන, ඒගොල්ලෝ කඩු වලට දීලා තියෙන වටිනාකම, ඒ ජපාන එක හරිම වෙනස් අදහසක්. ජපන් පිහියක් නැතුව සුෂි කපන්න බෑ පුතා.
1: ඕකේ.
0: අනිත් පීවලින් එහෙම සූෂි කැපෙන්නේ නෑ පුතා.
1: තැලෙනවා තැලෙනවා.
0: මාළු මෙහෙම කියතින් ඉරනවා වගේ එහෙට මෙහෙට කපන්න බෑ පුතා.
1: Yes.
0: එක පීපාරෙන් පිටිපස්සෙන් ඉස්සරහට ස්ලයිස් එක ගහලා මාළු පෙත්ත කපන්න ඕනේ පුතා.
1: බටර් කපනවා වගේ පුතා.
0: වීදුරු වගේ මාළු කපන්න පුළුවන් ජපන් ස්ටිල් වලින්.
1: Yeah, okay.
0: හරිද? එහෙම කඩු හදනවා. ඒගොල්ලෝ දකින්න බටහිර දියුණු වෙන යකඩින්ද හරිද? ඔල්ල හිතනවා යකඩ නැතුව මේ මැච් එක ගහන්න බෑ. යකඩ නැතුව ගහන්න බෑ. ඒගොල්ල දකින්නවා බටහිර රටවල කෝච්චි දුවන. බටහිර රටවල ආයුධ දකින්න. අපිට ස්ටීල් ලෝන බලය උගුර දැනගන්න.
1: හරි.
0: ඒගොල්ලෝ යවතා ස්ටීල් වර්ක් කියන මහා විශාල කර්මාන්ත ශාලාව 1901 දී පටන් ගන්නවා. 1901
1: දී. ඔව්.
0: මේ ගහන කලම් මේ අතීත කතා නෙමෙයි. 1900 කියන්නේ මොකද්ද? අපි මේ 2000 ඉන්නේ. මේ සියවසක් කලින් අපි මේ කතා කරන්නේ.
1: හරි.
0: මේ හිතන්න එපා මේ අපේ 2500ක වගේ කියලා.
1: ඉතින් ඉතිහාසයක් ගැන නෙමෙයි.
0: අපිට ඕනේ 2500 අපිට වැඩි වුණා ඉතිහාසය. ඒක නේකේ මුකුත් මතක නැති වුණා. ඕනට වැඩි අතීත ලොකු වැඩි වෙලා අපිට අමතක වෙලා තියෙනවා. ඉතින් අපේ කිසිම මිනිහෙක් හරියට ඉතිහාසය දන්නේ නැහැ. ඉතිහාස ආධාරපු මිනිස්සු ඇරෙන්න. පොඩි පොඩි කෑලි කෑලි තමයි
1: දන්නේ.
0: හරි. ජපානයට යකඩ නැහැ. ජපානේ දකින ලෝකෙ දියුණු වෙන්නෙම යකඩ නිසා. ජපානේ හිතනවා අමුද්‍රව්‍ය පිටින් ගෙනහැල්ලා අපි යකඩ හදලා අපි යකඩ වලින් ලාභ හදනවා
1: කියලා.
0: හ්ම් හ්ම්. අමුද්‍රව්‍ය පිටින් ගෙනහැල්ලා. ඒව කර කර ඉන්නේ නැද්දි ලෝක යුද්ධෙදි බෝම්බ ගහලා ඔක්කොම අතු ගෑවිලා යනවා. මේසෙට ගහලා වැඩක්
1: නැහැ. ඒක කේන්ති. හරි.
0: ඒ ඔක්කොම ප්ලෑන් කරන් ඉන්නදි තමයි ඒක වෙන්නේ.
1: හ්ම්
0: හ්ම්. අතු ගෑවිලා යනවා ඔක්කොම පුණු කර්මාන්ත.
1: ඕකේ.
0: ආයි මොළේ ඉඳලා හදනවා. හැමදාම දිනු කරනවා. අන්තිමට අමුද්‍රව්‍ය ගෙනාපු රටවල් වලට ජපානයේ තාක්ෂණේ පාවිච්චි කළා. ජපානයේ ඒ යකඩ මෝහත් කරලා හදන තාක්ෂණේ අදරත් කිසිම රටකට නැහැ. කඩු පිහි විතරක් නෙවෙයි. ඒගොල්ලෝ ලෝක ප්‍රසිද්ධ මෝටර් රථ සමාගම් නිර්මාණය කරන්නෙත් සැහැල්ලු නමුත් ඒගොල්ලන්ගේ තාක්ෂණ නිසා ශක්තිමත්ව හදපු තහඩු ලෝහින්ද.
1: ඕකේ.
0: ඒගොල්ලෝ ෂින්කන්සෙන් වගේ විඩ්ඩි කාල වගේ යන කෝච්චි හැදුවේ. ඒ කෝච්චි විදුවන්න කිසිම දෙයකින් කිසිම දෙයක් ලේසියෙන් වෙන්නේ නැති රේල් පීලි හැදුවේ අන්නේ යකඩ තාක්ෂණේ. අදටත් ජපානයේ යකඩ නැහැ. යකඩ පහළ වෙන්නේ නැහැ. නමුත් ලෝකෙ කිසිම කෙනෙකුට නැති යකඩ ආම්බාම් කරන තාක්ෂණයක්. යකඩ මට්ටු කරන තාක්ෂණයක්.
1: හරි.
0: ජපානෙට තියෙනවා. ඉතින් හැපේ දැටි ඇරිකනේ මේක නෑ කියලා ඥරිඥුරු ගන්න කලින් මේ ඉතිහාස කතත් චුට්ටක් දැනන් හිටියොත් හොඳයි කියලා මට
1: හිතෙනවා.
0: 7 විනාඩි 28යි කියලා මට හිතෙන්නේ. මට පේනවා. හරි ඉතිලා දැන් නේ.
1: ඔව් ඒක පේන එකනේ.
0: මට දැන් මේ පේනවා මේ.
1: පරිදේ තාක්ෂණයේ චුට්ටක් ඉල්ලගන්න පුළුවන් දන්න.
0: ඒ තාක්ෂණය ඉල්ලගන්න කරගෙන 47 රොනින් කියන මූවී එක බලලා එනවා ලොකෝ හිටු උදී. තාක්ෂණය. මොනවද අප්ප මේ ජීවිත?
1: මොකද්ද මට මොකද
0: මොනවද මේ ජීවිත? පොතක් කියවල නැහැ. හරි හමන් චිත්‍රපටියක් බලලා
1: නැහැ.
0: ස්පයිඩර්මෑන් බලලා.
1: අම්මෝ ස්පයිඩර්මෑන් ස්පයිඩර්මෑන් නියම මූවි එක බලන්න තියෙදකට ගිහිල්ලා.
0: ස්පයිඩර්මෑන් බලලා තමයි මේ රට හදන්නේ. මේ පහක් කිරියනම් ඇත්ත පහක්.

0: කියන්න බලන්න ඔයාලට බුලට් ට්‍රේන් ගැන කිව්වා.
1: හරි.
0: බුලට් ට්‍රේන් එක 5 කිලෝමීටර 300ක් විතර වේගෙන් යනවා මගේ මතකෙ විදිහට.
1: හරි.
0: කියන්න බැරි වෙච්ච එක තමයි මේ ස්ටීල් වලින් ජපාන කරපු ලොකුම දේ. හැම වෙලාවෙම හෙල වෙනවනේ.
1: හ්ම්.
0: කොහේ හරි පොඩ පොඩ හරි හෙල වෙනවා.
1: භූමිකම්පාවක් තියෙනවා.
0: ඒ සමහර තැන් තියෙනවා ඔයාලට තේරෙනවා. හිමින් හෙල වෙනවා.
1: හරි.
0: ඉතාලම හිමින්. හ්ම්. බීලා වැනි වැනි ඉන්නා වගේ දැනෙනවා. එහෙම ලා භූමිකම්පා තියෙනවා.
1: හරි ඔකේ.
0: සඳේ සඳ වෙන භූමිකම්පා සඳේ කොයිද ලප කියලා හිතෙන භූමිකම්පා එනවා. හැබැයි ලේසියෙන් බිල්ඩින් කඩන් ලේසියෙන් කඩන් වැටෙන්නේ නැහැ. කඩන් වැටෙන්නේ නැහැ නෙමෙයි ලේසියෙන්. වාග්ගිය දවසක බලන්න ඒවයි. උස. ඉතින් භූමිකම්පාවකදී ඒවා කඩන් වැටුණා නම් ජපානයට වෙන වැඩක් කරන්න හම්බෙන්නේ නැහැ. ඒගොල්ල හදලා තියෙන ස්ටීල් එක මේ වැනෙන එකට ඔරොත්තු දෙන ස්ටීල් එක. ඩාන්සිං ස්ටිල් භූමිකම්පාත් එක නටලා නටලා වැඩේ බේර ගන්නවා.
1: ඕකේ බැලන්ස් කරනවා එයා. එයාගේ බිල්ඩින් එක. වෝ නියමයි නේ.
0: දැන් ඔයා හිතන්න ලොකු බෝලයක් තියෙන එකට ලෑල්ලක් දාලා ඒ ලෑල්ල ඩොවා හිටගෙන
1: ඉන්නවා.
0: ඔයා නොවැටි ඉන්න නම් බෝලේ එහෙට මෙහෙට යනකොට ඔයා බෝලේ යන පැත්තට විරුද්ධ පැත්තට
1: තැත් දෙන්න ඕනේ.
0: අන්න ඒ වගේ තමයි ඒගොල්ලන්ගේ ස්ටිල්. ඒගොල්ල ගොඩනැගිලි හදන්න පාවිච්චි කරලා තියෙන්නේ ඒ වගේ ස්ටිල්. කොහොමද ටෙක්නොලොජිය?
1: මරුනේ.
0: ඉතින් යකඩ කොච්චර හැදිල්ලක් හැදුවද කියලා කියනවනම් තමන්ගේ රටේ මෙහෙව් කියලා අමුද්‍රව්‍ය නැති වුණාට ඒගොල්ලන්ගේ නිපොන් ස්ටීල් කියන සමාගම තමයි ලෝකෙ තියෙන තාක්ෂණයෙන් උඩම. කාට යකඩ හදන්න ඕන අමුද්‍රව්‍ය මොන රටේ තිබ්බත් ඒවා යකඩ කරලා අලුත් තාක්ෂණයෙන් එළියට ගන්න අදටත් දන්නේ ජප්පෝ විතරයි කියලා කියනවා.
1: ඕ
0: ඒ ජපනිස් ටෙක්නොලොජි එක කාගෙවත් අතට ගිහිල්ලා
1: නැහැ. හරි.
0: ඒ නිසා කොහේ අමුද්‍රව්‍ය තිබුණත් ජපානයේ බඩු ටිකේ වන්න ඕනේ වැඩේ කරගන්න.
1: ඒ ගානට හදාගෙන තියෙන්නේ දැන්.
0: ඒ ගානට ටෙක්නොලොජි එක හදාගෙන තියෙනවා.
1: වාව් සුපිරි.
0: ජපානයේ තියෙනෝනේ කයිසෙන් කියලා ක්‍රමයක්. හැමදාම සුළු අඩුපාඩු එකක් හෝ
1: හදාගන්නවා.
0: හැමදාම දියුණු කිරීම කොච්චර පොඩි වුණත්
1: හරි
0: එකක් හෝ කරනවා.
1: හරි.
0: හැමදාම මිලිමීටර එක හරි කාර්යක්ෂම පැත්තට අඩියක්
1: තියෙනවා.
0: හ්ම් හ්ම්. දශමයක් හරි දියුණු වෙනවා.
1: රයිට්.
0: දශමයක්. හිතන්න හැමදාම දශමයක් දියුණු වෙනවා. දවස් 10ක් යනකොට එකක් දියුණු වෙනවා. අන්න එහෙම තමයි ජපනගේ thinking.
1: හරි.
0: ස්ටීල් කියන කර්මාන්තය යකඩ කර්මාන්තයත් එයා එතනට ගියේ එහෙමයි. මේකේ ලස්සන කතාවක් කියනවානේ.
1: හ්ම්
0: හ්ම්. සැබෑ සම්පත තියෙන්නේ පොළොව යට තියෙන ඛනිජවල නෙමෙයි. මිනිසුගේ ඔළුවල කියලා ජපානයේ අපිට උගන්වනවානේ.
1: How's that?
0: අන්න ඒක මං කියන්නේ.
1: Yeah, okay.
0: ඒනට 47 රොනින් බල්ලා නැහැ.
1: ඒ. ඒනට ස්පයිඩර්මෑන් බල්ලා තියෙනවා.
0: ස්පයිඩර්මෑන් තමයි බල්ලා
1: තියෙන්නේ.
0: මෙතන ඉන්නේ 47 රොනින් බල්ලපු මිනිහෙකුයි.
1: හරි.
0: ස්පයිඩර්මෑන් බල්ලපු මිනිහෙකුයි ඉන්නේ.
1: ඉතින් හරි. ටෙස්ට් දෙකක්.
0: ටෙස්ට් දෙකක්.
1: හ්ම්.
0: ටෙස්ට් දෙකක්.
1: ඔයාට බෑ මගේ ටෙස්ට් එකට ගරහන්න.
0: අපිට බෑ.
1: හරි.
0: අපිට බෑ. හදන්න බෑ. ඒක මේ කියන්නේ යාම කියනවා. හදන්න බෑ. ස්පයිඩර්මෑන්. ස්පයිඩර්මෑන්.
1: මේ මොකද?
0: ස්පයිඩර්මෑන් කොහෙද?
1: මම කියනවා හැම එකම මම බැලුවේ.
0: ස්පයිඩර්මෑන්.
1: ස්පයිඩර්මෑන් මූවි එක. මේ මොකද්ද? ආදෙන් අර කිව්වේ මොකද්ද? තැප්රොනානා මොකද්ද අර පිහිය මොකද්ද? ඒගොල්ලන්ගේ ස්ටිල් එක මොකද්ද?
0: නේද?
1: ඒකේ නම
0: තමහගනේ.
1: තමහගනේ. ආ රයිට් ඔකේ. තමහගනේ මට ඒ ස්ටිල් එකක් තිබුණා මම ලස්සන්ට පැල්වත්ත බට ස්ලයිසස් නිකන් ගලා යන කට් කරන්න තිබ්බ අපිට නේද ආරෙවෙන්ද
0: දන්නේ
1: තමහගනේ එකක් තිබ්බා
0: තමහගනේ එකක් තිබ්බා
1: දෙකක් ගෙනාවද
0: ඔව්
1: දෙකක් ගෙනාවද කියනවා
0: එකයි ගෙනාවේ
1: හා රයිට් ඔකේ
0: එකයි ගෙනාවේ
1: හරි
0: තමහගනේ ඕනේ තමහගනේ ඕනේ නැහැ පැල්වත්ත බටර් කපන්න දැන් බටර් පිහක් ඇති ඉස්සර මිනිස්සු බටර් කවන්න උණු කරලා පිය රත් කරලා කපන්න අපි හදේ නම් මේ උණු පිහකින් බටර් කපනවා වගේ කියලා. ටක් ගාලා ස්ලයිස් වෙනවා.
1: යස්.
0: උණු පිහකින් බටර් කපන්න. ආස නැද්ද උණු පිහකින් පැල්වත්ත බටරක් කපන්න.
1: හරි ඔකේ ආසයි.
0: ගෙනල්ලා කාලා බලන්න. ස්ප්‍රෙඩ් ಜಾති කෑවට කමක් නැහැ.
1: හ්ම්
0: හ්ම්. හැබැයි ඔබට පැල්වත්ත ඉන්න තාක්කල්.
1: හ්ම්.
0: බටර් නැත් ගන්න බැරිකමට ස්ප්‍රෙඩ් පාවිච්චි කරන්න ඕන කියලා එකක් දැන් නැහැ.
1: ඒ කියන්නේ බටර් ඕන නම් බටර්ම ගන්න පුළුවන් අපිට දැන්.
0: ස්ප්‍රෙඩ් ඕන නම් ස්ප්‍රෙඩ් ගන්න.
1: Yes.
0: නැත්නම් බටර් දාන්න ඕන එකට ඔබට පැල්වත්ත බටර්ම දාන්න පුළුවන්. ගානේ තමයි වාසිය
1: තියෙන්නේ.
0: හ්ම් හ්ම්. රහ එහෙමමයි. ඒත් ලෝකෙදී බටර් හදන ක්‍රම 1000ක් නැ නේ මෙයා. ලෝකේ බටර් හදන ක්‍රම එකක් ඇති.
1: ඕ ඒකනේ.
0: ඒකේ පොඩි පොඩි වෙනස්කම් ඇති. ඒත්
1: සමහරවිට
0: කියනවා ඒකට බගෙට් කියන නමක් කියනවා.
1: අපි දිග පාන් කියලා කියනවා.
0: අනේ එහෙමද කියන්නේ?
1: ඒක දිගයිනේ දිගපාන්.
0: අනේ.
1: පුතා එනකොට අර දිගපාන් එක අරන්
0: ඉන්න. අනේ. හොඳයි.
1: ශ්‍රී ලංකාවේ
0: දිගපාන්. හරිද? ඉතින්
1: ඒකේ ගාලා ඒක පොඩි ස්ලයිසස් කපලා ඒකේ ගාලා
0: අවන් එකේ දාන්න.
1: හා රයිට්.
0: අවන් එකේ දාන්න. ගාලා අවන් එකේ දාලා කන්න. වැඩිය පිච්චෙන අරින්න එපා. බිස්කට් තරමට ගේන්න එපා.
1: ඒතර
0: පොඩ කට තුවාල වෙනවා.
1: ඕ ඒක හරි.
0: මැද හරියද ගන්න. Then it's fun. එතමයි පැල්ලොත්ත බට ගැන අපි දැන් ඔබට පැල්ලොත්ත බට ගැන කියනවා. අපිට ඕනේ ඒක apply කරලා ඔබ කන ජොලියක් කාතල් එකක් ගන්න පුළුවන් ඉදින් අපි ඔබට
1: කියන්නේ.
0: දේවල ස්ටේෂන් එකත් හදාගෙන යනවා.
1: හා okay.
0: ඒ තාම එක බම්බල පිටියේ ලයින් එකට ඇවිල්ලා නැහැ.
1: හරි.
0: තාම තව තියෙනවා වැඩ ටිකක්. වහලේ නම් හරි නැහැ.
1: හිමද?
0: අයියෝ.
1: ඇයි?
0: බිල්ලිමකට කලෙලිය එන්නේ වහලෙන් කියලා මට අද සහ සුද්දෙන් තේරෙන උදේ එනකොට සුද්දා.
1: වාහනයකට කලෙලිය එන්නේ රෝද හතරේ.
0: ඔව්.
1: බිල්ඩින් එකකට කලෙලිය එන්නේ වහලෙන්.
0: ඩෙෆිනිට්ලි. ඒත් වාහනය කොච්චර හේදුවත් වැඩක් නැහැනේ රෝද හතර පාට කරගත්තේ නැත්තම්. ටය පොලිෂ් ටිකක් ගාලා ඉන්න ගොම් පාටයි.
1: යස් යස් ඒක හරි.
0: ඒ වගේම තමයි ගෙදරක මොන රිනොවේෂන් එක කර වහලේ සාටරන. කිසිම තේරුමක් නැහැ.
1: යා.
0: දැන් මෙතන ඉන්ඩස්ට්‍රියල් ජොබ් එකක් නේ තියෙන්නේ. මේ වගේ වට මටීරියල් තෝරගන්නකොට දැන් මෙහෙමයි රජේ වැඩ කරන්නේ ප්‍රොකියුමන්ට් ප්‍රොසෙස් එක. ඒගොල්ලන්ගේ තියෙනවානේ අර ලන්සු කැඳවලා එහෙම. මෙහෙමයි ඉතින් ලන්සු කැඳවලත් ඉතින් කරගත්තේ බලන් ඉන්නකොට පිටුත්ත දෙනවා ඇත්ත.
1: වාහනේ තියෙනවානේ ක්‍රමවේදය.
0: ටෙන්ඩර් පරිපාටි හරියටම ක්‍රියාත්මක වුණත් වරදින තැන් තියෙනව නැතුව නෙමෙයි.
1: දැක්කලා තියෙනවානේ.
0: කතා කරන්න එපා ඒ වගේ. හරි.
1: පරිපාටි හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. එහෙමම දැක්කම
0: මම දන්නේ නැහැ මේ එහෙම කරන්න පුළුවන්ද කියලා. හැබැයි ඉතින් මොකක් හරි කරලා ක්‍රමවේදය ඉතින් ලෙඩා මලත් බඩ සුද්දයි වගේ වැඩක් නැහනේ.
1: හ්ම්
0: හ්ම්. ලෙඩා මැරිලා හැබැයි බඩ ක්ලීන්. එහෙම වැඩක් නැහනේ. වැඩේ බේර ගන්න ඕනේ.
1: යස්.
0: ඉතින් ප්‍රතිපත්ති තියෙන්නේ හදන්න සහ කඩලා අලුත් ඒවා හදන්න. එහෙම ඉතින් පරණ එක ඉල්ලලා ඉන්න මැරෙන්න දෙයක් නැහැ. මෙහෙමයි අපේ රටේ තින් තාමත් ආඥාපනත් කියන සෙට් එකක් තියෙනවනේ. මේක අර සුද්දගේ කාලේ ජෝර්ජ් රජුරුවන්ගේ කාලේ ආපු ඒවා ටිකක් තියෙනවනේ. ඒ රජුරුවන්ට ඕන දෙයක් තමයි සමහර ආඥාපනත් කියලා දාගෙන තාමේ අපේ රටට ගැළපෙන නීතිය වෙන හදාගෙන කරගෙන නැහැ.
1: දඩ වලින් අපිට බලා ගන්න පුළුවන් කොච්චර පරණයිද කියලා සමහරක්
0: ඒ. සමහර ඒවා මේ එල්ලලා ගහන්න ඕන වැරදි වල රුපියල් 50 දඩෙන් බේරෙන්න පුළුවන් ඒවා තියෙනවා තාම. රුපියල් 50 100 150 දඩ තියෙනවා. මොන කාලෙද බුලත් ටිකක් කන්න බැරි දඩ.
1: ඒකනේ නේ.
0: ඉතින් ඒවා එහෙමමයි.
1: හරි.
0: හරි ඒක වැඩක් නැහැ. මම මේ කියන්නේ මේ
1: දේවල ස්ටේෂන්
0: එකේ ස්ටේෂන් එක මන් දැක්කානේ ලස්සනට වැඩේ යනවා.
1: මේ
0: වහලේ අල බෝල වැඩක් නැහැ ඒක. ඔය බිල්ඩින් එක ඔච්චර ලස්සනද වහලේ ගහුව නැත්තම් ලොක්ක වැඩක් නැහැ. අහගෙන ඉන්න කෙනෙක් කියන්න දන්න කෙනෙකුට ඕක කරන කෙනෙකුට කියන්න. අර බලන්න ගන්නකො සුපර් මෙට් ලගේ එහෙම තියෙන වහල මන් දන්නේ ඒගොල්ලෝ කොහොමද ඒවා පර්චේස් කරන්න විදිහක් තියෙනවද කියලා.
1: හරි ඔකේ.
0: ලන්සු කැඳවන්න මෙපැයි. මොනවා කැඳවලා හරි නේද? මම කියන්නේ අඩුතන සුපර් මෙට් එකෙන් බලා ගන්න තියෙනවා. වහලයක් ගහන්න සොලියුෂන් ගණනාවක් තියෙනවා සුපර් මෙට් ළඟ. මේක සින්ක් ඇලුමිනියම් ප්‍රොඩක්ට් එකක්. ස්ටේෂන් වගේ ඒවා. ඒවා නිකන් මේ පබ්ලික් යූස් එකට හදන ඒවානේ. තේරෙනවද?
1: හරි. ඒතර
0: වියදම 100 ගානට වැඩි වෙන්නත් බෑනේ.
1: හ්ම්
0: හ්ම්. නමුත් ඒ කියලා බාලබඩු දාන්නත් බෑනේ.
1: බෑනේ. ඔව්.
0: නේද? සුපර් මෙට් ළඟ තියෙනවා රූෆින් එක එක වර්ගයව තියෙනවා. නිකන් එකම හැඩයක් එකම රැල්ලක් නෙමෙයි ඒගොල්ලන්ගේ තියෙන්නේ. ඔලු කැට වගේවා තියෙනවා. අපි එහෙනම් ලිස්ට් එකක් ගියේ කිව්වා නේද?
1: හ්ම්.
0: ඒ ලිස්ට් එක මම ආයෙත් බලලා කියන්නද?
1: හා රයිට්. ඒගොල්ලන්ගේ සයිට් එකට ගිහිල්ලා තමයි අපි මේ ලිස්ට් එක හොයාගත්තේ.
0: ඒක තමයි අනිවාර්යෙන්. දැන් යන්න බෑ සුපර් මෙට් සයිට් එකට.
1: එතකම් මම මතක් කරන්න රූෆින් විතරක් නෙමෙයි ලස්සනට බිත්ති හදන්න වෝල් ක්ලැඩින් තියෙනවා, ගේට් ක්ලැඩින් තියෙනවා, සීලින්, පර්ලින්, වැහි පීලි උපාංගමය හැම දෙයක්ම ඔගලන්ට සුපර් මෙට් බ්‍රෑන්ඩ් එකෙන් ගන්න පුළා.
0: මේ තියන්නේ හයිටෙන් රූෆින්.
1: හරි.
0: හිතන්නකෝ. ස්ටෙප් රූෆින්. මට හිතනවා එකොල්ලන්ගේ එතන වැඩේට මට නිකන් හිතනවා හරිද? පොඩි ටයිල් රූෆින් එකක් ආවනම් එහෙම හරිම ලස්සනම එක. මට අදහසක්.
1: හරි.
0: ටයිල් රූෆින් එක. ඒක ඇත්තටම ඔලු හෙවිල්ලුවා වගේ ඔලු හෙවිල්ල හෙවිල්ල ඉන්න වෙලාව නැහැනේ. මේක ෂීට් එකක්.
1: හරි.
0: ඔලු හෙවිල්ලුනා වගේ හැඩතල තියෙන ෂීට් එකක්. තව එකක් තියෙනවා ග්ලැමර් රූෆින්. ඒකත් ඒ වගේ. ඊටස් මම දැක්ක ජනෙල්ලක් ඉස්සර පොඩි පොඩි කෑලි ගහලා තියෙනවා. අන්න එතනට හරියනවා කර්ව්ඩ් රූෆින්. මේ සුපර් මෙට් ලගේ මේ ප්‍රොඩක්ට් ලයින් අප් එකම
1: හරි
0: තියෙනවා. ඒගොල්ලන්ගේ පර්ලින් තියෙනවා. ඒගොල්ලන්ගේ ක්ලැඩින් ಜಾති
1: තියෙනවා.
0: අර වැහි පීලි අනම්මනන් ඒ ටික. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම වහලේ වැඩේ ඉවරටම ඉවරයක් කරන්න ඕන කරන ලස්සනම ප්‍රොඩක්ට්ස් ටික සුපර් මෙට්‍රෝ ළඟ තියෙනවා. මම දන්නේ නැහැ ඒව අරගෙන දෙහිවල ස්ටේෂන් එකේ වහලට ගහන්න පුළුවන්ද කියලා. ඒ ගහන ක්‍රමවේදය ඒක නිකන් කොහොමද
1: දන්නේ? මම ප්‍රොසීඩියර් එක දන්නේ නැහැ.
0: අඩුම තරමේ මේ ප්‍රොඩක්ට් ලයින් අප් ප්‍රොඩක්ට්ස් මොනවද තියෙන්නේ කියන එකවත් සුපර් මෙට් එකෙන් බලා ගන්න
1: අයිඩියා එකක්වත් ගන්න නේද?
0: ඒගොල්ලෝ ගාව බඩු තියෙනවා. වහලේ ගහන්න නැතුව නම් කතා කරන්න එපා. ඕක නම් ලස්සන කරන්නේ නැහැ කොහොමද?
1: ඒගොල්ලෝ කරන වැඩේ ඉවරයක් ලස්සනටම ඉවර
0: කරන්න ඕනේ. ආය දැක්කහම දිස්ටි වැටෙන්න ඔය ස්ටේෂන් ටික හදන්න.
2: හද ගැස්මට සියත ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
3: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
4: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
5: ගන් වතුරට සුළුසුළුමෙට දැන් මම බය නෑ.
4: අකුණු ගැහුවත් ගිනි ගත්තත් නෝ ප්‍රොබ්ලම්.
6: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
7: එක ලක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
8: මේ තරයි
9: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකට කාලා විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නැහැ.
10: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර් මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
11: සුපර් මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම. වහල ගහන්න නැතුව වහල ගහන්න සුපර් මෙට් රූෆින් ෂීට් දාන්න.
12: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peeris Automobiles විශ්වාසයෙන් අදම බතරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
13: සමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
14: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
15: වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕනේ.
16: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
17: දැන් සිස්ටෙක් ගාවෝ සේරම තියෙනවද?
16: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
18: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණ.
19: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ. හෙට ගෙදර නවතින්න වෙයි වගේ.
20: එතකොට අර දුවට පොරොන්දු වුණේ උදේම එනවා කියලා?
19: අම්මට ඒකත් ඇහුණාද?
20: පුතා ලින්ක් පස් පංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
21: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
22: ලොකු කරලා නේද?
23: නැතුවස LB රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
24: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
25: කිරිපත්කඩ රන් කිරුල ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණුවරකින් ඔබ වෙත තිලිනවන වගයි. අගෝස්තු 14 වනදා සිට 16 වනදා දක්වා අප වෙත පැමිණෙන ඔබට නවතම ස්වර්ණාභරණ විශේෂ වට්ටම් සහිතව මෙන්ම ඔබට රන් කාසි සහ මැණික් දිනා ගැනීමේ අගනා අවස්ථාවක්. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
26: ඔයාට විෂ මද්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13:96 අමතන්න.
0: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්.
26: දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි.
0: කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
1: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
2: ගන්නවා ලයිසන් එක.
3: දැන් හරිනේ අමාරු.
26: වයිෆ් ගේ කටත් පොඩ්ඩක් වැඩි.
0: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
26: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84%. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 15% පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13:19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ නීති නේද?
5: ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ රංකා රේටින් ඒජන්සි BBB- stable outlook 98.4 97.7

0: සියතා
1: උදේ 7යි විනාඩි 48යි බික් බොනන්සා වලි නෝගලන්ට දවස ගානේ මොබයිල් ෆෝන්ස් ඒ වගේම සතිය ගානේ ස්කූටර්ස් ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒත් එක්කම අපි බජාජ් වීගෝ මේ දවස්වල ඒගොල්ලන්ගේ ලක්ෂයේ කතාව ගැන තමයි කියන්නේ. බජාජ් වීගෝ වෙතින් නෝගලන්ට ලක්ෂයේ වාසියක් ලෑස්ති කරලා තියෙනවා. අගෝස්තු මාසයේ 31 වෙනකල් ක්‍රියාත්මක වෙනවා. බජාජ් වීගෝ එකක් ගන්න යන්න ඩේවිඩ් පීරිස් එකට නැත්නම් DPMC ඩීලවරෙක් ළඟට ඊට පස්සේ ඔබට වැඩි විස්තර දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් 0114 750 කියන නම්බරයකට කතා කරොත් වැඩි විස්තර දැනගන්න පුළුවන්. තව දෙයක් කියන්න ඕනි අපේ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් ගැන. ඒගොල්ල තමයි බයික් X55 අපිට අරගෙන දෙන්නේ, ගෙනල්ලා දෙන්නේ. අරගෙන දෙනවා කියන්නේ මේ අපි සල්ලි දීලා ගන්න ඕනේ ලංකාවට ගෙන්නන්නේ. ඒගොල්ල තමයි, හරිද? ඉතින් ඒ නිසා හොඳ විශ්වාසයකින් ගන්න පුළුවන් සුපිරිම SUV එකක් තමයි බයික් X55 කියලා කියන්නේ. ඉතින් ඒ ගැනත් අපි වැඩි විස්තර කියන්නම්. තව මොනවාද තව එකක් හෙත් එකම කියන්නවනේ. අපි බජාජ් පල්ස N160 බයික් එක ගැනත් මේ දවස්වල කතා කරනවා. ජාති දෙකක් තියෙනවා N160 එකේ. එකක් තමයි ඒගොල්ලන්ගේ N160 එක, අනිත් එක තමයි ප්‍රීමියම් එක. ඒ දෙකම 1 මිලියන් වලට වඩා අඩුවෙන් ගන්න පුළුවන් කියන එකත් මේ වෙලාවේ මතක් කරන්න ඕනි. LOLC ෆයිනෑන්ස් වෙතින් මේ දවස්වල අපි විශේෂ කාරණාවක් කතා කරනවා ෆැක්ටරින් සර්විස් එක ගැන. ඒත් එකම කොකෝ ෆ්‍රයි තෙල්, පොල් තෙල්. අපි දැන් දන්නවා RBD කරපු තෙල් එක පාවිච්චි කරන එක හරිම වැදගත් කියලා. ඒක ෆිසිකලි RBD කරලා තියෙනවා කියන්නේ. ඉතින් ඒක තමයි හරිම විදිය, සහ ඒක තමයි අපි ගන්න ඕනි පොල් තෙල් එක. ඒක කෙමිකලිත් කරන්න පුළුවන්, ඒක නෙමෙයි හරි ක්‍රමය. අපි කතා කරන්නේ ෆිසිකලි RBD කරන එක ගැන. ඒක මුලින්ම සේන මිල්ස් තමයි ලංකාවේ ස්ටාර්ට් කරේ, සහ ඒගොල්ලන්ගේ ලංකාවට හඳුන්වලා දෙන තෙල් එක තමයි කොකෝ ෆ්‍රයි කියලා කියන්නේ. ඉතින් රහට කෑමක් කන්න ඕනේ නම්, කෑමකේ රස විදිහට කෑම එකක් කන්න ඕනේ නම් හොඳම පොල් තෙල් එකක් ඔබ පාවිච්චි කරන්න ඕනේ. මොකද පොල් තෙල් කියන්නේ කෑමක් නෙමෙයි, බීමකුත් නෙමෙයි. පොල් තෙල් කියලා කියන්නේ ඒක හදන්න පාවිච්චි කරන දෙයක් නෙහ, කියන්නේ කෑම වර්ගයක් හදන්න අපි පාවිච්චි කරන මාධ්‍යයක්. ඉතින් ඒ නිසා ඒ පොල් තෙල් එකේ රහ ඇවිල්ලා වැඩක් නැහැ අපි හදන කෑමකට. ඒක තියෙන්න ඕනි පියෝ, ඒක නියමට තියෙන්න ඕනි. එයා කරන කාර්යය තමයි ඒ වැඩේ අපිට කෑමක රහට හදලා දෙන එක, කෑමකේ රහට. ඒ වැඩේ කරගන්න කොකෝ ෆ්‍රයි පාවිච්චි කරන්න. සහ මේ දවස්වල අපි කතා කරනවා අපේ කාගේල්ස් ෆුඩ් සිටි වලින් ඕගලන්ට ලැබෙන තවත් වාසියක් ගැන. ඒ තමයි කිස්ට් ස්මාර්ට් විනර්ස් ලව තෝරනවා සතිපතා. ඒගොල්ලෝ ලැප්ටොප්ස් දෙන්න, ටැබ්ස් දෙන්න, ස්මාර්ට් ෆෝන් දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. කරන්න තියෙන්නේ කාගිල් සෙකට කියලා ෂොප් කරන්න. කිස්ට් බිස්කට් ඇතුළුව රුපියල් 1750ක හරියට වැඩියෙන් හරි කිස්ට් නිෂ්පාදන මිලදී ගන්න. හැබැයි කිස්ට් බිස්කට් ඒක ඇතුළේ තියෙන්න ඕනි අනිත් කිස්ට් නිෂ්පාදනත් එක්ක. බිල්පතේ තියෙන කෝඩ් එක, ප්‍රොමෝ කෝඩ් එක SMS කරන්න 0703181181 සහ මේ දවස්වල මෙගා වට්ටමුත් තියෙන බව අමතක කරන්න එපා කාගිල්ස් ෆුඩ් සිටි වල. රයිට්, තව මොනවාද? අපි මෙගා පවර් ලොටරි එක ගැන අදත් කතා කරමු. මෙගා පවර් ලොටරි එක කියලා කියන්නේ ඕගලන්ට සුපිරි තෑගි ගොඩක් දෙන ලොතරැයියක්. එකක් තමයි රුපියල් කෝටියේ පවර් සුපිරි තෑග්ග. ඊළඟට ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් හම්බ වෙනවා. ඊටත් අමතරව තව තෑගි ගොඩක් දෙන රුපියල් 40කට මෙගා පවර් ලොතරැයියට පුළුවන්කම තියෙනවා. සල්ලි හම්බුනාම කරන්න ඕනි හොඳම වැඩක් තමයි ප්‍රයිම් ගෲප් එකට කතා කරලා ඉඩමක් කඩමක් ගයක් දොරක් අපාර්ට්මන්ට් එකක් පොඩ්ඩක් නිකන් අරගෙන දාලා තියාගන්න නේද? ඉඩම් කියලා කියන්නේ, අපාර්ට්මන්ට්ස් කියලා කියන්නේ දවස ගානේ ගාන වැඩි වෙන දේවල්. ඉතින් මේ දවස්වල ඒගොල්ලන්ගේ ද ප්‍රයිම් කොළඹ ගැන අපි කතා කරනවා. කොළඹට ආසාවෙන් එන්න, ආසාවෙන් බලාගෙන ඉන්න ඔබට මතක් කරන්න ඕනි රුපියල් මිලියන 45 ඉඳලා ඔබේ සිහිනය සැබෑ කරගන්න අවස්ථාව දීලා තියෙනවා ප්‍රයිම් ගෲප් එක ද ප්‍රයිම් කොළඹ වලට. කෝල් කරන නම්බර එක උදෙන්මත් දෙන්නම් 0711 077333 කතා කරන්න.
0: හද ගැස්මට සියත ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
2: අයියා මට මල් ගොඩක් දීලා.
0: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
2: හච් 15 පිස්සුවක්ම තමයි.
0: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටික ලංකා ටයිල්ස්.
3: හදිසියට එහෙ මෙහෙ තියන්නේ පාරතරම්.
0: රන් පවුමකට ඉහළ අප්‍රිකාරමක්. අමතන්න බිදු අයිකයකයි පහයි අටසි අසුවයි හාරසිය. එල්ලෝ එල්සේ රන් සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
3: මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලයවිල්ලා. පුද්ගල මූල කළමනාකරණය කොටස් වෙළඳපල ගෝල්ඩ් රියල් ස්ටේට් USD ඇසට්ස් ආයෝජනය සහ සොට් ඇනලිසිස් සමක අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. මාස්ටර් මයින් ඉන්ස්ටිටියුට් ඔෆ් ස්ටඩීස් අරමුදල් කළමනාකරණය ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74.
4: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 අමාරු වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
5: Big big dinumai bonanza bonanza.
6: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, big racer හෝ big lighter වල ඇති escort donkey. 23:43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
7: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
8: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්යා ෂොපින් ෆෙස්ටිවල්.
9: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතාලගින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේ ඉදිවන ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710 777 333.
10: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5% අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකින්.

0: සිංහගිරි ඕගස් මොනන්සා Samsung, Hisense, Panasonic, Candy අතුළු සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
1: රත්තරන් නැදෙන ඉස්තරම් තැනක් හදිස්සියට පරිස්සමට රත්තරන් තැනක් CDB රන්නය එක
2: Light Water Phone
1: බිලට සහනය මෙන්න
3: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න අද මම තන්න 011 7383888 CDB රන්නය රත්තරන්නය දෙන ඉස්තරම්ම තැන
4: 98.2 98.4

0: දකුණ ආසියාවේ ප්‍රථම ඇලුමිනියම් එක්ස්පීරියන්ස් සෙන්ටර් එක ගැන අපි මතක් කරනවා. ඇලුමෙක්ස් තමයි වැඩේ කරගෙන යන්නේ. දවස් 7ම විවෘත කළ තියෙනවා කියන එක විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේම වීක් ඩේස් වල සතියේ දවස් වල උදේ 9 ඉඳලා රෑ 8 වෙනකන්, සති අන්තයේ උදේ 9 ඉඳලා හවස 6 වෙනකල් විවෘත කරලා තියෙනවා. ඉතින් එතනට ගිහිලා ඔයගලන්ට ඇලුමිනියම් සම්බන්ධයෙන් සියලුම තොරතුරු විස්තර දැන කියා ගන්න අවස්ථාව තියෙනවා. ඇලුමෙක්ස් තමයි වැඩේ කරන්නේ. ඊළඟට අපි වැලන්ටිනෝ ඉටලි මැට්‍රස් ගැනත් අද දවසේ කතා කරන්න ඕනි. ඔබට ගැළපෙන විදිහට මැට්‍රස් එක හදාගන්න වැලන්ටිනෝ ඉටලි වලින් පුළුවන්. ඒකට කරන්න ඕනි ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් වෙත යන්න. වෝඩ් ප්ලේස් වල තියෙන්නේ. ගිහිලා පොඩි පරීක්ෂණයක් කරන ඔබට නිදාගන්න කියලා චූටි එකක් කරන. හරිද? එතකොට තමයි දැනගන්නේ ඔබේ ප්‍රශ්නේ මොකක්ද කියන එක. හරිද? ඊට පස්සේ ඔබට ගැළපෙනම මැට්‍රස් එක එතනින් කතා කරලා හදාගන්න පුළුවන්. ඔන ෆෝන්ස් ගැනත් අද කතා කරන්න ඕනේ. අපි පික්මි ෆ්ලෑෂ් ගැන ඊයේ මතක් කරා. අද පික්මි ට්‍රක් ගැන අපි කතා කරමු. තව මොනවාද? ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් ගැන කතා කරද්දී හැම අතින්ම අංක 1 කියන එක ගැන අපි විශේෂයෙන්ම ඔබව දැනුවත් කරනවා. ඉතින් ඔබේ ව්‍යාපාරයට ඉන්ෂුරන්ස් එකක් දාගන්නවා නම් ඔබ යන්න ඕනි තැන තමයි රක්ෂණයේ දැවැන්තය ගාවට යන්න. ඒ තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල්. වෙළඳපළ ප්‍රමුඛයා, වටිනාම වෙළඳ සන්නාමය, වැඩිම ජනතා ආදරය, ඒ වගේම ඉහළම ෆිච් ශ්‍රේණිගත කිරීම් තියෙන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් ගාව. තවමනාද අද දෙම අපි පැල්වත්ත බටර් ගැන කතා කරා. පැල්වත්ත බටර් ජාති තුනකින් මාකට් එකට ඇවිල්ලා තියෙනවා. සෝල්ටඩ්, අන්සෝල්ටඩ් සහ ගාලික්. හරිද? මතක තියාගන්න. ලංකා ටයිල්ස් මේ දවස්වල අපි ඒගොල්ලන්ගේ කූල් රූෆ් ටොප් ටයිල් එක ගැන තමයි කතා කරන්නේ. හච් 15 පැකේජ් එක ගැන මතක් කරන්නත් ඕනි. සහ අද අපි කතා කරනවා තව විශේෂ කෙනෙක් ගැන. ඒ තමයි ඔගොල්ලෝ ආසයි නේද හොඳ ඔඩියෝ සිස්ටම් එකක් ගන්න. ඒකට කරන්න තියෙන්නේ අබාන්ස් එකට යන එක. අබාන්ස් එකේ තියෙනවා ඔගලන්ට ඉතින් සුපිරිම විදිහේ සුපිරිම මාදිලි රසකින් ඔඩියෝ සිස්ටම්ස්. ඉතින් ඒවා ගන්න යන්න අබාන්ස් එකට. අපි කියන්නම් ගෙවන ක්‍රම ගැන, කොහොමද ඒ ඔක්කොම වැඩි විස්තර ටික කියන්නම්. ඒකට නම් චූටි වෙලාවක් ඕනි. දැන් වෙලාව අපිට පත්‍රේ බලන්න. 7:59.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ විත් හසා.
3: අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන්. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්.
4: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
5: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
6: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
0: හයි හසා, ගුඩ් මෝර්නින්.
7: ගුඩ් මෝර්නින් ආචාර්ය. අපි අදත් පත්තරේ විස්තරය බලන්නයි මේ ලෑස්ති වෙන්නේ. ස්විස්ටෙක් අදත් අපිත් එක්ක ඉන්නවා. ඉතින් ගෙදරක් හදලා, බිල්ඩිමක් හදලා, ෆිනිෂින් වැඩ ටිකට බඩු ගන්න ගියාම අපි ඉතින් හරියට ඇඳ ගන්නවා. මොකද ගොඩක් ලාට අපිට හම් වෙනවා පැකට් එකේ අස්ප ගානක් ගහලා ඒකට අගේන්ස්ට් මාර ලොකු ඩිස්කවුන්ට් එකක් දෙනවා වගේ අපිට පෙන්නන ප්‍රඩක්ට්ස් සහ එහෙම ප්‍රඩක්ට්ස් විකුණන මුදලාලිලා. ඒ අයව මග අරින්න කෙලින්ම යන්න ඔබේ ප්‍රදේශයේ ඉන්න ස්විස්ටෙක් බලයලත් අලවි නියෝජිතය ගාවට. ටයිල් ඇඩසිව්, ටයිල් ග්‍රවුට්, ස්කිම් කෝට්, වෝටර් ප්‍රූෆ් වගේ නිෂ්පාදන විතරක් නෙවෙයි, ස්විස්ටෙක් සන්නාමය නොදරන නිෂ්පාදනයක් වුණත් ගණ්ඩ විශ්වාසය තියන්න පුළුවන් අලවි නියෝජිතයෙක් තමයි ස්විස්ටෙක් බලයලත් අලවි නියෝජිතයෙක් කියලා කියන්නේ. මොකද එයාගේ ෆෝකස් එක තියෙන්නේ කස්ටමර්ව අන්දලා බිස්නස් කරන්න නෙවෙයි, හරිමිලට ක්වලිටි බඩු විකුණලා දීර්ඝ කාලයක් පවතින කස්ටමර් රිලේෂන්ෂිප් එකක් මේන්ටේන් කරන එක. ඉතින් අන්න එහෙම කෙනෙක්ගෙන් බය නැතුව ඔයාට ඔයාගේ ඉදිකිරීමට අවශ්‍ය බඩු ටික ඔක්කොම ගන්න පුළුවන්. ඒක තමයි ස්විස්ටෙක් පොරොන්දුව. ඒකයි අපි කියන්නේ ගන්න ඕන හොඳම තීරණය ස්විස්ටෙක් කියලා. රත්තරන් අයදින ඉස්තරම්ම තැනින් ඔබට පණිවිඩයක් තියෙනවා. ඒ තමයි CDB රන් සහනය. CDB එක ඔබ රන් ගනුදෙනු කරන ඕනෑම වෙලාවක ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනයක් දෙන්න දැන් CDB ලෑස්ති. මේක ජයග්‍රාහකයන් විශාල ප්‍රමාණයක් බිහි කරන්න බලාපොරොත්තු වෙන දිනුම් වැදීමක්. මේ දිනුම් වැදීමට ඇතුළත් වෙන්න අදම ළඟම තියෙන CDB ශාඛාවට එන්න, නැත්නම් 0111738388 දුරකථන ඇමතුමක් දෙන්න. CDB රන් අය, රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. දැන් අපිට පුළුවන් ආශ්චර්ය පත්‍ර ටික බලන්න.
0: හරි.
7: මම එනවා ඉස්සලම අරුණ පත්‍රයට. විධිමත් පත්වීම් ලිපි නැතිව වැඩ බැලූ විදුහල්පතින්ට දුන් දීමනාව ආපසු ඉල්ලයි. අධ්‍යාපන ලේකම්ගෙන් ලිපියක්. විධිමත්ව පත්වීම් ලබාදී නොමැති නිලධාරීන්ට ගෙවා ඇති ස්ථිර විදුහල්පතිවරුන්ට හිමි විශේෂ දීමනාව එම නිලධාරීන්ගෙන් අය කරගන්නා ලෙස

කතා ඔවුන්ට සහනයක් සලසන ලෙස ඉල්ලා සිටිති වැඩබලන විදුහල්පතිවරුන්ට යම් විශේෂ දීමනාවක්. ඇත්ත ඉතින් ඒගොල්ලෝ ඉල්ලලා අරගෙන නැහැ නේද, විශේෂ දීමනාවක් දීලා තියෙනවා. පස්සේ දැන් කියනවා ආයේ වැරදිලානේ ඒ දීමනාව යාළට දෙන්න ඔට්ටු නෑ කියලා. දැන් ඒ මිනිස්සු ඒ ගත්ත දීමනාව යන්න කලින් නැවත ගෙවන්න ඕනේ වගේ තත්ත්වයක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ අතරේ අරුණ පත්‍රෙන් මම මෙන්න මේ නිවුස් එක ගන්නවා. මද්‍රව්‍ය වරදකරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අවධානය. මද්‍රව්‍ය චෝදනාවලට මරණ දඬුවම නියම වූ පුද්ගලයන්ට එම දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රටම එකට ජාතික මෙහෙයුම් සභාවේදී අවධානය යොමුව තිබේ. දැන් ලංකාවේ මරණ දඬුවම නියම කළාට මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ නැහැ. මද්‍රව්‍ය ජාවාරම් කරුවන් සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වෙලා තියෙන අයට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ හැකියාව ගැන තමයි මේ කතාබහ. රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා වුණා කියලා තියෙනවා. මද්‍රව්‍ය පාලනය සහ ඇපලබාදීමේ ක්‍රියාවලියට අදාළ නීති සංශෝධන දැනටමත් සකස් කර අවසන් අධීරේ පවතින බවද, ඒ කඩිනමින් ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද මේ රැස්වීමේදී සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒ කාරණා ටිකෙන්නේ අර සිරගෙවල්වල තදබදය අඩු කිරීම ආදී උමනාවන් මතින් මද්‍රව්‍ය පිළිබඳව චෝදනා ගොනු කරන්නේ කොහොමද, අපලබාදීම සිද්ධ වෙන්නේ කොහොමද, රස පරීක්ෂක වාර්තා අවශ්‍ය වෙන්නේ මොනවටද, නැත්නම් මොනවටද ආදී වශයෙන් යම් යම් වෙනස්කම් වගේක් එන්නට නියමිතයි. අපි මේ ගැන කලින් දවසකත් ප්‍රවෘත්ති කිහිපයක් යටතේ කතා බහ කළා. ලංකාදීප පත්‍රයට මම ඊළඟට එනවා. ලංකාදීපෙත් හෙඩ්ලයින් එක මද්‍රව්‍ය වැරදි වලට එල්ලුම් ගහ කියලා ප්‍රශ්නාර්ථයක්. ජනපති ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව සාකච්ඡා වුණ බවයි එහි සඳහන් වෙන්නේ. පොලිස්පති පාරේ මැරෙනවා සාගරට ඇප, විදේශ ගමන් තහනම්. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවකදී සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මගින් අත්අඩංගුවට ගෙන කඩුවෙල අධිකරණයේ හමුවට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් සාගර කාර්යවසම් රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් ඊයේ නියෝග කළා කියලා ලංකාදීපේ වාර්තා කරලා තියෙනවා. ඉතින් මේ මාධ්‍ය සාකච්ඡාවකදී මං හිතන්නේ සාගර කාර්යවසම් මේ කතාව කියන්නේ. පොලිස්පතිවරයා වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ආණ්ඩුවට සේවය කිරීම නවතා රජයට සහ ජනතාවට සේවය කළ යුතුයි, නැත්නම් මිනිසුන්ගෙන් ගුටි කෑම නිසා මහපාරේ මියගිය පොලිස්පතිවරයෙක් හැටියට වාර්තා වෙයි කියලා. ඉතින් මේක කැඳවලා තිබුණා මේ ප්‍රකාශයේ සංස්කරණය නොකළ දර්ශන ලබා දෙන්න කියලා මාධ්‍ය ආයතන වලටත්. එක ආයතනයකින් විතරයි ලබා දීලා තියෙන්නේ සංස්කරණය නොකර දර්ශන. ඒ නිසා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා අධිකරණයට දැනුම් දීලා තියෙනවා විමර්ශන කණ්ඩායම්. තෙන්දී අධිකරණය අහලා තියෙනවා එතකොට හරියට විමර්ශන කරන්නේ නැතුවද අත්අඩංගුවට අරගෙන උසාවියට ඉදිරිපත් කළේ කියලා. ඒ අතරේ මේ ප්‍රකාශය තමන්ට තර්ජනයක් හැටියට දැනුන බව පොලිස්පතිතුමා ප්‍රකාශ කරලා තියෙනවා. සැකකාරයා කියලා තියෙනවා එහෙම තර්ජනයක් කළේ නැහැ. හැබැයි ඒ ප්‍රකාශය ගැන කනගාටුව ප්‍රකාශ කරනවා කියලා කොබින් හරි එයාට ඇප ලබා දීලා තියෙනවා. ඇප මත නිදහස් වෙලා ඉන්නවා. දිනමින පත්‍රයටයි අපි දැන් එන්නේ. මද්‍රව්‍ය අපරාධ සඳහා මරණ දඬුව, මේක තමයි දිනමිනෙත් අද හෙඩ්ලයින් එක බවට පත් වෙලා තියෙන්නේ. මීගමුව මහර මැගසින් පල්ලන්සේන කුරුවිට බන්ධනාගාර ගැටුම්වල හානිය මිලියන 225 ඉක්මවයි කියලා තියෙනවා. මේ පහුගිය සති කිහිපයක් තිස්සේ බන්ධනාගාර කිහිපයක ගැටුම් ඇති වුණා. පහුගිය ජූලි මාසේ 5 සහ 6 දවස් දෙකේ මීගමුව බන්ධනාගාරේ, අගෝස්තු 1 වෙනිදා මහර බන්ධනාගාරේ. ওই ගැටුම් දෙකෙන් පස්සේ ප්‍රවෘත්ති පළ වුණා, තොරතුරු ලැබිලා තියෙනවා කියලා බුද්ධ්‍යංශවලට. බන්ධනාගාර තුල ගැටුම් මාලාවක් ඇති කිරීමේ කුමන්ත්‍රණයක් හෝ ඇති කිරීමේ උමනාවක් තියෙනවා කිසියම් කණ්ඩායමකට. මෙන්න මේ බන්ධනාගාරවල ඊළඟට ගැටුම් ඇති වෙයි කියලා. ඉතින් ඒ තොරතුරු හොයාගෙන තිබියදීත් ඊට පස්සේ අගෝස්තු 6 කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ, අගෝස්තු 7 කුරුවිට බන්ධනාගාරයේ සහ පල්ලන්සේන තරුණ වැඩදිකරුවන් විශෝධන මධ්‍යස්ථානයේ ගැටුම්කාරී තත්ත්වයන් හටගත්තා. ඉතින් අපි මේ තොරතුරු හෙලිදරව් වෙලා තියෙනවා කියලා ප්‍රවෘත්තිය පළ වෙච්ච දවසෙත් කිව්වා. මේ මෙහෙම ඉතින් දැනන් හිටියට වැඩක් නැහැ. ඒවා

0: නවත්තගන්න බැරිනම් හිතය දැන දැනත් ඒවා ඇවිදිටම සිද්ධ වනාකෝ මහරි. මිලියන 225 ඉක්මවාගේ හානියක් බන්ධනාගාර ගොඩනැගිලිවලට සහ දේපලවලට මේ ගැටුම්වලින් සිද්ධ වෙලා තියෙනවා කියලා අද දිනමින වාර්තා කරලා තියෙනවා. 22 සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා මහාචාර්ය GL පීරිස් තමයි මෙහෙම කියන්නේ. 22 සංශෝධනය කියලා කියන්නේ මේ ශ්‍රේෂ්ඨාධිකරණ මිනිස්රුවරුන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීම පිළිබඳ සංශෝධනය. 22 සංශෝධනයට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට යන බවත්, එම නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම මිනිස්රුවරුන් ඉදිරියේ විභාග කරන ලෙස ඉල්ලා සිටින බවත් මහාචාර්ය GL පීරිස් මහතා පැවසුව කියලා තියෙනවා. අපි එසේ ඉල්ලීමට හේතුව තමයි මේ අතිශයින් භයානක සංශෝධනයක්. එහි ප්‍රතිවිපාක තක්සේරු කරන්න බැරි තරම් උග්‍රයි. මේ රටේ මානව හිමිකම් විපක්ෂයේ නීත්‍යානුකූල පරිභාරයේ බහදාවකින් තොරව කරගෙන යාමට ඇති හැකියාව, අවසානයේ ජනාධිපති දුරකාලයේ දීර්ඝ කිරීම, පාර්ලිමේන්තුවේ දුරකාලයේ දීර්ඝ කිරීම වැනි මේ සියල්ලක් සම්බන්ධයෙන් බොහොම පැහැදිලි අවධානමක් ඉස්මතු වෙනවා මේ සංශෝධනය ක්‍රියාත්මක කිරීම තුළ. මෙය විනිශ්චයකාරවරුන්ගේ වයස අවුරුදු 2කින් වැඩි කිරීමට සීමා වුණු සංශෝධනයක් නෙවෙයි. එයින් හුඟක් ඔබ්බට ගොස් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතිය, අපි සියලු දෙනා චිරාත් කාලයක් ආරක්ෂා කරගත් ආයතනවලට ඍජුවම පහරක් එල්ල වෙනවා. නඩු ඉක්මන් කරනවා නම් නීතිපති දෙපාර්තමේන්තුව, රසපරීක්ෂක දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශක්තිමත් කළ යුතුයි. මේ කිසිවක් නොකර ඒවා ඒ විදිහටම තියාගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ දැන් සිටින විනිශ්චයකාරවරුන්ගේ කාලය තව අවුරුදු 2ක් වැඩි කිරීමෙන් කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඒත් එක්කම GL පීරිස් කියනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරු 17ක් ඉන්න ඕනේ, දැන් ඉන්නේ 13යි. තව විනිශ්චයකාරතුමෙක් සැප්තැම්බර් මාසේ 2 විශ්‍රාම ගන්නවා, ඉතිරි වෙන්නේ 12 දෙනයි. මේ නඩු අරන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාම ඉතිරි වෙලා ඉන්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමන් 12 දෙනාම ඉදිරියේ මේ නඩුව විභාගයට ගන්න කියලා තමයි ඒ කණ්ඩායම ඉල්ලන්නේ. ඊට අමතරව නාමල් රාජපක්ෂ කියනවා මාව හිරේ දාලා අපේ සටන නවත්තන්න බෑ කියලා. තමන්ව සිරගත කර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සටන නැවැත්වීමට කිසිවිටක හැකියාවක් නොමැති බව එහි ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළා කියලා තියෙනවා. මොකද්ද සටනක් යාලා කරනවලු, අපිට එච්චර පේන්නේ නැහැ මේ එහෙම ලොකු සටනක් යනවා කියලා. කොහොම හරි මේ ඒ මොකද්ද කරන සටන නාමල්ව හිරේ දැම්මට නවත්තන්න බැහැලු. මේවා ඉතින් සටනක් කවුරු හරි කළා කියලා හිරේ යන වැඩත් කරලා තියෙනවා නම් ඉතින් හිරේ නොදත් බෑනේ නේද? ඒක බලපු අපි ඉතින් අධිකරණ පද්ධතිය මොන හරි සම්බන්ධයෙන් කරයි. දිවයින පත්තරයට මං එනවා. දිනෝදාහක් බලා සිටියේදී ඊයේ මහදවල් මාලිගාවත්තේදී කංජිපාණිගේ ඥාති සහෝදරාට වෙඩි තබා මරලා එයා පාතාලයට සම්බන්ධ නැති අහිංසකයෙක් කියලා පොලිසිය කිව්ව බවත් දිවයින වාර්තා කරලා තියෙනවා. කංජිපාණි හැර නඩයම කුදලන් ඇති සහකාර පොලිස් අධිකාරි රොහාන් නෝල්ගල මහතා ඇතුළු පොලිස් කණ්ඩායම විසින් මලයාසියා පොලිසියේ සහ ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව එරටදී අත්අඩංගුවට ගෙන ඊයේ 10 හවස ලංකාවට එක්කන් ආවා කියලා සයිමා ඉෂාන් ලසන්ත කියන පාතාල සාමාජිකයන් පිරිස. තව ලස්සන ප්‍රවෘත්තියක් තියෙනවා දිවයිනේ. ජනපති මැදිහත්ව විසඳුම් දෙනතුරු ග්‍රාම නිලධාරීහු දිගටම සටනේ. වෘත්තීය ගැටලු සඳහා ජනාධිපතිවරයා මැදිහත් වී විසඳුම් ලබා දෙනතුරු අඛණ්ඩව වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වීමට ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී ජාතික සංගමය තීරණය කර ඇත. ගමන් වියදම් දීමනාව ඉහළ නොදැමීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් එම සංගමය ඊයේ සහ අද අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වෙලා තියෙනවා. ග්‍රාම සේවා නිලධාරීන්ට බලපා ඇති නොවිසඳුණු ගැටලු ගණනාවක් සම්බන්ධයෙන් පසුගිය 8 ජනාධිපතිවරයාට ලිපියකුත් යොමු කරලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාර ලැබෙන තෙක් සිය වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් අඛණ්ඩව ඉස්සරහට ගෙනියනවා කියලා තමයි ග්‍රාම නිලධාරීන් කියන්නේ. කොහොම හරි මෙතනදී ග්‍රාම නිලධාරීන්ට එක කාරණයක් සම්බන්ධයෙන් හරි අවබෝධයක් ලැබිලා තියෙනවා. ඒ තමයි ජනාධිපතිතුමා මැදිහත් වෙන්නේ නැතුව ඉතින් මෙලෝ දෙයක් හරියට විසඳෙන්නේ නැහැ කියන එක. එයාගෙම ඉල්ලනවා උත්තරයක්. ඉතින් ඔන්න ඔකයි අද රටේ තොටේ තත්ත්වේ. හෙටත් එන්නම් පත්‍ර ටික අරන්.
1: සුබ දවසක්.
0: සුබ දවසක්.
2: හතර වටේම පත්‍ර තප්පරේට සියතට.
1: සියත පත්‍රේ විත්හසා.
2: අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන් 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වුණා. දැවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්. පියකුමින් මවකමින්.
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
2: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා.
1: මතකයි නේද වහලෙ වැඩක් කරගන්න තියනවාද, එහෙම නැත්නම් බිත්තිවල ලස්සන කරන්න ඕනිද, කැරින්න ඕනිද? ඉතින් මේ දේවල් ඔක්කොම ඔයගලන්ට සුපර් මෙට් බ්‍රෑන්ඩ් එකෙන් ගන්න පුළුවන්. හරි, දැන් වෙලාව උදේ 8:14.

0: Theater Top Story.
1: තංගල්ල බන්ධනාගාරය යළි ඇරඹීමට ගැසට් නිවේදනයක්. තංගල්ල පැරණි බන්ධනාගාරය යළි භාවිතයට ගැනීමට රජයේ තීරණය කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නනයකර විසින්. අමාත්‍යවරයා සඳහන් කළේ බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා පැරණි බන්ධනාගාර යොදා ගැනීමට රජයේ ගෙන ඇති තීරණය අනුව තංගල්ල බන්ධනාගාරයද ප්‍රතිසංස්කරණය කර යළි භාවිත කිරීමට තීරණය කර ඇති බවයි. මීට පෙර මහමෝදර සහ බෝගම්බර බන්ධනාගාර යළි භාවිතයට ගැනීමට තීරණය කරනු ලැබුවා. එම බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කිරීම මේ වන විට සිදු කරන බවයි අමාත්‍ය හර්ෂණ නානෙක්කාර සඳහන් කළේ. මේ අතර මේගමුව මහර මැගසින් පල්ලන්සේන සහ කුරුවිට යන බන්ධනාගාරවල පසුගිය දිනවල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයේ හේතුවෙන් සිදු වූ දේපළ හානිය රුපියල් මිලියන 255කට අධික බව අනාවරණ වී තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් රටම එකට ජාතික මෙහෙයුම් සභාව ඊයේ රැස් වූ අවස්ථාවේදී. දැන් විදෙස් පුවතක්. දරුවන්ට ලබා දෙන එන්නක් ප්‍රමාණය සීමා කිරීමේ නියෝගයකට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා. ජනාධිපතිවරයාගේ නියෝගය අනුව ඇමරිකානු ළමා රෝග අකැඩමිය විසින් දරුවන් සඳහා නිර්දේශ කර තිබූ එන්නක් 18 අඩු කර ඇත්තේ එන්නක් 11ක් දක්වායි. සරම්ප, කම්බුල්ගාය, රුබෙල්ලා වැනි වෛරස් රෝග සඳහා MMR එන්නත පමණක් ලබා දිය යුතු බවටද ඇමරිකානු ජනාධිපතිවරයා නිර්දේශ කරනු ලැබුවා.
0: Top story.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 011 787 666

0: පංවල ජපන් වචනයක් කියන හිංග අරු හිංග නයි හරිද
1: හරි හිංග නයි
0: හිංග නයි හිංග අරු හිංග නයි මම හිංග නයි ඔයා හිංග අරු
1: මම හිංග නයි නෙමෙයි
0: හිංග නයි
1: ඔයා හිංග අරු මං හිංග අරු හරි එහෙනම්
0: මම හිංග නයි ඔයා හිංග නයි
1: තී හිංග නයි ඔයාලි දැන් ඔයා කියවා
0: මම හිංග නයි ඔයා
1: හිංග නයි
0: හිංග නයි
1: මොකද ඒක තේරුම හිංග නයි නම් දන්නවා
0: ඔව්
1: අපි ඉන්න විදියනේ
0: එහෙනම් ඔයා හිංග නයි මම හිංග අරු
1: හිංග අරු කියන්නේ මොකද්ද
0: හිංග අරු කියන්නේ වැඩකට ඇති
1: ඕකේ හිංග නයි
0: හිංග නයි වැඩකට නැති
1: හරි හරි හිංග නයි හිංග නයි
0: එතරම් බලන්න මේ සමහර වචන පොම හිංග නයි
1: වැඩකට
0: නැති හිංග නයි කියලා කියන්නේ මම වැඩකට නැති කමකට නැති කියන එක
1: ඒ කියන්නේ ජපානයේ අපි තියෙනවා පොඩි පොඩි දේවල් නේ සමානකම්
0: තියෙනවා දැන් ජපානේ ජයන්න තියෙන අපිත් තියෙනවා රට කජු මාර ජපන් මෑග හොඳටම හිඟනයි හොඳට ඕම හිඟනයිනේ
1: මේ ජපානි හිඟන්නු නැද්ද
0: ඉන්න
1: එච්චර තාක්ෂණින් දිනු රටේ හිඟන්නු ඉන්නන
0: ඒක තමයි කියන්නේ පවට පින දෙන්න බෑනේ පවට පින දෙන්න බෑනේ
1: හිඟනයි
0: ඔව් හිඟනයි ඊට පස්සේ මේ ෂෝ එකේම අවුරුදු ගාන මෙලෝඩියක් දන්නේ නැහැ හිඟනයි
1: මම මේ ඉස්කෝලේ දෙන්නේ මම මේ ෂෝ එකේ ඉඳලා අවුරුදු ගානක් දන්නේ
0: හිඟනයි
1: හිඟනයි සල්ලි අතට
0: හිඟනයි තමයි
1: වැඩ අදිනුත් හිඟනයි සල්ලි අතට හිඟනයි
0: හිඟාරු හිඟනයි හරි
1: එච්චරයි
0: ඒක එතනින් ඉවරයි
1: ඒ වචන දෙකද මේ උගන්වන්නේ මේ හා හා හරි හරි
0: නේ මන් දන්නවා හිඟනයි කියන එක වට උගන්වන්න දෙයක් නැහැ ඇඟේම තියෙනවනේ
1: දන්න එකක් නෙමෙයි කියලා
0: තියෙනවා නේද ඒක ඇත්තටම වට උගන්වන්න දෙයක් නැහැ ඇඟේ තියෙන එකක්
1: ඔව්
0: මං ඒකට ජපන් වචනයක් තියෙනවා කියන එක තමයි කියන්න ගියේ එතකොට අපි උදේ ඔය ජපන් සීන් එකේ ඔය ඇවිල්ලා යකඩ ගැන කතා කරා
1: හරි ඔකේයි
0: මම ඊයේ මේ චොප්ස්ටික්ස් වලින් කකා ඉන්නකොට යා
1: මම තියේ චොප්ස්ටික්ස් වලින් චොප්ස්ටික්ස් වලින් මේ මොකද්ද
0: මේ
1: අර චොප්ස්ටික්ස් වලින් මං නම් කෑවේ අපි ගත්තේ නෑ
0: නේද පාට බොංග
1: බොංග බොංග කෑ
0: බොංග බොංග නෑ වොන් ටොං
1: වොන් ටොං නම් මතකත් නෑ
0: හිංග නයි Wang Hong da kae.
1: Bontong,
0: bontong. Wang Tong.
1: Yes.
0: Wang Tong.
1: Bontong.
0: Ha? Gayosa. Onna thiyena kema.
1: Ippa
0: eliri gilenna. Eliri gilenna. Eliri gila gedara. Hari
1: mama da
0: kae. Mama chopsticks walin aappa kaka inno. Mama me tika dawasak yanagan chopsticks walin thama hama deema kanne. Guti pawa kanne mama chopsticks walin.
1: Yeah, okay.
0: Mata adahasak aaya gamata mehema. අපිත් ඔය සමහර අය කියනවා නේද අනේ ඔය ඊටනම් ඔබ බඩ කපාගෙන මලානම් අහලා දිනවද බඩ කපාගෙන මෙරියම්
1: ඕ
0: මේ මිනිස්සු මට එහෙම කියලා දිනනවා මගේ යාළුවෝ ඉතින් මම ගණන් ගන්නෑ වගේ
1: පන්නක
0: බඩ කපාගෙන මැරෙනවා කියන කතාව
1: හරි
0: ඒක ජපන් භාෂාවේ තියෙන සප්පුකා කියලා වචනයක් සප්පුකා
1: හා
0: ඔක සමුරායි අතරේ තමයි තිබුණේ සමුරායි වරුව අතරේ
1: හා ඕකේ
0: සමුරායි කියලා කියන්නේ ගුරුවරයෙක් ඉන්න සටන්කරුවා කියන එක. රොනින් කියලා කියන්නේ ගුරුවරයෙක් නැති සටන්කරුවා.
1: හරි.
0: අනාථයෙක් විදිහට සලකන්නේ. 47 රොනින් චිත්‍රපටිය ඒ වගේ.
1: හා ඕකේ.
0: ගුරුවරයා සප්පුකා කරගන්නවා. ඒගොල්ලෝ රොනින්ලා වෙනවා. ඒගොල්ලන්ගේ මාස්ටර් බඩ කපා ගන්නවා. ඇයි? තමන්ගේ පවුලේ ගෞරවය රකින්න. දෙකක් තියෙනවා. තමන්ගේ රටේ රාජධානියේ ලොක්කා දීපු අනකට කීකරු වෙලා කියපු විදිහට වැඩේ කරගන්න බැරි වුණොත් එකක් ඒගොල්ලන්ගේ කාස්ට් එකෙන් ඒගොල්ලන්ගේ වංශයෙන් ඒගොල්ලන්ව නිරපාහරිනවා.
1: හරි.
0: ඒගොල්ලන්ව අඩු කුලයේ විදිහට සලකනවා. ඒ නම්බු ආරක්ෂා කරගන්න නම්
1: සප්පුකා කරගන්න.
0: සප්පුකා කරගන්න ඕන. බඩ කපා ගන්න ඕන. බඩ කපාගෙන තමන් ගැතින් මැරෙන්න ඕන. එතකොට ඒගොල්ලන්ගේ පෙළපතේ නම්බුව ඒ විදිහට ආරක්ෂා වෙනවා කියලා කියනවා.
1: ඕකේ.
0: අපිනම් කරයිද?
1: මම මේ ෂෝ එකෙන් අයින් කරොත් සප්පුකා.
0: සප්පුකා.
1: අයි කතාවම් කරන්න එපා. අරෙන් අලුත් ළමයි ආවා මෙහෙන් අලුත් ළමයි ආවා කියලා.
0: පොඩි බඩන් නෙමෙයි ඉතින්. ලියන්නේ. ලීරණ කියතක් ගේන්න. දෙන්නේ කයර් කරන්න වෙනවා.
1: ඕනේ. තවන්ටම කර ගන්න.
0: පොඩ පොඩ කරගන්න ඕක. බෝ ලම්බාඩා.
1: ජපනිස් මගාලා
0: අරගෙන. ඒක කොහොමද කන්නේ බා පොඩක් ඒවා කන්ට්‍රෝල්.
1: Control yourself ne.
0: අඳිනවා පළඳිනවා හොඳයි. කොහෙන්ද දැන් මේ වගේ තියනවා කියන්නේ.
1: Travelling ගානේ travel කරලා.
0: Travelling වෙන් කියන්නේ.
1: එකේ
0: මිනිහට කිය කිය
1: අයියෝ
0: ගෙන්නගෙන අනේ මට අරක ගෙනත් දෙන්න මේක එහෙමනේ ඉතින් කියන්නේ
1: එහෙම නැහැ එහෙම නැහැ මට වෙන එක එක බ්ලේඩ්ස් ಜಾති ඒව ගැන කතා කරද්දි මට නිකම්මට මගේ ඔළුවට ආපු එක තමයි big racer මට ආව ඔළුවට
0: ඒක වෙනාට
1: වෙනාට එකක් ඒක අල්ලගෙන තියනවා ලස්සන්ට මේ කියන්නේ රේසර් කලාව ඒගොල්ලෝ Taman සතු කරගෙන තියනවා big අපි වෙන බ්‍රෑන්ඩ් එකක් නිකම් වැරදිලා අරගෙන ගියත් ගෙදර ගිහලා කියවෙන්නේ
0: මාර එකක් නිසා ඉසර ගල් පතුරු
1: හරි
0: හම්බෙන් හම්බෙන්නේ නැති ඒ වැඩේ
1: තව කියනවා සිප්පි කටු
0: වල මල වදයක් වෙනකොට ඔව්
1: ඔව් පතුරකින් මොනාරි කරන්න ඇතිනේ
0: කපලා අයින් කරා
1: සිප්පි කටු පාවිච්චි කරලා තිනවා සමහර සත්තුන්ගේ දත් පාවිච්චි කරලා තිනවා එහෙම රැවුල කපන්න
0: සාමාන්‍ය මොන වගේ සත්තුන්ගේ දත්ද
1: මං හිතන්නේ හුණු
0: හුණුන්ගේ දත්
1: නෑ ලොකු සත්තුන්ගේ තියන්නේ
0: මං අහන එක තමයි
1: ව්‍යාග්‍රයෝ ඒ වගේ සත්තුන්ගේ
0: ව්‍යාග්‍රයන්ගේ ව්‍යාග්‍රයන්ගේ
1: ව්‍යාග්‍රයන්ගේ මෙන්ද කියලා හරියට දන්නේ නැහැ මං කියන්නේ ලොකු ලොකු දත් තියෙන සත්තුන්
0: එහෙම ඇවිල්ලා
1: හරි
0: පිහියෙන් බව රැවුල කපලා දිනවා දැලි පිහියට එනවා
1: හරි ඔකේ
0: ඒ ඔක්කොම අදටත් ලීසි නැහැ දැලි පිහියක් හැන්ඩල් කරන්න ජීවිතේට රැවුල කපපු නැති මිනිහෙකුට බික් රේසර් දුන්නත් රැවුල කපා ගන්න දන්නවා මූණ කපා ගන්න
1: යස් යස් ඒක හරි
0: ඒක වෙලේ තාක්ෂණයේ තියෙන විශිෂ්ටත්වය තමයි.
1: හරි.
0: අදටත් වික්‍රේසරේ ඔළුව හදන්නේ ප්‍රංශය හදන්නේ. මිට අපි මෙහෙදි ගහනවා.
1: හරි. ඔකේ.
0: එහම වැලි වැඩිෂන් එකක් කරපම තව ගාන සුට්ටක් අඩු වෙනවා. හ්ම් හ්ම්. එහෙන් ඔක්කොම කරලා මෙහෙ ගෙන්නොත් එහම ගාන ටිකක් තව වැඩි
1: වෙනවා. වැඩි වෙනවනේ නේ.
0: ඉතින් මෙහෙට ගෙනලා මිට ගහන නිසා ලස්සන කරනවා. ලොකු කර්මාන් ශාලාව තියෙන ඒ වැඩේ වෙනුවෙම තියෙන එක. ඉතින් ඒක නෙමෙයි අපි මේ කතා කරන්නේ මේ දවස්වල. බික් ඒගොල්ලන්ගේ පාරිභෝගිකයන්ව විශේෂ ඇසකින් බලනවා. ඒගොල්ලන් පාරිභෝගිකයන්ව ඒගොල්ලන්ට වටිනවා. ඒගොල්ලෝ කල්පනා කරලා තියෙනවා දැන් ගොඩාක් කල් අවුරුදු ගාණක් අපිත් එක්ක හිටපු පාරිභෝගිකයන්ට මොනවා මොනවා හරි දැන් දෙන්න ඕනේ. ඒගොල්ලෝ දවස ගාන ස්මාර්ට් ෆෝන් දෙන්න තීරණය කරා. හැම සතියකටම සැරයක් ස්කූටර් දෙන්න තීරණය කරා. හැබැයි දැන් ඔබටත් මොකක් හරි එතන ඉන්වෝල්වමන්ට් එකක් තියෙන්න ඕනේ කියලා ඒගොල්ලෝ හිතපු නිසා ඒගොල්ලෝ කිව්වා අර රේසරේ තියෙන ස්කෝඩ් එක ලයිට් රේ තියෙන ස්කෝඩ් එක
1: හරි
0: ඒක SMS කරන්න. එතකොට අපි මේ ටෑග් අපි ඔයගොල්ලන්ට දෙන්නම් කියලා.
1: දැන් ඔබට හිතනදි කෙසේද අපි SMS කරන්න කියලා. මදක් දෙන්න. මම ඒ ගැන කියන්න.
0: මදක් ඉවසන්න.
1: හරි. බික් හිස්සනක් ඒ ස්කෝඩ් එක සඳහන් කරලා හිස්තනක් තියලා ID නම්බර් එක දාලා 23:43ට SMS එක දාන්න. ඊට පස්සේ ඔබට තියෙන ඔබ ජයග්‍රහණිකයෙක් වෙනතුරු බලාගෙන සිටීමයි.
0: ජයග්‍රහණක එහෙනයක් කියන්නේ මොකද්ද? ජයග්‍රහණක එහෙනයක් කියන්නේ මොකද්ද?
1: ජයග්‍රහකෙක් වෙනතුරු බලාසිටින්.
0: අමෙ හතරක් පහක් විදලා ගියා. විදලා පිඹල ගියත් ස්කෝල් ටන හතයි තියෙනවා.
1: නේ? තව විශේෂ ආරංචියක් තියෙනවා. අපි ඔයගලන්ට කියවනේ ඇලුමිනියම් ගැන අපිට එක්ස්පීරියන්ස් කරන්න තියෙන අපිට විතරක් නෙමෙයි වාට කියන්නේ දකුණු ආසියාවේ ප්‍රථම ඇලුමිනියම් එක්ස්පීරියන්ස් හබ් එක තමයි මේ ඇලුමෙක්ස් පටන් ගත්තේ ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් හබ් එක. ඇලුමිනියම් සම්බන්ධ හැම දෙයක්ම අපිට එක්ස්පීරියන්ස් කරන්න
0: පුළුවන්.
1: හරි. ටකල කියන්න ඕනේ මේක මේ ආරංචියේ තරම් මට.
0: හුස්ම ගන්න. හුස්ම ආරං කියන්න.
1: හරි.
0: සප්පුකා කරගන්න කලින් මේ නැත්.
1: මේ වාඩි කියන්න ඕනේ එක්ස්පීරියන්ස් සෙන්ටර් එක දවස් 7ම විවෘත කරලා තියෙනවා. වීක් ඩේස් වල උදේ 9 ඉඳලා රෑ 8 වෙනකල්, වීකෙන්ඩ්ස් වල උදේ 9 ඉඳලා හවස 6 වෙනකල් විවෘත කරලා තියෙනවා. හොඳට ටයිම් එක දීලා තියෙනවා අපිට දැන් එක්ස්පීරියන්ස් කරන්න.
0: ඔබ තාමත් දොරවල් ජනෙල් ගැන හිතන්නේ ඉස්සර වගේම සම්ප්‍රදායිකම ක්‍රමවලට නම් මං හිතන ඔබ යන්න ඕනේ කියලා එක්ස්පීරියන්ස් සෙන්ටර් එක.
1: යා.
0: දොර ජනෙල් කන්සෙප්ට් කියන එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලායි තියෙන්නේ. ලෝකේ මොඩර්න් දේවල් අනන්තවත් ඇලුමෙක්ස් එකේ තියෙනවා.
1: හරි.
0: ඒගොල්ලෝ මෙච්චර තාක්ෂණයේ තියෙන ලෝකෙට ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට්ස් එක්ස්පෝර්ට් කරනවා. අපි දැනගෙන ඉන්න ඕනේ ඒවා.
1: ඔව් ඔව් ඒක හරි.
0: හරිනේ. රොකට් තාක්ෂණය හා සම්බන්ධ තැන් වලට එක්ස්පෝර්ට් කරමු. අපේ තන ඒගොල්ලන්ගේ ටෙක්නොලොජි ලොකුයි අපේව පොඩි කියලා නෑ. අපේ ටෙක්නොලොජි එකත් ඒ ලයින් එකේමයි තියෙන්නේ. එනිසා ඔබ ඇලුමෙක්ස් එක්ස්පීරියන්ස් සෙන්ටරකට ගිහිල්ලා තියෙන්නේ මොනවද ලෝකේ අද කොතනද තියෙන්නේ අපේ ජීවිතේ අපේ වැඩේ ලේසි කරගන්න අපේ කන්ස්ට්‍රක්ෂන් එක කොච්චර ලස්සනට කරගන්න මොන තරම් ලස්සන ලස්සන ප්‍රොඩක්ට්ස් ඒගොල්ලෝ ගාව තියෙනවද කියලා ඔබ දැනගෙන ඉන්නම ඕනේ. නැත්තම් ඔබ ආයිත් පාරක් අර පරණ විදියටම හදයි. රිම කැත වෙයේ මොනොත්.
1: අයියෝ. ඒකනේ. ලස්සන අප්ඩේට් වෙන්නනේ අලුත් මොඩර්න් යුගයට එන්න. ඒ වගේම දැන් ඔයා එක්ස්පෝර්ට් ගැන කතා කරද්දි මට ටග් ගාල ඔලුවට ආවාර වෙන්ද අපේ රටේ පොල් තෙල් අපි එක්ස්පෝර්ට් කරනවා. අපේ සේන මිල්ස් තමයි ඒකේ ප්‍රමුඛයා විදිහට වැඩ කරන්නේ. ඉතින් ඒගොල්ලෝ ඒ කාලයක් පුරා එක්ස්පෝර්ට් කළා. ඒගොල්ලෝ එක තැනකදී තීරණය කරනවා ලංකාවේ මිනිස්සුන්ටත් අපි සුපිරිසුදු පොල් තෙල් වල රස විඳින්න දෙන්න ඕනේ නේද කියලා ෆිසිකලි RBD කරපු හොඳම පොල් තෙල් එක මාකට් එකට දාලා තියෙනවා.
0: ඒක යාන්ත්‍රිකව රිෆයින් කරපු, බ්ලීච් කරපු, ඩීඕඩරයිස් කරපු. රිෆයින් කරන්න ඕනේ. මොකද ගොඩාක් අපද්‍රව්‍ය තියෙනවා. ගොඩාක් අපද්‍රව්‍ය හැදෙනවා පොල් තෙල් හදනකොට ඒ ප්‍රොසෙස් එක ඇතුලේ. වා හිතන්නක පොල් අමරල පොඩි පොල් කුඩු ටිකක් හීනියට තිබ්බා. ඒක අපද්‍රව්‍ය එක අයින් කරන්න ඕනේ. ඒක ඒක තිබිලා බෑ.
1: බෑ ඕ.
0: විෂද්‍රව්‍ය තියෙනවා. විෂද්‍රව්‍ය තියෙනවා. ඒවා අයින් කරන්න ඕනේ. ඒ සමහර දේවල් නිසා ගඳ එනවා, මුඩු එනවා. ඒව අයින් කරන්න ඕනේ.
1: වතුර තිබ්බත් අයින් කරන්න ඕනේ.
0: පාට අයින් කරන්න ඕනේ. සමහර වෙලාවට ඒ පාට නිසා පොල් තෙල් මුඩු වෙනවා. ඒ පාට හැදෙන එක එක රේසින් වර්ග අරවා මේවා කිමිකල්ස් නිසා. ඒව තියෙන්න බෑ පොල් තෙල් වල. ඒව අයින් වෙන්න ඕනේ. නැත්තම් පොල් තෙල් කල් තියාගන්න බෑ. ඒකයි RBD කරන්න ඕනේ. හැබැයි RBD කරන්න ඕනේ කොහොමද? යාන්ත්‍රිකව. එම් නැත්තං එකට රසායනික ද්‍රව්‍ය දාලා කරන බාල ක්‍රම වලින් නම් නෙවෙයි.
1: හරි, ඔකේ.
0: රසායන ද්‍රව්‍ය දාලා බ්ලීච් කරලා රිෆයින් කරලා අන්න ඒක. ඒක
1: හරි. නෝ නෝ නෝ.
0: මේක හරියටම කරන්නේ යාන්ත්‍රිකව. සිනමිල්ස්. ඒගොල්ලෝ මාකට් එකට දාපු ප්‍රොඩක්ට් එක තමයි බොහොම මෑතකදී කොකෝ ෆ්‍රයි පොල් තෙල් try කරලා බලන්න. හරියන්නේ නැත්නම් ආයෙ පරණකම ගන්න. එච්චර බය නැතුව චැලෙන්ජ් කරන්න පුළුවන්. ඔබට නම් පොල් තෙල් නම් ඕක තමයි ඉතින් අන්තිමට.
1: ඔව් නේද? ඔයා කියන්නේ අරවින්ද මට දැන් හැම දෙයකටම වඩා. يعني ඇඳුම් පැළඳුම්ද ඔක්කොම හැම දෙයකටම වඩා මට ඕනේ ආදරයටත් වඩා මට ඕනේ කොළඹින් අපාර්ට්මන්ට් එකක්. ඒ ගානට මම දැන් පරිණත වෙලා තියෙන. හැම දෙයකටම වඩා මට ඕනේ.
0: ඔය තවදුරටත් බොළඳ
1: පෙම්වතියක් නේ මම. දැන් තවදුරටත්.
0: හිංග නයි නෙමේ දැන්.
1: නෑ නෑ.
0: දැන් හිංග ආරු.
1: හිංග ආරු වෙලා තියෙන. ඒක
0: වැඩකට ඇති වෙලා හිංග නැයි නෙමේ දැන් හිංග ආරු ඔයාගේ තින්කින්
1: හිංග නැයි ගන්න එපා හිංගන්නේ
0: අනේ පුළුවන් නම් මම මේ කියන්නේ මේ ට්‍රැෆික් එකේ මං ඉලිමක් කරන්න
1: හරි
0: මේ කලර් ලයිට්ස් ගාව හිඟමනේ දෙන එක හරිම වදයක් වෙලා තියෙන්නේ
1: කාලයකට කලින් ඒක
0: ඒගොල්ලෝ ලොකු මාෆියා එකක් ගෙනියනවා වාහන වට කරලා හැම වීදුරුවටම ගගහ හරිම නිකන් අපි මාර මානසික භ්‍රාන්තියකටපත් කරනවා.
1: ආ ඒක ඇත්ත.
0: රෑතිස්සේ ඉන්නවා. රෑත් 8 9 10ට එනකොටත් ඉන්නවා. අර ඔරුගොඩවත් හොඳටම ඉන්නවා. වාහනත් වට කරගන්නවා. ඒ කියන්නේ සල්ලි මුක කීයක්වත් නොදුන්නොත් ගේමක් දෙයිද කියලා හිතෙනවා. වට කරගෙන දෙන ගේමට. ඒගොල්ලෝ අතර රණ්ඩුත් යනවා.
1: Yes yes එහෙමයි.
0: කල ලයිට් එක කොළ පාට වුණා කියලා යන්න බෑ. වාහනේ ඉස්සර පිටිපස්සේ හැම තැන මිනිස්සු. බොරුවටරි ගේමක් ඉල්ලන්න පැන්නොත් මොනවා හරි ඇක්සිඩන්ට් එකක් වුණොත්
1: ඒ
0: ඔක්කොම මිනිස්සු අමාරුවේ. ඒ කල ලයිට් ගාව හිඟා කන්න හැම පුළුවන්ද? නෑ අපිට හිඟා කන්න අහන්නේ ඒකයි.
1: මොකද
0: අපි මට හිතන්නේ බිස්නස් එක අපි හිඟන්නේ
1: නැයි.
0: මට ඒ බිස්නස් එක නැගලා යනවා ඇති. නැත්තම් ඔයටි හිඟා කන්න එකම මිනිහා ඔයටි හැමදාම ඔතන හිඟා කන්නේ. ඔය බිස්නස් එක මරුව ඇතිනේ.
1: ඒකනේ අපි මේ වැඩේ.
0: එහෙම කමන්න නැත්තම් කියන්න. අපි හෙට ඉඳන් කියන්න කල ලයිට්ස් ගාව හිඟා කන්න පුළුවන් කිසිම අවුලක් නැහැ කියලා.
1: ඇයි ඉතින් ඒක කාලෙකට කලින් නීතියක් ගෙනාව නේද? එහෙම බෑ. මොකද්ද එහෙම එහෙම කියලා අනේ මන්ද මොකක්ද?
0: අනේ මන් දන්නේ.
1: එහෙම තාම ඉන්නේ.
0: ඉතින් අපි තාම කාරුණික ඉල්ලීමක් කරන මේක උඟාක් අය කියලා තියෙන එක. මට මේ දැන් වාර හිඟනයිඟනගෙන මට ඒක මතක් වුණා. කල ලයිට්ස් ගාව
1: අනිතික ජනේල් ළඟ හිටගෙන ඉන්නව සමහරකට කිසි
0: හරි හරි අපහසුතාවයක්. මූණ දිහා බලාගෙන ඉන්නෝ. පාත් වෙලා ජනේල්ට ඔලුව තියාගෙන බලාගෙන ඉන්නෝ. හතර පහ දිනක් රෑකට එහෙම ආන බය හිතෙනවා. අවංකවම. රෑ පානෝ හැරි කවුරුවත් නැහැ නේ. අපේ රෑ 10ට ගොඩට පොලිසිය නැහැ නේ උතන.
1: අන්න ඒකනේ.
0: ඉතින් පොඩ්ඩක් මේක ගැන එහෙම දෙයක්වත් කරගන්න පුළුවන් තත්ත්වයක් නැද්ද අපිට?
1: ඒකනේ අනේ.
0: මම මේ දන්නේ නැති නිසා අහන්නේ. ඒක කියන්නේ නැහැ.
1: බිස්නස් එක එකක් දැන් ඒක නිකන් අර ඇත්තටම
0: දැන් විශ්වාස කරන්න නෙවෙයි නං ඔහොම හිඟා කරනවා පොඩි ගහ කැම දෙවින් ගහ ගන්න බය හිතෙන ඉඟා කරනවා මිනිස්සු බයට අර ජනේලෙන් අන්තම් පාත් කරලා පණ ඇසියව දෙනවා මං දැකලා තියෙනවා
1: මමත් කරනවා
0: ඒ කියන්නේ මේ කරගන්න දෙයක් නැතුව මේ
1: පිනට නෙමෙයි දෙන්නේ බයට
0: බයට අනේ මහත්ය පිනට පිනනේ බයට දෙන්නේ බයට දෙන්න මේ කරගන්න
1: හිතනවා වෙලාවට ඒගොල්ලෝද හිඟන අපිද හිඟන කියලා ඒ තරම් අර
0: මේවා වෙලාවට අපේ මානසිකත්වයේ හරිම හිඟ නැයි
1: ඒක
0: ඇත්ත මොකක් හරිනේ ඒක නම් සොලියුෂන් එකක් ඕනේ අනේ ඇත්තරම පුළුවන් මිනිස්සෙක් මැදිහත්ලා ඒක
1: කරන්නකෝ
0: ආයි සම්මත කරලා ආයි නොහෙල්ලුම් පොල් එම කල ලයිට්ස් වල එම ඉඟා ගන්න බෑනේ.
1: ඒකනේ එක එක්කෙනා පත් කරලා තියෙන අදාළ
0: වෙන. නේද? ඔව්. ඒත් මාර්ගයේ බාධා වෙන විදිහට හැසිරෙනවා කියලා නඩු දාන්න පුළුවන් නේ ඔන්න. අර මාර්ගයේ අවහිර වෙන විදිහට වාහනේ පාක් කරලා තිබුණකොට දඩේම ලියන්නේ. මේ ඇවිල්ලා බැටැලියන්. කිලිම්ම ගැන්සි ඇවිල්ලා මේ.
1: මාර මූණුත් තියෙන්නේ නේ?
0: ඔව්. තාම භයානක මූණු තියෙන්නේ.
1: ඔව් ඇත්ත ඇත්ත.
0: මේක පොඩි ලෙවල් එකේම ගලවලා දාන්න. මේ සංචාරකයෝ වෙනේන රටක් නේද?
1: ඒකනේ වසංගතයක් වෙන්න නම්
0: කියන්නේ. වසංගතයක් වෙන්න දැන් ඔය සමහර ඒවා වෙලා වෙලා අන්තිමට ඈ ඔවත් බංකෝලින් තමයි ඉවර කරන්න වෙන්නේ අද.
1: රයිට්. මම කියන්නේ. ඉතින් මගේ දැන් ආසාව මොකද මම පරිණතයි කියලා අරවින්ද මගේ දැන් ආසාව කොළඹින් අපාර්ට්මන්ට් එකක්. ඒක තමයි මගේ ඩ්‍රීම් එක.
0: සුපිරියක්.
1: චූටි චූටි ආසාවල් වල ඔබත් ඒ කියන්නේ අපි කාලේ
0: තියෙනවා. පාටම ගෙවන්න දිනවද මේක?
1: නෑ එකපාරට ගෙවන්න ඕනේ නෑනේ අපිට ටික ටික
0: ගෙවන්න ඕනේ. ගෙවගෙන නෙවෙයි කියන්නේ.
1: රයිට් මම කියන්නම් මං මුලින්ම වැඩේ මෙහෙම පටන් ගමු. රුපියල් මිලියන 45 ඉඳලා ඕගලන්ට සුපිරිම සුපිරි අපාර්ට්මන්ට් එකක් ගන්න පුළුවන්. කොළඹ 7, කොළඹ 8 මේ ඒ වැඩ මොනවද කියන්නේ? කොළඹ 7, කොළඹ 8 ටවුන්ස් කියන්න බෑනේ.
0: ඔව්.
1: කොළඹ 7, කොළඹ 8ට ඉතාම සමීපව තමයි මේ ඉඩම තියෙන්නේ. හරිද? රුපියල් මිලියන 45 ඉඳන් ගන්න පුළුවන් ගෙවාගෙන යන්නේ මෙන්න මේ ක්‍රමයට. අවුරුදු 4ක් දෙනවා පොලිය නැතුව ගෙවන්න. කවුද එහෙම දෙන්නේ? ප්‍රයිම් ගෲප් එක. කතා කරන්නකෝ. ඊ හොඳයි නේ අවුරුදු 4ක් පොලිය නැතුව ගෙවනවා කියන්නේ.
0: ඕනේ තව අවුරුදු 4කට පොලිය කොච්චරක් ගෙවන්නේ?
1: Yes, definitely.
0: එම ගෙවාගෙන කියලා ඉතුරු වෙච්ච ගාණක් තියෙනවා නම් ඒකට ලෝන් එකක් දාලා ගෙවන්න වෙයි. නමුත් ගණන් හදලා බලන්න අතේ තියෙන ගාණෙන් ගෙවාගෙන යන අවුරුදු 4ක් යතර අපාර්ට්මන්ට් එක හැදෙනවා.
1: ඕකේ.
0: ඊට පස්සේ අවුරුදු 4 වෙනකොට ඒක ෆයිනලයිස් වෙනවා.
1: හරි.
0: ඊට පස්සේ අපි ගාණක් ඉතුරුලා දුන්නොත් ඒකට විතරක් ලෝන් එකක් දා ගන්නවා.
1: ඔබ පදිංචි වෙන්නේ නැත්තම් මේ අපාර්ට්මන්ට් එකේ ඔබට පුළුවන් රෙන්ට් කරන්න.
0: ඒ රෙන්ට් එකෙන් ලෝන් එකක් ගෙවන්න.
1: Yes, ලොකු ගණන්.
0: අන්තිමට තවත් අවුරුදු 4කින් ඔබ ලෝන් එකකට
1: යනවා.
0: තවත් අවුරුදු 4කින් යනවා.
1: ඕකේ.
0: ඒ නිසා අපිට දැන් තේරෙනවා කොළඹින් අපාර්ට්මන්ට් එකක් ගන්න මේ අතේ මෙහෙම ටක් ගාලා මිලියන 45ක් ටක් ගාලා දෙන්න පුළුවන් මිනිහෙක් විතරක්
1: නෙමෙයි කියලා. ඕ.
0: මැතමැටික්ස් දන්න මිනිහෙකුට, ගණිතය දන්න මිනිහෙකුට මේක ගාන හදලා
1: හහ
0: කොළඹ ඇඩ්‍රස් එකේන අපාර්ට්මන්ට් එකක් ප්‍රයිම් එකෙන් ගන්න පුළුවන් දැන්.
1: කතා කරන්න 0.71.777.333ට.
0: ඒවා කොළඹට හරියටම ගැලපෙන්න හදපු අපාර්ට්මන්ට්ස්.

0: හද ගැස්මට සියත
1: බජාජ් වීගෝ ලක්ෂයේ සුපිරි වාසිය. බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝදරයක් මිලදී ගන්න ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් වැසි ආවරණ කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව අගෝස්තු 31 දක්වා පවනයි. විහෙතම අඩු ඉදිරියේ වැඩි බජාජ් වීගෝ එක්ක හැම ගමනක්ම ලාභය. ඒවි පීරිස් ඊමොබිලිටි
2: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
3: City Board සමාජිකයන් සඳහා Cargill Sports City වෙතින් මෙගා වට්ටම් වටවලතේ ඉතිරිය රුපියල් 310යි. Magic Chocolate Ice Cream ඉතිරිය රුපියල් 280යි. Fortune Soya ඉතිරිය රුපියල් 35යි. Diva Color Guard Detergent Liquid ඉතිරිය රුපියල් 230යි. Cargill Sports City.
4: 1500cc turbo engine එකකින් බලගැන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝන, කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
5: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
6: අරි ගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න.

0: திலகவர்தன டெக்ஸ்டைல்ஸ், David Peris Automobiles with in GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center with in. Adama obe test drive eka wen karwa ganna. Amathanna 0117 888 666.
1: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
2: අවන් සෙකන්ඩ් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
1: අවන් ස්ටිකෙන් ටික පෙයි.
0: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතාලගින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710-777-333.
3: ඇලුමිනියම්මනේ.
4: මාත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි. දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටි වෙනස්.
5: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: හද ගැස්මට සියත
7: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
8: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
7: ගන් අතුරට සුළුසුළුන්ට දැන් මම බය නෑ.
8: අකුණු ගැහුවත් ගිනි ගත්තත් නෝ ප්‍රොබ්ලම්.
7: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
9: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස්
10: ක්ලබ්. බජාජ් වීගෝ ලක්ෂයේ සුපිරිවාසිය. බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝදරතයක් මිලදී ගන්න ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් වැසි ආවරණ කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව අගෝස්තු 31 දක්වා පවනයි. වියදම අඩු ඉදිරියේ වැඩි බජාජ් වීගෝ එක්ක හැම ගමනක්ම ලාභයක්. ඒවි පීරිස් ඊමොබිලිටි
11: විදින් සිංගිරි ඔගස්ට් මොනන්සා Samsung, Hisense, Panasonic, Kandia තුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට වන්න ගන්න. ඉක්මන් කරන්න දෙවිණ පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
12: හදිසියට එහෙ මෙහෙ තියන්න පාරතරම්
13: රන් පවුමකට ඉහළ අප්‍රිකාර්ම අමතන 0115 880 400 එල්ලෝ එල්සී රන් සවි රන්මය සේවාව පරිස්සමට තියෙන රත්තරන් හදිසියට තියෙන තැන.
12: හදට රස ගොන මුසු වෙන කැමවල රස සුරකිනා
13: Fry RBD Poltel හැට වසරකට වැඩි විශ්වාසයෙන්
14: මුළු පවුලටම මගේ ගානටම කිරිපත්කඩ රන් කිරුලා ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණුවරකින් ඔබ වෙත තිළිණවන වගයි. අගෝස්තු 14 වනදා සිට 16 වනදා දක්වා අප වෙත පැමිණෙන ඔබට නවතම ස්වර්ණාභරණ විශේෂ වට්ටම් සහිතව මෙන්ම ඔබට රන් කාසි සහ මැණික් දිනා ගැනීමේ අගනා අවස්ථාවක්. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
13: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
15: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
16: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට Alice in the Wonderland වගේ.
17: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
16: මියුසික්. කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළමුව වෙනුවට ඒ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල් සෝනි අයිවා ෂාප් LMG තේක්ක බඩුවල ලස්සන.
18: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
16: එයාගේ නම සීතා. සීතා මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහින. ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
19: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. වැලන්ටීනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න වැලන්ටීනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කලම්බෝ 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
20: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මාම තන්න
21: 0112 200යි 200. 98.1 98.4

0: අකුර කියා නේද? ඔමයි ගොෂ්.
1: හිතපු නැති දේ මගේ උගර මේ වුණා.
0: ඒකනේ අරවින්ද. ඒක බලන්න මේවා කරගන්න පා උගර.
1: මේ ඉස්සරට වඩා හොඳයි නේ.
0: අර ලන්දේ මුලාවෙකට නේද? ආ, ඔයා තමයි මතක් කරන්නේ කේකේවා පරණේ.
1: මේ සංගීතය ගැන වට තියෙන කාර්මික දැනුමක් ඒ නිසා මිසවා කටපෑන්නේ.
0: මේ
1: තේරෙනවා?
0: හරි.
1: සංගීතය ගැන කතා කරන්න එපා. හිඟ නැයිනේ. හිඟ නැයි.
0: ඔකේ. ඔකේ. මේ ගිය අපේ අම්මයි තාත්තයි මේ සෝෆා එකට ලා මොනවද කුටුකුටු ගානවා. මම මීට බැලුවා මොනවද කතා
1: කරන්නේ. මට ඉන්ට්‍රස්ට් එකකුත් නැහැ මේ ගොල්ලන්ගේ මේ එක බයිලා අහන්න. ඒක අහන්නේ මොනේ? අහන්නේ මොනේ? කියනවා.
0: අම්මි කියනවා දැන් මේ ඔයා හිතන්න
1: පවුලේ කතා අපි ඒගොල්ලෝ හිතන්නේ මේ ගොල්ලන්ගේ පවුලේ කතා වෙනේම අපිට මාර ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා කියලා.
0: නෑ, එහෙම නෙවෙයි මේ පවුලේ.
1: අර වෙලාවට ඉනා ඇත්තටම.
0: අනුග්‍රහ
1: සමාරණිසු හිතාගෙන ඉන්නේ නේද?
0: අනුග්‍රහක බෞද්ධ කෙනෙක්නේ අපේ පවුල කතා කරන්නේ. එහෙම කතා. එයා කියනවා මේ මට NLB එකේ කෝටි 5ක මේකක් ඔයාට ඇදුනොත් ඔය මොකද කරන්නේ? අම්මා හනවා තාත්තා. තාත්තා කියනවා
1: තාත්තා යයි ඔය පවුල දාලා.
0: නෑ තාත්තේ හරිම මාරයි.
1: පොඩි පීඩණයකින් එන මිනිස්සයා ඉන්නේ.
0: තාත්තා කියනවා කෝටි 3ක ගයක් බිරිඳ මම ඔයාට අරන් දෙනවා කෝටි 3ක. ඊට පස්සේ කෝටි එක වාහනයක් මම ඔයාට අරන් දෙනවා ආදරණීය.
1: කෝටි 3ක ගයක් අරන් දෙන්නේ. ඉස්සර ගත්ත 50000 ගේ වලින්. හදිස්සියකට අර හැමදාම අර කෙලවරක් නැති හදිස්සි ඉවරයක් නැති හදිස්සිය ගොල්ලන්ගේ.
0: ඊට පස්සේ දැන් තියෙනවනේ තව කෝටියක් තියෙනවා. ඒතකොට තාතික ඉතුරු ලක්ෂ 99ම ඔයා තියාගන්න. 1 ලක්ෂයක් මට දෙන්න. අම්මා ඈ? ලක්ෂයක්? ඔහෙට මොකටද ලක්ෂයක්? මෙතන අර ලක්ෂයට අම්මි මෙතන කවුරු හරි ඇති ලක්ෂය වියදම් කරන්න. එතන ඉඳන් ආයි රණ්ඩුවක් පටන් ගත්ත කියන්නු. අච්චර ලස් මං හිතුවා අද රණ්ඩුවක් නැතුව ලස්සන මේ කතාව යයි කියලා. කොච්චර දුන්නත් සමරකට මදි නේද අරවින්ද? සල්ලි නැති මිනිස්සුද කියන්නකො මේ අම්මී තාත්තේ.
1: හිඟ නැයි. හිඟ නැයි.
0: හිඟ නැහි. හිඟ නැහි.
1: හිඟ නැයි.
0: අයි දින මිනිස්සු.
1: ඇත්ත කරන දේ මිනිස්සු.
0: ඉතින් අපි කතා කරමු. ඇත්තට මේ මම හොඳට.
1: අද නැදුණු ලොතරෙයකුත් නැහැ මේ මේ මේ මේ
0: මිනි
1: මරා ගන්න. ගියතුලි.
0: ඔව් ගියා තාත්තේ ඇමරිකා ගියා. අම්මී ගියා මෙහෙ.
1: කොහෙද?
0: චයිනා ගියා මන් දන්නා ඉතින් ඒගොල්ලන් හරියට ඉතින්
1: ඒ රටවල් දෙකක් තරහයිනේ.
0: ආ එහෙනම් වෙන්න දෙයක ට්‍රැවල් කරන්න දාන්න.
1: එහෙනම් තුන්වෙනි ලෝකියුද්දි පටන් ගන්න.
0: නවත්තන්න බෑනේ මිලවුට පාස්පෝර්ට් එක මිසික් කරලා දාන්න හිතනවා අරවින්ද. පාස්පෝර්ට්?
1: මම දැක්ක ඊයේ පෙරේදත් මොනවාදෝ එකක් මේ මේ ඩොනල්ඩ් ට්‍රම්ප් කියනවානේ අපි මේ යුද්ධය අනේ ඕන වැයක් කරගන්න.
0: දැන් නෑනේ අපි මුකුත්
1: අදාළම නෑ. ඉතින් හිතෙන ඕන වැයක් කරගන්න.
0: ඔව් ඒගොල්ලෝ හිතේ ඇති
1: කරුණාංගල ප්‍රවෘත්ති වලට කතා කියන්න එපා.
0: දැන් අපි ඒ ෂෝ එකේ අපි කියන්නේ නැහනේ. අපි නැවැත්තුවා කියන එක.
1: එපා වෙනවනේ.
0: ඔව් ඉතින් එකමනේ කියන්නේ දෙන්න. හෝමුස් වැහුවා, හෝමුස් ඇරියා, හෝමුස් වැහුවා, හෝමුස් ඇරියා.
1: ඕකට ඔටෝ ඩෝ එකක් දාගන්න. නිකන් ඇරෙනවා, නිකන් වැහෙනවා.
0: සැලොන් දොරක් දාගන්න.
1: ඔව්.
0: අම්බෝ ඒක
1: දැන් නම් හෝමුස් වලට ඉරානෙට ඕගොල්ලෝ මොනව කරගත්තත් අපි බලන්නේ. කැරලා බලන්න. දැන්වත් බලමු හැදේ දෙක. ප්‍රසිද්ධිය නැතිනකොට ඔක හරියයි.
0: ඔව් ඒකත් ඒකත්.
1: අපිත් වැරද්ද මේවට පබ්ලිසිටි දීලා මේවා නිකන් ඕනන්ට උළුප්පලා නේද?
0: අපේ ෂෝ එක අපි නිකන්
1: නිකන් ෂෝ එකත් සවුත් වෙනවා අය කතා
0: කරලා. ලයිට් අපි කතා.
1: හෝමුස් අරින්න වහන්න බැරන හෝමුස්. හෝමුස් රෝල් කරලා ගෙදර රහින්.
0: හෝමුස් ගොඩ කරලා එතන මොකක් හරි අපාර්ට්මන්ට් මොනවා කරත් අපිට අදාළ නැහැ. හරි? පෝට් සිටියක්.
1: හෝමුස් ගොඩ කරලා අපාර්ට්මන්ට්
0: ideas
1: homos goda karana nan hari neida
0: oh ide etara ne
1: etara ne uyanno onne ne etara truck walata yanna
0: ayyo
1: ayyo lassana lassana
0: nlb eke api me dawasila ogalanta matak karana lotraya tamai e golange mega power mokada mega power lotraya wata mataka darivinda koti 47k සුපිරි ජයමල්ලක් ඒගොල්ලෝ එකපාරක් දුන්නා. ඊට පස්සේ කෝටි 23ක් දුන්නා. ඉතින් මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරි තෑගි දෙකක් දුන්නා. ඒ කියන්නේ කෝටි 70ක විතර සල්ලි දුන්නා. එකම ලොතරැයිය තමයි මෙගා පවර් කියලා කියන්නේ. රුපියල් කෝටියේ පවර් සුපිරි තෑග්ග තියෙනවා. ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් හම්බ වෙනවා. ඉතින් මේවා ජයග්‍රහණය කරන්න ඔබට කරන්න තියෙන එකම එක දෙයයි මෙගා පවර් ලොතරැයියක් රුපියල් 40ක් දීලා ගන්නට. NLB වෙතින් තමයි මෙගා පවර්.
1: මටවා දන්නවනේ සවුන්ඩ්ස් පිස්සුවක් තියෙනවනේ
0: පොඩියට. Yes, definitely I know that.
1: සවුන්ඩ්ස් හොඳයි කියලා කියපුව හැම තැනකටම මම usually ගිහින් බලනවා.
0: Yeah, okay.
1: දැන් වා බාන්ස් එකට එහෙම ගියොත් එහෙම වට පුළුවන් ඒගොල්ලන්ගේ ඕඩියෝ සිිස්ටම් එකක් චෙක් කරන්න.
0: ඕකේ.
1: ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් සෙන්ටර් එකකුත් තියෙනවානේ.
0: ආ ඕකේ.
1: ඒගොල්ලන්ගේ තියෙනවා වෙනම එක්ස්පීරියන්ස් සෙන්ටර් එකක්. එතනට ගිහිල්ලා අහන්න ඕනේ. මම ගෙදර පොඩි ඕඩියෝ සෙටප් එකක් තියෙනවා නම් ඒක වටපිටාවත් එකට සෙට් එකට පොඩ්ඩක් හදාගන්න. හැම තැනම ඕඩියෝ සෙටප් එක තියන්න බෑ.
0: සෙට් නෑනේ. එහෙනම් හරි.
1: ඔයා තේරුම් ගන්න මේ හැම ස්පීකරයක්ම හැම කාමරයකම දාලා ඔයා ගන්න එක්ස්පීරියන්ස් එක වගේ නෙමෙයි.
0: හා.
1: මිනිස්සු ඉතින් ගෙවල් වල කාමර එහෙම එකොස්ටික් කරන අඩුයි. නමුත් දැන් සාල් එක වගේ පොඩ්ඩක් තියෙනවා. ස්ටුඩියෝ එකක් වගේ නොකරත්
0: හරි.
1: ඔයාට පුළුවන් සාලයක් පොඩ්ඩක් එකොස්ටික් වෙන විදියට හදන්න පුළුවන් පොඩි පොඩි නූල් සූත්‍ර කීපයක් තියෙනවා.
0: හරි. ඕකේ.
1: ඔයා ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් YouTube එකෙන් කොහොමද මගේ ලිවිං ඒරියා එක චුට්ටක් එකොස්ටික් කරන්නේ කොහොමද? එතකොට අර බිත්තිවල වැදිලා ආපහු සද්ද ඇවිල්ලා අර සද්ද තියෙන රහ නැති වෙන එක නතර කරන්න.
0: Yes, okay.
1: Right? ඉතින් මේකට හොඳ සිස්ටම් එකක් ඔබ ගන්නත් එපයි.
0: හ්ම්
1: හ්ම්. ඔක්කොම කරනවා දැන් යන්න බාන්ස් එකට.
0: හරි.
1: ඒගොල්ලන්ගේ ගන්න හොඳ ඕඩියෝ සෙටප් එකක් ගන්න පුළුවන්.
0: හ්ම් හ්ම්.
1: පෝටබල් බ්ලූටූත් ස්පීකර් එකක් ගන්න පුළුවන්.
0: Okay.
1: රුපියල් 2799 ඉඳලා මාදිලි ගොඩකින්
0: තියෙනවා. Ah, okay. Good news.
1: සමහර මිනිස්සු පාට, සමහර මිනිස්සු හැඩේ, සමහර මිනිස්සු සද්දේ, පෙනුම. ඔක්කොම බලනවා නේද? සමහර ඉතින් ඔය ඔක්කොම බලනවා.
0: ඔක්කොම දියනෝනේ.
1: මට හැඩේ මොකක් වුණත් කමන්නේ මම බලන්නේම සද්දේ කොහමද? මම බලන බේස් කොහමද? කොච්චර හොඳයිද බේස්?
0: හරි.
1: මං හිතාගෙන ඉතින් හැමෝම බේස් වලට ආසයි කියලා. ඒ බේස් වලට ආස නැති අය ඉන්නවා. සමහර කෙනා බේස් වැඩි කරනවා.
0: වැඩි. ඕ ඇත්ත.
1: බේස් අඩු කරන්න. ඒගොල්ලෝ නම් මිඩ්ස් අහන්න. ඒගොල්ලන්ට ක්ලියර් අහන්න ඕනේ. සමහර ආසයි හයිස් අහන්න.
0: හරි.
1: ඉතින් ඔබට ගැළපෙන පෝටබල් බ්ලූටූත් ස්පීකර් එක මොනවාද? පාටි ස්පීකර් එක මොනවාද කියලා අද එතනට ගිහිල්ලා තමයි ඔබ බලන්න ඕනේ. ඒක එක්ස්පීරියන්ස් කරලා ගන්න ඕනේ.
0: හරි. ඕකේ.
1: නිකම්ම පාටට කැමති වෙලා ගන්න එපා. හැඩයට කැමති වෙලා ගන්න එපා. අහලා එක්ස්පීරියන්ස් කරලා පොඩි වෙලාවක් ඔයා කැමතිම සින්දුව දෙක තුන මතක තියාගෙන යන්න.
0: ආ ඕකේ.
1: දාලා ඒක ප්ලේ කරන්න. හ්ම් හ්ම්. ඒත් හැමදාම අහලා පුරුදු ආහන්න ආස සින්දුවක ක්වොලිටි එක ඔයාට දැනෙන විදිය හොඳයි නම් බය නැතුව ඒ ස්පීකර් එක ගන්න.
0: හා ඕකේ. නයිස්.
1: මොකද අනිත් මොන සින්දුව අහන්න බැරුණත් ඒ සින්දුව අහන්න පුළුවන්
0: නේ. ඒක ක්වොලිටි එක ඇහෙනවනේ.
1: දැන් මාස 12ක් වගකීමක් දෙනවා.
0: හරි.
1: ගෙවාගෙන යන්න ගන්න පුළුවන්. ඔන්ලයින් ගන්නත් පුළුවන්. buyabans.com. හ්ම් හ්ම්.
0: ඒ නියමයි නේ.
1: ගෙවාගෙන යන්න ගන්න පුළුවන්. buyabans.com.
0: මේ අරවින්ද මම දැන් සාමාන්‍යයෙන් ට්‍රැවල් කරලා එක එක රටවල් වලට ගිහිලා ආපු ගමන් මගේ බයෝ ක්ලොක් එක මගේ වෙනස් වෙනවා. ඒතර අර පොඩ්ඩක් එහෙම පැය ගණන් වල විශේෂයෙන්ම ගොඩක් යුරෝප් එහෙම සංචාර වලට ගිහිලා ආවට පස්සේ කියන්නේ මගේ ඔක්කොම සිස්ටම් එකම චේන්ජ් වෙලා. ඒ කියන්නේ
1: මාරයි. එහෙම ගිහිල්ලා ආපු දවසක වෙනස් වෙයි.
0: වෙනස් වෙයි. කවදා හරි දවසක. හරිද?
1: ඉතින් එහෙම ගියොත් නේ.
0: ඒ යන නිවාඩු දුන්නොත්
1: ඒ යුරෝප් ගියොත් නේ පුතා.
0: ඒ මගේ ඩ්‍රීම් එකක් ඒක අරවින්ද. යුරෝප් යන්න.
1: මම ඉන්නේ වාගේ සීනස බෑ.
0: මගේ ඩ්‍රීම්
1: එක. මම මෙතන මේ ඉන්නේ. මම මෙතන ඇවිල්ලා ඉන්නේ වාගේ සීනස බෑ. ඕකේ.
0: ඕකේ ඕකේ.
1: මට තියෙන වැඩ මම දැනන් හිටියත්.
0: ඉතින් ඒ වගේ දැන් සාමාන්‍යයෙන් අපි දැන් එහෙම ට්‍රැවල් කරන්නේ නැතුවත් අපේ මේ බයෝ ක්ලොක් එක, බයෝ රිද්මික් මේ මේක වෙනස් වෙනවද? රිද්ම් එක වෙනස් වෙනවද? බයෝ රිද්ම්. ඕකේ. ඒක වෙනස් වෙනවද සාමාන්‍ය තත්ත්වය යටතේත්?
1: අපේ බයොලොජිකල් ක්ලොක් එක.
0: බයොලොජිකල් ක්ලොක් එක.
1: ඔය කියපු එක වචනයක්වත් නෑ වචන.
0: බයෝ සයන්ස්. හරි හරි. මොකද්ද? I can.
1: ගෙදරින් එනකොට බාරයක් වෙලා එනවා. අදවත් හරියට කතා කරනවා. අර මේ එමුණොත් මම අර එනවා මෙහෙ එනවා ඔප්පු කරනවා පළතුරු වට්ටියක් දෙනවා තියනවා කියලා. බාර වෙලා එනවලා.
0: හරි.
1: උදේට ඇවිල්ලා මෙතන මරු කියවන්න.
0: මොකද්ද ඒකට කියන්නේ?
1: හිඟන්නයි.
0: මොකද්ද කියන්නේ ගැංක?
1: මොකද්ද කියන්නේ?
0: මොකද්ද බයෝ? biological
1: biological science
0: ඉතින් ඒක
1: biological clock එක
0: හරි ඒක සාමාන්‍ය දැන් මම travel කරාම මගේ change එක මම දකිනවා අපි සාමාන්‍යයෙන් ඉන්නකොටත් එහෙම අපේ වෙනස් වෙනවාද ඒක
1: මේ පැය දෙකේ තුනේ රටවල් වලට ගියත් එහෙම නැත්තේ හරිද මම මේ ලොකුව කියවන්න එපා
0: Kuwait කොච්චර දුරද දන්නවද Kuwait අම්බෝ දවසම නිදාගත්ත travel කළා
1: පව්
0: එයා දන්නවා ගිහලා නැහැ
1: මොන හුණියන්ද මේ
0: ගිහිල්ලා
1: නැහැ. මාරු ගන්නතරක.
0: කුවේට් ගිහිල්ලා
1: නැහැ. මම යන්නේ.
0: ඒකනේ අම්මෝ.
1: ඒ බෝම්බ කැලේ වැටෙනවා නෝ මම යන්නේ.
0: ඒක සාමාන්‍ය
1: ඉන්න දෙවන යුද්ද කාල ගහිල්ල ඉඳලා හිර වෙලා කියලා අපි නවත්තන ෂෝයක පව් එනකොටදී ලස්සන කියලා ෂෝයක මාතක මල් වගේ කරගෙන එන්නට
0: පොපියල
1: මිනිස්සු මෙතන පිරිලා අනේ අපිට දකින්න ඕනේ කවුද ඒ කතා කරන්නේ කියලා එයාට සෙනග වැද්දෙන් එන්නත් බැරි වෙනවා එතකොට
0: මම සෞදියට ගිහිල්ලා එනවා එහෙට ගිහිල්ලා එන්න පුළුවන් බස් එකේ සෞදි ගිහිල්ලා හරියනවා
1: ඉතින් රයිට්
0: ඒක චේන්ජ් වෙනවද සාමාන්‍ය තත්ත්වයට මෙහෙම නිකන් එහෙම කොහමද ඒක චේන්ජ් වෙන්නේ බයොලොජිකල් ක්ලොක් එක වෙනස් වෙන්නේ
1: බයොලොජිකල් ක්ලොක් එක වෙනස් වෙන්නේ අද උදේ ප්‍රශ්නයක් කොහේ
0: ආවේ
1: ඒක නෝ දන්නේ නැහැ ඒක මම උත්තරේ දන්නේ නැත්නම් මම පටන් ගන්නවා ඇත්තට මේක මොකද ප්‍රශ්නය
0: අවුරුදු 60ක් විතර ඉඳලා මම දන්නේ නැද්ද ආගෙන ආරවිල
1: ඇත්තටම හොඳ ප්‍රශ්නයක් ඒක
0: අපි chat gpt
1: ඒක කියලා බයොලොජිකල් ක්ලොක් එක අහලා
0: ඒක හොයන්න ඕනි දේවල් ඇත්තට මෙහෙම වෙනස් වෙනවා ඇති
1: අපේ

0: වැරදි විදිහකට ඔබ පුරුද්දක් තිබුණොත් ඒක පුදුම අමාරුයි හදන්න.
1: හරි, ඕකේ.
0: ඔබේ පුරුදු නිසා ඔබේ බයොලොජිකල් ක්ලොක් එක වෙනස්
1: වෙනස් වෙනවා.
0: ඒක හිතනවා නිදි මරන්න පුරුදු වෙච්ච මිනිස්සු.
1: හා.
0: ඔයාගේ බයොලොජිකල් ක්ලොක් එක වෙනස් වෙනවා.
1: සෞනේ.
0: ඔයා අහිතකර කෑම බීම වලට හුරු වෙච්ච කෙනෙක්. ඔයාගේ බයොලොජිකල් ක්ලොක් එක වෙනස් වෙනවා. එක තැනක් එනවා මුළු ජීවිතයේ තියෙන හැම හොඳ කෑල්ලම ඒකත් එක්ක වෙනස් වෙනවා.
1: ආ ආ ආ.
0: බරපතලම කෑල්ල තමයි නිින්ද යන්නේ නැති කෑල්ල. මේ බයොලොජිකල් ක්ලොක් එක හදන්න පුළුවන් යම් යම් මටීරියල් තියෙනවා. ඒවා පාවිච්චි කරලා තමයි වැලන්ටිනෝ ඉටලියේ ඒගොල්ලන්ගේ බයෝ රිදමික් කියන මැට්‍රස් එක හදලා තියෙන්නේ.
1: හරි.
0: අසනීපයකට බෙහෙත් බිව්වහම ඔලුව කැක්කමට පැරසිටමෝල් ලැබ්බිව්වහම ඔලුව කැක්කම අඩු වෙනවා වගේ. මොනහරි ස්නේහකයක් බිව්වහම ග්‍රැස්ටයිටිස් අඩු වෙනවා වගේ.
1: හරි, ඕකේ.
0: සමහර මටීරියල් වලට පුළුවන්කම තියෙනවා අපේ බයොලොජිකල් ක්ලොක් එකේ තියෙන වෙනස්කම් හදලා දෙන්න. ඒව තමයි බයෝ රිදමික් මැට්‍රස් එකේ තියෙන්නේ. වැලන්ටිනෝ ඉටලි තමයි ගෙන්නන්නේ.
1: හරි, ඕකේ.
0: ඉතින් ඒ වගේම ග්‍රැෆීන් කියලා කියන්නේත් ලෝකයේ තියෙන සුලබ මටීරියල් එකක්. නමුත් ඒක මැට්‍රස් එකකට පාවිච්චි කරපු පළවෙනි වතාව අපිට ඇහෙන්නේ වැලන්ටිනෝ ඉටලි ග්‍රැෆීන් මැට්‍රස් එකෙන්. ඒකට පුළුවන්කම තියෙනවා අපේ ඇඟ පුරා ඇඟ වටේ හැදෙන ඕරයිකේ තියෙන නෙගටිව් එනර්ජි එක උරාගෙන සීරෝ කළාද?
1: හා, නයිස්.
0: අන්න ග්‍රැෆීන් මැට්‍රස් එකේ වැඩි. ඔබට නිින්දයක් නැත්තේ ඔබේ නෙගටිව් එනර්ජි වැඩි වෙලා නිසා නම් ග්‍රැෆීන් මැට්‍රස් එකට පුළුවන් නෙගටිව් එනර්ජි උරා ගන්න. කූල මැට්‍රස් එක වැලන්ටිනෝ ඉටලි. එයා දවස පුරාම කරන්නේ යාගේ මටීරියල් එකට සීතල උරාගෙන රස්ට පිට කරන එක.
1: හරි.
0: අපි මෙට්ටට වැටුන ගමන් අපේ බොඩි ටෙම්පරචර් එක උරාගෙන සීතල අපිට යහෝමාරු කරගන්නවා. පොඩි බාටරින් ක්‍රමයක්. ඒක අපි ඉස්සර කිව්වා බාණ්ඩෝමාරු ක්‍රමයක් වගේ. කූල මැට්‍රස් එකයි අපේ හමයි අතර පොඩි ගනුදෙනුවක්.
1: හා, ඕකේ.
0: සර්ෆස් බොඩි ටෙම්පරචර් එක හරි තැනට ආපු ගමන් නිින්දේනවා. ආපු ගමන් නිින්දේනවා. ඉතින් එහෙම ටෙක්නොලොජි ගැන කතා කරපු මැට්‍රස් අපි පළවෙනි වතාවට කතා කරන්නේ. මිනිස්සු සීගිරිය බලන්න නම් ලංකාවට එන්න ඕනේනේ. ඒ වගේ වැලන්ටිනෝ ඉටලි මැට්‍රස් ටික ඒ රේන්ජ් එක බලාගෙන එක්ස්පීරියන්ස් එකක් ගන්න එන්න ඉස්සෙල්ලාම.
1: ඕකේ.
0: එක්ස්පීරියන්ස් එකට එන්න. මෙට්ට ගන්න නෙමෙයි එක්ස්පීරියන්ස් එක ගන්න එන්න ආරාධනා කරනවා. යන්න තියෙන්නේ කොහෙද? සීගිරිය බලන්න නම් ලංකාවට එනවා වගේ වැලන්ටිනෝ ඉටලි මැට්‍රස් බලන්න නම් ඔබට ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් යන්න වෙනවා. ඒක තියෙන්නේ කොළඹ 7.
2: හද ගැස්මට සියත.
3: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
4: Namaste.
5: Namaste.
4: Indian vibe එකට ආදරය කරන හැමෝටමයි මේ ඉන්විටේෂන් එක. Havelock City Mall presents India Fest 2026. Authentic Indian fashions, handcraft, delicious flavors, Bollywood karaoke saha cultural dance. Agosto 14 15 16 Havelock City Mall එකේදී. Havelock City Mall, my happy place.
6: මොකෝ මේ තරහින්?
7: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්ස කරන්නේ ආගියතක් නැහැ.
8: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
9: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
10: 100% ප්‍රසිද්ධ කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් කියන්නේ ස්වභාවික රසගුණ එක්ක සුවබර දිවයකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
11: Coco Fry RBD Poltel 60 වසරකට වැඩි විශ්වාසී
12: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
13: අරි ගියේ හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
14: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 15 715 555 අමතන්න.
5: කොළඹ මැද ඒස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙනෙන කොළඹ නවයේහි ඉදිවන ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0716 777 332

0: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
1: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
2: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: සිංහගිරි ඕගස්ට් මොනන්සා. Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න. දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාරවලින් අගෝස්තු 15 දක්වා පමණයි.
4: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook 98.2 අනුවටයි 98.4 දිව

0: theater top story
1: ආගමන විගමන කාර්යාලයේ කටයුතු යථාතත්වයට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය මේවන විට යථාතත්වයට පත් කර තිබෙනවා. එහි හදිසි බිඳවැටීමක් සිදු වුණේ අද පෙරවරුවේ. ඒ හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ඇතුළු කටයුතු කිහිපයකට බාධා එල්ල වුණා. අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ මේවන විට පද්ධතිය යථාතත්වයට පත් කර සාමාන්‍ය පරිදි කටයුතු සිදු කරන බවයි. දැන් තවත් දේශීය පුවතක්. මහජනතාවට හිරිහැරවන පරිදි ഘോഷාකාරී ලෙස ශබ්දය භාවිත කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ අර්ථයේ මහජනතාවට අවහිරවන පරිදි ഘോഷාකාරී ශබ්ද භාවිත කරන්නන් වරෙන්තුවකින් තොරව අත්අඩංගුවට ගැනීම කළ හැකි බවයි මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් කපිල රාජපක්ෂ සඳහන් කළේ.
2: ප්‍රජා ഘോഷාවන් ස්පීකර් මගින් මහජනතාව ගැවසෙන පොදු ස්ථානවල එහෙමත් නැත්නම් පොදු ප්‍රවාහන බස් රථයක් ඇතුළේදී පිළිගින්න වෙන ഘോഷාකාරී සංගීතය ഘോഷාකාරී ශබ්ද සම්බන්ධ රෙගුලර් සකස් වෙලා තිබුණේ නැහැ. ඒ නිසා අපි දැන් මාස කිහිපයකට පෙර මේ රෙගුලර් සකස් කිරීම ආරම්භ කරා. තව නොබෝ දිනකින් මේ රෙගුලර් සීට් පත්‍රයෙන් ප්‍රකාශ පත්‍රලාට පස්සේ සම්පිසිය ආකාරයෙන් ඔබට කලමනාකරණය කරගන්න හැකියාව ලැබෙනවා. එවැනි වරදක් දිගින් දිගට සිද්ධ කරනවා නම් දඩමුදල් බොහෝ විට ලක්ෂයේ සිට මිලියන දක්වා දඩමුදල් නියම කිරීමේ හැකියාවත් ඒ වගේම වරෙන් තුකින් තොරව අත්අඩංගුවට ගැනීමේ හැකියාව තිබෙනවා.
1: පැරණි ජාතික පාරිසරික පනත සංශෝධනය කිරීමටද පසුගියදා පියවරගෙන තිබුණා.
0: Top story.
3: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Marbili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 0117888666 98.2 98.3

0: මතු මතු ගම හොඳ ෆෝර්නයක් ගම
1: මොකක්ද X5D එකක්ද
0: උඩ්ඩම එක් ගම්
1: හා ඕකේ
0: අර ප්‍රෝ වගේ මට ඕනේ
1: උඩ්ඩම ලෙවල් එකේ හොඳට වියදම් කළා
0: හොඳම ෆෝන් එකක් බස්සනවා නම්
1: හරි ඕකේ
0: බස්සනවා නම් බස්සන්න ඕනේ ඔන 600 ප්‍රෝ එකක්
1: නයිස් 600
0: ප්‍රෝ 3,99,999
1: වැඩේ කෙරුණා කියලා හිතාගන්න.
0: ඒ කියන්නේ? හා? වැඩේ කෙරුණා කියලා හිතාගන්න කියන්නේ. මම ෆෝන් එකක් මට ගන්න ඕනේ.
1: හරි.
0: එතකොට වැඩේ කෙරුණා කියන්නේ?
1: කියලා හිතාගන්න ඕනේ නෑ. ඒක ඔයා කරගන්න. වැඩේ ඔයා කරගන්න. ඒක නේ කියන්න ඕනේ.
0: ඒක තමයි මම මුලින්ම කිව්වේ. මම මේ
1: මොනවද කියන්නේ? වැඩේ කරගන්න ඔයා කොහොමද?
0: මේක
1: අයියෝ
0: සාමාන්‍යයෙන් මාසෙකට රුපියල් 30,000ක් විතර ගෙවාගෙන යන්න පුළුවන් නම් සිංගෙකින් ගන්න පුළුවන් ෆෝන් එක. මාසෙකට 30,000ක් විතර.
1: හරි.
0: AI images මොනවද මේකින් කරන්න පුළුවන්? අපි කියමු නිකන් මේ වගේ දේවල්ට ආසයි නම් පරණ පින්තූරයක් තියෙනවා යාළුවෙක්ගේ. දැන් යා ලංකාවෙත් නැහැ කියලා හිතන්නකෝ. ඔබට පුළුවන් ඔයාගේ පින්තූරක යාළුවාගේ පින්තූරක දෙක එකතු කරලා නිකන්
1: වෙඩින් ෆොටෝ එකක් හදා. සෝරි එකතු කරලා ලස්සන වීඩියෝ එකක් හදා.
0: නෑ වෙඩින් ෆොටෝ එකක් හදාන්න පුළුවන්. පුතුම වෙඩින් නමාරුවක් තියෙන්නේ නේ.
1: නෑ ඒක නෙමෙයි යාළුවෝ.
0: මොකද?
1: අනේ සෝරි මට ඒක කියවෙන්නේ. ඒක කියව.
0: හින්ගනයි. මං කියන්නේ හිංගනයි බව තමන්ට තේරෙන විදිහ වචන එක නේද?
1: හරි ඕකේ. අපිට හදන්න පුළුවන් ලස්සන වීඩියෝ එකක් නේද?
0: ඔයාලා පුළුවන් නිකාමේ පින්තූරයක් දෙන එකට පණ දෙන්න පුළුවන්.
1: Yes okay.
0: පින්තූර දෙකක් එකතු කරලා ඒ කම්බිනේෂන් එකක් ගන්න පුළුවන්. සජීවීකරණය කරන්න පුළුවන්.
1: Okay.
0: ඔගලංගේ මැරිච් ආච්චි කවුද? ඩීසී ආච්චිද කවුද? රෝස ආච්චි කවුද?
1: අපේ සචිනි.
0: සචිනී ආච්චි. සචිනී ආච්චිව තියෙන ෆොටෝ එකක් තියෙනවද?
1: සචිනී ආච්චිගේ තියෙනවා. yes.
0: සචිනී ආච්චි කතා කරනවා. කතා කරගෙන ඔයාලට කියනවා මේකේ AI වලින් හදන්න පුළුවන් මේ ෆෝන් එකේ.
1: මට හදන්න
0: ඕනේ. අනේ මට බොදු කරලා මගේ දේපොළ ලියාගත්ත ආච්චි කියනවා ඔයාලට.
1: ලියාගත්ත නැති ඒවත් තියෙනවා. ඒකටත් වීඩියෝ එකක්
0: අරන් මගේ
1: ඔක්කොම උඹට මගේ
0: පුතේ මගේ දේපොළ ගත්තා නේද පුතේ?
1: නෑ
0: නෑ. පුතේ මම කොහේ හරි ඉඳන් බලන් ඉන්නවා පුතේ.
1: ඒ මම වීඩියෝ එකක් හදනවා. එයාගේ තව දෙක තුනක් තියෙනවා. ඉස්නා වුණ සිංහත සියලු දේපල මුතේ කියලා වීඩියෝ එකක් හදනවා. Yes.
0: හිංගම්ම හිංගනයි. හිංගනයි නෙමෙයි දැන් නම් හිංගනයි.
1: ඉතින්
0: වන්තාව දූෂණය රජ කරලා තියෙන ගෙවල් වල මේ ගෙවල් වල. මේ වගේ දරුවෝ කවුද හැදුවේ? RAM එක 12යි.
1: හරි.
0: ස්ටෝරේජ් එක 256යි 512යි. දෙකකින් ගන්න පුළුවන්.
1: ඕකේ.
0: ඕනනම් 256 GB ගන්න. මට නම් 256 GB ෆෝන් එකක් මට සාමාන්‍යයෙන් ඇති අවුරුදු 3ක් 4ක් පාවිච්චි කරා.
1: මට නම් ඊට වඩා ඕනි. පොඩ්ඩක්. වීඩියෝස් එහෙම ගන්න ඕනි ගොඩක්.
0: බැටරිය 7000 mAh.
1: ඕකේ.
0: 80 watts charger එකක් එනවා. මේක 50 watt wireless charge කරන්න පුළුවන්.
1: හරි ඕකේ.
0: ඔය සමහර ෆෝන්ස් තියෙනවා wirelessly charge කරනකොට 20 watt වලින් විතරයි charge කරන්න පුළුවන්. ඊට වඩා charge කරන්න මේව කන්න බෑ. මේක 50 watt wireless charging එකකින් දුවන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ෆෝන් එක charge වෙයි පැයකට අඩුවෙන් කියලා මං හිතන්නේ.
1: Okay.
0: පැයකට පොඩ්ඩක් වැඩි වෙයි. මොනවද ඉතින්? තේකක් බීලා පල්ලයට ගිහින් එනකොට බැටරිය charge කරලා ෆෝන් එකේ.
1: Wow සුපිරි.
0: ඒ වගේ වේගෙන් charge වෙන එක. මේකේ තව එකක් තියෙනවා Honor 600. ඒක නම් 224,999. ඒකෙත් අර හැකියාවම තියෙනවා. අර ෆොටෝස් වීඩියෝස් බලන්න තත්ත්වෙටපත් කරන්න පුළුවන් AI සපෝට් එක ඒ ෆෝන්ස් වල තියෙනවා. හිතන්නකෝ නිකන් පින්තූරට එකතු කරලා ඔබට වීඩියෝ එකක් චිත්‍රපටයක් හදන්න පුළුවන් තත්ත්වකට මේ ෆෝන්ස් අරගෙන ඇවිල්ලා තියෙනවා. අන්න ඔනෝගේ වැඩ.
1: රයිට්. මේ දැන් හිතන්න අපි දානවා
0: සිංගරේකේ තියෙන.
1: පික්මි ට්‍රක් එකක් දානවා කියලා හිතන්නකෝ. දැන් අපි කතා කරා ඒගොල්ලන්ගේ ලොකුම ට්‍රක් එක තියෙනවා 16.5.
0: අඩි 16 මාර.
1: 16 මාර.
0: අඩි 7 ඉඳලා තියෙනවා ට්‍රක්ස් එක ලොකව.
1: 7 තියෙනවා, 10 තියෙනවා, 14 මාර තියෙනවා, 16 මාර වෙනකම්ම තියෙනවා. ඔබේ අවශ්‍යතාවය අනුව එතකොට ඔබට දාගන්න පුළුවන් ට්‍රක් එක. ගෙදර තියෙන්නේ මොකක්ද? යවන්න කොහෙටද?
0: ගෙදර තියෙන එකක්ම නෙමෙයි ඉතින්.
1: හරි
0: කියනවා. ව්‍යාපාරිකුනම් පුළුවන්. හැම එකම ගෙදරට නෙමෙයි.
1: අඩි
0: 16 මාර ට්‍රක් එකක් ගෙදරට එනවා. හතේකත් ගෙදරට එනවා. මොනවද ඔය හැටි ගෙදරින් යවන්න තියෙන්නේ?
1: ඇයි අපි ගෙවල්
0: ගෙදර ඉන්න මිනිස්සුන් වල?
1: ගෙවල් මාරු කරනවා කියලා හිතන්නකෝ.
0: අපි යනවා ගෙවල් කුලේ වෙනත වෙලෝනවනේ. පොඩ්ඩක් යන්න එපා.
1: ඒතරේ ටග් ගාලා වෙනදර කරන්නේ. ඉතින් කවුරු හරි අගෝ ළඟපාත කෙනෙක් හොය හොය වද දෙන්න ඕනේ. ඉතින් ඒ මනුස්සයා.
0: ඉතින් හන්දියට ගිහිල්ලා මේ තාත්තලා යනවා. ඉන්නකෝ මං හන්දියට ගිහලා ලොරියක් බලලෙන්න.
1: තාත්තත් යනවා නැගලා. මොකද සැකයි. කොහේ ආයි දන්නේ මේ ලොරිය බඩු ටිකක් දාගෙන කියලා තාත්තට පොඩි සැකයක්.
0: සැකයිනේ.
1: සැකයිනේ.
0: දැන් බඩු මුට්ටුටක පටවල යවන්න පුළුවන්. ඒවට සම්පූර්ණ වගකීම. ආරක්ෂාව ඒ ටික ඔක්කොම. වගකීම හොඳටම හොඳයි.
1: හරි.
0: බඩු වල වටාගම ඔප්පු කර ගන්න පුළුවන් නම් ඒ ඉන්ෂුරන්ස් කවගේ මොනවා හරි ඩැමේජ් එකක් වුණොත් ඒක කව කර ගන්න පුළුවන්.
1: අනිත් එක ට්‍රැකින් කර ගන්න පුළුවන්. ට්‍රැකින් සර්විස් එකක් තියෙනවා. අපිට හොඳට බලා ගන්න පුළුවන් කොහෙද දැන් තියෙන්නේ ට්‍රක් එක. මොන පාරේද යන්නේ. මම කියපු තැනට ගියාද නැද්ද? ඔක්කොම ටික බලා ගන්න පුළුවන්.
0: කොටින්ම destination එකට ගමනාන්තයට කීයටද එන්නේ කියන එක අපිට අද කියා ගන්න පුළුවන් වෙලා
1: තියෙනවා. Yes.
0: වෙන එහෙම කියන්න බෑ. කවුරුත් මේ බඩු ටික දාගෙන එහෙම එහෙ යන්නෙත් නැහැ. තියෙන කොටම පාරෙන් ඉක්මනට ඩිලිවර් කරන එක තමයි ඒගොල්ලන්ට තියෙන ඕමනාව. මොකද ඒගොල්ලන්ට තව හයර් එකක් එතකොට බාර ගන්න පුළුවන් නිසා. ඔය මං අහලා තියෙනවා ඔය ට්‍රාන්ස්පෝර්ට් සර්විස් වල ඉන්න අය බොරුවට කිලෝමීටර් ගාන වැඩි කරගන්න බුරු දුරවල් බුරු පාරවල් වල ගිහිල්ලා ගිහිල්ලා එහෙම කරනවා. මේ ඇප් එකත් එක්කම කරන්න බෑ.
1: ඔව් නේද?
0: අනිත් එක ඔබට තියෙන ලොකුම සාහනේ මොකද්ද? ඔබට ලොකු ව්‍යාපාරයක් කරන්න පුළුවන් ඩිලිවරි සම්බන්ධව කිසිම වාහනයක් නැතුව. බෑද කියන්නකෝ.
1: යා ඒක ඇත්ත.
0: ඩිලිවරි එක මේ උදේ දවල් හවස කරන්නේ නැහනේ. එහෙම කරන ව්‍යාපාරයකට නම් ලොරියක් ගන්න වෙනවා. සතියකට සැරයක් විතර ඒ වගේ නම් ඩිලිවරි එක කරන්න තියෙන්නේ. අයියෝ පික්මී ට්‍රක් එකක් දාලා කරන්න හොඳටම ඇති. අනිත් එක වේලපහින් කිව්වොත් බඩු ටිකක් වැඩිපුර තියෙනවා නම් පටවන්න ඒගොල්ලෝ සෙනගත් අරන් එනවා. එහෙමත් ඇරෙන්ජ් කරගන්න පුළුවන් බව මතක තියාගන්න ඕනේ.
1: අනිත් එක තැන් කිහිපයකින් බඩු බාගෙන බාගෙන මෙහෙම අනේ සර්විස් එකක් තියෙනවා.
0: තියෙනවා.
1: Yes.
0: මේ ඔක්කොම පික්මී ට්‍රක් සර්විස් එකෙන් ඔබට හම් වෙනවා. පික්මී වල තියෙන්නේ ටැක්සි විතරක් නෙමෙයි.
1: ඕකේ අපි කතා කරන අපේ ආදරණීය ව්‍යාපාරිකයන්ට තමයි අපි මේ කතා කරන්නේ. ඔයගලගේ ව්‍යාපාර ඒ කියන්නේ ඇත්තටම අපිට වඩා ඉස්සරහින් ඉන්නවනේ. අර වින්දනේ බිස්නස් එකක් කරන්න අපි තාම ජොබ් එක කරනවනේ. ඔබ ව්‍යාපාරයක් කරනවා. ඒ කියන්නේ අපිට වඩා සෑහෙන ඉස්සරහින් ඉන්නවා. හොඳ හිත හයියයි හොඳට ශක්තිය තියෙනවා. යස් අපි දන්නවා. ඒ වගේම මේ ව්‍යාපාරයක් කරගෙන යනකොට පොඩ සල්ලි අතිනුත් එක එක ප්‍රශ්න එනවා. ඉතින් ඒවා ඉස්සරනම් දරාගෙන කරගෙන ගියා. යාළුවෙගෙන් අතමාරුවක් කරගෙන ගියා. හැබැයි දැන් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබට LOLC finance ඉන්නවා. ඒගොල්ලන්ගේ තියෙනවා නියම සර්විස් එකක් ෆැක්ටරින් කියලා. ඒ සර්විස් එක මම හිතන්නේ ෆස්ට් ටයිම් මම මේ වගේ සර්විස් එකක් අහන්නේ. නේ අරවින්ද?
0: නෑ ෆැක්ටරින් කියන එක තිබුණ කාලයක්.
1: හරි.
0: මිනිස්සුන්ට එච්චර සමීප කරලා තිබුණේ නෑ. LOLC finance සෑහෙන ලොකු සර්විස් එකක් දීලා මිනිස්සුන්ට දැන් මේක
1: ක්ලෝස් කරලා තියෙනවා.
0: මේක ළඟ අයි මේ මිනිස්සුන්ට.
1: ආ යා යා.
0: මිනිස්සු දන්නවා. සල්ලි හිර වුණාට බිස්නස් එක හිර වෙන්නේ
1: නෑ.
0: දැන් අපෙන් බඩු මුට්ටු ගන්න ගොඩක් අය ණයට තමයි
1: ඉල්ලන්නේ. ඒක තමයි සාමාන්‍ය ක්‍රමය. දැන්
0: සාමාන්‍ය ක්‍රමයේ මාකට් එකේ බඩු ටික ගන්නකොටම සල්ලි දෙන්නේ නැහැ. ඒකට පොඩි වෙලාවක් ඒගොල්ලෝ ගන්නවා. පොඩි කියන්නේ මෙහෙමයි. අඩමතරම දවස් 30ක් ගන්නවා.
1: ඕකේ.
0: දවස් 60 තමයි සාමාන්‍ය. 90ක් ගන්නයි ඉන්නවා. ඊට වැඩිය හැයනේවත් තියෙනවා. ඉතින් ඕඩර්ස් හතරක් පහක් ඔය විදිහට කරන්න ගියොත් තනිකර අතේ තියෙන සල්ලි වලින්මයි ඔබට මේ බිස්නස් එක දුවන්න වෙලා
1: තියෙන්නේ.
0: කොයි වෙලාවත් සල්ලි ආපහු එන්නේ නැහැ හිතන වෙලාවට. ඔබ එක තැනකට ගිහිල්ලා ගිහලා හිර වෙනවා නේ. ඉන්වොයිස් ටිකක් තරන් යන්න. ඉන්වොයිස් එක කියන්නේ මොකද්ද කියලා දන්නවනේ බඩු ටික විකුණලා.
1: හරි.
0: ඒ සම්බන්ධව විස්තරයක් ඇතුළත් පත්‍රිකාව. ඒ ඉන්වොයිස් එක අරගෙන යන්න. අරගෙන ගිහිල්ලා LOLC finance එකට පෙන්නලා කියන්න. මම මෙච්චර ගානක දැන් යවලා තියෙනවා. මෙන්න මෙච්චර මට සල්ලි එන්න තියෙනවා. මේ මේ වෙයි තියෙන්නේ ඒවා තමයි. ආ. මට මේ සල්ලි ටික මොනාරි කරගන්න ඕනේ. ඒගොල්ලෝ ටක් ගාලා විස්තර ටික හොයලා බාර ගන්නවා. සල්ලි ටික අදාළ තැන් වලින් වෙලාවට එකතු කරලා දෙන වැඩේ.
1: හරි. ඒකත් ඒගොල්ලෝ බාර ගන්නවා.
0: ඒක පවා බාර ගන්න. ලොකුම දේ තියෙන්නේ. ඒගොල්ලෝ කන්වින්ස් වුණොත්, ඒගොල්ලන්ට ප්‍රත්‍යක්ෂ වුණොත් මේක හරි ගනුදෙනුවක් වෙලා තියෙනවා.
1: හරි. ඕකේ.
0: ඔබට එන්න තියෙන සල්ලි වලින් 80%ක් 85%ක් ඒ වෙලාවෙම LOC finance එකෙන් අරගෙන ඔබේ බිස්නස් එක දුවාගෙන යන්න පුළුවන්.
1: මරුනේ.
0: ණයට බඩු දුන්නා කියලා බිස්නස් එක හිර වෙන එක තවදුරටත් වෙන්නේ නැහැ LOC finance තියෙනකන් කියලා. ඔබ දැන් දැනගෙන ඉන්න ඕනේ.
1: ඒ වගේම කාගීල්ස් ෆුඩ් සිටි මේ දවස්වල යනවා නම් අපි කියනවා ඔයගලන්ට රිවෝඩ් සමාජිකයන්ට අපි මතක් කරනවා අගෝස්තු මාසේ 13 වෙනිදා වෙනකල් අද 11 වෙනිදා තව දවස් ටිකක් තියෙනවා දවස් දෙක තුනක් තියෙනවා ඔයගලන්ට ලොකුම ලොකු ඩිස්කවුන්ට් දෙනවා හිතා ගන්නවත් බැරි මට්ටමේ හිතන්නකෝ සොසේජස් වලට රුපියල් 270 කිතරයක් තියෙනවා කිව්වම චූටි ගානයි සොච්චන් ගානයි ඔබට ගෙවන්න වෙන්නේ සොසේජස් ග්‍රෑම් 450 පැක් එකක් ගෙදර අරගෙන යන්න. ඊට පස්සේ ගොලන්ගේ සෝයාවලට රුපියල් 35ක ඉතිරියක්, බිස්කට් වලට රුපියල් 40ක ඉතිරියක්, තේකොළ වලට රුපියල් 310ක, අයිස්ක්‍රීම් වලට රුපියල් 280ක, 280ක ඉතිරියක්. තව තියෙනවානේ ලිස්ට් එකක්. චොක්ලට් ක්‍රීම් බිස්කට් තියෙනවා, ජෙලි තියෙනවා, ජෑම් තියෙනවා, ඕට්ස් තියෙනවා, මේද රහිත කිරි තියෙනවා, අසුමෝදකන් තියෙනවා, බේබි සෝප් තියෙනවා. මේ හැම එකකටම ඔගලන්ට දැනෙන ඩිස්කවුන්ට් එකක් දෙන්න කාගීල්ස් ෆුඩ් සිටි ලෑස්තිලා ඉන්නවා. හැබැයි ඔබ රිවෝඩ් සමාජිකයෙක් වෙන්න ඕනි. ඕකන ඉතින් නේද?
0: කෙදිරි ගන්න දෙයක් නෑ. රිවෝඩ් සමාජිකයෙක් එතන ගේ ගමන් වෙන්න පුළුවන්.
1: ඔව් පුළුවන්. ඉතින් මිනිස්සු
0: ඔයනික මේ එක කරන්න පෙරම් පුරන්න ඕන වගේ නෑ හැසිරෙන්නේ.
1: නෑ මිනිස්සු එහෙමනේ හිතාගෙන
0: ඉන්නේ. ඒ තමයි මේ සාරා අසංගේ කල්ප ලක්ෂයක් පෙරම් පුරලා පතාගෙන ඇවිල්ලා එහෙම ඇවිල්ලා ඊට පස්සේ එහෙම එහෙම සමාජිකයෙක් වෙන්න ඉතර මාංශෙන් දුන්නේ මේ කාගේ සුචිත කර ගියාම ගියා.
1: හ්ම්. ඇවිදගෙන ගියා.
0: කතා කරලා මට
1: හරි
0: සමාජිකත්වයේ ගන්න ඕනේ කිව්වා. ඒගොල්ලෝ ෆෝන් නම්බර් එක අරගෙන මොහොතෙන් ඔගලන්ට මේ සමාජිකත්වය ලබා දෙනවා. ඊට පස්සේ කාගෙස් එක ඇතුළට යනවා. වැඩේ යනවා. පොඩි දෙයයි ඒක අද කරගන්න ඕනේ. ඒක අද කරගන්න ඕනේ. එතකොට මේ මම ඔයාගෙන් අහන්නේ ලෝක ප්‍රසිද්ධ බීජින් සමාගම හදන ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් ලංකාවට ගෙන්නන බයික් X55 අර ලස්සන SUV එකේ.
1: හරි.
0: ඔය ආසම පාට් එක මත.
1: මං ආසම ෂෙල් එකට ඒකේ.
0: ග්‍රිල් එක.
1: ග්‍රිල් එක.
0: වාසයක අර ඩයමන්ඩ් ෂේප් එකේ.
1: Yes. චූටි
0: ස්ප්‍රෙඩ් වෙවි යන ඩයමන්ඩ්ස් අහුරක් වගේ තියෙන ෆියුචරිස්ටික් ෂෙල් එක තමයි ඔයාගේ සිද්ගත් කරන.
1: එතනින් තමයි මාව නිකන් ඉන්ස්පයර් වුණේ. X50.
0: දැන් මේ වාහනේද ෂෙල් එකද ගන්න ඕනේ?
1: නෑ නෑ එහෙම නෙවෙයි. මුලින් ෂෙල් එක අරන් ඉන්නම්.
0: නෑ තනි එකම එන්නේ.
1: එහෙමම කෑලි කෑලි ගන්න ඕනේ නැහැ. මොකද මේකේ ගාන ඇහුනම ඔබටම තේරෙයි මේක අපිට ගන්න පුළුවන් ಜಾති SUV එකක් නේ කියලා. කොහමද ඒකේ ගණන් කොහමද තියෙන්නේ? අරවින්ද පර්මිට් එකක් අරගෙන යනවා නම්
0: පර්මිට් එකක් වට අරගෙන යන්න මෑනේ. කොහේද පර්මිට් එක අරන් යන්නේ? කාගෙන්ද අරන් යන්නේ පර්මිට් එක?
1: ඩොක්ටර්ස්
0: එක්ක අපේ ෆැමිලි එක. අනේ ඔයගොල්ලන් ඉන්න දොත්. මේ කවුද මේ ඔයගොල්ලන් ඉන්න දොත්?
1: අපේ පවුල්ලට පයින් ගැහුවොත් ඔස්තරලා විසි වෙනවා.
0: ඔයගොල්ලන්ගේ පයින් ගහන වැඩේ නම් මං කරලා දෙන්නේ.
1: හරිද? ඒ තරම් ඩොක්ටර්ස් ලා ඉන්නවා අපේ.
0: හරි ලොකු ගමනේ. මේ හරි මේ ඉතින් මේ ඉතින් ඔය තමන්ට මේවන්නේ
1: Shanghai.
0: Shanghai. කතා කරගන්න බෑ මට ඇත්තටම.
1: හරි හරි අපි කොහොමද එහෙම දැන් පර්මිට් එකක් තියෙනවනම්?
0: පර්මිට් එකක් තියෙනවනම් මිලියන 15ක් වෙන්නේ නෑ.
1: ඕකේ.
0: බයික් X55 SUV එකේ ප්‍රීමියම් වර්ෂන් එක.
1: හා රයිට්.
0: ඊටත් අපි ලක්ෂ කීපයක් වැඩි වෙනවා පර්මිට් එක නැත්තම්. ලක්ෂ කීපයක් වැඩි වෙනවා. මිලියනයක් වැඩි වෙන්නේ
1: නැහැ.
0: ඒක මම මේ කියන්නේ.
1: ඒ කියන්නේ අපිට හරි හොඳ ගානකට හිතා ගන්නවත් බැරි ගානකට මේ
0: SUV එක වාහනේ පොඩිද කියලා. නෑ මේක mid size SUV. මේක ඉඩ තියෙනවා.
1: හොඳ ලුක් එකක් තියෙනවා.
0: ඔව්. පස් දෙනකොට බඩු මුට්ටු ටික දාගෙන දුර යන්න බොහොම සබ පහසුවට මේ වාහනේ හදලා තියෙනවා. සාමාන්‍යයෙන් අර ෆියුචරිස්ටික් වාහන කියන්නේ අනාගතයට ගැලපෙන වාහන කියන concept එකෙන් බැලුවොත් මේක බැලු බැලමට ඉලෙක්ට්‍රික් වාහනයක් වගේ පේනුණත් එසේ නොවුණත්
1: හරි
0: මොකද මේක 1.5 liter turbo charge petrol engine එකකින් එන එන්ජින් එකක් මේ තියෙන්නේ මේ වාහනේ තියෙන. නමුත් මේකේ දීලා තියෙන හැම function එකම futuristic.
1: Okay.
0: හැම function එකම class, quality, ventilated seats දීලා අර එකනේ අර perforated ලෙදරට් වලින් සීට් එක කරලා චුටි චුටි හීල් තියෙන එකයි උලන් එනවා බලාගෙන වාහනේ ලවන උඩයයි
1: ආසිතනනේ
0: හ උලඟක් වැදින සනීපට යන්නේ
1: හරි ඔකේ
0: සනීපට යන්නේ එතකොට মালටි ෆන්ක්ෂන් ස්ටීරින් එක මම හරි ආසයි ඒකේ තියෙන බටන්ස් වලට
1: හා ඔකේ
0: මම හැමදේම වාහනකට මම පුරුදු දෙන තට්ටු කර කර බලන්න ඒ තට්ටු කරලා බලන්නේ මොනවද එවෙන් එන සද්ද ඇහුනාම ඔයාට එක ක්වලිටිද නැද්ද කියලා ඔයාලට කියන්න පුළුවන්.
1: හරියට හරි.
0: හැම කැලලක්ම ක්වලිටි. මම ආසයි එන සද්දෙට. මම ආසයි බයික් එක සිස්ටරික දොර වැහෙන සද්දෙට.
1: ඕක්.
0: ඒක හරිම හයි ක්ලාස් යුරෝපියන් ටච් එකක සද්දයක් මට දැනෙන. දා ගල වැහෙන. තකරන් සද්දෙන්නේ. ටං ගල එන්නේ. එනවනේ.
1: ඕකේ.
0: ඉතින් ඔන්න ඔබ යන්න ඕනේ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් එකටයි ඔබ යන්න ඕනේ ෂෝරූම් එකට ගිහිල්ලා. ලස්සන කලර්ස් කීපයක් තියෙනවා තෝරගන්න බලන්න ඔබ කැමති කොයි එකටද කියලා. එච්චරයි.
2: හද ගැස්මට සියත.
3: බජාජ් වීගෝ ලක්ෂයේ සුපිරි වාසිය. බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිනෝදරයක් මිලදී ගන්නා ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් වැසි ආවරණ කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව අගෝස්තු 31 දක්වා පවනයි. මෙහෙතම අඩු ඉදිරිය වැඩි බජාජ් වීගෝ එක්ක හැම ගමනක්ම ලාභයක්. ඒවි පීරිස් ඊමොබිලිටි
4: පිට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
5: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
6: ඉලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
7: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peeris Automobiles විශ්වාසයෙන් අදම බතරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
8: 2500 ක අඩුම මාසික වාරිකයකට audio system එකක් කරගන්න.
9: Avance එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
10: Avance ticket ටික
11: පේ. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනු රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනු ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනු රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනු ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396
12: අමතර. ඉස්සියට එහෙ මෙහෙ තියන්න පරතරම්.
13: රන් පවුමකට ඉහළ අප්‍රිකාරම. අමතන 0115 880 400. LOLC රන් සවි රන්ණය සේවාව. පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
14: නමස්තේ.
15: නමස්තේ.
14: ඉන්දියන් වයිබ් එකට ආදරය කරන හැමෝටමයි මේ ඉන්විටේෂන් එක. Havelock City Mall presents India Fest 2026. Authentic Indian fashions, handcraft, delicious flavors, Bollywood karaoke saha cultural dance. Agosto 14 15 16 Havelock City Mall ekedi. Havelock City Mall, my happy place.
16: City Board සමාජිකයන් සඳහා Cargill Food City වෙතින් මෙගා වට්ටම් Goldie Chicken Sausages Value Pack ඉතිරිය රුපියල් 270යි. Fondre Fat Spread ඉතිරිය රුපියල් 210යි. Munchy Super Cream Cracker ඉතිරිය රුපියල් 40යි. Gomez Saban Original 5 Pack එක ඉතිරිය රුපියල් 160යි. Cargill Food City.
17: David Peeris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama Obe Test Drive Eka Ven Karwa Ganna. Amatanna Bindu Aikai Kai Hatai, Atasi Asuatai, Hayasi Hatahaya.
18: සිංහගිරි ඕගස් මොනන්සා Samsung, Hisense, Panasonic, Candy අතර ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
19: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: හද ගැස්මට සියත.
20: හරිගේ හරිම තැනට ගියහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
21: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
22: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 15 715 555 අමතන්න.
23: ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයාර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කෝලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිලදී ගන්න. අමතන්න 0762 251 3020.
11: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනු රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනු ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් sheet. Rhino roofing within හඳුන්වා දෙන Rhino premium roofing sheet. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
24: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
25: දින දෙකකට වඩා ඔබට උණ තිබුණොත් ඒ ඩෙංගු රෝගය විය හැකිය. එම නිසා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර ගන්න. ඔබට උණ රෝගය සෑදී ඇත්නම් ඒ ඩෙංගු රෝගය විය හැකි බැවින් විවේකයේ සිටීම ඉතා වැදගත්.
24: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
26: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
27: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
26: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
27: හරි පුතේ, අපි වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙන්න.

0: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, බික් රේසර් හෝ බික් ලයිටර්වල ඇති එස්කෝඩ් ඩංකිය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. බික් බොනැන්සා කැපුවත් දිනුම් පත්තු කර 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
1: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
2: අවන්ස් ටිකෙන් ටික පේ.
3: ඒක දර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
4: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
5: දැන් සිස්ටෙක් කවෝයි සේරම තියෙනවද?
4: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
6: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය. ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න, බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
7: ගන්නවා ලයිසන් එක.
8: දැන් හරිනේ අමාරු.
6: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
4: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්.
6: හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා.
4: ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
6: මේ දවස් වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්? 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ්ඩා නීති නේද?
9: ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ බ්‍රාංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: Saturday.
1: Saturday.
0: Samurai. මම සර්ච් කරනවා බලනවා දැන් ඔයා කියන කියන විස්තර මම සර්ච් කර කර බලනවා. Thank you so much Hutch. මට ඇත්තටම වීසා ගන්න ඕනි උනේත් නැහැ. මට පාස්පෝට් එක මේව කරගන්න ඕනි උනේත් නැහැ. මට ඕන රටක ඉන්න තැන ඉඳන් සංචාරය කරන්න අවස්ථාව තියෙනවා Hutch 15 නිසා. හැබැයි අපි සංචාරය කරන්න ඕනි. හැම එකක්ම මෙහෙම ෆෝන් එකෙන් බලලා හරියන්නේ නැහැ. හැබැයි සමහරක් දේවල් ගැන තොරතුරු අපිට එකතු කරගන්න පුළුවන්.
1: හොඳයි ඒ කතාව කීප එක. තමන්ට රට යාගන්න විදියක් නැති හින්දා නිකන් මේ ෆෝන් එකෙන් බලුවාම ඇති වගේ ඒවා නිකන් කියනවා.
0: නෑ නෑ එහෙම කියන්නේ
1: නෑ. මම ටිකක් බලාගෙන ඉන්නකොට කතා වෙනස් වෙනවා යෝධිගේ.
0: නෑ නෑ රට වල නෑ.
1: නෑ යෝධි.
0: මොකද යෝධයෝ?
1: ඒ යෝධිය කිව්වට වඩා යෝධයෝ කොහම ගැම්ම
0: වැඩි නේද? නෞරවයක් වගේ. මේ යෝධිය කොහොනේ පල්හැරෙන්නේ?
1: නෑ යෝධි.
0: යෝධයා කියන්න ඕනේ නැහැ මේ මිනිහා. මිනිහෝ කියලා. අනේ කම්පියුටර්
1: කියවනේ. මිනිහෝ කියවනේ. ඇයි යෝධි?
0: මිනිස්සු. මිනිසා? මිනිසා කියන්න.
1: ඕ.
0: මිනිහෝ නැහැ. මිනිසා?
1: මිනිසා මරණ තුනක් ඇද මිනිස්සු.
0: ඔකේ අපි Hutch 15 ගැන කතා කරමුකෝ. ඔබ දැන් අපි කිව්වා ගොඩක් සල්ලි වියදම් කරනවාද ඩේටා වලට. අපි ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවා. සමහරක් අයගේ උත්තරේ ඔව් රුපියල් 5000 ගණන් 6000 ගණන් වියදම් කරනවා. අපි කැමති නැහැ. මමයි අරවින්දයි කැමති නැහැ ඔයගොල්ලෝ ඔච්චර සල්ලි වියදම් කරනවට. වියදම් කරන්න නැහැ ඊට පස්සේ. හප් හරි. රුපියල් 1199ට මේක කරන්න පුළුවන්. වියදම් කරත් සල්ලි
1: කරනවා.
0: හප්
1: මොකද ඔයාලට ඇත්තට මේ සැර කරන්නයි මොකද ඔයාලට?
0: එහෙම තමයි තියෙන්නේ.
1: මේ මිනිස්සුන්ට වැඩියෙන් සල්ලි තියෙනවනේ. 1199 මේ පැකේජ් එකටම.
0: හරි.
1: ඒකෙන් හම්බෙන ටිකට මේ මිනිස්සුන්ට 5000 දා වේදන් කරන්න වේදනා නම්. ඔයයි මයි එහෙම කරන්න එපා කෙනෙක් අපි කවුද?
0: අපි ජනප්‍රියම නිවේදක නිවේදිකාව. මමත් දාගත්ත මගේ නම. මම නිවේදනේ උල්පතනි මම.
1: ඔබට හිතෙන්නේ නැද්ද ඔය බිල 1199ට අඩු කරොත් ඒකෙන් අපි හිතමු කෙනෙක්ගේ බිල රුපියල් 6000ක් එනවා කියලා.
0: හරි ඔකේ.
1: නිකන් රවමට ගමුකෝ. රුපියල් 6000ක් විතර ඉතුරු වෙනවා. කැමති නැද්ද මොනවා හරි ආස දෙයක් අරගෙන සිගරකින් වගේ ඉන්ස්ටෝල්මන්ට් එකක් වගේ ගෙවාගෙන ගිහින්?
0: ඕ ඒකනේ.
1: ඒ මුදල ඒ වගේ වැඩකට පාවිච්චි කරන්න වගේ ඔබට හිතිලා නැද්ද? කොහොමත් ඒ ගාන ඔබට වියදම් කරන්න කවුලක් නැත්තම් Hutch 15 අරගෙන රුපියල් 1199කට වැඩිපුර GB 35කුත් රුපියල් 100ක ෆ්‍රී ලෝඩ් එකකුත් අර කිව්වට අමතරව තියෙනවා අන්ලිමිටඩ් ඩේටා දෙන ගමන් අර ඇප්ස් 15ට. නරකතර ඉතුරු වෙන රුපියල් 6000 මොකක් කරේ? ෆ්‍රිජ් එකක්, ටීවී එකක්, ලැප්ටොප් එකක් මොකක් කරේ අරගෙන ඉන්ස්ටෝල්මන්ට් එකක් ගෙවාගෙන යන්න.
0: ඔව් ඒකනේ අනේ.
1: Come on.
0: අදහස් දුන්නේ හරි ක්‍රියාත්මක වෙන්න ඕනි ඔබ. හරි.
1: Right.
0: Hutch 15. අද මං ආවේ Bajaj 3-wheel එකක. ඉතින් Bajaj 3-wheel එක එනකොට මං අයියත් එක්ක පොඩි chat එකක් දැම්මා. එයාට පොඩි idea එකක්
1: දෙන්න. මේ මිස්ටර් Bajaj 3-wheel එක ගැන කතා කරන්න ඔයා හැමදාම ඒක ඇවිල්ලා තියෙන්න ඕනේ නැහැ.
0: නෑ මේ මම අලුතෙන් මං ආවේ. මම මේ අද ආවේ. පහුගේ කතාවක් නෙමෙයි මං කියන්නේ. මං අද ආවේ. ඒ අයියට පොඩි අයිඩියා එකක් තියෙනවා අරවින්ද. Bajaj Vigo එකක් ගන්න. ඉතින් එයා මාත් එක්ක දැන් එයා දැනගත්තා මම මෙහෙමයි සෙලිබ්‍රිටි.
1: කොහොමද දැනගත්තේ?
0: ආ මං එයාගේ කනට කළා. කියලා හිනා වුණා. එතන හිනා වුරුදුයි නංගි. ආ මෙයා නෙමෙයි කියලා ටක් ගාලා අඳුරගත්තා. ඉතින් එහෙම තමයි. ඉතින් ජනප්‍රිය වුණාම හරි මම අමාරුයි ඉතින්.
1: ජනප්‍රිය සවුත් වුණාම තමයි අමාරු. ජනප්‍රිය නෙමේ ඔයා වෙලා වෙන්න ජනප්‍රිය. වෙන්න ජනප්‍රිය.
0: නෑ අරවින්ද ඒක අපි පස්සේ දවසේ කතා කරමු. මං එයාට එයාගේ පොඩි එයා කිව්වා නංගි ඔයගොල්ලෝ කතා කරනවා Bajaj Vigo එක ගැන මට මාර ආසාවක් තියෙනවානේ. Bajaj Vigo එකක් මං කිව්වා අයියා come on මේ තමයි නියම කාලය Bajaj Vigo එකක් ගන්න.
1: රුපියල් දැන් පාවිච්චි කරන්නේ Bajaj එක නෙවෙයි.
0: Bajaj එක පාවිච්චි කරන්නේ එයාට ඕන දැන් ඉලෙක්ට්‍රික් 3-wheel එකට යන්න.
1: ආ ආ.
0: තියෙන එක එක
1: ආසාව. මොස් කනේ අපෙන් අහලා දැන් එයා දැනගෙනනේ තියෙන දැන් ආයිත් පාරක් නේද?
0: ඔව්.
1: ආයිත් පාරක් ඉන්දන මිල ඉහලා යන්න ඕන කරන වටපිටාව හැදිලා තියෙන්නේ.
0: ඔව් එයා කියන යා.
1: ඉතින් අපේ කවද වැඩි කරන්නේ? නැති වැඩි කරෙත් නැහැ අනේ මන් දන්නේ. ඉතින් මේ මොකද කියන්න ඕනේ?
0: වැඩි කරන්නේ නැතුව නිය මොකද්ද වගේ නේ?
1: ඒකනේ.
0: ආ මොන හරි තියෙනවනේ වැඩි වෙන්න ඕනේ
1: මන්. මුතුන්නේ වැඩි උන්නේ නැ නේ මොකක්වත්.
0: ඒතකොට ඕගොල්ලෝ නැහැ නැහැ වගේ. එතකොට කවුරුත් නැහැ වගේ.
1: මේ බලන්නේ කවුරුවත් නැද්ද?
0: රජයක් නැහැ වගේ. වැඩි වෙන්න ඕනේ ඉතින් දේවල් කියලා. ලෝකේ වැඩි වෙනකොට වැඩි වෙන්න ඕනේ නැද්ද?
1: ඕ අඩුවෙනකට අඩුවෙන්නත් ඕන එහෙමන.
0: ඒ අයියගේ නම් අදහස එයාගේ අර බජාජ් ත්‍රිවිල් එකක් තියාගෙන ආ වීගෝ එකකුත් ගන්නවා. ඒක තමයි එයාගේ ප්ලෑන් එක. කමන්න. එක එක ප්ලෑන්ස් තියෙනවා. මං කිව්වා මේ තමයි හොඳම කාලේ. මොකද ලක්ෂයේ සුපිරි වාසිය තියෙනවා මේ දවස්වල ඔබ බජාජ් වීගෝ එකක් ගන්නකොට.
1: වා කිව්වද එයාට? එයාට දන්නවද කිලෝමීටර් 150ක්
0: එක චාර්ජ්
1: එකෙන් දුවන්න පුළුවන්. ගෙදරදි චාර්ජ් කරන්න පුළුවන් කියන කතාව කිව්වද?
0: අනේ අර විඳ මෙතන ඉඳන් ෂෝ එක පොඩ්ඩක් කරගෙන යන්න. මං ටග් ගාලා අයියට මැසේජ් එක දීලා එන්නේ. ගෙදරදිම චාර්ජ් කරගන්න පුළුවන්. ඉන්න. හරි.
1: කොහෙද යන්නේ?
0: අයියා මැසේජ් එක දීලා එන්නේ. මට ඒක කියන්න බැරුණානේ.
1: ඒමිනිය දැන් අපේ ෂෝ එක අහනවා කව නේද?
0: ආ අහනවා කිව්වා.
1: ඒමිනියට ගිහිල්ලා කියලා එන්න යන්නේ.
0: අයියා ගෙදරදිම චාර්ජ් කරගන්න පුළුවන්. ගෙදරදිම චාර්ජ් කරගන්න පුළුවන්.
1: ගෙදරදිම චාර්ජ් කරගන්න පුළුවන්.
0: ගෙදරදිම චාර්ජ් කරගන්න පුළුවන්.
1: දැන් දොරවල් දෙකක් තියෙනවානේ. එකක් නම් සීල් කරලා තියෙන්නේ. මේ එම් පොඩි බොත්තමක් වගේ එකක් තියෙනවා. මෙහෙම උඩට ඇද්දා මේක ඇරෙයි.
0: ඕකේ. හා.
1: තව ටිකක් දවසක් ගිහලා වීදුරු දාලා AC දායි නේ
0: උඹ. ඔව් නේ.
1: තව ටිකයි. තව ටිකයි.
0: තව ටිකයි. තව ටික දවසයි.
1: ඕකේ. කිලෝමීටරයට වියදම රුපියල්
0: 3යි.
1: එහෙම ඉතින් ආයර දිව්වොත් නියමට ඉතින් ගාන හම්බ කරන්න පුළුවන්. සර්විස් රිපයර් වලට ගිහ ලොකු සල්ලියක් අයින් කරන්න ඕනේ නැහැ. දන්නවනේ. මෝටරයක් සහ බැටරියක් තියෙන්නේ. දැන් ඉස්සර වගේ පොලිමේ ඉන්න ඕනේ නැහැ. ස්ටොක්ස් ඇවිල්ලා තියෙන්නේ. ඔබට ගිය ගමන් ඔබට අරගෙන එන්න පුළුවන්. මේ දවස්වල ගන්නක වාසි ලක්ෂයේ වාසියක් තියෙනවා ඔබ බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එක ගන්නකොට.
0: මේ වාසිය අගෝස්තු මාසේ පුරාවටම තියෙනවා කියලාත් මතක් කරන්න ඕනේ. වැඩි විස්තර දැනගන්න කතා කරන 011 4 700 550 කියන නම්බරයකට.
1: අද උදේ ආන්න.
0: මොකද්ද?
1: Thank you Dela.
0: දැන්
1: 9:49.
0: හරි.
1: දැන් අද උදේ 9ට පටන් ගත්තා Chamber of Commerce එකකින් කරන ලොකු වැඩසටහනක්. හරිද? ඉතින් ටිකක් වැඩි ටිකක් ලොකුවට යනවා.
0: ඒකට කියන්නේ ස්කේල් අප් නේද?
1: ඔව්. ස්කේල් අප් 2.0. ස්කේල් අප් 2.0 කියන ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ.
0: හරි, ඔකේ.
1: මේක තියෙන ටච් සමුද්‍ර හෝටලේ. ටච් සමුද්‍රක තියෙන ග්‍රෑන්ඩ් මාකේ එක තියෙනවා නේද? පොල්ගස් තියෙන පැත්තරෙන්.
0: ආන්
1: ඒක තමයි තියෙන්නේ. ඒතර අද දවස පුරාම මෙතන තියෙනවා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් ස්ටෝල් එකක්.
0: හා හා.
1: දැන් චේම්බර් ඔෆ් කොමර්ස් එකේ මේ ස්කේල් අප් 2.0 කියන එක කරන්නේම දැන් කට්ටියට තේරලා තියෙන. රටේ සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත තිබුණේ නැත්තම් මේ රට වැටෙනවා.
0: ඕ ඒක හරි.
1: ඒගොල්ලන්ට ගොඩාක් ප්‍රශ්න ඇවිල්ලා ඒගොල්ලෝ ව්‍යාපාර වහලා දැම්මොත් රට
0: වැටෙනවා.
1: අපේ රටේ කර්මාන්ත වලින් 70%ක් විතර සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත.
0: හරි.
1: ඒ රටක ඕනම රටක ජීවනාලිය වගේ තියෙන්නේ සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත. ඒ මිනිස්සුන්ට කිසිසේත්ම වැටෙන්න දෙන්න බෑ. ඒ මිනිස්සුන්ට කලකිරීමක් ඇති වෙන්න දෙන්නම බෑ. තව තව තව තව සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත එකතු වෙන්න ඕන අපේ පද්ධතියට.
0: අනිවාර්යයෙන්.
1: ඒකට අපි සල්ලි කරකවන්න පුළුවන්.
0: හරි.
1: මිනිසුන්ට රස්සාවල් දෙන්න පුළුවන්. මිනිසුන්ගේ ආර්ථිකය නගහිටවන්න පුළුවන්. මිනිසුන්ට කාලබීල ඇඳලා ඉන්න සල්ලි තියෙනකොට මිනිසුන්ගේ කුහකකම් අඩු කරන්න පුළුවන්.
0: හරියටම හරි.
1: එක එකලාගේ විස්තර හොයන එක අඩු කරන්න පුළුවන්. ඒ මිනිස්සු කාලෙඳලා ජීවත් වෙන ගත්තා මිනිසුන් ජීවිතේ විඳින්න පුළුවන්. මේ ඔක්කොම කරන්න SME සෙක්ටර් එක ස්ට්‍රෙන්තන් කරන්න ඕනේ. ඒක තමයි චේම්බර් ඔෆ් කොමර්ස් එකෙන් කරන්නේ.
0: හා ඕකේ.
1: හැබැයි හැම ව්‍යාපාරයක්ම පිටිපස්සේ සැඟවුණු රකුසෙක් ඉන්නවා. එයාට අපි කියනවා අවදානම කියලා. හැම ව්‍යාපාරයකටම මොකක්ම හෝ අවදානමක් හෝ අවදානම් කීපයක්
0: තියෙනවා.
1: දැන් ඔයා හිතන්න හෙල්මට් ෆැක්ටරි මතකද? එතකොට යාළුවගේ කොහො ෆැක්ටරි මතකද?
0: මතකයි.
1: දෙකම ගිනිගත්තා. අලු දුවිලි වෙන ගිනිගත්තා. බලන්න සැඟවුණු මාරයා. ඒ අවදානමට අපි මොකද කරන්නේ? ඒ කියන්නේ හිත හිත හිටියගේ අපිට වැඩක් නැහැ. worrying කෙනක ජීවිතේ worry වෙනවා කියන එක කරදර වෙනවා හිත කරදර කරගන්නවා කියන එක ලස්සන කියමනක් තියෙනවා ඒක හරියට rocking chair එකක එහෙම නැත්නම් මොකක්ද ඒක
0: පැද්දෙන පුටුවක
1: පැද්දි පැද්දි ඉන්නවා වගේ ඔබට දවස පුරාම පැද්දි පැද්දි ඉන්න පුළුවන් නමුත් ඒ පුටුව ඔබ කොහෙවත් අරගෙන යන්නේ නැහැ පැද්දුනට
0: yes yes
1: worry වෙනවා කියන එකත් ඒක වගේ දෙයක් ඔබට worry වෙන්න පුළුවන් ඕන තරම් මේ ගිනි ගනින්ද අනේ ඔරු කඩයිද අනේ ගංගතුරේද අනේ භූමිකම්පාවකේද අනේ කන්දනායයිද අනේ හෙනගායිද අනේ මේ
0: හොරුපණීද
1: ගිලාබහීද ඇතුලේ මිනිස්සු මට වංච කරයිද
0: වතුර ටැංකිය මේවා වෙලා
1: වතුර ටැංකිය ගේ ඇතුලට වැඩි
0: කොච්චර ඒවා තියනවද නේ මලද්දි
1: අවදානම් කීයක් ගැන ඔබ හිතන්නේ
0: yes
1: හිතුවා කියලා ඔබට ඒවා නවත්තන්න බෑ ඒ සියලු අවදානම් බාර දෙන්න සම්පූර්ණ පැකේජ් එකක් විදියට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් එකට අද SME සෙක්ටර් එකේ මිනිසුන්ව දැනුවත් කරනවා ඒගොල්ලන්ගේ ව්‍යාපාර සම්බන්ධව තියෙන ගැටලු. එතනින් දැනගන්න පුළුවන්.
0: හරි, ඔකේ.
1: ඒගොල්ලොත් හිතලා නැති සමහර අවදානම් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් අඳුරගෙන තියෙනවා. පොඩි ගණන් වලින් ආවරණය ගන්න පුළුවන්. ඔබ හිත නිදහස් මිනිස්සෙක්. යොදවන්න ව්‍යාපාරයේ දියුණුවට ඔය මනස ඔබ හිතන්න ඕනේ අවදානම් ගැන. ඒව හිතන්න තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් ඉන්නේ සුදු.
0: ඕකේ. මං කාටවත් කියපු නැති කතාවක් අද මම කියනවා. මාව පොඩි කාලේ
1: ටැම්ගේක
0: මාව සිර කළා තිබ්බා පොඩි කාලේ.
1: අනිත් මිනිස්සුන්ට කරදරයක් වෙන එක නවත්තන්න
0: වෙනවා. නෑ, මොකද්ද රීසන් එක කියලා ගොඩක් අය කියනවා ලස්සන වැඩි හින්දා ඇස් පහ කටවන්න
1: කියලා ගන්නවා. අනිත් මිනිස්සුන්ට වාත වෙන එක නවත්තන්න.
0: I don't know.
1: අර කුකුල්ලුන්වත් අර පොල් ගස් දෙකක ලණුව බැඳලා කූඩුවක දාලා ඉනිමග තිර නග්ගල තියනවනේ හෝතඹව කනවට.
0: හෝතඹව කියන්නේ මොකක්ද? මං ඒක දන්නේ නැහැ. මං ඒවත් animals ලව දන්නේ නැහැ.
1: හෝතඹව දන්නේ
0: නෑ. I don't know.
1: නෑ අකන්නේ.
0: ඉතින් එතකොට මට සඳුළුතලේ පොඩි පොඩි රූෆ් ටොප් කැලක් ගහලා තියෙනවා. එතනට විතරයි යන්න පුළුවන් එළිය.

0: ලන්න ති දවල් කාලෙ මට අන්නම බෑ අනුවින්ද ගොඩක් හොට්න එලියට යනු කාල මගේ කකුල උහිය වෙන මං දුවලෙන මට දැන් හිතෙනවා ඒ
1: රපුන්සල්
0: කවතිකටම රපුන්ස
1: කවරත් කිවෙන මට විහිලුවක් කරන්න කවතු මඟ එක හැ
0: එය පරරයි
1: ඔය කවුද
0: සුරම්
1: සුරම් ඒක හරි
0: ඉති කොහරි මේ මට දැන් හිතනවා කූල් රූෆ් ටොප් ටයිල් එක ලංකා ටයිල් සඳුන්ල දෙන කූල් රූෆ් ටොප් ටයිල් එක කාලෙ තිබ්බන්නම් මට තිබුණා
1: මට ඉතින් හිනාගෙන ගියා අදට තමන්ට කියලා වැටලා ඉන්න ගියක් හදාගන්න බැරි මිනිස්සු දුවව තියන්න එක් ටයිම් කුණක් හදුවා කියන්නේ
0: ඕ නෙළුම් කුණ ඒක බලාගෙන නෙළුම් කුණ නේද
1: වෙන්නද වෙන්නද
0: ඕ උසුසුසයි
1: මට බෑයි ති මට අමාරුයි
0: මාර කුමාරිකාවක් වගේ ජීවිතයක් මේවා උනේ
1: හිරගෙවල ඉඳලා කියන කුමාරිකාවක් වගේ ජීවිත
0: ඉතින් ඇත්තටම කූල් රූෆ් ටොප් ටයිල් එක තිබ්බනම් මට එදා තිබුණා රූෆ් ටොප් එකට වෙලා ලස්සනට ලෝකය දකින්න ඒවුනට මට අවුව සැරහින්ද ඒ වෙලාවට යන්න බැරි වුණා ඉතින් මට ඒවත් මතක් වෙනවා ඇත්තටම ලංකා ටයිල්ස් හොයාගත්ත මේ අලුත්ම අලුත් ප්‍රඩක්ට් එක නිසා ඉතින් මේකේ තියෙන සුරංගනා කතාවක් නෙමෙයි මේක ඇතුලේ තියෙන්නේ විද්‍යාත්මකව මේක පැහැදිලි කරලා දෙනවා ලස්සනට කොහොමද මේ ටයිල් එකට සැර අවුව සැර රස්නේ කොහොමද මේකට පරාවර්තනය කරන්න පුළුවන්ද පොඩ්ඩක්වත් මේක උරා ගන්නෙ නෑ පරාවර්තනය කරලා දාන්න
1: පොඩි පොඩි ප්‍රමාණයක් උරා ගන්න එක අපිට දැනෙන ප්‍රමාණයක් නෙමෙයි
0: yes
1: නැත්තං මේ ටයිල් එක ගිනි අවුවේ පැයක් ගානක් දාලා තිබිලා මේ ටයිල් එකට මෙහෙම කකුල තියාගෙන ඉන්න පුළුවන් කමක් තියෙන විදියක් නෑනේ
0: නෑනේ ඕනේ ඒකනි කියන්නේ
1: ටයිල් එකට රස්නේ උරා ගන්නෑ හරවල යවන එකයි මේ කූල් රූෆ් ටොප් ටයිලින් කරන්නේ මේක ඇත්තටම ලංකා ටයිල්ස් වල අද්විතීය හඳුන්වා දීමක් කියලා මට කියන්න පුළුවන්.
0: යේ.
1: අනිවාර්යෙන් එක අද්විතීය හඳුන්වා දීමක්මයි.
0: Congratulations ලංකා ටයිල්ස්. දැන් අපිට තියෙන ගිහිලා ගන්න එක ඔබත් රූෆ් ටොප් එකක් තියෙනවා.
1: Congratulations කියන ඕන නැහැ ගිහිලා ගන්න.
0: කොරිඩෝස් වලට එහෙම රත් වෙන තැන් තියෙනවනේ නේ විවෘත වෙලා තියෙන මේවා. ඒවට දාන්න මේ කූල් රූෆ් ටොප් ටයිල් එක.
1: ඇහුණා ඇහුණා.
0: මොකද්ද?
1: රූෆ් පොප් ගානවා. හිතන්න එපා. ආසිංවට එක දිය බින්දුවක් මට එන්නතෝ ගලා බහින්න පුළුවන් කියලා මහා පරාක්‍රම සමුද්‍රයට හොඳ
0: ඕකේ
1: බහිනෝ
0: බොයිස් ආර් යූ රෙඩි ගර්ල්ස් ආර් යූ රෙඩි
1: අපි කතා කරන්නේ මේ කොහොමත් බජාජ් පල්ස
0: N160
1: ගෑනු ළමයි බයික්ස් පදිනකොට මම හිතන්නේ හරිම ඇග්‍රෙසිව් ස්ට්‍රීට් ෆයිටර් පෙනුම අලුත් වචන මොකද වචන හොඳ ලස්සන කුත්තින මොනුවකම ලස්සනම පෙනුමා පෙනුමක් නෑ උසත් නෑ
0: හරියට කිව්වා කිව්වා හරියට උසයි දැන් පෙනුමයි
1: ඉතින් මේක ස්ට්‍රීට් ෆයිටර් පෙනුමක් තියෙන බයික් එකක් මේක මට නම් අරුණුයි පෙනුම හරිද ඒක ඇවිල්ලා තියෙන අර බයි ෆන්ක්ෂනල් ප්‍රොජෙක්ට් හෙඩ්ලැම්පෙන් කියලා මං හිතන්නේ ඔයාට මම කියන එකට ඔළුව වනන්නත් පුළුවන් ඕනනම් මේක අරන් කියන්නත් පුළුවන්
0: ඔළුව වන්නව පේන්නේ මේ
1: ඔළුව කඩා ගන්න එපා
0: කොන්දි නම් වන්නව ජපානේ
1: වන්න නැට්ටනම් නැට්ටනම් කරන වනලා වනලම බෙල්ල කඩා ගන්න
0: හරි ඕකේ
1: මේ බයික් එකේ පෙනුමට මේක තියෙන 17 ඉන්ච් ඇලෝයි එක බලපාන්නේ නැති ඩේ ටයිම් රනින් ලයිට්ස් වල තියෙන පෙනුම බලපාන්නේ නැති ඒක හරියට වුර්කෙක්ගේ රතු පාටස් දෙයක්
0: වගේ ඇස් දෙකක් වගේ
1: තියෙන්නේ
0: yes ඒකෙන් තමයි අපි ගොඩක්
1: yes කියන්නේ අමාරුද yes කියලා අමාරුද මිස්ටර් නෑ මිස්ටර් අමාරුද මං කියන එකට yes කියලා නෝ කියලා අමාරු නෑනේ අමාරු නම් කියන්නේ මිස් වතුර ටිකක් බොන්න
0: මම අලුත් බෝතලයක් ගත්තා
1: සුදේව ගෙනා වතුර
0: කොහොමද හරි
1: මේ මං එහෙම කියනවා කියලා මේ සුදේව ගෙදර මිනිස්සු කැමති නෑලු සුදේව බන්ට වතුර ටිකක් දෙන්න කියනවා කියලා
0: සුදේව අයියා නම් කැමති
1: සුදේව කැමති ගෙදර කය කැමති මම හම්බෙන ගල්ලු ඉන්න ඕමන මේ අලදී ආරංචි ආවේ එන්න කමන්නේ සුදේව මට වතුර
0: දෙන්න සුදේවයි
1: ඉතින් මේ අහන්න මේ කලාතුරකින් තියෙන එක වැඩක් තමයි ඩුවල් චැනල් ABS සිස්ටම් එකකට මේක බ්‍රේකින් සිස්ටම් එක මේ වගේ බයික් එකකට මේ වගේ බ්‍රේක් සිස්ටම් එකක් තියෙනවා කියන්නෙම ඒගොල්ලෝ බයිසිකලේ ආරක්ෂාව යන කෙනාගේ ආරක්ෂාව ගැන හිතලා තියෙනවා
0: අනිවා
1: බයිකේ වැටෙන මුකුත් වෙන්නේ නැන පොඩි සීරිමක් කරනොත් අම්මෝ බපෝ ඉරනවා වගේ මට නම් බෑ මේවා කරන්නේ
0: රයිට් ඒක හරි
1: මේ ඩුවල් චැනල් ABS සිස්ටම් එක මාර ප්‍රොටෙක්ෂන් එකක් රයිට් මේක තියෙනවා රේන් රෝඩ් ඕෆ් රෝඩ් වගේ රයිඩින් සිස්ටම්ස් කීපයක් කියන තුන
0: හරි ඕකේ
1: ඒ තුන තිබ්බම ඇතින හිමේ යන්නේ නැහැ නේ කවුරුම් මේක දාන්නේ
0: ඕ ඒක හොඳටම ඇති ඔය තුන
1: රයිට් ඉතින් ගර්ල්ස් මේ බයික් එක ගෝලන්න බොයිස් මේ බයික් එක ගෝලන්න
0: තෑන්ක්යු
1: මේකට අඳින්න ඕනේ අලස්සන වැඩ දාලා එහෙම ඒ බයික් එක මෙහෙම හෑන්ඩල් කරනවා මේව නිකන් කොන්දෙන් පොඩ්ඩක් පාත් වෙනවා
0: ඕකේ
1: එතකොට අර බයික් එක පිටිපස්සෙන් ඉස්සිලාන තියෙන්නේ
0: හරි
1: වෙඩිල්ලක පෙනුමක් එනවා සම්පූර්ණ පද්ධතියට රයිඩර්ත් එක්ක
0: මැච් වෙනවනේ රයිඩර්ව බයික් එකට මැච් වෙනවා
1: මම දැන් ඔයාගේ වාට මම රෙද ජැකට් සඳල දාලා බැලුවා මට ඉනායන්නව
0: තෑන්ක්යු උඩ බඩ තියාගෙන
1: මම බැලුවා ඔයාට ලෙදර් ජැකට් එක දාලා කළු හෙල්මට් එක ෆුල් ෆේස් එක දාලා ග්ලව්ස් අඳලා පොඩි රෙඩ් ඇක්සන්ට් එකක් මෙහෙම නිකන් අත දිගේ ස්ලීව් එක දිගේ යන ඇඳුමක් දාලා බැලුවා එමේ ඉමේජින් කරලා මම පස්සේ මට ඉනා ගියා
0: දැන් ඔයගොල්ලෝ හිතන්නේපා බඩ

0: यह था टॉप स्टोरी।
1: නීතිඥ සංගමයට ජනපතිගෙන් සාකච්ඡාවක්. මිනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් හෙට පසුරුවකට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට අවස්ථාවක් ලබා දී තිබෙනවා. එම යෝජනාව පිළිබඳ සියස්ථාවරය පැහැදිලි කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මිනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ඇතුළු කරුණු කිහිපයක් ඇතුළත් 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත අධිකරණ අමාත්‍යවරයාගේ නියමයේ පරිදි මෙවර විට ගැසට් කර අවසන්. දැන් තවත් දේශීය පුවතක්. මෙවසරේ ගත වූ කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 90,306ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අගෝස්තු මාසයේ ගත වූ දින 10 තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 4,959ක්. ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ ඩෙංගු අධිඅවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාස 119ක් මෙවර විට පවතින බවයි. වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු මරණ 65ක් සිදුවනා.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madhuli Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 0111 788 666

0: අද ගැස්මට සියත රූ සපුුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දෑස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්ය
1: සියත බික්ටවීන් ලේටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
2: මම අනදි ගුණසේකර මංහිතන්නේ මේ ඔබේ අවස්ථාව රුවෙන් පිරුණු ඔබ ජීවිතය ලස්සනම තැනකින් පටන්ගත් එන්න
1: මෙවරත් දැනුමෙන් පෞෂයෙන් සහ රූසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුල හිස දරන්න සූදානම්ද ඔබගේ අයදුම් පත්‍රය මැතිකතීකත් ඡායාරූපයක් එක්ක අගොස්තු 14 වනතාට කලින් 0716 500 500කට වට්සප් කරන්න
3: Between Lady Miss World Sri Lanka 2026
1: Title Sponsor
4: ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වීන් ගාලා ගන්න Between Lady Racer එකට අදම මාරුවෙන් Between Lady
5: සිරිබෝඩ් සමාජකයන් සඳහා කාගෙල්ස් ෆුඩ්සිටි වෙතින් මෙගාවට්ටම් වටවලතේ ඉතිරිය රුපියල් 310යි මැජික් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරිය රුපියල් 280යි ෆෝචුන් සෝයා ඉතිරිය රුපියල් 35යි දීවා කලර් ගාඩ් ඩිටර්ජන් ලික්විඩ් ඉතිරිය රුපියල් 230යි කාගෙල්ස් ෆුඩ්සිටි
6: අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න LOLC General Insurance We Help
7: RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
8: මුළු පවුලටම මගේ ගානටම
7: කුකු ෆ්‍රයි සතුටු රසය ගෙනෙන

0: തിലകവർദ്ധന ടെക്സ്റ്റൈൽസ് ശക്തിമത് സമാഗമക ബുദ്ധിമത് ആയോജനയ ദിന 50ක കെട്ടിക്കാലീന സ്ഥാവര തൻപതുവ കൽപിരീമേദീ 111.12ක അസമസമ പോളിയാക് എൽ പി സ്ഥാവര തൻപതു വിച്ച് റേറ്റിംഗ് എ മൈനസ് എൽ കെ എ ഔട്ട്ലുക് സ്റ്റേബിൾ ലിയാപദിഞ്ചി മുള സമാഗമകി
1: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සෝ. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්. වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න. විශ්වාසය පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
1: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
3: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? අෆෝඩබල් කොස්ට් එකකට ඉක්මනට පැකේජස් යවන්නත් ගෙන්න ගන්නත් පික් මී ෆ්ලෑෂ් තියෙනවා. ඔයාගේ බිස්නස් එකත් එක්ස්ප්‍රෙස් කරන්න පික් මී ෆ්ලෑෂ් කරන්න.
5: මට
1: ලිං පස් පංගුවෙන් හරි ගියා.
5: ඒක තමා ඔය මලක් වගේ නැගිටල ඉන්නේ.
6: නැගිට ගන්න නම් ලිං පස් පංගුව විතරමයි.
7: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
8: ආපන්දු තරගයක සම්පූර්ණ තරග කාලය කොපමණද? 1 විනාඩි 60යි, 2 විනාඩි 90යි.
9: සියතැසම් පොකට් මනි අම්බලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ ඇඹිලිපිටියේ මදුසේන විරත්න.
10: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
9: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151ට දැන්ම WhatsApp කරන්න.
11: සියත පොකට් මනි.
9: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
11: අනුග්‍රහය.
12: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook 98.2 98.4

0: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්ට්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
1: ඩෙංගු රෝගයේ ඇතිවෙන මූලික රෝග ලක්ෂණ තමයි තද උණ තත්ත්වයක්, හිසේ කැක්කුමක්, ඇඟේ මාංශ පේශිවල සහ හන්දිවල ඇතිවෙන කුම් තත්ත්ව නැත්නම් ඇඟේ පතේ රුදාව සහ ඇතැම් අවස්ථාවලදී රතු පැහැති පොඩි රෑෂ් එකක් ඩෙංගු රෝගයත් එක්ක ඇතිවෙන්න පුළුවන්.
0: ඩෙංගු මාරාන්තිකයි. මේ පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
4: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
5: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
6: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
7: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
8: ගංගාතරට සුරසුරුන්ට දැන් මම බය නැහැ.
7: අකුණු ගැහුවත් ගිනි දැත්තත් no problem.
8: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
6: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
9: කොහොමද තරහින්
6: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකට කාලා විකුණුපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ ආගියතක් නැහැ.
9: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
6: සුපර්මෙට්
9: දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
10: කැමික නම් කැම රසටම තිබුණා.
11: පොඩි වෙනසක් 100%ක් පිළිස කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්කලා.
12: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසෙයි.
13: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
14: කිරිපත්කඩ රන් කිරුලා ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණුවරකින් ඔබ වෙත තිළිණවන වගයි. අගෝස්තු 14 වනදා සිට 16 වනදා දක්වා අප වෙත පැමිණෙන ඔබට නවතම ස්වර්ණාභරණ විශේෂ වට්ටම් සහිතව මෙන්ම ඔබට රන් කාසි සහ මැණික් දිනා ගැනීමේ අගනා අවස්ථාවක්. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව සඳහා
15: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
16: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 1319. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතයටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගමගේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
17: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
18: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
17: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
11: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
17: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මහා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
18: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා

උදේ 10යි විනාඩි 45යි දැන් වෙලාව අද අගෝස්තු මාසේ 11 වෙනිදා. තව හරියටම දවස් 3යි තියෙන්නේ. අපි ඔබට මතක් කරා ස්වර්ණමහල් ජුවලර්ස් කිරිබත්ගොඩ ශාඛාව ඔන්න රීලොන්ච් වෙනවා අගෝස්තු 14 වෙනිදා කියන සිකුරාදා. ඔබට යන්න පුළුවන්කම තියෙන ඒ පැත්තට 14 වෙනිදා ඉඳන් 16 වෙනිදා වෙනකන් ඔන්න ලොකු වැඩ ටිකක් ඒ පැත්තේ ලෑස්ති කරලා තිනවා. එදාට ඔබ ගිහිල්ලා අලුතින් ගෝල්ඩ් ආටිකල් එකක් ගන්නව නම් අලුත්ම මොඩල් එකක් ගන්නව නම් ඔන්න 50%ක ලොකු ඩිස්කවුන්ට් එකක් දෙන්න ස්වර්ණමහල් ජුවලර්ස් කිරිබත්ගොඩ අවුට්ලට් එකේ වැඩි ලෑස්ති කරලා තිනවා. ඒත් එක්කම එකපාර සල්ලි දෙන්න ඕනේ ඔබට වාරික විදිහට ගෙවාගෙන යන්න පුළුවන්කම තිනවා. හොඳම දේ තමයි ඔබට එදාට පුළුවන්කම තියෙනවා වැඩකුලිය නැතුව චේන් එකක් ගන්න. එතකොට ඔබ රත්තරන් වලට විතරයි ගෙවන්නේ. වෙනම අර ඒක හදනවට ගෙවන්න ඕනේ නැහැ. හරිද? ඒ වාසියක් තියෙන. ඒත් එක්කම ජුවලරිස් ගන්න ඔබට එදා දවස් ඒ කියන්නේ 14 ඉඳන් 16 වෙනිදා වෙනකම්ම රන් කාසි දිනා ගන්න පුළුවන්කම තියෙනවා. මැනික් දිනා ගන්න chance එකක් තියෙනවා. එතකොට වැඩේ කොට දාලා තින්නේ මේ විදියට යන්න තියෙන දවස අගෝස්තු 14 වෙනිදා ඉඳලා තමයි ප්‍රීලොන්ච් වෙන්නේ. මං කියන්නේ පළවෙනි දවසේම යන්න. එදාට ඉතින් පළවෙනි දවසේ අපි තාම මොනාරි වැඩිපුර කරමු කියලා දන්නවනේ. ඉතින් ස්වර්ණමහල් එකේ වැඩ හැමදාම රත්තරන් එක්ක තිබේ විශ්වාසය. පොඩි අර ඉමෝෂනල් පාර්ට් එකක් අපේ තියෙනවානේ ගෝල්ඩ් එක්ක, ඒ ආටිකල් එක්ක. ඒකේ හින්දා ඒ වැඩේ කරගන්න ඕන අගෝස්තු 14 වෙනිදා ඉඳන් 16 වෙනිදා වෙනකම්ම ඔබට chance එක තියෙනවා ස්වර්ණමහල් ජුවලර්ස් කිරිබත්ගොඩ ශාඛාවට ගියොත්. වෙනදාට ඉතින් කිරිබත්ගොඩ කියව ගම මතක් වෙන්නේ තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකනේ. ස්වර්ණමහල් එකටත් ගිහිල්ලා ඒ ගමන් තිලකවර්ධනක පැත්තටත් යන්න. සාමාන්‍යයෙන් gift එකක් ගන්න එහෙම මොනවාද ඔබට ඐඩියාස් තියෙන්නේ? ඐඩිය එකක් ඇත්තම නැද්ද කාට හරි gift එකක් දෙනකොට? ඒ වැඩේ කරගන්නත් ඔබට පුළුවන් තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකට යන්න. එහෙම මුකුත්ම ඐඩිය එකක් නැත්නම් ඒ දින මිනිස්සයාට වටින දෙයක් ගන්න හොඳ gift voucher එකක් දෙන්න. ඒකත් මේ පොඩි ගාණක එකක් දෙන්න එපා. නැත්නම් ඔබ දීපු voucher එකේ ගාණ cover කරන්න මේ මිනිස්සයා අතින් ලොකු ගාණක් දාලා වෙනම මොන හරි ගන්න වෙනවා මේ මිනිස්සයාට. එතකොට gift එක දීලා දෙන්නේ කාටද කියලා හිතා ගන්න බැරි වෙනවා. ස්වර්ණ මහල් එකටත් ගිහිලා තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකටත් ගිහිලා වැඩේ කොට දාගෙන එන්න. සිකුරාද හොඳ දවසක්. එදාට හිමින් වැඩේ කරගන්න. නැත්තම් තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් ඔන්ලයින් ස්ටෝර් එක තියෙනවානේ ලංකාවේ ඕනම තැනකට gift එකක් යවන්න. එහෙම නැත්තම් ඔබට ඇඳුමක් ගෙන්න ගන්න හොඳම platform එක තමයි තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් ඔන්ලයින් ස්ටෝර් එක.

0: අද ගැස්මට සියත හැන්දි
1: ඉර බැහැගෙන යන සිසිල ගලන හැන්දෑව
2: රාස්සිකේ අවු වැටිලා
1: ඒ වැටිච්ච රාස්සිකේ අවු ටිකක් ඇහිඳගෙන වැටිලා කියලා කිව්ව රාස්සිට කිව්වද
2: වැටිලා
1: ඔයත්තොමයි රාස්සි වගේ වයි යන යනදන මොනහරි වට්ටගෙන යනවාරේ පොඩි කාලෙම මොලේ වට්ටගෙන
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
4: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 784.
5: හරි ගියේ, හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
4: සිංහගිරි ඕගස්ට් මොනන්සා Samsung, Hisense, Panasonic, Candyatu ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න. දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
7: අයියා මට ඇපල් මලක් දෙන්න.
6: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපා ලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
7: අයියා මට මල් ගොඩක් දීලා.
6: ඔව්වා මොනවද නංගි අර H15 එකෙන් පුංචි රුපියල් 1199කට apps 15ක්ම unlimited දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක reload එකක් දානවා. පිස්සුනේ.
7: H15 පිස්සුවක්ම තමයි.
8: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය development finance ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක් 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook

0: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න, ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
1: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න, විශ්වාසයේ පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
2: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: මතකද මතකද මතකද මතකද සිංගල් බිග් බොනන්සා.
4: 60% ඩිස්කවුන්ට් කරගෙන
3: මේ අවුරුද්ද තාවා.
5: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්ඩිය ෂොපින් ෆෙස්ටිවල්.
6: තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය. පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා.
7: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය, රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
8: 98.2 98.4

0: theater top story
1: grama niladharin gen yojana dekak siya illim sandaha visudum laba dimata aanduwa piyawara nokathot vartiya kramargaya akandawa kramaka karana bawa grama niladhari vartiya samiti sandahanaya pavasanawa එහි සභාපති නන්දන රණසිංහ පැවසුවේ වෘත්තීය ක්‍රාමාර්ගය තාවකාලිකව හෝ අත්හිටුවීමට නම් ආණ්ඩුවට විකල්ප ක්‍රම දෙකක් පවතින බවයි.
2: ග්‍රාම නිලධාරීන්ට අයවැයෙන් ඉන්ධන දීමනාව ලැබෙනතුරු ඒ වෙනුවට තාවකාලිකව ග්‍රාම නිලධාරීවරුන්ට ඉන්ධන දීමනාවක් ලබා දීමට හැකියාව ආණ්ඩුවට තියෙනවා. ඒ කෙරෙහි ආණ්ඩුව අවධානය යොමු කළා. අපට තාවකාලික දීමනාව අයවැය වෙනතුරු ලබා දෙනවා නම් අපට මේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ අඩියක් ආපස්සට ගන්න පුළුවන්. එහෙම නැත්නම් පරිපාලන ප්‍රධානියට අපි අමාත්‍යංශ ලේකම්වරට හැකියාවක් තිබෙනවා. ප්‍රාදේශීය ලේකම්වරු සහ දිසාපතිවරු දැනුවත් කිරීම කළා. ග්‍රාම නිලධාරීන්ගේ සීස රාජකාරී සීමා කිරීමේ චක්‍රලේඛයක් හෝ නියෝගයක් හෝ ලියවිල්ලක් නිකුත් කළා. ග්‍රාම නිලධාරීන්ට වැඩිපුරක් වේදම් වැය වෙන කාරණා සඳහා කැඳවීම සීමා කරොත් අපට පුළුවන්කම ලැබෙනවා මේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ අඩියක් ආපස්සට ගන්න.
1: ගමන් වියදම් දීමනාව ඉහළ නොතැබීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගන්මින් ග්‍රාම නිලධාරීන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි. ඊයේ සහ අද දිනේ ග්‍රාම නිලධාරීන් සේවයට වාර්තා කිරීමෙන් බැලකී සිටිනුයේ අසනීප නිවාඩුව වාර්තා කරමින්. දැන් තවත් දේශීය පුවතක්. පවතින වියලි කාලගුණය හමුවේ වරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන කුඩා වැව්වල ජලමට්ටම මෙවැනි විට සීග්‍රෙන් අඩුවී ඇති බව එම දෙපාර්තමේන්තුව පවසනවා. එල්නිනෝ තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇත්තේ වියලි කාලගුණයක්. ජල කළමනාකරණ අධ්‍යක්ෂ HMPSD හේරත් සඳහන් කළේ ප්‍රධාන ජලාශ

0: ciao, ciao, ci vediamo presto.
1: Other guest matters theater. ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
2: ගන්නවා ලයිසන් එක.
3: දැන් හරිනේ අමාරු.
1: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84නේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩන ඉති නේද? අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
4: කතරගාමේ අතපය වකුටු කරගෙන කෝර සිංහ සෙයියාව බෝඩි මේ අංකල් සල්ලි ඉල්ලගෙනවත් ආවද?
5: නෑ ජයා, මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා.
4: ගන්න ලින්ක් පස්පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහෙක් වගේ.
1: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
6: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
7: කිරිපත්කඩ රන් කෙරුලා ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වෙනිදා නවතම මුහුණුවරකින් ඔබ වෙත තිළිණවන වගයි. අගෝස්තු 14 වෙනිදා සිට 16 වෙනිදා දක්වා අප වෙත පැමිණෙන ඔබට නවතම ස්වර්ණාභරණ විශේෂ වට්ටම් සහිතව මෙන්ම ඔබට රන් කාසි සහ මැණික් දිනා ගැනීමේ අගනා අවස්ථාවක්. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
8: සිංහගිරි ඕගස් මොනන්සා සැම්සුන් හයිසෙන්ස් පැනසොනික් කැන්ඩියතු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවිනපුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
9: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.

උදේකොළහයි විනාඩි 25යි දැන් වෙලාව. රටමේකට ජාතික මෙහෙයුමත් එක්ක අපි අපිට මේ දවස්වල මතක් කරන විෂ මත්ද්‍රව්‍ය වලින් සමාජයට වෙන්න පුළුවන් හානිය ගැන, ඔබට මොනවා දේ වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් කියලා. විශේෂම දේ තමයි මත්ද්‍රව්‍ය කියන්නේ එක මිනිස්සෙක්ට තියෙන පෞද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි. හිතන්න කෙනෙක් ඒකට අබ්බැහි වෙනවා කියලා, ඒක යාගේ පවුලට බලපානවා, ඊට පස්සේ ඉගෙන ගන්න තැනට, ආරක්‍ෂාව කරන තැනට, අන්තිමට මුළු සමාජයටම ලොකු ප්‍රශ්නයක් වෙලා තමයි මේ පුංචි දේ නතර වෙන්නේ. ගොඩාක් වෙලාවට පොඩියෙන් පටන් ගන්නේ අපි පොඩි දෙයක් කරන්නේ, ඒක ලොකු අවුලක් වෙන එකක් නෑ, ඒක කවුරුත් දන්නෙත් නෑ. අන්තිමට ඔබටම ඔබව පාලනය කරගන්න බැරි තැනකට ඇවිල්ලා තමයි මේ දේවල් ඔබට හානි කරන්නේ. විශේෂම දේ තමයි අපේ දරුවා. මේ දවස්වල දැන් නිවාඩු මාසෙන්නේ, දරුවා අනිවාර්යයෙන්ම ගෙවල් වල ඉන්නේ. ගෙවල් වල ඉන්නෝ කියන්නේ ඉතින් සෙල්ලම් කරන්න එහෙට මෙහෙට යනවනේ. එතකොට අම්මා තාත්තා විදියට ඔබ දැනගන්න ඕන දරුවෝ කවද ආශ්‍රය කරන්නේ, කොහෙද ඉන්නේ, මොනවද කරන්නේ, ඒ ගැන හොඳ අවධානකින් ඉන්න. පොඩිම හරි වෙනස්කමක් යාළගේ හැසිරීම අධ්‍යාපනයේ වෙන්න පුළුවන්, යාළුවෙක් වෙන්න පුළුවන්, නැත්නම් ගෙදරත් එක කතා බහ කරන එකේ වෙන්න පුළුවන්. ඔබට වගකීමක් තියෙනවා, ඒ ගැන අවධානයෙන් ඉන්න. ඒ වෙනස්කම මොකක්ද කියලා හොයලා බලන්න, දරුවෝත් එක්ක කතා කරන්න දවස් වෙලාවක් තියාගන්න, ඒක අනිවාර්යයෙන්ම කරන්න. නැත්නම් ඔබට දරුවෝ අද දවසේ මග ඇරෙනවා කියන්නේ හෙට දවසේ යගේ මුළු අනාගතේම ඔබ අඳුර නැදලා දානවා වෙන්න පුළුවන්. දැනටමත් ඒ වගේ මත්ද්‍රව්‍යයකට බැහි වෙලා එකෙන් ගැලවෙන්න උවමනාව තියෙන කෙනෙක් නම්, නැත්නම් ඔබට එහෙම කෙනෙක් උදව් කරන්න ඕන නම්, ඔබට පුළුවන් මෙන්න මේ අංකයට කතා කරන්න 1927 පුනරුත්ථාපනය සහාය ප්‍රතිකාර කටයුතු ගැන දැනගන්න පුළුවන්. සමාජ මතයක් තියෙනවා ඒක සුදුසු දෙයක් නෙවෙයි, පුනරුත්ථාපනයට ගියොත් තව හානි වෙන්න පුළුවන් කියලා. නෑ, එහෙම දෙයක් නෑ. එතන තමයි ඔබට හරියන උත්තරේ තියෙන්නේ. හැබැයි උත්තරයක් තියෙනවා කියලා එකපාරක්වත් අත්දා බලන්න ඕන දෙයක්ුත් නෙවෙයි මේ හානිකර මත්ද්‍රව්‍ය කියලා කියන්නේ. මොකද හැමෝටම ජීවිතේ දෙවෙනි අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. ඒකින්ද පළවෙනි පාරම ඔබට පුළුවන් නැහැ කියන්න, බැහැ කියන්න, එපා කියන්න, ඒ දේවල් වලින් ඈත් වෙන්න. ඒත් එක්කම ඔබේ ප්‍රදේශය හරි නැත්නම් ඔබ දන්න කියන තැනක හරි මේ විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධ නීති විරෝධී ක්‍රියාකාරකමක් වෙනවා නම් ඔබට පුළුවන් කතා කරන්න 18:18 කියන අංකයට. වැඩි විස්තර ඔබට ඒ අංකයට කතා කරලා ලබා දෙන්නත් පුළුවන්කම තියෙනවා. රටමේකට ජාතික මෙහෙමත් එක්ක තමයි අපි ඔබට මේ පණිවිඩය මතක් කරන්නේ. ඔබ අද දවසේ ගන්න තීරණය හෙට දවසේ මුළු රටේම අනාගතය තීරණය කරනවා.

0: ഡെങ്കു മാരാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: උණ හිසරදේ මස්පිඩු වේදනාව ඔක්කාරය හෝ වමනය, සමෙහි රතු පැහැ ලප, විදුරුමසෙන් හෝ නාසයෙන් රුධිරය පිටවීම යනාදී රෝග ලක්ෂණ ඇත්නම් එය ඩෙංගු රෝගය විය හැකිය.
0: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනා වගේ තාත්තේ,
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය.

0: නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. Single Big Bonanza Mid-Year Shopping Festival.
1: දන්න
2: සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM Breakfast Drive අනුග්‍රහය
3: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
4: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B+ සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
5: සුබ දවසක්.
6: අලුත් වෙලා.
5: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
7: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
8: The Palace ගම් පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710666222 Prime Residences.
9: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
10: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
11: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහල ගහන්න නැතුව වහල ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
12: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
13: ඕනම කැමක් temperature කරගන්නේ තනියම බත්තල්වත්ත බට real mapate experience එකකට නැල්වත්ත බට
14: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestic ලංකා tiles
15: සතුට රස ගුණ මුසුමන කැමවල රස සුරකින
14: කොෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
16: මුළු පවුලටම මගේ ගානටම ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Ward Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
17: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝධ රථය David Pieris e-mobility වෙත 0114700550.
18: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115880400. LOLC රන්සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
19: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
0: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
8: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
9: ගන් වතුරට සුළුසුළුමෙට දැන් මම බය නැහැ.
1: ඒක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
0: නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. Single Big Bonanza Mid-Year Shopping Festival.
2: 98.2 98.4

උදේකොළහයි විනාඩි 41යි දැන් වෙලාව. ඉක්මනට මතක් කරන්න ඕන ඔබට අගෝස්තු 14 වෙනිදා පණිවිඩේ ස්වර්ණමහල් ජුවලර්ස් කිරිබත්ගොඩ ශාඛාව රීලොන්ච් වෙනවා කියලා අපි ඔන්න ඔබට මතක් කරලා තියෙන අගෝස්තු 14 වෙනිදා ඉඳන් 16 වෙනිදා වෙනකම් ඉතින් දිගටම ෆෙස්ටිවල් වගේ තමයි වාසි ගොඩක් ඔබට ලෑස්ති කරලා තියෙනවා. ඒ දවස් දෙකේ කියන්නේ 14 15 16 දැන් 14 වෙනිදා ඕපනින් එක තියෙන්නේ 16 වෙනිදා වෙනකම් ඔබ යනවනම් කිරිබත්ගොඩ ස්වර්ණමහල් ජුවලර්ස් එකට ඔන්න ඔබට අලුතෙන් ගෝල්ඩ් ආටිකල් එකක් ගන්නකොට 50%ක වට්ටමක් දෙන්න ලෑස්ති කරලා තියෙනවා. ඒත් එක්කම එකපාර සල්ලි ගෙවන්න ඕනේ නැහැ. වාරික විදිහට ඔබට ගෙවාගෙන යන්න පුළුවන්කම තියෙනවා. වැඩ ගුලිය නැතුව චේන් එකක් ඔබට ගන්න පුළුවන්. ඒතකොට ගෝල්ඩ් වල ගාන විතරයි ඔබ ගෙවන්න ඕන. ඒ විදිහට ජුවලරිස් ගන්න ඔබට තව වාසියක් තියෙනවා. රන් කාසි දිනා ගන්න පුළුවන්, මැණික් දිනා ගන්න පුළුවන්. දවස මතකයි නේද? දැන් අගෝස්තු 14 වෙනිදා තමයි රිලොන්ච් එක තියෙන්නේ. 16 වෙනිදා වෙනකම් මේ වැඩේ තියෙනවා. ස්වර්ණමහල් ජුවලර්ස් කිරිබත්ගොඩ ශාඛාව කිරිබත්ගොඩ රන් කිරුළ කියලා තමයි ඔන්න වැඩේ දෙන්න යන්නේ. ඒත් එක්ක මතක් කරන්න ඕන තිලකවර්ධන සෙලවුල එක ගැනත්. ස්මාර්ට් ෆෝන් එකක් ගන්න යනවා නම් මාකට් එකේ හොඳම ප්‍රයිස් එකකට ඔබට යන්න තියෙන හොඳම තැන තමයි තිලකවර්ධන සෙලවුල. ඒගොල්ලන්ගේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් ඔබ ගන්න හදනවා නම් එකපාර සල්ලි ගෙවන්න එහෙම මොනවාට ප්‍රශ්නයක් තියෙනවා. ඔබට පුළුවන් ටික ටික ගෙවාගෙන යන ගන්න. ෆෝන් එකේ ගාණින් 30%ක් මුලින් ගෙවන්න, ඉතුරු ටික ගෙවාගෙන යන්න ඔබට මාස 24ක්ම දෙනවා කියලා ඒගොල්ලෝ මතක් කරනවා. ගැරන්ටි කෙනෙක් විතරයි ඕනට දෙන්නගෙම ID cards අරගෙන යන්න. 30% ඩවුන් පේමන්ට් එක කරන්න. ඒ වෙලාවෙම ඔන්න ඔබට ෆෝන් එක අරන් ඉන්න පුළුවන්කම තියෙනවා. මොබයිල් ෆෝන්ස් විතරක් නෙවෙයි ෆෝන්ස් වලට ඕන කරන අනිත් ඔක්කොම දේවල් ටික ඔබට ගන්න පුළුවන්කම තියෙනවා තිලකවර්ධන සෙලවුල එකෙන්. මේ දවස්වල ඔන්න ෆ්ලැග්ෂිප් ෆෝන් එකක් ගන්නකොට ස්මාර්ට් වොච් එකක් නොමිලේ දෙනවා කියලත් පණිවිඩයක් තියෙනවා. මම ඔක්කොම ඔබට කියන්න ඕනේ නෑනේ. යන්න කිරිබත්ගොඩ වත්තල කඩවත ගම්පහ ඡායල නිට්ටබෝ මහනුවර කුරුණෑගල මේ කියන හැම තැනකම තිලකවර්ධන සෙලවුල තියෙනවා. ඩවුන් පේමන්ට් එක ගැන යන්න කලින් දැනගන්න ඕන නම් 0777465 0650 කියන නම්බරකට කෝල් එකක් දෙන්න. එහෙම නැත්නම් තිලකවර්ධන සෙලවුල Facebook page එකට යන්න.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: නීතිඥ සංගමයට ජනපතිකෙන් සාකච්ඡාවක් පාටලි ජනපතිට ලියයි කුඩා වැව්වල ජලමට්ටම පහතට ග්‍රාම නිලධාරීන්ගෙන් යෝජනා දෙකක් කොලොම්බියා භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 132ක් දක්වා ඉහළට
0: වැඩි විස්තර 10වල් 12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
2: හද ගැස්මට සියත.
3: සියත පත්තරේ විදහස.
4: ජනපති මැදිහත්ව විසඳුම් දෙනතුරු ග්‍රාම නිලධාරීහු දිගටම සටනේ. ගමන් වියදම් දීමනාව ඉහළ නොදැමීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම සංගමය ඊයේ සහ අද අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වෙලා තියෙනවා. කොහොම හරි මෙතනදී ග්‍රාම නිලධාරීන්ට එක කාරණයක් සම්බන්ධයෙන් හරි අවබෝධයක් ලැබිලා තියෙනවා. ඒ තමයි ජනාධිපතිතුමා මැදිහත් වෙන්නේ නැතුව ඉතින් මෙලෝ දෙයක් හරියට විසඳෙන්නේ නැහැ කියන එක. එයාගෙම ඉල්ලනවා උත්තරයක්.
3: සියත පත්තරේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
5: අදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
6: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් ණය.
7: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
8: Ofi Premium Inverter Air Conditioner Rupiah 179,999 සිට Smart Wi-Fi Fast Cooling සමග 12,000 18,000 24,000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිල දී ගන්න. අමතන්න 0676252320.
9: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්නා. LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
10: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න
11: ඕනේ. LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
12: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
13: සිංහගිරි ඕගස්ට් මොනන්සා Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න. දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
14: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111738388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
15: මේ පාර එන්නේ දිනන්නම බලාගෙන.
16: හැබැයි මේක අපේ ග්‍රවුන්ඩ් එක. අපෙන් දිනු මුදුර ගන්න ලේසි වෙන්නේ නැහැ.
15: අසල්වැසි ප්‍රතිවාදීන් ජයග්‍රහණයේ අභිමානීය සොයා පිටෙන් පන්දුවෙන් ගැටෙන තරඟ දෙකකින් සමන්විත උද්වේගකර ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය.
16: පළමු තරගය අගෝස්තු 15 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පන්දුවෙන් පන්දුව සජීවව සියත ටීවී ඔස්සේ
15: දිනන ක්‍රිකට් නම්

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: නේපින්ජ සංගමයට ජනපතිගෙන් සාකච්ඡාවක්. පාටලී ජනපතිට ලියයි. කුටා වැැව්වල ජලමට්ටම පහතට. ග්‍රාම නිලධහරින්ගෙන් යෝජනා දෙකක්. කොලොම්බියා භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 132ක් දක්වා හෙළට.
0: දේශීය සියත. Local news on theater. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Hard, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Amatanna 011-887-866.
1: සංකල්ල පැරණි බන්ධනාකාරය යළි භාවිතයට ගැනීමට රාජ්‍ය තීරණය කර තිබෙනවා. ඊට අදාළ ගැස නිවේදනය නිකුත් කර ඇත්තේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානක්කාර විසින්. අමාත්‍යවරයා සඳහන් කළේ බන්ධනාකාර තදබදය අවම කිරීම සඳහා පැරණි බන්ධනාකාර යොදා ගැනීමට රාජ්‍ය කෙන ඇති තීරණය අනුව සංකල්ල බන්ධනාකාරයද ප්‍රතිසංස්කරණය කර යළි භාවිත කිරීමට තීරණය කර ඇති බවයි. මීට පෙර මහමූතර සහ බෝකම්බර බන්ධනාකාර යළි භාවිතයට ගැනීමට තීරණය කරනු ලැබුවා. එම බන්ධනාගාර ප්‍රතිසංස්කරණය කිරීම මේ වන විට සිදු කරන බවයි අමාත්‍ය හර්ෂණ නානක්කාර සඳහන් කළේ. මේ අතර මීකමුව මහර මැගසින් පල්ලන්සේන සහ කුරුවිට යන බන්ධනාකාරවල පසුකය දිනවන ඇතුව නොසන්සූකාරී තත්ත්වය හේතුවෙන් සිදු දේපළ හානිය රුපියල් මිලියන 255කට අධික බව අනාවරණය වී තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් රටමේකට ජාතික මෙහෙයුම් සභාව ඊරස්ව අවස්ථාවේදී ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ මත්ද්‍රව්‍ය චාවාරම්කරුවන්ට මරණ තටුම ලබා දීම සම්බන්ධයෙන්ද එහිදී අවධානය යොමු වූ බවයි. බන්ධනාකාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලිතෙන සඳහන් කළේ එම බන්ධනාකාරවල සිදු ගැටුම් පිළිබඳ පරීක්ෂණ මේ වන විට සිදු කරමින් පවතින බවයි. බන්ධනාකාර ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවද ඔහු ප්‍රකාශ කළා. මේ අතර විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් හෙට පසරු 1ට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට අවස්ථාවක් ලබා දී තිබෙනවා. එම යෝජනාව පිළිබඳ ශිෂ්ටාචාරය පැහැදිලි කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ඇතුළු කරුණු කිහිපයක් ඇතුළත් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කිටුම්පත අධිකරණ අමාත්‍යවරයාගේ නියමේ පරිදි මේරුමිට ගැසට් කර අවසන්. විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ජනමත විචාරණයක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ රාත්‍රියේ හිටපු අමාත්‍ය ජීඑල් පීරිස්ගේ නිවසේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්
4: අපේ විශ්වාසය නම් මේ ප්‍රශ්නය මහජන අනුමැතියකට ජනමත විචාරණයකට යොමු කළ යුතුයි. විවස්ථාවට අනුකූලවත් ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ දීලා තිබෙන පැරණි නඩු තීන්දුව අනුව අපි ඒ පිළිබඳ ඉල්ලීමකුත් ජනාධිපතිවරයාට ලිපියක් මගින් යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ පිළිබඳව මහජනයා දැනුවත් කිරීමටත් ඒ වගේම වෘත්ති ආයතන දැනුවත් කිරීමටත් අපි කටයුතු කරනවා. මොකද මේ මගින් ආණ්ඩු පැත්තෙන් නම් හිතන්නේ තමන්ට හිතවාදී අධිකරණයක් ඇති කර ගැනීමට දරන උත්සාහයක්. ඒක ඉතාම භයානකයි.
1: 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සැබෑ අරමුණ පිළිබඳ ප්‍රශ්නයක් පවතින බවයි හෙටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මන්නපෙරුම සඳහන් කළේ.
5: මේ ආණ්ඩුව විනිශ්චයකරුවන්ගේ කාලයෙන් දික් කරන්න කියන එක අපිට තේරෙන්නේ නැහැ. හේතුව මොකද? නීති ප්‍රවීණයන්ගේ හිගයක් නැහැ. රටේ නීති ප්‍රවීණයන්ගේ නීති ඉගෙනගත් අයගේ

0: නැත්තං ජනාධිපතිවරයාට ජනාධිපතිවරයා වටේන හොරුන්ගෙන් ජනාධිපතිවර ප්‍රවේශම් වෙන්න ඕන. කොහොමුණත් ඉතින් හරි පැහැදිලි මහානායක ස්වාමීන් වහන්සේලාගේ මතය. ඉතින් මේ මතයට ගරු කරන එක මෙතෙක්කල් රාජ්‍ය ඉතිහාසයේ ඉඳන්ම සිද්ධ වුණා. ඉතින් අනු කුමාර සානක ජනාධිපතිවරයාත් ඒකට ගරු කරලා මේක ඉවත දාන්න ඕනේ කියන එකයි අපේ අදහස.
1: 23 ආණුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතැම් පාර්ශ්ව විරෝධය පළ කරනු ලබන්නේ දේශපාලනමය කරුණු හේතුවෙන් බවයි අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සඳහන් කළේ.
2: මිනිසුරුවන්ගේ වයස් සීමාව, ඒ කියන්නේ විශ්‍රාම වයස් සීමාව වැඩි කිරීම සාධාරණයි කියන අදහසුත් මම දැක්කා මාධ්‍ය තුල යනවා. ප්‍රශ්නේ තියෙන්නේ මෙතන ඇත්තම ගත්තම දේශපාලනික ප්‍රශ්නනේ තියෙන්නේ. ඒවට මම හිතනවා ආගම අපේ ගෞරවනීය මහානායක හමුදුරන් වහන්සේලා ඇඳා ගැනීමට උත්සාහ ගන්නවාදෝ කියලා සැකෙකුත් තියෙනවා. මහානායක හමුදුරන් වහන්සේලා උන්වහන්සේලාගේ අදහස ඍජුව ප්‍රකාශ කරා. අපි මෙරටේ ජනතාවට පොරොන්දු වුණානේ මෙරටේ නීතිය හරියටම ක්‍රියාත්මක කරනවා කියලා. ඉතින් මහ විවස්ථාව සම්පූර්ණ කරලා ඉවර වෙනකම් මේ හිටියොත් නීතිය ක්‍රියාත්මක කරන්න වෙන්නේ නැහැ. 21ක් විතර සංශෝධනය වෙච්ච එකේ තවත් එකක් සංශෝධනය කළා මෙරට ඉක්මනට යුක්තිය ඉෂ්ට කරනවා නේ, ඒක හොඳයිනේ.
1: රජයේ රෝහල්වල හදවත් සැත්කම් සඳහා පොරොත්තු ලේඛනයේ මේ වන විට දස දහසකට වැඩි පිරිසක් සිටින බව වෛද්‍ය හා සිවිල අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය සඳහනය පවසනවා. එහි සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කළේ එම පොරොත්තු ලේඛනයේ සිටින ඇතැම් රෝගීන්ට සිය සැත්කම් වෙනුවෙන් 2029 වසර වනතෙක් බලා සිටීමට සිදුවන බවයි.
3: රජයේ රෝහල්වල සේවය කරන ශරත ශල්‍ය රෝග වෛද්‍යවරුන්ගේ ප්‍රමාණය සීමා සහිත වීම, රෝහල් සහ ශල්‍ය කර්ම සඳහා අවශ්‍ය කරන පහසුකම් ප්‍රමාණය සීමා වීම සහ වෛද්‍ය හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල හිඟය තමයි මේකට බලපාපු ප්‍රධාන හේතුවක් වුණේ. හදවත් සැත්කම් බලාපොරොත්තු වෙන අවුරුදු 4ක් පමණ බලන් ඉන්නකොට රෝගීන් මිය යන්න පුළුවන් කියන ප්‍රවණතාවයේ වැඩි නිසා එක පැත්තකින් ලංකාවේ සෞඛ්‍ය පද්ධතියට කාර්යක්ෂම සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක් හඳුන්වලා දෙන්න ඕන. ඒ වගේම අනෙක් පැත්තේ ප්‍රමුඛතා මත රජයේ හලල ශල්‍යකර්ම කරගන්න පොරොත්තු ලේඛනවල සිටින අවදානම් සහිත කණ්ඩායම් සඳහා රජය යම් අයවැය ප්‍රතිපාදන වෙන් කරලා ඔවුන්ට අවශ්‍ය කරන පහසුකම් ලබා දෙන්න කටයුතු කළ යුතුයි.
1: මේ අතර ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශල්‍ය ඒකකයේ වසරක කාලයක් පුරා තාවකාලික වසන්තම ඇති බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පැවසුවා. ඔහු සඳහන් කළේ රෝහලේ සේවය කළ ස්නායු ශල්‍ය වෛද්‍යවරිය අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගැනීම ඊට හේතුව බවයි. සුදුසුකම් ඇති ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙකු කඩිනමින් රෝහලට අනුයුක්ත කරගත යුතු බවයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර මෙම වසරේ ගත වූ කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 90,306ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අගෝස්තු මාසයේ ගත වූ දින 10 තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 4,959ක්. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ සඳහන් කළේ ඩෙංගු අධ්‍යවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 119ක් මේ වන විට පවතින බවයි. වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු මරණ 65ක් සිදු වුණා. සිය ඉල්ලීම් සඳහා විසඳුම් ලබා දීමට ආණ්ඩුව පියවර නොගතහොත් වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සඳහනය පවසනවා. එහි සභාපති නන්දන රණසිංහ පැවසුවේ වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව හෝ අත්හිට වීමට නම් ආණ්ඩුවට විකල්ප ක්‍රම දෙකක් පවතින බවයි.
4: ග්‍රාම නිලධාරීන්ට අයවැයෙන් ඉන්ධන දීමනාව ලැබෙනතුරු ඒ වෙනුවට තාවකාලිකව ග්‍රාම නිලධාරීවරුන්ට ඉන්ධන දීමනාවක් ලබා දීමට හැකියාව ආණ්ඩුවට තියෙනවා. ඒ කෙරෙහි ආණ්ඩුව අවධානය යොමු කළා. අපට තාවකාලික දීමනාව අයවැය වෙනතුරු ලබා දෙනවා නම් අපට මේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ අඩියක් ආපස්සට ගන්න පුළුවන්. එහෙම නැත්නම් පරිපාලන ප්‍රධානීට අපේ අමාත්‍යංශ ලේකම්වරට හැකියාවක් තිබෙනවා. ප්‍රාදේශීය ලේකම්වරු සහ දිසාපතිවරු දැනුවත් කිරීම කළා. ග්‍රාම නිලධාරීන්ගේ ශිෂ්‍ය රාජකාරී සීමා කිරීමේ චක්‍රලේඛයක් හෝ නියෝගයක් හෝ ලියවිල්ලක් නිකුත් කළා. ග්‍රාම නිලධාරීන්ට වැඩිපුරක්
1: ගමන් වේදම් දීමනාව ඉහළ නොදැමීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ග්‍රාම නිලධාරීන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය දෙවන දිනටත් ක්‍රියාත්මකයි. ඊයේ සහ අද දිනේ ග්‍රාම නිලධාරීන් සේවයට වාර්තා කිරීමෙන් වැලිකී සිටියේ අසනීප නිවාඩු වාර්තා කරමින්. සිය ඉල්ලීම් ඉල්ලා සිටියද රාජ්‍ය නිසි විසඳුමක් මෙතෙක් ලබා නොදුන් බවයි ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සඳහනය සඳහන් කළේ. මහජනතාවට හිරිහැර වන පරිදි ഘോഷාකාරී ලෙස ශබ්දේ භාවිත කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ අතතේ මහජනතාවට අවහිර වන පරිදි ഘോഷාකාරී ශබ්ද භාවිත කරන්නන් වරෙන්තුකින් තොරව අත්අඩංගුවට ගැනීමට හැකිවන බවයි මධ්‍යම පරිසර අධිකාරිය අධ්‍යක්ෂ ජෙනරාල් කපිල රාජපක්ෂ සඳහන් කළේ.
5: ප්‍රජා ഘോഷාවන් ස්පීකර් මගින් සමාජනතාව ගැවසෙන පොදු ස්ථානවල එහෙමත් නැත්නම් පොදු ප්‍රවාහන බස් රථයක් ඇතුළේදී අපි ඉන්න වෙන ഘോഷාකාරී

0: ගීත ගෝෂාගාරයේ ශබ්ද සම්බන්ධයෙන් රෙගුලර් සකස් වෙලා තිබුණේ නැහැ. ඒ නිසා අපි දැන් මාස කිහිපයකට පෙර මේ රෙගුලර් සකස් කිරීම ආරම්භ කරා. තව බොහෝ දිනකින් මේ රෙගුලාසි සැසට පත්‍රයෙන් ප්‍රකාශ පත්‍රලාට පස්සේ සම්පිසිය ආකාරයෙන් ඔබට කළමනාකරණය කරගන්න හැකියාව ලැබෙනවා. එවැනි වරදක් දිගින් දිගට සිද්ධ කරනවා නම් දඩමුදල් බොහෝ විට ලක්ෂයේ සිට මිලියන දක්වා දඩමුදල් නියම කිරීමේ හැකියාවත් ඒ වගේම වරෙන් තුකින් තොරව අත්අඩංගුවට ගැනීම හැකියාව තිබෙනවා.
1: ආගමික හා සංස්කෘතික කටයුතු වලට බලපෑමක් නොවන පරිදි නව රෙගුලාසි ක්‍රියාත්මක කරන බවයි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසුවේ.
0: ඇත්තටම 50ක් සාමාන්‍යයෙන් ඕ රෙගුලාසියක් රටක් ඇතුළේ තිබෙන ඕනෑම ආයතනයකට එක විදිහට අදාළයි. නමුත් මේ විශේෂයෙන්ම ආගමික ස්ථානවලට ඒ වගේම සංස්කෘතික කටයුතු වලට විනෝදාශාවාදයට පුරවැසියාට තියෙන අයිතිය සහ අවශ්‍යතාවය අපි හඳුනාගෙන තිබෙනවා. එවැනි අවශ්‍යතාවයන් සීමා නොවන පරිදි තමයි මේ නව රෙගුලාසි ඇතුළත් කරලා තියෙන්නේ.
1: මේ අතර ජාත්‍යන්තර අලි දිනේ හෙටට යෙදී තිබෙනවා. වන අපි සම්පත සුරක්ෂිත කිරීම සඳහා මෙවැනි විට පෙවර රැසක් ගෙන ඇති බවයි පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ. පවතින වියලි කාලගුණය හමුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන කුටා වැව්වල ජලමට්ටම මෙවන විට සීක්‍රෙන් අඩුවී ඇති බව එම දෙපාර්තමේන්තුව පවසනවා. එහි ජල කළමනාකරණ අධ්‍යක්ෂ HMPSD හේරත් සඳහන් කළේ ප්‍රධාන ජලාශවල ජලමට්ටම ඔක්තෝබර් මාසයේ දක්වා ප්‍රමාණවත් වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
2: වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් පාලනය ප්‍රධාන ජලාශවල ඔක්තෝබර් අන්තිම නොවැම්බර් දක්වා ප්‍රමාණවත් ජල පහසුකමක් තියෙනවා. මේ වන විට යලකරණයත් අවසන් අධ්‍යයනයට ඇවිල්ලා තියෙන්නේ. ඒ අනුව බොහෝ දුරට ප්‍රධාන ජලාශවල ජල ගැටලුවක් ඇති නොවේද අපි අපේක්ෂා කරන්නේ. නමුත් කුඩා වැව් සිඳීම ලක්කර මොකද මේ දිනවල පවතින අධිතිහිල් වශයෙන් සහ සුළං සහිත කාලගුණ තත්ත්වයන් වාෂ්පීකරණයත් වැඩි. එහෙනම් යම් ආකාරයක කුඩා ජලාශ සිඳියමක් නිරීක්ෂණය වෙනවා.
1: දිස්ත්‍රික්ක කිහිපයකට බලපෑ ඇති වියලි කාලගුණය හමුවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැවරසක් මෙවන විට සිඳී යමින් පවතින බව සේත වාර්තාකරු ප්‍රකාශ කළා. එල්නිනෝ තත්ත්වයේ හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපෑ ඇති වියලි කාලගුණයක්. මැලේසියාවේදී අත්අඩංගුවටගෙන මෙරටට රැගෙන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ධනුෂ්ක කෞශල්‍ය හෙවත් රත්මලානේ සයිමා වැඩිදුර විමර්ශන සඳහා පෙර අතනිය පොලිස් ස්ථානයේ වෙත බහර දී තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ ඊයේ රාත්‍රියේ සැකකරු පේරාතිනිය පොලිසිය වෙත බහර දී ඇති බවයි. 41 හැවිරිදි එම සැකකරු රත්මලාන ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. 2014 වර්ෂයේ පේරාතිනිය පොලිස් වසමේදී ගිනි අවි පෙන්වා පුද්ගලිකු පැහැරගෙන ගොස් තුවාල සිදු කිරීම සහ 2016 වර්ෂයේදී පුද්ගලිකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු දෙකක් විභාගයට ගැනෙනවා. එම පරීක්ෂණ වලට අතලව රත්මලානේ සයිමා නැමැත්තා පේරාතනයේ පොලිස් ස්ථානයේ වෙද බහර දී ඇති බවයි පොලිසිය පැවසුවේ. මැලේසියාවේදී අත්අඩංගුවටගත් රත්මලානේ සයිමා ඇතුළු සැකකරුවන් තුන්දෙනෙකු දිවයිනට රැගෙනු ලැබුවේ ඊයේ පසොරුවේ. අනෙක් සැකකරුවන් දෙදෙනා අද මේකමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නිමිතයි. කොලොම්පියාවේ සිදු භූකම්පනයේ මියගිය සංඛ්‍යාව මේවන විට 132 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. තුවාල ලැබූ සංඛ්‍යාව 480කට අධිකයි. මරණ සංඛ්‍යාව තවදුරටත් වැඩි විය හැකි බවට එරට ආරක්ෂක අංශ සඳහන් කළේ සුන්පුන් අතර සිරවී සිටින පුද්ගලින් මුදකැණීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වෙන පැවින්. කොලොම්පියාවේ බටහිර කලාපයේ සිදු භූකම්පනයේ විශාලත්වය රික්ටර් මාපකයේ 1.74ක්. වඩිම බලපෑම සිදු ඇත්තේ පෙරේරා නගරයට සහ වැලිටේල් කොකා කලාපෙටයි. පවතින තත්ත්වය හමුවේ කොලොම්බියාව පුරා හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත්කනු ලැබුවා. ඇෆ්ගනිස්තානයේ 2027 එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබා තිබෙනවා. ඒ අරලන්තට එරෙහි තුන්වන එක්දින තරගයෙන් කඩුලු තුනක ජයග්‍රහණයක් ලබා අන්තර්ජාතික එක්දින ශ්‍රේණිගත කිරීමවල 8 ස්ථානය ලබා ගනිමින් මෙ අතර ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ලබන 28 ඩුබයිහිදී ආරම්භ වීමට නිමිතයි. එහි බී කාණ්ඩ යටතේ ශ්‍රී ලංකාව සමග තරඟ වදින්නේ බංගලාදේශය, ඉන්දුනීසියාව සහ එක්සත් අරාබි එමිරාජ්යයි. යලි සිරස්තල නීතිඥ සංගමයට ජනපතිකින් සාකච්ඡාවක්. පාටලි ජනපතිට ලියයි. කුඩා වැව්වල ජලමට්ටම පහතට. ග්‍රාම නිලධාරීන්ගෙන් යෝජනා දෙකක්. කොලොම්බියා භූකම්පනය මියගිය සංඛ්‍යාව 132ක් දක්වා ඉහළට. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සඳරේණු විමුක්තිකා. සියත මීළඟ ප්‍රධාන ප්‍රතිප්‍රකාශය 5:30ට. එතෙක් රැඳී සිටින අපගේ පෑන් පැපුවත් සමග.
3: පුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: Town.
1: මෙන්න මේ වගේ ලස්සන සොංගස් එක්ක ගොඩක් දෙනෙක්ගේ ආදරේ දිනාගත් සිංගර් කෙනෙක් තමයි ෂෙහාර සඳරුවන්.
2: එයා අලුතින් සින්දුවක් රිලීස් කරලා තිබ්බා. පහුගිය ටිකේම අසනීපෙන් හිටියත් එයා අපිත් එක්ක කතා කරන්න අමතක කළේ නැහැ.
3: මේක ඇවිල්ලා ඉන්දියා ටැමිල් ෆිල්ම් එක සින්දුවක්. ඉතින් මට හිතුණා මේකට සිංහල වර්ෂන් එකක් කරන්න ඕනේ කියලා මම ආස නිසා. ඒ වයිබ් එක මම මාර ආසයි. ඉතින් මේකේ මියුසික් කරන්නේ ඕ බීට්ස්. එතකොට මේක ලිරික්ස් කරේ ආශනකේ පෙරේරා. මේකේ වීඩියෝ කරේ චන්දේෂ් බණ්ඩාර.
1: ෂෙහාරගෙන් ගොඩක් දෙනෙක් අහන්න කැමති මේ වගේ සින්දු නේද?
3: ඔව් මම අතරම ආස මේ වගේ වයිබ් එකේ සින්දු කරන්න. පොද ගොඩක් අය මගෙන් ඉල්ලන්නේ මේ වගේ වයිබ් එකේ සින්දු. මමගේ මං හිතන්නේ මේක තමයි පළවෙනි සහ අන්තිම කවර්ෂන් එකක් විදියට කරපු සින්දුවක් වෙයි.
2: මියුසික් වීඩියෝ එකේ අපි දැක්කා ඔයාගේ ෆනි ඇක්ට් එකක්.
3: ඔව් අතර මේකේ වචනත් එක්ක වරද්දි පොඩි ෆනි වයිබ් එකක් තියෙනවා. ඉතින් අපි මියුසික් වීඩියෝ එකෙත් ඒ වයිබ් එකේම මම තියලා දැන් සිංගරද්දි පොඩි ඒ විදියට තමයි අපි සිං කරලා තියෙන්නේ.
0: Talk of the town.
2: ඩිරෙක්ටර් කෙනෙක් විදිහට තමන්ගේ නම ලෝකෙටම අරගෙන ගියපු ලෝකේෂ් කනගරාජ් ඇක්ට් කෙනෙක් විදිහට ෆෑන්ස් ලතරට එන DC මූවී එක පහුගිය දා රිලීස් වුණා.
1: මාස්ටර් වික්‍රම් ලියෝ වගේ මූවිස් ඩිරෙක්ට් කරපු ලෝකේෂ් මේ DC මූවී එකේ ඇක්ට් කරන්නේ අරුන් මතේෂ්වරන්ගේ ඩිරෙක්ෂන් එකත් එක්ක.
2: ෆිල්ම් එක රිලීස් කළා පහුණු පළවෙනි ඉරිදා දවසේ විතරක් ඉන්දියානු රුපියල් කෝටි 9 ආදායමක් ගන්න DC පුළුවන් වෙලා තියෙනවා.
1: ලෝකේෂ්ගේ ඇක්ටින් එක අනිරුද්ගේ වෙනම ලෙවල් එකක මියුසික් නිසා තමයි මේ මූවී එක මෙච්චර ෆේමස් වුනේ.
2: මේ මූවී එකට අනිරුද් කරපු රාග් ඔෆ් රිවෙන්ජ් ට්‍රැක් එක හිතාගන්න බැරි තරම් ඉක්මනට මුළු ලෝකෙම වෛරල් වුණා.
0: Talk of the town.
4: 98.2 FM 98.4 දිව

0: සපුුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දෑස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මවුලි මංගල්ය
1: සියතා බික්වන් ලේටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
2: ඔබවත් මම අනුදි ගුණසේකර මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව රුවෙන් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න එන්න
3: මෙවරත් දැනුමෙන් පෞෂයෙන් සහ රුසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුල හිස දරන්න සූදානම්ද ඔබගේ අයදුම් පත්‍රය මැතිකතීකත් ඡායාරූපයක් එක්ක අගොස්තු 14 වනදාට කලින් 0716 500 500කට වට්ස්ඇප් කරන්න
1: Between Lady Miss World Sri Lanka 2026
3: Title Sponsor
4: ඔබේ සමට දිගුරන දීප්තිය ට්වීන් ගාල ගන්න Between Lady රේසර් එකට අදම මාරුවෙන් Between Lady ඔබත් සැනින් දිදුලන්න
5: ඩෙංගු මාරාන්තිකයි මේ නාවල බෙස්ටකයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ
6: ඩෙංගු රක්තපාතය ජීවිත අවදානමක් සහිත රෝගී තත්ත්වයක් ඇගේ අභ්‍යන්තර අවයවවල ලේ වහනයක් වගේ අවස්ථා ඇතිවෙන්න පුළුවන් ඇගේ අභ්‍යන්තර අවයව අක්‍රියවීමක් ඇතිවෙන්න පුළුවන් ඊට පස්සේ ඩෙංගු ෂොක් සින්ඩ්‍රෝම් කියන තත්ත්වයක් දක්වා එන්න පුළුවන් නැත්තං රුධිර පීඩනය ගොඩක් අඩුවීමක් ඇතිවිය හැකි
5: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්
7: ඇඟ රිදෙනවාගේ තාත්තේ
8: හිට මුලින්ම වැඩට යන දවස නේද එන්න
7: මං කරදරයක් නැතුව ආවා තාත්තේ.
8: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
9: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
10: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance V Help

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපුවත් දිනුම් පත්තු කරත් දිනුම්.
1: මොකෝ මේ තරහින්? කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නැහැ.
2: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
3: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
4: අවන් සෙකන් ෆෝන් දෙයක් අද ගෙවන්න ගන්න.
5: අවන් ස්ටිකෙන් ටික පේ.
6: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල් සමාගමකි.
7: සී රිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල් සුර්සිටි වෙතින් මෙගා වට්ටම් Goldy chicken sausages value pack ඉතිරි රුපියල් 270යි. Fondre fat spread ඉතිරි රුපියල් 210යි. Munchy super cream cracker ඉතිරි රුපියල් 40යි. Gomez saban original පහේ පැක් එක ඉතිරි රුපියල් 160යි. කාගිල්
8: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
9: සමහරු එන්නේ සද්ද අහලා.
10: තව සමහරු එන්නේ සුවඳට.
9: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
10: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
9: Motor Show,
10: Lifestyle Expo,
9: Construction Expo,
10: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
9: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල්ල සමනල ක්‍රීඩාංගණයේදී.
10: බිස්නස් කරනවද? ඉන්වෙස්ට් කරනවද? නැත්නම් ෆැමිලිය එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
11: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත ෆිල්ම් සමගින් Kiss FM.
12: Theater Tele Depeya Alut kalawakata tele natya pelak balanna
13: Oya inne 10 weni olamulani eyaage taatta 9 weni
14: Eka wage hatak inna vikara roopi loke haten ekak kunu puduma rajek
15: Kajjuruwa gobbya
16: Ei kaatada gobbya to gobbya kiwe
17: නිලබල කරේති ඔල මොල පුරේ
18: සඳදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට
19: සියත ටීවී තුලින්.

0: අද ගැස්මට සියත
1: සියත පත්තරේ විදහසා.
2: ජනපති මැදිහත්ව විසඳුම් දෙනතුරු ග්‍රාම නිලධාරීහු දිගටම සටනේ. ගමන් වියදම් දීමනාව ඉහළ නොදැමීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම සංගමය ඊයේ සහ අද අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වෙලා තියෙනවා. කොහොම හරි මෙතනදී ග්‍රාම නිලධාරීන්ට එක කාරණයක් සම්බන්ධයෙන් හරි අවබෝධයක් ලැබිලා තියෙනවා. ඒ තමයි ජනාධිපතිතුමා මැදිහත් වෙන්නේ නැතුව ඉතින් මෙලෝ දෙයක් හරියට විසඳෙන්නේ නැහැ කියන එක. එයාගෙම ඉල්ලනවා උත්තරයක්.
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් ණය.
5: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
6: සිංහගිරි ඕගස් මොනන්සා සැම්සුන් හයිසෙන්ස් පැනසොනික් කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවිනපුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
7: හරි ගියේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ?
8: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
10: අයියා මට ඇපල් මලක් දෙන්න.
9: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
10: අයියා මට මල් ගොඩක් දීලා.
9: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් දෙකක් දානවා. පිස්සුනේ.
10: හච් 15 පිස්සුවක්ම තමයි.
11: බිස්නස් එකට ඕඩර් සෙද්දී ඩිලිවරි ගැන වොරි වෙලා හරියන්නේ නැහැ. Pick Me Flash එක affordable cost එකකට ඉක්මනටම packages යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසි. Live tracking සහ goods insurance තියෙන නිසා තවත් පහසුයි. ඔයාගේ බිස්නස් එකත් express කරගන්න Pick Me Flash book කරන්න.
12: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
13: Big big dinumai bonanza bonanza.
14: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, big racer හෝ big lighter වල ඇති escort dunk here. 23:43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
15: මතකද මතකද මතකද මතකද single big bonanza.
16: 60%ක් discount කරගෙන
15: මේ අවුරුද්ද තාවා.
16: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. Single Big Bonanza Mid-Year Shopping Festival.
17: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
18: හන්දි ඉර බහැගෙන යන සිසිල ගලන හැන්දෑව
19: රාස්සිකේ අවුව වැටිලා.
18: ඒ වැටිච්ච රාස්සිකේ අවුව ටිකක් ඇහිඳගෙන වැටිලා කියලා කිව්ව රාස්සිට කිව්වද?
19: වැටිලා
18: වත්තන්න ඔයත් ඔහමයි රාස්සි වගේමයි යන යන දැන් මොන හරි වට්ටකට යනවා රේ. පොඩි කාලේම මොලේ වට්ටකට
5: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
7: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74.
2: එයාලා මේ පාර එන්නේ දිනන්නම බලාගෙන.
19: හැබැයි මේක අපේ ග්‍රවුන්් එක. අපෙන් දිනු මුදුරගන්න ලේසි වෙන්නේ නෑ.
12: අසල්වැසි ප්‍රතිවාදීන් ජයග්‍රහණයේ අභිමානය සොයා පිත්තෙන් පන්දුවෙන් ගැටෙන තරග දෙකකින් සමන්විත උද්වේග කර ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය.
19: පළමු තරගය අගෝස්තු 15 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පන්දුවෙන් පන්දුව සජීවව සියත ටීවී ඔස්සේ.
12: දිනන ක්‍රිකට් නම්

0: ये था टॉप स्टोरी।
1: iPhone පරිශීලකේ ඉන්ටර්නෙට් රුවන්ගවීමක්. iPhone පරිශීලකේ ඉලක්ක කරගනිමින් WhatsApp හරහා පරිශීලකයාගේ කිසිදු ක්‍රියාකාරීත්වයකින් තොරව සිදු කළ හැකි zero click cyber ප්‍රහාරයක් පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් වී තිබෙනවා. zero click ප්‍රහාරයක විශේෂත්වය වන්නේ පරිශීලකයාට කිසිදු සම්බදියක් හෝ ගොනුවක් විවෘත කිරීමට හෝ QR කේතයක් ස්කෑන් කිරීමට අවශ්‍ය නොවීමයි. උපන්ගේ පවතින ආරක්ෂක දුර්වලතා භාවිත කරමින් ප්‍රහාරය සිදු කළ හැකි බව විශේෂඥයින් පෙන්වා දෙනවා. ඒ අනුව තම අවස්ථාවලදී ප්‍රහාරකයින්ට පරිශීලකයා නොදැනුවත්ව WhatsApp ගිණුමට සම්බන්ධ වීමේ හැකියාව ලැබිය හැකි. ජංගම දුරකථනයේ මෙහෙයුම් පද්ධතිය සහ භාවිතකරණයේ දුම් නිරන්තරයෙන් යවත්කාලීන කර තබා ගැනීම ආරක්ෂාව සඳහා ඉතා වැදගත් බව සයිබර් ආරක්ෂක විශේෂඥයින් පෙන්වා දෙනවා. දැන් විදෙස් පුවතක්. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය මාසයේ තුර්කියේ සිට පිටත් යාමේදී ආරක්ෂක හේතුන් මත රහසිගතව වෙනත් ගුවන් යානයකට මාරු වී ඇති බව හෙළිව තිබෙනවා. ඒ මෙම ආරක්ෂක සලස්ම සකස් කර ඇති ඉරානයෙන් එළවිය හැකි තර්ජනයක් හේතුවෙන්. ට්‍රම්ප් තුර්කියට පැමිණ තිබුණේ කටාර් රාජ්‍ය විසින් ලබා දුන් නව ගුවන් යානයකින්. එහෙත් තුර්කියෙන් පිටත්වීමට පෙර ට්‍රම්ප් පැරණි ජනාධිපති ගුවන් යානයකින් පිටත්වන බව නිලධාරීන් නිවේදනය කර තිබුණා.
0: Top story.
2: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madhuli Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 011178 868

0: සියත
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත FM

0: දැන් වෙලාව දවල් එකයි විනාඩි 11යි.
1: හද ගැස්මට සියත. ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
2: ගන්නවා ලයිසන් එක.
3: දැන් හරිනේ අමාරු.
1: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.

0: හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආසහිතන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 මේට කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩන ඉති නේද?
1: ඔබට
2: අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
3: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහබ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718123477. Global University Partners, Number 221, Dharmapala Mavata, Colombo 7.
4: හදිසියට එහෙ මෙහෙ තියන්නේ පාරතරම්
5: රන් පවුමකට ඉහළ අප්‍රිකාරම අමතන 0115880400 LOLC රන් සවි රන්ණය සේවාව පරිස්සමට තියෙන රත්තරන් හදිසියට තියෙන තැන.
6: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
7: සිංහගිරි ඕගස් මොනන්සා Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවිනපුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
8: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12% අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. Fitch rating A- LKA Outlook stable ලියාපදිංචි මුල් සමාගමකි.

0: Anna, da su duko ti gena e Disney.
1: Danin Anna. Saatiye tavasıl havası dekaca.
2: Theater hot and spicy with Sudhu Kochi.
1: Gıdak kadere.
3: Ruusapuen Anuna. Loak dinan balapuruttue dash dalva bala sitina ru rajiniyange mauli mangalya.
4: Theater between lady miss world sri lanka 2026.
5: මම අනුදිගුණ සේකර. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවෙන් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
1: මෙවරත් දැනුමෙන්, පෞර්ෂයෙන් සහ රුසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුළ හිසදරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මැතිකතීකත් ඡායාරූපයක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0716 516 500 WhatsApp කරන්න.
4: Theater between lady miss world sri lanka 2026
1: title sponsor
6: obe samata digurana deepthaya twin gala ganna between lady racer ekata adama maru between lady obath sanin didulanna

0: ഡെങ്കു മാരകമായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: ඩෙංගු රෝගයේ වැළඳුණු කෙනෙකුට වෛද්‍ය උපදේශයකින් තොරව වෙනත් වේදනා නාශක හෝ අත්බෙහෙත් පාවිච්චි කිරීම ඉතා භයානකය. සංකූලතාවයට ගොස් රෝගියාගේ ජීවිතය වුවද නැතිවිය හැක.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාරදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ.
4: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
5: සම්පලෝගේ රංගස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච්
0: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
9: සුබ දවසක්
10: අලුත් වෙලා
9: පහසු වෙලා තෑගි වැඩි වෙලා
7: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
11: The Palace ගම් පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0710-666-222 Prime Residencies
12: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඔස්ට්‍රේලියාව නවසීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
13: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
14: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහල ගහන්න නැතුව වහල ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
15: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 0114700678
16: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බට
17: real මට experience එකකට නැල්වත්ත බට
18: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles
19: satutu rasaguna musuvena kemavala rasa surakena
20: coco fry rbd poltel hata wasarakata wedi vishwasen
21: mulu pavulatama mage ganatama
22: oba asakarana sappa nindaka soya vedivo avithyanna enna
23: valentino italy flagship experience center world place colombo 7 weta
24: honda nindak kiyannema honda heta dawasakata palamu piyawarai
25: full charge eken kilometer 150kata wedi durak nivaseedima charge kirimata hakiyawa athi lithium ion battery samagin nena bajaj vigo electric 3 roda rataya david piris e mobility wetin 0114700550
26: රන් පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115880400 එල්ලෝ එල්සි රන් සලි රන්ණය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
27: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
28: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
29: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
30: ගන් අතරට සුරසිරුමෙට දැන් මම බය නැහැ.
31: එක රක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා insurance general business club.
32: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා discount එක හොඳම brands වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. single big bonanza mid-year shopping festival.
33: සමහරු එන්නේ සද්ද අහලා.
34: තව සමහරු එන්නේ සුවඳට.
35: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
36: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South එන්න ඕනේ. Down South එන්න ඕනේ.
37: Go International Expo 2026.
38: Motor Show,
39: Lifestyle Expo,
40: Construction Expo,
41: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
0: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල්ල සමනල ක්‍රීඩාංගණයේදී.
36: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලිය එකත් එක්ක එන්ජොයි කරනවද? ගෝ ඉන්ටර්නැෂනල් එක්ස්පෝ 2026
1: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී, සියත ෆිල්ම් සමගින් කිස් FM.
2: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
3: සියත දිවයින පුරා.

0: අද ගැස්මට සියත
1: සියත පත්තරේ විදහසා.
2: ජනපති මැදිහත්ව විසඳුම් දෙනතුරු ග්‍රාම නිලධාරීහු දිගටම සටනේ. ගමන් වියදම් දීමනාව ඉහළ නොදැමීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම සංගමය ඊයේ සහ අද අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වෙලා තියෙනවා. කොහොම හරි මෙතනදී ග්‍රාම නිලධාරීන්ට එක කාරණයක් සම්බන්ධයෙන් හරි අවබෝධයක් ලැබිලා තියෙනවා. ඒ තමයි ජනාධිපතිතුමා මැදිහත් වෙන්නේ නැතුව ඉතින් මෙලෝ දෙයක් හරියට විසඳෙන්නේ නැහැ කියන එක. එයාගෙම ඉල්ලනවා උත්තරයක්.
1: සියත පත්තරේ විදහසා උදේ 7:30ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන්.
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස් ටෙක් ඕතරයිස් දීල කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය. ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්-ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.
6: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන් කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
8: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
9: ඕනම සයිස් එකක බිස්නස් ඕඩර්ස් පික් මී ට්‍රක් එක ලේසියෙන්ම මූව් කරන්න. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් affordable cost එකකට පික් මී ඇප් එකෙන් ලේසියෙන්ම බුක් කරගන්න පුළුවන්. live tracking සහ goods insurance තියෙන නිසා තවත් පහසුයි. බිස්නස් එකේ ඕඩර්ස් ලේසියෙන්ම මූව් කරන්න පික් මී ට්‍රක් බුක් කරන්න.
10: CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
11: සිංහගිරි ඕගස් මොනන්සා සැම්සුන් හයිසෙන්ස් පැනසොනික් කැන්ඩියතු ලොව සුපතල මාදිලි සඳහා 10% දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවිනපුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
12: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
13: දැන්ම තරවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
14: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
15: සියත පොකට් මනි.
16: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
17: මාව දැකලා හැංගුණානේ.
18: හැංගුණා. මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
16: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දූවිල්ලින් පිරි නගරයක්.
19: මට එහෙම ඕන යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නෑනේ.
16: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
9: සියත ටීවී තුලින්.
1: 98.2 98.4

0: था टॉप स्टोरी.
1: අටපිරිකර වල ප්‍රමිතිය පිළිබඳ වැටලේ. වසරේ මේ දක්වා කාලය තුළ අටපිරිකර හා පිරිකර අලවිය සම්බන්ධයෙන් වැටලීම් 127ක් සිදු කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. එම අධිකාරිය සඳහන් කළේ ඊයේද විශේෂ වැටලීම් ක්‍රියාත්මක කළ බවයි. පිරිකර භාණ්ඩවල හෝ FIS වල නියමිත තොරතුරු සඳහන් නොකිරීම පිළිබඳ අනාවරණය වුණා. අටපිරිකර විවෘත කර ඒවා තුළ ඇතුළත් කර ඇති භාණ්ඩද පරීක්ෂණ කර ඇත්තේ නිලධාරීන් විසින්. ඇතැම අටපිරිකරවල දෙපට සිවුර වෙනුවට තනිපට සිවුරක් ඇතුළත් කර තිබීම අටපිරිකරට අදාළ කොටස් අට සම්පූර්ණ නොවීමද අනාවරණය වූ බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කියා සිටියේ. ප්‍රමිතියෙන් තොර පාත්‍ර සහ මල බැඳුණු දැලිපිහි ඇතුළත් කර තිබීම වැනි අක්‍රමිකතාද අනාවරණය වූ කරුණු අතරට අයත්. නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අදාළ වෙළඳ ආයතනවලට එරෙහිව අදාළ නඩු පවරන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ.

0: දැන් විදෙස් පුවතක්. හෝමුස් සමුද්‍ර සන්ධියේ සම්පූර්ණ පාලනය මේ වන විට අමරිකානු නාවික හමුදාව සතු බව අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. ඔහු මේවෝ ප්‍රකාශ කර ඇත්තේ ඕවල් කාර්යාලයේදී මාධ්‍යවේදීන් අමතමින්. ඉරානයට එරෙහිව අමරිකාව ක්‍රියාත්මක කර ඇති නාවික අභිහිර වානේ බිත්තියක්මින් ශක්තිමත් බව ට්‍රම්ප් ප්‍රකාශ කළා. යුද්ධ ආරම්භ වීමට පෙර ලෝකයේ තෙල් සැපයීමෙන් 20%කට අසන්න ප්‍රමාණයක් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කරන අතර මේ වන විටත් සීමිත නෞකා ප්‍රමාණයක් එම මාර්ගය හරහා ගමන් කරන බව වාර්තා වනවා. මේ අතර හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සම්බන්ධයෙන් අමරිකාව සහ ඉරානය අතර පවතින සාකච්ඡා තව දුරටත් අවිනිශ්චිත තත්වයක පවතින බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ.
1: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amatanna 01117 868 666

0: කැරට.
1: එහෙනම් ඉතින් හවස පහ වෙනකන් ආස තරමට සැරට සින්දුද කතාද ඕන එකක්. මොකද ඇවිල්ලා ඉන්නේ සුදු කොච්චියා. Hey, good afternoon. ඉතින් මොකද වෙන්නේ ඔය පැත්තේ? මේ වෙනකන් නිකන් නේ කාලය ඔහෙ ගෙවිලා ගියා. වෙන දෙයක් වෙන්නේ දැන් තමයිනේ. එන්න එන්න හවස පහට කලින් මේ සැර විඳ ගන්න ඕනේ. හරිද? කොහොමත් ලංකාවේ මිනිස්සු ටිකක් නේද සැරට කැමතිද? එනිසාද කොහෙද මෙච්චරටම මේ ෂෝ එකට කැමති නේ? හරි, එහෙනම් සැර විඳ ගන්න. හවස පහට කලින් WhatsApp message එකකුත් දාන්න. 0711 98294.

කිව්වට මම නම් ඔබට ආරාධනා කරනවා එන්න පෙමින් බැඳෙන්න පෙම් කතා කියන්න. මොකද මං ආසයි පෙමින් බැඳෙන්න පෙම් කතා අහන්න.

ලලිත් මෙසේජ් එකක් දාලා කියලා තියෙනවා. අමුතුවෙන් බැඳෙන්න දෙයක් නෑ ඔයාට. මම බැඳිලා ඉවරයි කියලා. හනේ. ආදරේ ඉතින්. ස්පිකවන් මගේ සුරංගනාවේ මේ ඔයාට ගිරවියක් වගේම කියවන මගේ මේ සිරියාවි හැමදින වචන පටලව ගන්නවනේ මේ හිතුවක්කාරී ජලියේ වතන් හැද කරමින් කියවන මේ දඟකාරී ඇස් දෙක නුඹයි මට මගේ පන සුරංගනාවි ඌ ලලා ලස්සන කවියක් තැන්කියු ලාලි.

කරිඳු මගෙන් අහලා තියෙනවා එයාවත් ගන්නවද කියලා. පෙමින් බැඳෙන්න, පෙම් කරන්න, පෙම් කතා කියන්න. Yes, yes. සියතහන ඔක්කොටම ඔට්ටුය. වෙනසක් නෑ, අඩුවක් නෑ. හවස පහ වෙනකන් අපි සතුටින් ඉමු අනේ. මේ වගේ සුපිරි සින්දු සෙට් එකක්

0: ගල්ප මිස්ටේක් බෙටා චුඩි බ්‍රේක ගන්න අනේ දැඟලාව හවස දෙකයි වෙනඩිය විසේකයි.
1: හද ගැස්මට සියත රූ සපුුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දෑස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්‍ය
2: සියත බික්වීන් ලේටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
3: ඔබවත් මම අනුදි ගුණසේකර මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව රුවෙන් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න එන්න.
0: මෙවරත් දැනුමෙන් පෞර්ෂයෙන් සහ රුසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුල හිස දරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මැතිකතීකත් ඡායාරූපයක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0716 500 500 වට්ස්ඇප් කරන්න.
2: සියත බික්වීන් ලේටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
0: ටයිටල් ස්පොන්සර්
4: ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වින් ගාලා ගන්න බික්වීන් ලේඩි රේසර් එකට අදම මාරු බික්වීන් ලේඩි
5: ඔබට සැනින් දිදුලා.

තාක්ෂණික සහය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න LOLC General Insurance Free Help.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: මාත්‍යාද කේක් කන්නවත් ආවෙ නෑනේ.
2: මට උණ වගේ සේන.
1: ලින් පස් පංගුව බමු.
2: සෑහෙන වෙලාවක් යයිනේ.
1: මොන ගත්තා තැඹුව සුටුස් ගාලා බිව්වා. මහත්තයට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ.
0: නැගිට ගන්න නම් ලින් පස් පංගුව විතරමයි.
3: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 13.5% අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල්‍ය සමාගම.
4: වසරකට වැඩි විශ්වාසයෙන්
5: මුළු පවුලටම මගේ ගානටම.

0: ඔන් ස්ටිකෙන් ටික පේ.
1: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් වටවලතේ ඉතිරි රුපියල් 310යි. මැජික් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 280යි. ෆෝචුන් සෝයා ඉතිරි රුපියල් 35යි. දීවා කලර් ගාඩ් ඩිටර්ජන් ලික්විඩ් ඉතිරි රුපියල් 230යි. කාගිල්ස් ෆුඩ් සිටි
2: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේ ඉදිවන ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 777 333.
3: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
4: මේ අතරින් ලෝක බැංකු මූලස්ථානය පිහිටි නගරය මොකක්ද? 1. ස්විට්සර්ලන්තයේ ජිනීවා. 2. ඇමරිකාවේ වොෂින්ටන් DC.
5: සියතසම් පොකට් මනි අම්බලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ ඇඹලි පිටියේ මදුසේන විරත්න.
6: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
5: පහවසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙ 0714 151 151ට දැන්ම WhatsApp කරන්න.
7: සියත පොකට් මනි.
5: හෙටත් උදේ 5යි කාලට සියත අහන්න.
8: අනුග්‍රහය.
9: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
8: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
10: 4 දෙනාගෙන පොඩි කුස්සක් තියෙනවා.
11: මං නම් හිතන්නේ නැත.
8: දකින හීන පෙනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
12: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
13: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලි ටිකක්.
8: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
14: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.
15: සමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.

0: ලෝකෙ වටේම ෆේමස් සුදු කොච්චිගේ දවල් ෂෝ එක
1: යුකෙවලින් ඉන්නවා
2: ගොඩාක් අද්දරේ ෂූ ලෝකෝචේ
1: ඉතාලියෙන් ඉන්නවා
3: සා ෆස්ට් ටයිම් අපිට හන්න සීස
1: එතකොට කොරියා
4: සුදු කොච්චි මානි තරහේයෝ
1: ජපාන් රොමේනියා එවැගේම
0: ලෝකෙටම එකයි සනකෙලියක් තමයි සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි
1: සතිය දවස්වල හවස දෙකට
4: සුදු කොච්චි මරු

විනාඩි 35 වෙලාව. WhatsApp messages තෝගයක් ඇවිල්ලා තියෙනවා. පුළුවන් තරමක් කියලා ඉවර කරන්න ඕනේ, මොකද නැත්තම් හවස 5ට කිට්ටු වෙනකොට මට නිකන් කලන්තේ වගේ වෙනවා. මොකද මේ එච්චරට messages ඉතුරු වෙනවා. මං වෙනුවෙන් එක තප්පරයක් විනාඩියක් නේද තමන්ගේ වෙලාවෙන් අයින් කරලා මෙසේජ් එකක් ටයිප් කරනවා කියන්නේ මම ඒකට වටිනාකම දෙන්න ඕනේ නේ. ඇත හරි නෑනේ. ඇත මම නෝටිය වෙනවා නේ. එනිසා මං හිතුවා පුළුපුලා විදිහට මෙසේජස් ටික කියවන්න පටන් ගන්න. අපි සමන්තකින් පටන් ගමු. සමන්ත මට මෙසේජ් එකක් දාලා තියෙනවා. මං ඊ ෆොටෝ එකක් යවුවානේ. යා මගෙන් අහලා තිනවා මේ ඔයාද කියලා. නෑ, අපේ ලොකු අම්මා. ඒයි, මගේ ෆොටෝ එකක් කියලා මම වෙන කාගේවත් ෆොටෝ එවන්නේ නෑනේ. එච්චරට ෆේක් නෑ මම, හරිද? කොහරි අහගෙන ඉන්නවා කියලා කියලා තියෙනවා. මම කොහොමද කියලා අහලා තිබ්බ. මං කොහොම හොඳින් කියලා, එයත් හොඳින්ලු. ගොඩාක් කලින් නම් අහනවලු. අවුරුදු 10කටත් වඩා වැඩිලු හනේ. ඔහොම කියන්න එපා, එතකොට මගේ වයස අහුවෙනවා. මොකද මේ මට 23යිනේ. ඉතින් එනිසා එතකොට ඔයා දැන් අවුරුදු 10ක විතර නම් අහනවා කිව්වහම මම රේඩියෝ ප්‍රෝග්‍රෑම් කරන්නේ අවුරුදු 10 3 10 ඒ වගේ. එහෙම නිකන් අවුරුදු 10න් පස්සේ මං ජොබ් කරාද කියලා සමහරුන්ට හිතෙන්න ඉඩ තියෙනවා. අනේ හිතාගත්ත දෙන්නේද? ඉස්කෝලේ යන ගමන් ජොබ් එක කළා. එහෙම හිතාගන්න. හරි, කොහොමහරි එයාගේ වයසත් මාට්ටු වෙනවලු මේ කියපු කතාවත් එක්ක. ඔව්, ඒක නේන්නම් අනවශ්‍ය කතාවක් සුද්ද ඔයා කිව්වේ. කවන්නේ කොහොමහරි සමන්ත පෙරේරා ආදරෙන් ඔයාව එකතු කරගන්නවා. අවුරුදු ගානක් තිස්සේ මාව අහනවා කියන්නේ ඉතින් නේද? සුපිරි කොල්ලෙක්, ඔයාට කිසකක් දෙන්නම ඕනේ. ඊළඟට මේ විජිත මැසේජ් එකක් දාලා තියෙනවා. අද ඊගල් ඇපරල් එකේ ඉන්න කටි ඔක්කොම එකතු කරගන්නලු. විශේෂයෙන්ම එයාගේ පරණම ළමයා කියන්නේ වැඩ කරන ළමයා. නැත ළමයා කිව්වහම නේද? එම හරියන්නේ නැහැ. 26 වෙනි බර්ත්ඩේ එක නිරෝෂාගේ නේද? නිරෝෂා, ජනම්දින් මුබාරක්. සුබම සුබ පන්දිනයක් වේවා. නිදුක් නිරෝගී සුව සපිරි සුපිරිම බර්ත්ඩේ එකක් වෙන්න කියලායි ඔන්න මම විශ් කරන්නේ. මං වගේම ඔයාගේ විජිත මෑම්, ඊළඟට යාළු සෙට් එක ගොඩාක් ආදරෙන් විශ් කරනවා. විශේෂයෙන්ම ඔන්න මේ විජිත කියලා තියෙනවා. දැන් ඔයාට මැරි කරන්න වයස හරි කියලා කියන්නලු. නෝ, 26 කියන්නේ තව අවුරුදු 10ක් විතර ඉන්න පුළුවන් සුදුනෝන. විජිත මං හිතන්නේ 20 ගණන් වලින් මැරි කරන්න ඇති. හැබැයි දැන් කාලේ එහෙම වුන්නේ නැහැනේ. දැන් කාලේ පුළුවන් තරම් තනියෙන් ඉඳගෙන ජීවිතේ විඳින්න ඕනේ, හම්බ කරන්න ඕනේ නේද? විජි, ඔයා මාත් එක්ක එකඟ ඇති කියලා මං හිතනවා. නිරෝෂාගේ ඔළුවට ඔය බහුබූත දාන්න එපා. බර්ත්ඩේ දවසේ විශේෂේ අපි එළමයට සතුටින් ඉන්න දෙමු නේද? තව කෙනෙක් ජීවිතයට පටලවල නිකම් මොකටද ගමන ස්ලෝ කරන්න? ආයතන කටි ඔක්කොම අත් එක එකඟයි නේ. ඕකේ, හැබැයි නිරෝෂා ඔයා හරිම ලකි. මොකද ඔයාගේ විජිත මෑම් තමයි ඔයාට විශ් කරන්නම කියලා තියෙන්නේ. ඔයාට උපරිම ලස්සනට විශ් එක දෙන්න කියලා තියෙන්නේ. ඒ නිසා ඔන්න මේ හරිම වාසනාවන්තයි මේ වගේ මෑම්ලා හම්බ වෙන්නේ. හොඳේ, ඉතින් ඒ නිසා මේ සතුටින් වැඩ කරන්න, කටියත් එක්ක ආදරෙන් හිනා වෙලා වැඩ කරගෙන යන්න තියෙන්නේ. කට්ටියම හිනා වෙනවලු. මට ඕනේ උනේ ඒක තමයි. කටියව හිනාගස්සලා තියන්න තමයි මට ඕනේ. ආදරේ, ඉතින් කේක් කැපුවද? කේක් ගෙනාවද නිරෝෂා? නැත්තම් කට්ටිය කලෙක්ෂන් එකක් දාලා කේක් තෑගි එහෙම ගෙනාවද සර්ප්‍රයිස් කරන්න? අපේ නම් ඔෆිස් එකේ එහෙමයි. හැබැයි මෙහෙමයි, කලෙක්ෂන් දාලා ඊට පස්සේ කේක් ගෙනල්ලා සර්ප්‍රයිස් කරලා ඔක්කොම කරලා ඉවර වෙලා ඊට පස්සේ
වියදම් කරපු ගානට වඩා වැඩි ගානක ට්‍රීට් එකක් බලාපොරොත්තු වෙනවා. එහෙම තමයි අපේ නා. ඔගලන් කොහමද? කවන්නෑ අනේ අවුරුද්දට එකපාරයින බර්ත්ඩේ එකක් එන්නේ. එනිසා හොඳට සෙලිබ්‍රේට් කරන්න. නිරෝෂා, යාළුවොන්ට, ආගේ මෑම්ට ආයේ සුපිරිම ට්‍රීට් එකක් දෙන්න. ලත් සෙට් එකම ගැලවුණත් කවන්නෑ.

මේ රස්නේ වෙලාවෙ සරුවත් එකක් බොන්න තිබ්බනම් නේද? හරි, අපි චුටි බ්‍රේක් එකක් ගමු. ඊට පස්සේ ආයෙ සින්දු හමු. වෙලාව 2:02 වෙනාඩි 43.

0: ඩෙංගු මාරාන්තිකයි. වේනාවල බෙස්ට්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
1: ඩෙංගු නැත්තම් වෙනත් වෛරස් රෝගී තත්ත්වයකදී අපි මුලින්ම කියන්නේ විජල්නේ වීමෙන් ඇඟ වළක්වා ගන්න, හොඳට දියර ආහාර ගන්න, මුත්‍රා වැඩි ප්‍රමාණයක් යන විදිහට වෛද්‍ය උපදේශ නැතුව වෙනත් ඖෂධවලට යොමු වෙන්න එපා. තමන්ට වෛරස් රෝගී තත්ත්වයක් හෝ නැත්තම් ඩෙංගු වගේ හැඟෙන තත්ත්වයක් තියෙනවා නම් කිට්ටුම වෛද්‍යවරේ කම්බ වෙලා තමන්ට තියෙන රෝග ලක්ෂණ, ඒ රෝග ලක්ෂණ දිනවකවානුත් එක්ක දැනුම් දෙන්න. එතකොට ඒ වෛද්‍යවරයා අවශ්‍ය ප්‍රතිකාර ලබා දේ.
0: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
6: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
7: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රියපැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ, කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
8: සිංහගිරි August Bonanza, Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතන මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න, දෙවිනපුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
9: මම මගේ මුළු බිස්නස් එකටම SLIC Business Club රක්ෂණයක් දැම්මා.
10: ෂොප් එක හොර කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
11: ගන් වතුරට සුරසුරුමෙට දැන් මම බය නැහැ.
10: අකුණු ගැහුවත් ගිනි ගත්තත් no problem.
11: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
12: එක ලක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
13: කොහොමද තරයි?
14: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ ආගියතක් නැහැ.
15: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
16: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
17: රත්තරන් නැදෙන ඉස්තරම් තැනක් අදිසියට පරිස්සමට රතරන් තැනක් CDB රන්නය එක
18: Light, Water, Phone
17: විලට සහනය මෙන්න
19: CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 4700 388 388 CDB රන්නය රත්තරන්නය දෙන ඉස්තරම්ම තැන.
20: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within හඳුන්වා දෙන Rhino Premier Roofing Sheet. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
21: සමහරු එන්නේ සද්ද අහලා.
22: තව සමහරු එන්නේ සුවඳට.
21: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
22: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
23: Motor Show,
22: Lifestyle Expo,
23: Construction Expo,
22: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
23: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
22: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
0: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත FM සමගින් Kiss FM.
1: 98.3 98.4

0: යස්මට සියත සැන්ඩි ඉර බැහැගෙන යන සිසිල ගලන හැන්දෑම
1: රාස්සිකය අව්ව වැටිලා
0: ඒ වැටිච්ච රාස්සික අව්ව ටිකක් ඇහිඳගෙන වැටිලා කියලා රාස්සිට කිව්වද
1: වැටිලා
0: ඔයත් ඔහොමයි රාස්සි වගේ මයි යන යනදන මොනහරි වට්ටගෙන යනවාරේ පොඩි කාලෙම මොලේ වට්ටගෙන
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
4: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා පුද්ගල මූල්‍ය කළමනාකරණය කොටස් වෙළඳපොළ ගෝල්ඩ් රියල් ස්ටේට් USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74
5: ඒක හරිම අපූරු ලෝකයක් හරියට Alice in the Wonderland වගේ
6: ඔඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
5: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝඩි, අයිවා, ෂාප්, LMG. ආ, තේක බඩවල ලස්සන.
7: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන් තේරුණාද?
5: යාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
8: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
9: අම්මා, ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
7: හොඳ ළමයා. 100% පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.
10: කොකෝ ෆ්‍රයි RPD පොතෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
11: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
12: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
13: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011155 715555 අමතන්න.
14: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න Pick Me Truck.
15: Onfit Premium Inverter Air Conditioner රුපියල් 179,999 සිට. Smart Wi-Fi Fast Calling සමග 12,000, 18,000, 24,000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිල දී ගන්න. අමතන්න. 2,762,52,30
16: ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඔස්ට්‍රේලියාව නව සීලන්ති සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
17: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
18: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 011173888 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
19: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්-ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.
20: Turn 98.2 and 98.4.
0: වන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ 아무තු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
7: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
0: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
7: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
0: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තරම්
7: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 071 555 6044ට අපිට WhatsApp කරන්න.
0: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.
7: හ
1: හවස 3:00 වෙනාඩියයි.

0: किया था टॉप स्टोरी।
1: රාජිතට අධිචෝදනා. රාජිත සේනාරත්න හිටපු මන්ත්‍රීවරයාට රෙහිව අල්ලසූ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කොළඹ මහාධිකරණයේ හමුවේ අධිචෝදනා ගොනු කර තිබෙනවා. ඒ ඔහු දේවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී කිරින්ත දේවර වරායේ වැලිවත් කිරීම කොරියා සමාගමකට පැවරීමේදී රාජ්‍යයට අලාභයක් සිදු කළ බවට චෝදනා කරමින් මේ අතර එවන්කට් සමාගමේ සභාපති ලෙස කටයුතු කළ නිශ්ශංක සේනාධිපති අල්ලසූ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් පිටව ගොස් තිබෙනවා. ඔහු අද පෙරවරුවේ කොමිෂන් සභාවට කැඳවා තිබුණේ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි. ක්‍රිෂ් ගනුතුනුව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව ඔහු කොමිෂන් සභාවට කැඳවා තිබුණා. පැය 3කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දීමින් පසු නිශ්ශංක සේනාධිපති කොමිෂන් සභාවෙන් පිටව ගිය බවයි සියත ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ. දැන් තවත් දේශීය පුවතක්. වියළවි මණ්ඩලය සතු වීතුගෙන් වී මෙට්‍රික් ටොන් 30,000ක් සමූපකාර තොග වෙළඳ සංස්ථාව මගින් සහල් බවට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ කෘෂිකර්ම අමාත්‍යවරයා සහ වෙළඳ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවකට අනුවයි. පශ්චාත් දිට්වාසලු කුණාටු ප්‍රතිසංස්කරණ හා ජීවනෝපාය සහාය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව සමග මූල්‍ය ගිවිසුම් වලට එළඹීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. ආසියානු සංවර්ධන බැංකුවෙන් ඊට අදාළව ලබා දීමට නියමිතව තිබූ ණය මුදල ඇමරිකානු ඩොලර් මිලියන 200ක්. ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් පුද්ගලික සමාගමට හිමිකම් ප්‍රාග්ධන සලසා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණේ ප්‍රවාහන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි. ඒ අනුව මෙම වසර තුළදී රුපියල් මිලියන 800ක් සහ ලබන වසරේදී රුපියල් මිලියන 267.5ක් ලෙසින් සමාගමේ මෙහෙයුම් කටයුතු සඳහා ලබා දෙනු ඇති.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01117 888 666

0: හල්ලෝ, ඔයාගේ නමට නම් මට හිනා යනවානේ. මේගමීනන් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ගොඩක් දවසකින් ආවේ කියලා තිනවා. ඒක නෙන්නම් ඔය ආවේ නෑනේ. මොකද උනේ? බිසි වුණා. අද පොඩක් ෆ්‍රී වුණාද? කමන්නෑනේ. ෆ්‍රී ටයිම් එකේ හරි ඔයාට මාව මතක් කළා. මේ පැත්තට එන්න හිතනවා නම් ඔයා එන්න. මම බාර ගන්නවා. කිසි ප්‍රශ්නයක් නෑ. හරිද? ඊළඟට රංග මෙසේජ් එකක් දාලා තියෙනවා. ආයෙත් මොනවත් ලියන්නේ නෑ සුදු කොච්චි වෙනුවෙන් කියලා තියෙනවා. ඔය බොරු. ඔයාගේ කැටයන් නේද? ඔහොම කිය කිය හැමදාම අහනවා. හැමදාම මෙසේජස් දානවා. අනේ එකට මං ආදරේ. ඔය දාලා යනවා කිය කිය හිටියට කවදාවත් දාලා යන්න තිය ඉන්නවනේ. සැබෑම ආදරවන්තයෝ. ඉතින් රංග, ඔයයි රොටක්ස් කම්පනිය KG E29 මොනර කිරිල්ලි එක්ක මේ වෙලාව තව කවුරු හරිත් ඉන්නව නම් ඒ අයවයි ඔක්කොම එකතු කරගන්න. කලම්බ එන
1: ගමන්නේ
0: පරිස්සමින් රංග.

0: අද ගැස්මට සියත ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
1: ගන්නවා ලයිසන් එක.
2: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලියක් ඕන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩනි ඉතින් නේද?
3: ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
4: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
3: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0718132777.
5: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
6: සතුට රස ගුණ මුසුවෙන කැමමල රස සුරකින
7: Coco Fry RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
8: මුළු පවුලටම මගේ ගානටම.
9: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Word Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
10: සැමට අතදුන් ගමනට ජවයතුන් රටට පනදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
9: එයාලා මේ පාර එන්නේ දිනන්නම බලාගෙන.
8: හැබැයි මේක අපේ ග්‍රවුන්ඩ් එක. අපෙන් දිනු මුදුර ගන්න ලේසි වෙන්නේ නැහැ.
9: අසල්වැසි ප්‍රතිවාදීන් ජයග්‍රහණයේ අභිමානීය සොයා පිත්තෙන් පන්දුවෙන් ගැටෙන තරඟ දෙකකින් සමන්විත උද්වේග කර ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය.
8: පළමු තරගය අගෝස්තු 15 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පන්දුවෙන් පන්දුව සජීවව සියත ටීවී ඔස්සේ.
9: දිනන ක්‍රිකට් නම් සියත තමයි.
11: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
12: මාත්මයා. දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
13: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: එදා පන්සේක අඩුම මාසික වාරිකයකට ඕඩියෝ සිස්ටම් එකක් කරගන්න
15: අවන්සකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
14: අවන්ස් ටිකෙන් ටික පේ.
16: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14% සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 14.5% අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු. Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකින්.
17: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
18: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නේ.
19: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
20: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
8: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 100FM අහන්න.
5: සියත පොකට් මනි. අනුග්‍රහය.
16: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
1: 8.2 0.4

0: ලෝකෙ වටේම ෆේමස් සුදු කොච්චිගේ දවල් ෂෝ එක
1: යුකෙවලින් එන්නවා
2: හොදත් අත් දෙරේ සුදු කොච්චේ
1: ඉතාලියෙන් එන්නවා
3: සාෆස්ටයි අපිත් අහන්න සියත
1: එතකොට කොරියා
4: සුදු කොච්චි මානි හරංගේයෝ
1: ජපන් රොමේනියා එවැගේම
0: ලෝකෙටම එකයි සැනකෙලියක් තමයි සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි
1: සතිය දවස්වල හවස දෙකට
5: සුදු කොච්චි මරු

විසිතුනායේ වෙනඩි විසිහතයි වෙලාව. හයි චයිනාත්! ඔය කවදාවත් නැති විදිහේ ටික එකක් එවල මට අද මොකදානේ ස්ථගානයක් ඇයි මේ ඉන්ස්ට්‍රමන්ට් එකක් එවල තියෙන්නේ නලා පිබ පිබ සුදු කොච්චි වහනවද හෙමද ඒකද කියන්න උත්සාහ කරන්නේ. හරිකෝමරි කවන්න ඔය අහනවනේ මටේ ඇති ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට සුදු කොච්චියෝ අද මමත් අහගෙන ඉන්නවා කියලා අම්බලන්තොට ප්‍රභාෂි මෙසේජ් එකක් දාලා තියෙනවා. ආදරේ කියලත් තියෙනවා මට. හන්නේ මාත් ආදරේ. මට වෙලාවකට දරාගන්න බැරි ඔය ආදරේ තමයි. මොකද සමහර වෙලාවට මෙච්චර කටි ආදරේ කරනකොට මගේ හදවතට ඒක හරි බරයි. මොකද ආදරේ කරනවා කියන්නේ නේද ඒක ලේසි පහසු දෙයක් නෙවෙයි. ආදරේ කරනවා වගේ ආදරේ ලබන එක මේ වගේ ලන්ච් ගන්න ගමන් තමයි ප්‍රභාෂි අහගෙන ඉන්නේ මං කියන ඒවට කෑම හිර වෙනවද? ඔය වතුර බිබීද කන්නේ නෑ නේද? වතුර බිබී කන්න හොඳ නෑ. හොඳ මතක් වෙච්ච වෙලාවේ ඔන්න කිව්වේ. ප්‍රභාෂිට විතරක් නෙවෙයි අහගෙන ඉන්න ඔයත් නිකම් පුරුදු වෙලා තියෙනවනම් වතුර බිබී කන්න එපා.

හැබැයි කෑම කන්න පෑ බාල්කට ඉතර කලින් නම් වතුර බොන එක හොඳයි. එතකොට කෑම හොඳට දිරවනවා නේ. පොඩ හොයලා බලන්න. කියන්නකෝ අපිත් ආදරේ. හරි හරි කියන්න තමයි හිටියේ. මොකද හදිස්සි අපිව මතකයි නේදෝ? ෆොටෝ එකක් මේවල කට්ටියගේ. අම්මෝ ලස්සන කෙල්ලෝ ටික, ලස්සන ලස්සන සෙල්ලම් බඩු හදන ඕගොල්ලෝ ගැන මට අමතක නෑ. ලංකා කඩේ කට්ටිය නේද? මං ඉල්ලුවෙත් නෑ උනාට අද මට ඒගොල්ලන්ගේ ෆොටෝ එකක් එවලා තියෙනවා. අදනේ කට්ටියව මෙහෙම මම දකින්නේ මට සතුටුයි. නම් ටිකක් වෙන වෙනම එව්වනම්, ඒ කියන්නේ ෆොටෝ එකේම තිබ්බනම් මේ මෙයා කියලා එනම් මට අඳුනගන්න තිබ්බා. හැබැයි ඔක්කොම කට්ටිය එකට ඉන්න ෆොටෝ එකක් එවලා තියෙන, නම් ටික වෙනම එවලා තියෙනවා. නිලූෂා, නිශානි, ප්‍රදීපා, කුමාරි, ඉන්ද්‍රාණි, ඉනෝකා, ඉන්දු, මිනි, සුදු මැණික තමයි මට මෙසේජ් එක දාලා තියෙන්නේ. හලෝ සුදු මැණික, ආදරෙන් එකතු කරගන්න. ඔයාද මේ ඉස්සරහම ඉන්න ෆොටෝ එකේ අංක 23 ගහගෙන ටී-ෂර්ට් එකේ? හා කියලවන් කියලවන්. අද මේ නිලෝෂගේ බර්ත්ඩේ කලු. හේ නිලෝෂා, හැපි බර්ත්ඩේ ටු යූ, හැපි බර්ත්ඩේ ටු යූ, හැපි බර්ත්ඩේ ඩියර් නිලෝෂා, හැපි බර්ත්ඩේ ටු යූ. නිලෝෂා තමයි කන්නඩි දාගෙන ඉන්නේ. කන්නඩි නිලෝෂා කියලා දෙයට කියන්නේ? එහෙම කියන්නේ පානේ. මාත් ඉතින් ඉඳලා හිටලා කන්නඩි දානවානේ. මට මේ ලයිට් පොඩි අවුලක් තියෙනවා. එන මැෂින් එකේ හැම වැඩ කරනකොට මගේ ඇස් රිදෙනවා. ඒ නිසා මමත් කන්නඩි දානවා හිටපු ගම. හිතුනම තමයි හැබැයි. එතකොට මටත් කන්නඩි සුදු කොච්චි කියලාද කියන්නේ? ඒයි. ඉතින් කෙල්ලේ ඔයාට සුභ වේවා, ජය වේවා. ඒක නිලෝෂාට.

0: ഡെങ്കു മാരാന്തികായി. മേ പ്രജാവൈദ്യ വിശേഷജ്ഞ പ്രസില സമരവീര.
1: ഡെങ്കു രോഗയെ സേദീമ സന്ദഹാ മിനിസാ ഡെങ്കു മധുരുവാൻ സഹ വൈറസ് കാണ്ഡ അപ്പ പരിസരേ തിബിയയുത്തുയ. ഡെങ്കു മധുരുവാൻ അപ്പ പരിസരേ സിറ്റിന്നേ വർഗദേക്കിയെജിപ്തായി സഹ ഇഡി സെർബോപിക്ടസ് ചന മധുര വർഗദേക്കി. ഡെങ്കു വൈറസ് കാണ്ഡ ഹത്തറക് തീയണോ എക്ക ദക്ക തുണ സഹ ഹത്തറ മിനിസാ അപ്പട്ട് ജീവിതകാലയ തുളതി ഡെങ്കു രോഗയെ ഹത്തറ വത്താവാക് വെലതി ഹക്ക.
0: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාරදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Nandun Vadena Rhino Premier Roofing Sheet Petty Vistar Sandha Dhatunai Anuhaya Amatana
6: ඉනවෙන්න මෙන්න වෙලාව.
2: ඔෆ සෙලබ්‍රේට් බ්ලැක් ෆ්‍රයිඩේ.
7: දැන් ඊළඟ වචනේ මොකද? සෙලබ්‍රේට්.
2: මොකද? මට ඒ වචනේ බැහැ.
7: ස්පෙක්චුකුචුකුලේ නෙමෙයි හලෝ, ස්පෙක්චකියුලා.
8: නටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය.
9: පොළොවේ රංගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
10: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී.
11: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
12: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
0: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින්. ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
13: සුබ දවසක්.
2: අලුත් වෙලා.
13: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
14: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
15: The Palace ගම් පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
16: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයා වන අපේ ඇලුම.

හවස තුනයි විනාඩි 45යි වෙලාව. අපි හින්දි සින්දුව කැහුවේ නෑ නේද? නෑ නේද? නෑ නේද? නෑද? මට හිතුණා පොඩ්ඩක් මේ හින්දි එකක් නැතුව තමිල් එකක් වගේ අහන්න දෙන්න ඕනි කියලා. මොකද හැමදාම අපි හින්දි සින්දුව අහනවනේ. එහෙනම් අපි වෙනසක් කරමු හොඳේ. ගොඩක් අය ආස සුපර්ම හිට් තමිල් එකක් දෙන්න හදන්නේ. ඒකට එකතු කරගන්නවා මధుරංග. හයි, ලිට්‍ර ගෑස් එකේ මధుරංග රෝඩ් ට්‍රාන්ස්පෝර්ට් ටීම් එකේ සේරම කට්ටිය රංජනයවත් එකතු කරගන්න කියලා තියෙනවා. කොහොමද පැට්ටෝ කියලා මට මෙසේජ් එක දාලා තියෙනවා. මං හොඳින් සුදු පැට්ටෝ. ආඩ කොහොමද මා අම්මා? පුදුමාදරයක් නේද තියෙන්නේ අපි අතර? කොල්ලා හොඳින්ද? එහෙනම් එච්චරයි. ඊට පස්සේ කිඹුලා අයියා ඔයාවත් එකතු කරගන්නවා. අස්ස මී කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. ඒගොල්ලොන්ගේ ඉස්කෝලේලු අපේ මකලෝ. ඇත්තද? ඉතින් සතුටුද? මකලෝ අහගෙනද දන්නේ? මකලෝ නම් සෑහෙන වයසයි. ඔයා? ඔයාටත් ඉතින් 40 ගණක්වත් ඇතිනේ. ඔයා හරි හැඩයිනි කියලා ප්‍රභාෂි කියලා දිනවා. තැන්කියු ප්‍රභාෂි. ඊළඟට ආදිග සින්දුවක් දෙන්නකෝ. අදත් දෙන්නම් දෙන්න. තව චුට්ටකින් හොඳේ. ඊළඟට තව චුට්ටකින් කියන දැන් ඊළඟ තැමිල් ඇකන ඊළඟ පැය තමයි ආපහු දෙන්න වෙන්නේ. අහගෙන ඉන්න. කොහොමද බට්ටෝ කියලා අහලා තියෙනවා. ඔයා දන්නවද මට බට්ටා කියනවා කියලා? තිලි තිලිනි විහස් ෆ්ලවර් අයකේ මැඩම් ලොකු නෝනා නේ. විහස් බබයි විහස් ෆ්ලවර් අයකේ වැඩ කරන කටි ඔක්කොමයි තිලිනි ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට චරිත අජන්ත. ඒ මොකද උනේ? වයිෆ්ට සර්ප්‍රයිස් එකක් දුන්නද? ඔයා ඔහෙ හිටියත් එයා වෙනුවෙන් අනිවාර්යෙන් මොන හරි ලොකු දෙයක් කරන්න ඇති කියලා මං විශ්වාස කරනවා. ආදරෙන් ඔය ආදරණීය කපල් එකත් එකතු කරගන්නවා මේ සින්දු අහන්න. ඔයාව දැක්කෙත් නෑ කාලෙකින් කියලා මధుරංග කියලා තියෙනවා. ඇයි ළමයෝ, මං ඊයේ එව්වේ ෆොටෝ එකක්. ඔයා ඊයේ මෙසේජ් එකක් දාලා නෑනේ. ඉතින් මොනා කරන්නද? ඊයේ ඔපු ෆොටෝ එක, අනිත් අයට යවපු ෆොටෝ එක. ඔයාට අදේවන්නම්. හරිද මදුවා? ගාල්ල තින්නවනේ මදුවෙක්. එයාට ඕනලු රණිදුගේ සෙන්දුවක්. ඩිංයන්! නැම්ම නෙවෙයි, තව ටිකකින්. දුම්බර ලාලිස්! ඔයත් එක්ක දුව ආයේ ශවත් එකතු කරගන්නවා.

0: අද ගැස්මට සියත
1: සියත පත්තරේ විදහසා
2: ජනපති මැදිහත්ව විසඳුම් දෙනතුරු ග්‍රාම නිලධාරීහු දිගටම සටනේ. ගමන් වියදම් දීමනාව ඉහළ නොදැමීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම සංගමය ඊයේ සහ අද අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වෙලා තියෙනවා. කොහොමහරි මෙතනදී ග්‍රාම නිලධාරීන්ට එක කාරණයක් සම්බන්ධයෙන් හරි අවබෝධයක් ලැබිලා තියෙනවා. ඒ තමයි ජනාධිපතිතුමා මැදිහත් වෙන්නේ නැතුව ඉතින් මෙලෝ දෙයක් හරියට විසඳෙන්නේ නැහැ කියන එක. එයාගෙම ඉල්ලනවා උත්තරයක්.
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් ණය. ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: ස්වභාවික රසගුණ එක්ක සුවබර දෙවියෙකුට මගේ මුළු පවුලටම එක් කරන සතුට රසය.
6: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්.
7: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
8: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
10: මතකද මතකද මතකද මතකද සිංගල් බිග්
11: අගෝස්තු 14 වන දින නවතම මුහුණුවරකින් ඔබ වෙත තිළිණවන වගයි. අගෝස්තු 14 වනදා සිට 16 වනදා දක්වා අප වෙත පැමිණෙන ඔබට නවතම ස්වර්ණාභරණ විශේෂ වට්ටම් සහිතව මෙන්ම ඔබට රන් කාසි සහ මැණික් දිනා ගැනීමේ අගනා අවස්ථාවක්. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව සඳහා
12: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.

0: ස්මාර්ට් එක්ස්පීරියන්ස් එකකට පැල්වත්ත බට
1: සිංහගිරි ඕගස් මොනන්සා Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි
2: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
3: වන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි
4: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
3: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්
4: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්
3: කතාවට දක්ෂ නම් මාකටින් දන්නව නම් සියත FM එකට එන්න සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක් පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්
4: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.71 555 6044ට අපිට WhatsApp කරන්න
3: මේ chance එක miss කරගන්න එපා මොකද අපි interview කරන්නේ එකපාරයි
5: එයාලා මේ පාර එන්නේ දිනන්නම බලාගෙන
4: හැබැයි මේක අපේ ග්‍රවුන්ඩ් එක අපෙන් දිනු මුදුර ගන්න ලේසි වෙන්නේ නැහැ
5: අසල්වැසි ප්‍රතිවාදීන් ජයග්‍රහණයේ අභිමානිය සොයා පිත්තෙන් පන්දුවෙන් ගැටෙන තරග දෙකකින් සමන්විත උද්වේග කර ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය
4: පළමු තරගය අගෝස්තු 15 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පන්දුවෙන් පන්දුව සජීවව සියත TV ඔස්සේ
5: දිනන ක්‍රිකට් නම් සියත තමයි
6: අවිසා වේලට 98.4

දවසක ඔයා මගේ සිත සොයා ජලි එන්න නෑ තරහා මං ආසම වචන මේ සින්දුවේ. ඉන්දගේ සින්දුවක් ඕනේ ඕනේ කියලා මට මෙසේජස් දාලා තිබ්බ සඳලි. ඔන්න තියෙනවා සඳලියෝ, ඔයා වෙනුවෙන් තමයි මේ සින්දුව. මටත් එකක් දෙන්නෝ කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා රොමේනියාවේ අනු. හායි සුදු නෝනා, දිනුකත් අහගෙන ඉන්නේ.

0: क्या था टॉप स्टोरी।
1: මරණ දඬුවම ගැන රජයෙන් ප්‍රකාශයක්. මත්ද්‍රව්‍ය චාවාරම් කරුවන්ට මරණ දඬුවම ලබා දීම සඳහා අවසන් එකඟතාවකට පැමිණ නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
2: මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට මරණ දඬුවම ගෙනීමේ යෝජනාවක් සාකච්ඡා වෙමින් පවතිනවාද රජයතුළ ඇමතුමා?
3: නෑ, මේ ප්‍රශ්නයේ බරපතලකම පිළිබඳව සාකච්ඡා කිරීමේදී සමහර පාර්ශ්වයන්ගෙන් ආපු යෝජනාවක් අදහසක් කෙසේද කරන්නේ කොහොමද කරන්නේ කියන එක සම්බන්ධයෙන් අවසාන නිගමනයක් ඔය ගණතාවයක් නැහැ. අපිට පේනවා මේ පාතාලය මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු මේවත් එක්ක සිදුවන ක්‍රියාවලිය පිළිබඳව කතාබහ කිරීමේදී එක එක පාර්ශ්වයන් කරන යෝජනාවක් පමණයි.
1: දැන් තවත් දේශීය පුවතක්. සෞදි අරාබියේ රැකියා සඳහා පිටත්ව යන වෘත්තීය කුසලතා සහිත ශ්‍රමිකයන්ට පවත්වනු ලබන අනිවාර්ය කුසලතා සත්‍යාපන විභාගයේ ඉදිරියේදී සිංහල සහ දෙමළ භාෂාවලින් පෙනී සිටීමේ අවස්ථාව ලබා දීමට එකඟතාව පළ කර තිබෙනවා. ඒ සෞදි අරාබියේ බලධාරීන් විසින් ලැබී ඇති නිල දැනුම් දීම අනුව SPP විභාග ප්‍රශ්න පත්‍ර ඔන්ලයින් පද්ධතියට සිංහල සහ දෙමළ භාෂාවලින් අදියර දෙකක් යටතේ ඇතුළත් කිරීමට නියමිතයි. පළමු අදියර 2026 ජූලි 29 වෙනිදා ආරම්භ වී ඇති අතර දෙවන අදියර ලබන 15 වනදා ක්‍රියාත්මක වනු ඇති. මෙම නව පහසුකම් මගින් සෞදි අරාබියේ නියමිත කුසලතාමය රැකියා සඳහා අයිති කරන ශ්‍රී ලාංකිකයින්ට තමන්ගේ මව් භාෂාවෙන් විභාගයට පිරී සිටීමට හැකිවන බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ.
0: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna 01117 868 666.

පුදුම ලස්සනක් නේ. කවදාවත් වයසට යන්නේ නැති කටහඬක් තමයි කීර්ති පැස්කල් මහත්මයාට තියෙන්නේ. මහරි නේද? අනු, ඔයා දැන් බලාගෙන ඉන්නේ ඔයා ඉල්ලපු සිද්ධෝ ලැබෙනකන් නේද? එක දැම්ම හම්බ වෙන්නේ ඔය චුට්ටක් ඉන්න ඕනි වෙසගෙන. මේ නුගේ කොට නිලු කෝ ඔයා ආවෙ නෑනේ ඊයේ යදයි. ලෙඩ වෙලාද? මට මතක් වුණා ඔයාව. එකයි මම මේ හේතුවේ ඔයා පොඩ්ඩක් හොයන්න ඕනි කියලා. මයික් එක ඔන් කරගෙන අහගෙන නම් ඉන්නේ මැසේජ් එකක් තාන්න. නිලු සමාලි ආදරෙන් එකතු කරගන්නවා. ලහිරු ජනිත් චමික ඊළඟට සනුක දහම් සංකලනි මේ කටියත් අහගෙනලු ඉන්නේ. අම්බෝ හැන්සම් කොල්ලු දෙන්නෙක් ඉන්නවනේ. මේ ගිල්ස් එකේ කේක් හදන බොයිස්ලා. මේ ෆොටෝ වල ඉන්නේ කවුද? නම් කියලා එවන්න. වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම කඩවසම් ඕගොල්ලෝ.

0: අද ගැස්මට සියත
1: බජාජ් වීගෝ ලක්ෂයේ සුපිරි වාසිය. බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝදරතයක් මිලදී ගන්න ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් වැසි ආවරණ කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව අගෝස්තු 31 දක්වා පවනයි. විහෙතම අඩු ඉදිරියේ වැඩි බජාජ් වීගෝ එක්ක හැම ගමනක්ම ලාභයක්. ඒවි පීරිස් ඊමොබිලිටි
2: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
3: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
4: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
5: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
0: රූ සපුවෙන් අනුන. ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දැස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්‍ය.
6: සියත බිග් ට්වින් ලේඩි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
7: මම අනුදි ගුණසේකර. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවෙන් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
8: මෙවරත් දැනුමෙන් පෞර්ෂයෙන් සහ රුසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුල හිස දරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මැතිකතීකත් ඡායාරූපයක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0716-516-501 වට්ස්ඇප් කරන්න.
6: සියත Big Twin Lady Miss World Sri Lanka 2026.
8: Title sponsor.
9: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
10: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝන, කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
11: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
12: අවන් සෙකන්ඩ් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
11: අවන් ස්ටිකෙන් ටික පේ.
13: සීවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම්. ගෝල්ඩී චිකන් සොසේජර්ස් වැලියු පැක් ඉතිරිය රුපියල් 270යි. ෆොන්ඩ්රේ ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරිය රුපියල් 210යි. මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් ඉතිරිය රුපියල් 40යි. හෝමස් සබන් ඔරිජිනල් පහේ පැක් එක ඉතිරිය රුපියල් 160යි. කාගිල්ස් ෆුඩ් සිටි.
14: හරිම තැනට ගිහින්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
15: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5715555 අමතන්න.
10: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Mahdili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama Obe Test Drive Eka Ven Karwa Ganna. Amathanna 011 7888 666.
8: කිරිපත්කඩ රන් කිරුල ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණවරකින් ඔබ වෙත තිළිණවන වගයි. අගෝස්තු 14 වනදා සිට 16 වනදා දක්වා අප වෙත පැමිණෙන ඔබට නවතම ස්වර්ණාභරණ විශේෂ වට්ටම් සහිතව මෙන්ම ඔබට රන් කාසි සහ මැණික් දිනා ගැනීමේ අගනා අවස්ථාවක්. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව සඳහා
16: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12 අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගම.
17: සිංහගිරි ඕගස් මොනන්සා. Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න. දෙවිනපුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
18: මේ අතරින් ලෝක බැංකු මූලස්ථානය පිහිටි නගරය මොකක්ද? 1. ස්විට්සර්ලන්තයේ ජිනීවා. 2. ඇමරිකාවේ වොෂින්ටන් DC.
8: සියතැසම් පොකට් මනි අම්බලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ ඇඹිලි පිටියේ මදුන් සේනවිරත්න.
19: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
8: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙ 0714 151 151 දැන්ම WhatsApp කරන්න.
20: ගත පොකට් මනි.
21: හෙටත් උදේ 5යි කාලට සිතහන්න.
22: අනුග්‍රහය.
23: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2012 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
18: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
24: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නමවිල්.
25: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
26: කාජිරිය ගොබ්බයා.
27: එයි, කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ?
18: නිලබල කරේති ඔලමුල පුරේ.
25: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත ටීවී තුලින්.
28: 98.2 98.4

ආදිත්‍ය නාරායන්ගේ සිින්දුවක් ඕනි කියලා කිව්වනේ ඔන්න වෙනදට මම් ප්ලේ නොකරන එකන මම එක ප්ලේ කරලා තියෙනවා නැත්ත නැහැ. හැබැයි ආදිග සිින්දුවක් කිව්වහම ගොඩක් කලාට අපි ඇහුවේ නේද? ඉදුලිය සේ අලිය ඇවිදිනුයි අලුත් මෙඩ්ලි එකයි නැත්තං මුලින්ම සංකත් එක්ක කරපු මෙඩ්ලි එක ඕවන අපි ඇහුවේ නැත්තං තතඩ තතඩ ඕවන ඇහුවේ. මේක මම දීලම නෑ ආදිග සිින්දුවක් ඕනි කියපු කිසි කෙනෙක්ට. අද හිතුවා මේක දෙනවා කියලා. ලස්සන්ට කියනවා කොල්ලා මේ සිින්දුව. මේක සනම් පූරිත් කියනවා. හැබැයි මම ආස සනම් කියනවට වැඩිය මේක ආදි කියනවා අහන්න. අමුතුම ලස්සනක් තියෙනවා. අහන්නකෝ. ඩිලාන් නිරෝෂා කාලෙකට පස්සේ මාව හොයාගෙන ඇවිල්ලා පිස්සු කෙල්ල හදවත සනසන එකම නිවේදිකාව කියලා තියෙනවා. අනේ ඇත්තද? බොරුවට නේ කිව්වේ? මා මුරුංග ගහේනක් ගන්න ඈ? ඇත්තටමද කිව්වේ? ඇත්තටම නම් කිව්වේ බොරුවට නම් කිව්වේ කිස්සක මං ආයෙ ගන්නවා. නාමල් උඩුගමගේ සින්දුවක් දෙන්න කියලා තියෙනවා. හා දෙන්නම් තව චුට්ටකේ. දැනට මේක අහන්න. කාලෙකට පස්සේ දඹුලේ තාදුත් ඇවිල්ලා සතුටුයි.

ඔයයිලපු සිින්දුවමේ මේ සිින්දුවටම එකතු කරගන්නවා. ඉජි අනුරපු සලාවේ නම්ම සේජ්ජකක් තාල තිබ ඇවත් එකතු කරගම්බස.

මගේ හිතේ දැන් හරි බ්‍රේක්කට යන්න එද චරි බ්‍රේකයක් කරග නිට පස්ස සිදු හමුදගලාව හවස 4 වෙනඩී 34.

0: ഡെങ്കു മാരകമായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: අධික වැසි තත්ත්වයෙන් පසු ඉදිකිරීම් පරිශ්‍රවල ජලය එක් රැස් වූ ස්ථාන වැඩි විය හැක. එම ජලය එක් රැස් වන තැන් ඉවත් කර ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන නැති කර ගන්න.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කරදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
0: සිංහගිරි ඕගස් මොනන්සා සැම්සුන් හයිසෙන්ස් පැනසොනික් කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
5: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
6: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
7: ගංගාතරට සුරසුරුමෙට දැන් මම බය නැහැ.
6: අකුණු ගැහුවත් ගිනි දැත්තත් no problem.
7: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
5: එක ලක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්. බිස්නස් එකට ඕඩර් සෙද්දී ඩිලිවරි ගැන වොරි වෙලා හරියන්නේ නැහැ. පික් මී ෆ්ලෑෂ් එක affordable cost එකකට ඉක්මනටම packages යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසියි. live tracking සහ goods insurance තියෙන නිසා තවත් පහසුයි. ඔයාගේ business එකත් express කරගන්න pick me flash book කරන්න.

0: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, වික්‍රේසර් හෝ වික් ලයිටර්වල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා.
1: වසර 10ක වගකීම. වහල ගහන්න නැතෝ වහල ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
2: බජාජ් වීගෝ ලක්ෂයේ සුපිරි වාසිය. බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝදරතයක් මිලදී ගන්න ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් වැසි ආවරණ කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව අගෝස්තු 31 දක්වා පවනයි. විහෙතම අඩු ඉදිරියේ වැඩි බජාජ් වීගෝ එක්ක හැම ගමනක්ම ලාභයක්. ඒවි පීරිස් ඊමොබිලිටි විතින්.
3: රත්තරන් නැදෙන ඉස්තරම් තැනක්. හදිස්සියට පරිස්සමට රත්තරන් තැනක්. CDB රන්නය එක. ලයිට්, වෝටර්, ෆෝන්, විලට සහනය මෙන්න.
4: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන්නය රත්තරන්ය දෙන ඉස්තරම්ම
5: තැන. 1500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
6: අවන් සෙකන්ඩ් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
5: අවන් ස්ටිකෙන් ටික පේ.
7: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙන්න.
8: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
9: සමහරු එන්නේ සද්ද අහලා.
10: තව සමහරු එන්නේ සුවඳට.
9: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
10: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
9: Motor Show,
10: Lifestyle Expo,
9: Construction Expo,
10: Industrial Expo එක ඇතිවෙන්න සතුටු වෙන්න.
9: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
10: බිස්නස් කරනවද? ඉන්වෙස්ට් කරනවද? නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
11: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත FM සමගින් Kiss FM.

වෙනකන් කොට්ටාව හන්දියට වෙලා බලාගෙන ඉන්නවා. හක්මන සුපුන් සෑහෙන වෙලාවක් බලාගෙන ඉන්න වෙයි. තව පැය 3-4ක්වත්. මොකද මම මේ ඔෆිස් එකෙන් එළියට බහින්නේ මහා රැට. ප්‍රෝග්‍රෑම් එක පහට ඉවරුණා කියලා මම ගෙදර යන්නේ. ගෙදර ගිහලා මොනා කරන්න දානේ? ඔෆිස් එකේ ඉන්න එක තමයි මට තියෙන එකම විනෝදේ. එනිසා ඔයා මෙතෙන්ට ඇවිල්ලා බලන් ඉන්න සුපුන්. වැඩේ ඉවරයි.

මන් දන්නවා ඉන්න බෑ කියලා. පරණ මතක ඇවිස්සනවනේ. WhatsApp එක දැක්කහම මට තේරෙනවා කී දෙනෙක් මේ සින්දු වලට ආසද ආදරේද කියලා.

0: අද ගැස්මට සියත
1: සියත පත්තරේ විතසා
2: ජනපති මැදිහත්ව විසඳුම් දෙනතුරු ග්‍රාම නිලධාරීහු දිගටම සටනේ. ගමන් වියදම් දීමනාව ඉහළ නොදැමීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම සංගමය ඊයේ සහ අද අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වෙලා තියෙනවා. කොහොමහරි මෙතනදී ග්‍රාම නිලධාරීන්ට එක කාරණයක් සම්බන්ධයෙන් හරි අවබෝධයක් ලැබිලා තියෙනවා. ඒ තමයි ජනාධිපතිතුමා මැදිහත් වෙන්නේ නැතුව ඉතින් මෙලෝ දෙයක් හරියට විසඳෙන්නේ නැහැ කියන එක. එයාගෙම ඉල්ලනවා උත්තරයක්.
1: සියත පත්තරේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනු මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් ණය.
5: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී අතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
7: සිංහගිරි ඕගස්ට් බොනන්සා Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න. දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
8: අයියා මට ඇපල් මලක් දෙන්න.
9: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
8: අයියා මට මල් ගොඩක් දීලා.
9: ඔව්වා මොනවද නංගි, අර H15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
8: H15 පිස්සුවක්ම තමයි.
10: ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
11: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
12: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
13: ඕෆි ප්‍රීමියම් ඉන්වර්ටර් එයා කන්ඩිෂනර් රුපියල් 179999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කෝලින් සමග 12000 18000 24000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිල දී ගන්න. අමතන්න 0676252630.
14: බිග් බිග් දිනුමයි බොන්නන්සා බොන්නන්සා.
15: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, බිග් රේසර් හෝ බිග් ලයිටර්වල ඇති එස්කෝඩ් ඩංකියර් 23:43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
16: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
17: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
18: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
19: මතකද මතකද මතකද මතකද සිංග බිග් බොනන්සා.
20: 60%ක් ඩිස්කවුන්ට් අරගෙන
19: මේ අවුරුද්දේ තාවා.
20: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි.
19: සිංගල් බිග් බොනන්සා
20: මිඩ්ඩිය ෂොපින් ෆෙස්ටිවල්.
21: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111738388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමේ.
22: කිරිපත්කඩ රන් කිරුල ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණුවරකින් ඔබ වෙත තිලිනවන වගයි. අගෝස්තු 14 වනදා සිට 16 වනදා දක්වා අප වෙත පැමිණෙන ඔබට නවතම ස්වර්ණාභරණ විශේෂ වට්ටම් සහිතව මෙන්ම ඔබට රන් කාසි සහ මැණික් දිනා ගැනීමේ අගනා අවස්ථාවක්. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව සඳහා.
23: එයාලා මේ පාර එන්නේ දිනන්නම බලාගෙන.
22: හැබැයි මේක අපේ ග්‍රවුන්ඩ් එක. අපෙන් දිනු මුදුර ගන්න ලේසි වෙන්නේ
23: නැහැ. අසල්වැසි ප්‍රතිවාදීන් ජයග්‍රහණයේ අභිමානීය සොයා පිටෙන් පන්දුවෙන් ගැටෙන තරඟ දෙකකින් සමන්විත උද්වේග කර ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය.
22: පළමු තරගය අගෝස්තු 15 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පන්දුවෙන් පන්දුව සජීවව සියත ටීවී ඔස්සේ.
23: දිනන ක්‍රිකට් නම් සියත තමයි.
24: සැන්ඩි, ඉර බැහැගෙන යන සිසිල ගලන හැන්දෑව.
25: රාස්සිකේ අවුව වැටිලා.
24: ඒ වැටිච්ච රාස්සිකේ අවුව ටිකක් ඇහිඳගෙන. වැටිලා කියලා රාස්සිට කිව්වද?
25: වැටිලා
24: කියලා. ඔයත් කොහොමයි රාස්සි වගේමයි. යන යන දන්න මොනවාරි වට්ටගෙන යනවා රේ පොඩි කාලෙම මොලේ වට්ටගෙන
0: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
25: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
1: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා පුද්ගල මූල්‍ය කළමනාකරණය කොටස් වෙළඳපොළ gold real estate usd assets ආයෝජනය සහ sot analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න mastermind institute of studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 78 4
2: 98.4 පනතුරට
3: මම මේ දැනුයි දන්නේ මගේ මේ අන්තිමටම දෙන මේ උම්මා එක බලාපොරොත්තු වෙන අපේ ඔෆිස් එකේ අයත් ඉන්නවලු ඔන්න එහෙනම්

හරි එහෙනම් මම යනවා. ලාඩම් පටන් ගන්න වෙලාව හරි. අපිට හම්බෙමු හවස 2ට. මං ආගේ සුදු කොච්චියා. Good luck.

0: किया था टॉप स्टोरी।
1: සයිමාට රැඳවුම් නියෝග මැලේසියාවේදී අත්අඩංගුවටගෙන මෙරටට රැගෙන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ධනුෂ්ක කෞශල් හේවත් රත්මලානී සයිමා පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දී තිබෙනවා. ඒ මහනුවර අංක 3 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. පේරාදෙණිය පොලිසිය විසින් ඔහු රඳවාගෙන ප්‍රශ්න කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ. 41 හැවිරිදී එම සැකකරු රත්මලාන ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. 2014 වර්ෂයේ පේරාදෙණිය පොලිස් වසමේදී ගෙනියවි පෙන්වා පුද්ගලයෙකු පැහැරගෙන ගොස් තුවාල සිදු කිරීම සහ 2016 වසරේදී පුද්ගලයෙකුට වෙනිතබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු දෙකක් විභාග වනවා. ඒ මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ එම පරීක්ෂණවලට අදාළව රත්මලානේ සයිමා නැමැත්තා පේරාදෙණිය පොලිස් තහනේ වෙත බහර දී ඇති බවයි පොලිසිය පැවසුවේ. මැලේසියාවේදී අත්අඩංගුවටගත් රත්මලානී සයිමා ඇතුළු සැකකරුවන් 3 දෙනෙකු දිවයිනට රැගෙන එනු ලැබුවේ ඊයේ පස්වරුවේදී. අනෙක් සැකකරුවන් 2 දෙනා ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා. ඒ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30ට.
0: සියත ටොප් ස්ටෝරී.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
3: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna 0.117 888 666 98.2 98.4 Divas

0: 2023 අගෝස්තු 11 වෙනිදා තිබිච්ච මේ පාටි එක තමයි හිප් හොප් වල තිඹිරි ගේ හැටියට සලකුණු කරගෙන
1: ඉන්නේ.
0: ඒක තමයි හිප් හොප් වල ඉතින් හිප් හොප් සීන් එක ආවේ ඒකෙන් කියලා තමයි
1: මම
0: කියන්නේ. ඒ හින්දා මේ අද
1: හිප් හොප් සීන් එකේ
0: අද ලෝක හිප් හොප් දින හැටියට තමයි සාමාන්‍ය මේකත් මේ එක්සත් ජාතික සංවිධානය අරගෙන මේ නම් කරපු එකක් නෙවෙයි. මේවා නිකන් විවිධ කණ්ඩායම් විසින් නම් කරගෙන තියෙනවා. අද ඉතින් අද ෆුල් හිප් හොප් සීන් එකේ ඉන්නෝ නේ.
1: Yes, yes. හිප් හොප් සීන් එකේ අපි කතා කරනවා මාළුවේ පුංචි කාණියෝස් ගැන.
0: අපි කතා කරනවා මාස්ටර් මයින්ඩ් වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එක ගැන.
1: Yes, හිප් හොප් සීන් එකේ අපි කතා කරනවා වඩා දේව.
0: සහාය අමාරුකම් කොහොමද ඉන්නේ? හිප් හොප් සීන් එකේ කියලා මේ බම්පෙවි බම්පෙවි.
1: හිප් හොප්
0: ඊට පස්සේ වාත තෙල් ගන්න. ආ කොන්දරි දෙනවා ඉඳ ගන්න බෑ හිට ගන්න බෑ.
1: ඕනේ
0: ඒකනේ එපා හිප් හොප් එපා ඔයා විදියට ඉන්න. ඔයා ඉන්න විදියට පාඩු ඉන්න.
1: සරලව
0: ඉන්න ඔහම ඉන්න. හා සහාය අමාරු වෙනකන් එහෙනම් අපි ලාඩම් ගහනවා මේ පැත්තේ.
1: හොඳ හොඳ ලාඩම්.
0: හන්ද ජම්.

0: අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
1: RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
2: මුළු පවුලටම මගේ ගානටම
1: කුකු ෆ්‍රයි සතුටු රසය ගෙනෙන ගුණය.
3: කිරිපත්කඩ රන් කෙරලා ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණුවරකින් ඔබ වෙත තිළිණවන වගයි. අගෝස්තු 14 වනදා සිට 16 වනදා දක්වා අප වෙත පැමිණෙන ඔබට නවතම ස්වර්ණාභරණ විශේෂ වට්ටම් සහිතව මෙන්ම ඔබට රන් කාසි සහ මැණික් දිනා ගැනීම අගනා අවස්ථාවක්. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව සඳහා
4: 1500cc turbo engine කින් බලගැන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peeris Automobiles විශ්වාසයේ අදම බතරමුල්ල Hyde Park කොන කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011147678.
5: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු quality maintain කරපු guarantee එකත් එක්කම warranty එකක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
6: Alumix නම් warranty with guarantee.
7: Aluminium ඕන තරම්. Alumix නම් ඉස්තර.
8: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව. Majestica Lanka Tiles.
9: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
10: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
11: ගන්නවා ලයිසන් එක.
12: දැන් හරිනේ අමාරු.
10: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
9: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
10: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
9: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලියක් ඕන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩදන ඉතින් නේද?
4: David Peeris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 011147 888 666
13: Hadisiyata Ehe Mehe Tiyanne Parattaram
14: අන්පෞමකට ඉහළ අත්තිකාරම අමතන 011.5 880 400 LOLC රන්සලි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලයවිල්ලා පුද්ගල මූල්‍ය කළමනාකරණය කොටස් වෙළඳපොළ ගෝල්ඩ් රියල් ස්ටේට් USD ඇසට්ස් ආයෝජනය සහ සොට් ඇනලිසිස් සමග අලුත් ආදාය මාර්ග ගැන ඉගෙන ගන්න මාස්ටර් මයින්ඩ් ඉන්ස්ටිටියුට් ඔෆ් ස්ටඩීස් අරමුදල් කළමනාකරණය ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74.
1: සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
3: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ. හෙට ගෙදර නවතින්න වෙයි වගේ.
4: එතකොට අර දුවට පොරොන්දුනේ උදේම එනවා කියලා?
3: අම්මට ඒකත් ඇහුණා.
4: පුතා ලින්ක් පස් පංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජේක් වගේ.
1: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
5: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
6: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
5: අවන්ස් ටිකෙන් ටික පේ.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011173888 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
8: 98.2 98.4

0: 라당.
1: අපි ඉතින් අද කතා කරන්නේ හිප්හොප් ගැන නෙවෙයි.
2: එත්තේ අපි පටන් ගත්තේ හිප්හොප් වලින්.
1: ඔය පටන් ගත්තා කියලා අද ලෝක හිප්හොප් දිනේදී අපිට මොකද හරි කෝල වක්කුන.
2: අයිතේ ඔයා නිකම් මෙතන බෙර ගහලා, බෙර ගහන්නේ නැහැනේ, ඩ්‍රම්ස් ගහලා හිප්හොප් සින්දුවක් කියලා පිස්සුවෙන් වගේ නටලා එහෙම සෙල්ලම දායි කියලා හින්ද නැහනේ.
1: හිප්හොප් ගැන බාර දරුවක් තියෙන්නේ නේද? ඒක පෙනුණා ඒ කියපු ටිකෙන් තේරුණා.
2: බෙර ගහලා.
1: ඕ බෙර ගහලේ රත්තම් කිට දිත්තම් කියලා. බෙර ගහලා දා දී දා දා තු දා
2: කියලා. හරි හරි ඒකනේ ඩ්‍රම්ස් කියලා ඊළඟට මාර කරේ. ඕ
1: ඩ්‍රම්ස් කියන්නේ බෙරනේ හරි. හරි හරි. ඉතින් මේ තේරෙනවද නේද අපිට හිප්හොප් ගැන කතා කරන්න බෑ කියලා නේ? මේ තීර දත්තෙක් බෑනේ.
2: එහෙනම් වෙන එකක් කතා කරනවා.
1: ඔව් වෙන දෙයක් කතා කරනවා. අපි අද කතා කරන්න යන්නේ කමිකත්සු.
2: කමිකත්සු කියන්නේ ජපන් වචනයක්.
1: ඔව් කමිකත්සු කියන්නේ ජපන් ටවුන් එකක්. කමිකත්සු වල තියෙනවා සීරෝ වේස්ට් සෙන්ටර් කියලා තැනක්. මේක වේස්ට් මැනේජ්මන්ට් ප්‍රොජෙක්ට් එකක්. ඒ ප්‍රොජෙක්ට් එක හරිම මේ හරිම ෂෝක්. ඒ හින්දා තමයි පොඩ්ඩක් ඒක ගැන කතා කරන්න කියලා හිතුනේ. දැන් මේක ඇත්තටම අපද්‍රව්‍ය. කසල එකතු කිරීමේ මධ්‍යස්ථානයක්. හරි. හැබැයි ඒගොල්ලන්ගේ කසල එකතු කිරීමේ මධ්‍යස්ථානයේ නම සීරෝ වේස්ට් සෙන්ටර්.
2: කසල සීරෝ.
1: කසල සීරෝ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ඇත්ත ටාගට් එක තියෙන්නේ කසල එකතු කරන එකට වඩා කසල එකතු නොකර ඉන්නේ කොහොමද කියන එක. දේවල් කසල බවට පත් නොවි තියාගන්නේ කොහොමද කියන එක තමයි ඒගොල්ලන්ගේ වැඩේ. ඒකයි ඒකයි මේක ලස්සන වෙන්නේ. කියන්නේ කසල එකතු කිරීමේ මධ්‍යස්ථානයක් හදනවා. හැබැයි ඒගොල්ලන්ගේ අරමුණ තමයි කසල එකතු නොකර සිටීම. කසල බවට පත් නොකර සිටීම තමයි ඒගොල්ලන්ගේ වැඩේ. හරි හරි මේ කොහොමද කියන්නේ? හරි නිය වැඩ.
2: ලස්සන වැඩ.
1: හරි ලස්සන වැඩ. මේක 2003 තමයි මේගොල්ලෝ පටන් අරගෙන තියෙන්නේ. මේ කමිකත්සු කියන ටවුන් එකේ ඉන්නවා 1300ක් විතර මිනිස්සු.
2: පදිංචි වෙලා ඉන්න කට්ටිය.
1: පදිංචි වෙලා ඉන්න කට්ටිය. ඒ හරි. ඒගොල්ලෝ තමයි මේ අවට ඉන්න පදිංචිකාරයන්ගේ කුණු එකතු කරන්න මේ මධ්‍යස්ථානය
2: හදන්නේ.
1: මේකේ විශේෂ කාරණාවක් තියෙනවා. ඒ තමයි අපි දැන් අපි සාමාන්‍යයෙන් නිතර දකින මේ සෙග්‍රිගේෂන් එක තියෙන කුණු වෙන් කිරීමනේ අමාරුම කැලේ. දැන් අපි හුඟක් වෙලාට අපිට පුරුදු කුණු ටික ඔක්කොම අක්කර එක බාස්කට් එකකට දානවා, හරි බෑග් එකකට, හරි කුණු එකතු කරන කට්ටියට ඒක පිටින්
2: දෙයිලා දානවා.
1: දෙයිලා දානවා. දැන් ලංකාවේ නම් හුඟක් තැන්වල මේ කිචන් වේස්ට් විතරයිනේ එකතු කරන්නේ. අනිත් ඒවා එකතු කරන්නේ නැහැ. ඒකට ඒ වෙනුවට වෙන වෙන ප්‍රොජෙක්ට් හදලා තියෙනවා. සමහර තැන් තියෙනවා කුණු එකතු කරන, සමහර ඊ වේස්ට් එකතු කරන වෙනම කට්ටිය ඉන්නවා ආදි වශයෙන්. දැන් මේගොල්ලන්ගේ මේ කුණු වෙන් කිරීම ඒක ඉතාම සංකීර්ණ ප්‍රොජෙක්ට් එකක් හැටියට බාර අරන් ඒගොල්ලෝ කරන වැඩක්. ඒ කියන්නේ ඒගොල්ලෝ කුණු වෙන් කරනවා කැටගරි 44කට.
2: හා
1: හරි. ඒ කියන්නේ මේන් කැටගරිස් තියෙනවා 14ක්. ඒ 14 තව 90 කාණ්ඩ 44කට බෙදලා
2: තියෙනවා.
1: කුණු වෙන් කරගන්න එක තමයි ලොකුම අමාරුම වැඩේ රීසයිකලින් කියන එකේදී. ඒ කියන්නේ රීසයිකල් කරනකොට එක එක කුණු જાති රීසයිකල් කරන්න පාවිච්චි කරන ප්‍රොසෙස් එක
2: වෙනස්.
1: එකිනෙකට වෙනස්. එතකොට ඔක්කොම එක ගොඩේ දාගෙන රීසයිකල් කරන්න බෑ. දැන් අපි නම් සාමාන්‍යයෙන් මේ සාමාන්‍ය වෙන් කිරීම පොලිතින්, පේපර්, ඒ කියන්නේ අපි දිරා යන දේවල්, දිරා නොයන දේවල් සහ ඊට පස්සේ කිචන් වේස්ට් හැටියට මේ සාමාන්‍ය වෙන් කිරීම තියෙන්නේ. මේ කට්ටිය මිනිස්සුන්ව පුරුදු කරගෙන තියනවා අර කැටගරි 14ටම කුණු ටික වෙන් කරන්න.
2: 14ක් අම්මෝ.
1: කමිකත්සු වල ඉන්න ප්‍රජාව, ඒ හැම ගෙදරකම කට්ටිය මේ ලස්සනට කුණු ටික වෙන් කරලා මේ සීරෝ වේස්ට් සෙන්ටර් එකට ගෙනල්ලා දෙනවා. ඇත්තටම කුණු කියන්නේ ලෝකේ ලොකු ප්‍රශ්නයක්නේ. ඒක රජයන් වලට, අධිකාරීන් වලට විතරක් විසඳන්න බෑ. අපි ඔන්න අපේ කුණු ටික දැන් ඕගොල්ලෝ කැමති විදියට වෙන් කරගෙන කැමති දෙයක් කරගන්න කියලා බාර දෙනවට වඩා,
2: හරි,
1: මේ අපේ කුණු අපි ඊටාම වගකීම් සහගතව මේක හරියට කොටස් වලට වෙන් කරලා ඒගොල්ලෝ ඉල්ලන විදිහටම ගිහිල්ලා දෙනවා කියලා ඒ ජපාන මිනිස්සුන්ට හැදිලා ඉන්නවා. ඒකට කමිකත්සු වල
2: අනේ
1: ඒ බලන්නේ මිනිස්සු මෙහෙම ස්ට්‍රක්චර් එකක් දුන්නාම ඒ ස්ට්‍රක්චර් එකට සපෝටිව් විදිහට වැඩ කරන මිනිස්සු ඉන්නවනම් ඒ වගේ ස්ට්‍රක්චර්ස් සාර්ථක වෙනවා. අපි තවටයක් කතා කරමු කමිකත්සු ප්‍රොජෙක්ට් එක ගැන තවටිකකින්.
2: හරි.

0: එක වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම. අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: මොනන්සා Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවිනපුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
3: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතාලගින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේ ඉදිවන ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 777 333.
4: තරයි කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකට කාලා විකුණුපු මිනිහා ෆෝන් ආන්ස කරන්නේ ආගියතක් නෑ.
5: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහල ගහන්න නැතුව වහල ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
6: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
7: CDB ranna ek light water phone bilata sahana menna
8: CDB ek run ganadenu karana ope chala viduli durakathana bill patata run sahanaya dinum medimata athulath wenna lagama CDB shakawata enna adu mama tanna 0111738388 CDB rannaya ratta rannaya dena istharamma kala
9: kemika nam kema rasatama thibuna
1: podi wenasa 100%ak pirisidu coco fry RPD poltel ekka mage අදරණීයන්ට සතුට රසගෙන එක්ක
2: සිංහගිරි ඕගස්ට් මොනන්සා Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවිනපුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
10: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within හඳුන්වා දෙන Rhino Premier Roofing Sheet. වැඩි විස්තර සඳහා 1396 අමතර
11: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය Development Finance ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක් 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 1319 සර්වෝදය Development Finance 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ ශ්‍රී ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: 라당.
1: කසල කියන්නේ මිනිස්සු බැහැර කරන දෙයක් නිසැන්.
2: ඔව්.
1: හැබැයි
2: ළඟ තියන් ඉන්නේ
1: කසල බැහැර කරනවා. හැබැයි ලෝක මට්ටමෙන් ගත්තාම කසල කියලා කියන්නේ විශාල ආර්ථිකයක්. පරණ කියමනක් අරගෙන බැලුවොත් එහෙම එක්කෙනෙක්ගේ කුණු ගොඩක් තව කෙනෙකුගේ නිදානයක්. කියන්නේ හරියට මැනේජ් කරනවා නම් කසල කියන්නේ සල්ලි උල්පතක්.
2: අපෝ සල්ලි කරන්න පුළුවන්.
1: අපෝ සල්ලි කරන්න පුළුවන්. කසලවලින් සල්ලි හොයන විදි ලෝකෙ ගොඩක් තියෙනවා. රීසයික්ලින් කියන්නේ එහෙම එක විදියක්.
2: ඒ වගේ ඉතින් බිස්නස් උනත් පටන් ගන්න පුළුවන්.
1: පටන් ගන්න පුළුවන්. අන්න ඒකයි වැඩේ. ඒ කියන්නේ මිනිස්සුන්ට තියෙනවා නම් කියන්නේ ව්‍යවසායකත්වය පිළිබඳ හැඟීම, දැනුම, ඌවමනාව,
2: අදහසක්,
1: අදහස්, අලුත් අදහස් මිනිස්සුන්ට තියෙනවා නම් සහ ඒ අලුත් අදහස් හරියට මනුව කරලා හරි සාර්ථකත්වයට කරා ගෙනියන්න අවශ්‍ය කරන සපෝට් එක, දැනුම ඒ අයට හම්බෙනවා නම් මාර වැඩ කරන්න පුළුවන්. අසල කියන්නේ පවා වත්කමක්. ඉතින් එහෙම හිතුවාම අපිට පුළුවන් නම් අපේ වත්කම් හරියට මැනේජ් කරන්න ජීවිතේ සෑහෙන දුරක් අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙනවා. මේක නිකන් කතා කර කර ඉඳලා තනියෙන් හිතලා කරන්න පුළුවන් වැඩකුත් නෙවෙයි.
2: නෑ, ඒ කියන්නේ අපිට හැමදේම තනියෙන් කරන්න පුළුවන් කියලා බෑ. ඒකක් නෑනේ.
1: පුළුවන් වෙන්නේ නෑනේ. මේක ඉගෙන ගන්න ඕන වැඩක්. වත්කම් කළමනාකරණය, wealth management කියලා කියන්නේ ඉගෙන ගන්න ඕන subject. ඔයාලට දැන් මේ subject එක ඉගෙන ගන්න පුළුවන්. දැන් මේ දවස්වල
2: ඉස්සර නම් මකල හොම් පහසුකම් තිබ්බේ නෑ.
1: මේව කොහෙන් ඉගෙන
2: ගන්නද?
1: මේව කොහෙන් ඉගෙන ගන්නද? අපි කවුරු හරි මේව දන්න මිනිස්සෙක් එක්ක ළඟට ගිහිල්ලා කතා කර කර ඉඳලා ඒ මිනිස්සයාගෙන් හැලෙන දැනුම චුට්ටක් එකතු කරගන්නවා මිසක්
2: කරගන්න කෙනා කරගත්ත නැති කෙනා ඉවරයි.
1: මේ වගේ සබ්ජෙක්ට් ඉගෙන ගන්න පුළුවන් කියලා කියන්නේ ඇත්තටම වාසනාව. ඒව ඉගෙන ගන්න පුළුවන් වෙලාවේ වටපිට බලලා ටක් ගාලා පැනලා මේව ඉගෙන ගන්න ඕනේ. මාස්ටර් මයින්ඩ් ඉන්ස්ටිටියුට් ෆෝර් ස්ටඩීස් පවත්වගෙන යන වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එක ගැනයි මේ පණිවිඩය. අගෝස්තු 30 වෙනිදා කෝස් එක පටන් ගන්නවා. ආචාර්ය රොෂාන් ෆර්නාන්ඩෝ තමයි කෝස් එක කරන්නේ. මුදල් කළමනාකරණයේ කොටස්වල දුපල ආයෝජනය, දේපල ආයෝජනය, රන් ආයෝජනය, ව්‍යවසායකත්වය, ඔන්ලයින් ආදායම් මාර්ග වගේ ප්‍රායෝගික පාඩම් රැසක් මේ කෝස් එකට අන්තර්ගතයි. කතා කරන්න 077 11 77 465 කියන දුරකථන අංකයට, නැත්නම් ඔයාලට පුළුවන් හවස 5-7 අතර 077 11 77 465 කියන දුරකථන අංකයට WhatsApp මැසේජ් එකක් දාලා වැඩි විස්තර ඉල්ලගෙන මේ කෝස් එකට රෙජිස්ටර් වෙන්න.
2: මකලෝ අපි අර පණිවිඩෙත් කියන්න ඕනේ, අගෝස්තු 15 වෙනිදා උදේ 9 ඉඳන් හවස 5 වෙනකම් ශැංග්‍රිලා හෝටල් එකේ තියෙන සුපිරි වැඩසටහනක්. ඔයාගේ ව්‍යාපාරයේ දියුණුවෙන් දියුණුවට අරන් යන්න නොමිලේ උපදෙස් මාලාවක් දෙනවා. උපදෙස් දෙනවා කියලා දෙනවා, මේක කරන්න මේක කරන්න කියලා. ව්‍යාපාරයේ දියුණු කරන්නේ කොහොමද? කස්ටමර් බේස් එක හදාගන්නේ කොහොමද? ඔයාගේ ව්‍යාපාරයේ ආදායම වැඩි කරගන්න කොහොමද? ව්‍යාපාරයේ නම මුළු ලෝකෙටම අරන් යන්නේ කොහොමද කියන එක ගැන ලොකු දැනුම් සම්භාරයක් එක දවසකින් නොමිලේ ලබා ගන්න අවස්ථාව තියෙනවා. අනිවාර්යයෙන්ම අගෝස්තු 15 වෙනිදා උදේ 9 ඉඳන් හවස 5 වෙනකම් මේ වැඩසටහන තියෙනවා. කොළඹ ශැංග්‍රිලා එකේ තමයි තියෙන්නේ. ඩිජිටල් මාකටිං ඕපන් ඩේ වැඩසටහන කියලා තමයි මේක නම දාලා තියෙන්නේ. දැන් ඔයාගේ ආසනේ වෙන් කරගන්න මාස්ටර් මයින් ඉන්ස්ටිටියුට් එකේ මේ කරන වැඩේට ඔයත් සහභාගි වෙලා ඔයාගේ ව්‍යාපාරේ දියුණුවෙන් දියුණුවට අරන් යන්න. අපි වහන් ඉන්න කට්ටිය හොඳ දියුණු තැනකට ගිහලා ලොකු බිස්නස් එකක් කරලා සාර්ථකත්වයේ හිණපෙත්තට යනවට අපි හරි කැමති. අපි ওই කුහක මිනිස්සු නෙවෙයි. හරිද? අපි අගේ කරන්න කැමති, දැනුම බෙදා දෙන්න කැමති මිනිස්සු. එහෙනම් මෙන්න මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න WhatsApp එකෙන් 077 117 7465. මටත් වැඩේට සහභාගි වෙන්න ඕනි කියලා මැසේජ් එකක් දාන්න. ඔයාගේ සීට් එක වෙන් කරලා තියාගන්න අගස්ත 15 වෙද්දී. ආසන සීමිතයි. ඕකේ, යා වාහනයක් ගන්නයන්. වාහන තියෙන 400ක් විතර. දැන් ඔය අපි කලින් ඉඳන්ම කිව්වනේ තත්ත්ව පරීක්ෂාවක් කරනවා කියන එක. ඒක පොඩ පැහැදිලිව කියන්න ඕනේ මකලෝ. මාළවේ පුංචි කාර්නිවසර දැන් හිතන්න, මම මගේ වාහනයක් තියෙනවා, මං අවුරුදු කිහිපයක් පාවිච්චි කරපු එකක් තියෙනවා. මම ඒක දැන් විකුණන්න තමයි ලෑස්තිය. හැබැයි මම ආසනෑ ෆේස්බුක් වල දාලා බෝකර කෙනෙක් කියලා ඕම නටන්න කැමති නෑ මම. ඒ නිසා මම යනවා මාළවේ පුංචි කාර්නිවසට. ගියාට පස්සේ කියනවා මට මේ වාහනේ විකුණ ගන්න ඕනේ කියලා. ඒගොල්ලෝ මුලින්ම කරන්නේ මූලික තත්ත්ව පරීක්ෂාවකට ලක් කරනවා අපේ වාහනේ. පස්සේ ඒක ඕකේ නම් තමයි මාළවේ පුංචි කාර්නිවසට දාන්නේ. රයිට්. දැන් මගේ වාහනේ ඕකේ වුණා කියන්නකෝ. මම ගෙදර ගියා. ටික දවසකින් මට කෝල් එකක් එනවා මගේ වාහනේ ගන්න කෙනෙක් ඇවිල්ලා කියලා. ඊට පස්සේ මාළවේ පුංචි කාර්නිවස කට්ටිය කියනවා වාහනේ ගන්න ආපු අයට අපිට පුළුවන් දැන් මේකට පූර්ණ තත්ත්ව පරීක්ෂාවක් කරන්න. අපි අර කලින් කිව්වේ ඔටෝඩොක් වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකයක් තියෙන හොයිස්ටර්ස් වලින් වාහනේ උස්සනවා. අන්න ඒ වෙලාවේ තමයි පූර්ණ තත්ත්ව පරීක්ෂණයක් කරන්නේ. ඒ කියන්නේ වාහනේ මිලදී ගන්න කවුරු හරි ආවට පස්සේ තමයි පූර්ණ තත්ත්ව පරීක්ෂාවක් කරන්නේ. මොකද ඒ වාහනේ මිලදී ගන්න ආව කෙනා ඉස්සරහ ඉඳන් තමයි ඒක කරන්නේ. එතකොට විශ්වාසය කියන එක තහවුරුයි, විනවිදභාවය තියෙනවා. ඉතින් මාළිබේ පුංචි කාර් නිවුස් නිතරම වැඩ කරන්නේ ඒ විදිහට, විනවිදභාවය තියාගෙන. දැන් ওই ගණන් එහෙම කතා කරගන්න යනකොටත් ඒ ප්‍රශ්නේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ. ඒක විනවිදභාවයකින් ඒගොල්ල කරන. මොකද වාහනේ හිමිකරුවත් එක තමයි අපිට ගාන කතා කරගන්න. ඉතින් ඒ වගේ විනවිදභාවයකින් වැඩ කරන තැනකින් ඔබේ වාහනේ ගන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. මෙනිරසගේ පුංචි කාර් නිවස වාහන උද්‍යානයේ පුංචි කාර් හන්දිය පුංචි කාර් පාර් මාළඹේ.

0: ัง
1: මිනිස්සු කුණු දානවා, එහෙ දානවා, මෙහෙ දානවා, ඉතිච්ච දාන විසි කරනවා. අල්ලපු අත්තේ හිස්සිටමත් තියෙනවනේ අනුන්ගේ ඉඩමක්. හරි ලේසියෙන් කුණු ටික අල්ලපු අත්තට විසි කරනවානේ.
2: ඒවනම් ඇත්තටම මං හිතන්නේ කොහෙන් පුරුදු වෙච්චේවද කියලා. අර සමහර අම්මල තාත්තලා
1: ඔය ඔයාලගේ තමයි පුරුදු වෙලා තියෙන්නේ. කොහෙක්ගේ කුමාර කතාව.
2: ඔයාලා
1: තමයි.
2: මොනවද කරන්නේ?
1: කවුරු හරි එක මිනිස්සෙක් එක තැනක පොඩි කුණු රොදක් දාලා ගියොත්
2: රටේම
1: ඉන්නේ උන්ට යාලා ඒතර කුණු දා.
2: දැන් අපි පාරේ තියෙන මෙතන කුණු දැම්මොත් දඩේ 5000යි කියලා. එතනම කුණු දාලානේ.
1: මන්දා දීලා දන්නේ නැහැ.
3: මේ මන්නව කළා.
2: තින යන දකිද්දි මිනිස්සු එහෙම කියලා තියෙද්දි කුණු දානවා කියන්නේ පුදුම අයියක් ඒ මිනිස්සුන්ට තියෙන 5000ක් නැතිම් බ්‍රෝ.
1: ගොඩාක් දේවල් ලෝකේ වෙනස් කරන්න පුළුවන්. ඒත් හරි අමාරුයි මිනිස් හැසිරීම වෙනස් කරන්න. මිනිස්සු පුරුදු වෙලා ඉන්න අවටියල් වැඩ ඒවෑන් මිනිස්සුන්ව වළක්ව ගන්න විදිහට හැසිරීම වෙනස් කරන එක හරිම අමාරුයි. මම මේ කමිකත්සු ප්‍රොජෙක්ට් එක ගැන කතා කරන්නේ ඒකයි. ඒගොල්ලෝ ඒ වැඩේ කරලා තියෙනවා. දැන් කමිකත්සු ප්‍රොජෙක්ට් එක සමහර වෙලාවට හොදලා පිරිසිදු කරපු කුණු තමයි බාරගන්නේ. අපි හිතමු ප්ලාස්ටික් භාජන, බෑග් ගරවම ඒවා හොදලා පිරිසිදු කරපුවා තමයි බාරගන්නේ. කිලුටු පිටින්, ඉඳුල් පිටින් බාරගන්නේ
2: නැහැ.
1: ඉතින් මිනිස්සු එකට හැඩ ගැහිලා පුරුදු වෙලා ඉන්නවා. මේ කමිකත්සු සීරෝ වේස්ට් සෙන්ටර් එකේ තියෙන තව ලස්සන වැඩක් තියෙනවා. මෙතන තියෙනවා කඩයක්. හරි. මේ සෙන්ටර් එකේම, මේ බිල්ඩින් එකේම එක තැනක් වෙන් කරලා තියෙනවා එක ෂොප් එකක්. වෙළඳසැලක්. එතන විකුණන්න හෝ ප්‍රදර්ශනයට තියලා තියෙන්නේ මිනිස්සු ඉවත් කරන බඩුමුට්. ඒ කියන්නේ මගේ ගෙදර තියෙන මොකක් හරි මේ පිංගාන මට දැන් එපා, මේක ඕනේ, මේ කුඩේ පං විසි කරන එකක්, මේ පරණ සපත්තු කුට්ටම් වගේක් තියෙනවා, ඒ ටික ගෙනියලා එතන තිබ්බම ඒව ඕන කවුරු හරි ඉන්නව නම් එයාට ඒක ගන්න පුළුවන්. මේක මට එපා, මේ මගේ කුණු. ඒ වුණාට මේක මට වටිනවා, මේක මට භාණ්ඩයක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් කියලා වෙන කෙනෙකුට ඒක
2: ගන්න පුළුවන්.
1: ඕනනම් සල්ලි දෙන්න පුළුවන්,
2: නැත්නම් නිකන් අරගෙන යන්න,
1: නැත්නම් නිකන් අරගෙන යන්නත් පුළුවන්. ඒවා ඒගොල්ලෝ රෙකෝඩ්ස් තියා ගන්නවා. ඒ රෙකෝඩ්ස් තියාගන්න වෙන මොහකටවත් නෙවෙයි, මේ ප්‍රොජෙක්ට් එක කොච්චර දුරට සාර්ථක වෙලා තියෙනවද කියලා ඒගොල්ලෝ හැමතිස්සෙම මෙෂර් කරනවා. දැන් මේ ජාතිය ප්‍රොජෙක්ට් එකක වැදගත්ම කැලලක් තමයි ඒ ප්‍රොජෙක්ට් එකේ ස්ටෝරි එක රෙකෝඩ් කරගන්න එක. කොච්චර වැඩක් වෙලා තියෙනවද, කොච්චර කුණු ප්‍රමාණයක් එකතු කරලා තියෙනවද, කොච්චර පාවිච්චි කරන හැකි භාණ්ඩ ප්‍රමාණයක් මේ ෂොප් එක හරහා තව කෙනෙක් අතට ගිහිල්ලා තියෙනවද. ඒ කියන්නේ අර මං කිව්වේ ඒගොල්ලන්ගේ අයිඩියා එක කසල සීරෝ කරන එක. කසල සීරෝ කරන්න නම් අපි දේවල් කසල හැටියට විසික් කරන එක අඩු කරන්න ඕනේ. අපි එකවරක් පාවිච්චි කරපු දේ නැවත තමන්ටම, එහෙම නැත්නම් නැවත වෙන කෙනෙකුට පාවිච්චි කරන්න අවස්ථාව සලසලා දෙන්න ඕනේ. ඒකට තමයි රීයූස් කියලා කියන්නේ.
2: යස්.
1: රීයූස්, රීසයිකල්. තව එකක් තියෙනවා රිඩියුස්. අපි ඊගෙනත් කතා කරමු ඒකට කොහොමද කමිකත්සු එක ඒගොල්ලන්ගේ වැඩේ හදලා තියෙන්නේ කියලා.
2: මේක මාරු නේද?
1: මේක ලස්සන වැඩක්.
2: ඒ කියන්නේ මේ පළාතේ විතරද ඔය වැඩේ තියෙන්නේ?
1: දැන් ලෝකෙම කුණු එකතු කරන ප්‍රොජෙක්ට් එකක් තියෙන්නේ කමිකත්සු එක විතරක් නෙවෙයි.
2: මං කියන්නේ ජපානයේ අවට ඔය වගේ තියෙන
1: ඕන තරම් ඇති. හැබැයි අපි මේ ආදර්ශ ප්‍රොජෙක්ට් එකක් හැටියට අරගෙන මේ කමිකත්සු එක ගැන කතා කරන්නේ.
2: ලංකාවෙත් ඒ වගේ එකක් දාන්නද?
1: දාන්න පුළුවන් නම් මරු කාටද? මේවා ඉගෙන ගන්න වටින දේවල් එකයි. කොහෙද ඒක?
4: හද ගැස්මට සියත
5: සියත පත්තරේ විදහසා
6: ජනපති මැදිහත්ව විසඳුම් දෙනතුරු ග්‍රාම නිලධාරීහු දිගටම සටනේ. ගමන් වියදම් දීමනාව ඉහළ නොදැමීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම සංගමය ඊයේ සහ අද අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වෙලා තියෙනවා. කොහොමහරි මෙතනදී ග්‍රාම නිලධාරීන්ට එක කාරණයක් සම්බන්ධයෙන් හරි අවබෝධයක් ලැබිලා තියෙනවා. ඒ තමයි ජනාධිපතිතුමා මැදිහත් වෙන්නේ නැතුව ඉතින් මෙලෝ දෙයක් හරියට විසඳෙන්නේ නෑ කියන එක. එයාගෙම ඉල්ලනවා උත්තරයක්.
5: සියත පත්තරේ විදහස උදේ 7:50ට
0: අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
7: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
8: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
9: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
10: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
9: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝඩි, අයිවා, ෂාප්, එල්එම්ජි. ආ, තේක්ක බඩුවල ලස්සන.
11: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
9: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
10: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
12: 100%ක් ප්‍රසිද්ධ කොකෝ ෆ්‍රයි ආර්.පී.ඩී. පොල් තෙල් කියන්නේ ස්වභාවික රසගුණය එක්ක සුවබර දිවයකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
13: කොකෝ ෆ්‍රයි ආර්.පී.ඩී. පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
14: පර්ස්තකේ සල්ලි ඉතුරු වෙන්නේ නැද්ද? ආදායමට වඩා වියදම වැඩිද? නිදාගෙන ඉන්නකොටත් සල්ලි උපයන පැසිව් ඉන්කම් ගැන ඉගෙන ගන්න කැමතිද? එහෙනම් අදම මාස්ටර්මයින්ඩ් රොෂාන් YouTube channel එක subscribe කරලා වීඩියෝ බලන්න. අලුතින් හිතන්න අනාගතේ ගොඩනගන්න.

0: එක්ස්පිරියන්ස් එකකට නැල්වත්ත පට
1: සිංහගිරි ඕගස් මොනන්සා සැම්සුන් හයිසෙන්ස් පැනසොනික් කැන්ඩියතුල් ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි
2: පරම්පරා ගාන කපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම්
4: ඉස්තරමස්තේ නමස්තේ ඉන්දියන් වයිබ් එකට ආදරය කරන හැමෝටමයි මේ ඉන්විටේෂන් එක. Havelock City Mall presents India Fest 2026. Authentic Indian fashions, handcraft, delicious flavors, Bollywood karaoke සහ cultural dance. අගෝස්තු 14 15 16 Havelock City Mall එකේදී. Havelock City Mall, my happy place.
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
6: මතකද මතකද මතකද මතකද සිංග බිග් බොනන්සා
7: 60%ක් ඩිස්කවුන්ට් කරගෙන
6: මේ අවුද්දතාවා
7: නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. Single Big Bonanza Media Shopping Festival.
8: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණයද?

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු මරණ දඩුවම ගැන කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රශ්නයක් මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක් සයිමාට රැඳවුම් නියෝග රාජිතට අධිචෝදනා රජයේ රෝහල්වල හදවත් සැත්කම් පෝලිම තවත් දිගුවෙයි
1: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.

0: ล้านดัง
1: อวสหายตปะหูเวลา
2: หายตปะหูเวลา
1: ඉතින් අපි මේ කතා කර කර හිටියේ අද ජපානේ ගැනනේ නේද
2: ජපානේ ජපානේ තියෙන අර
1: මොකද්ද අර මොකද්ද
2: සීරා වෙස්ට් වැඩේ ගැන
1: මොකද්ද ඒක නම
2: කයිකත්සු
1: මේ වෙනකොට මේ නම මං මෙතන 324 පාරක් කිව්වා
2: කත්සු ඉස්සරහට මොකක් හරි කයිකයි කතාවක් එනවා
1: කයිකයි කත්සු
2: නයි කයි කත්සු
1: නයි කයිද කත්සු කයිකයි කයි කත්සු ඉතින් කාටද චාලි මේවා කාටද කියහන්කො මම මේ කියන්නේ
2: හරි ධානිත් එක ඔය ජපන් වචන මඟල කොහොම මතක තියාගන්නේ
1: අවස පහේ ඉඳන් මේක කියනවා මේ ප්‍රොජෙක්ට් එකේ නම මම වැඩි විස්තරයක් ඇහුවේ නෑ වගේ මේ
2: ප්‍රොජෙක්ට් එකේ නම නෙමෙයිනේ
1: ඔය පැයක් තිස්සේ කතා කරමු ප්‍රොජෙක්ට් එකේ නම මොකද කත්සු ඉස්සරහට කයි මොන හරි එකක් තියෙනවා ෂා මේ කසල ටික කල්පනාකරණය කරන්නකෝ කවුරු හරි අරවින්ද මෙතන මේ කසල වගේක් දිනන කල්පනාකරණය කරන්න උදව් කරන්නේ
2: මට
1: බෑනේ හිතලා තියෙන්නේ
2: මං තරහයි
1: කමි කත්සු
2: හරි කත්සු ඕ මං කත්සු කිව්වා හරිනේ
1: දැන් හරිනේ හරි මං කත්සු කිව්වා හරිනේ හරි ආ දැන් හරි
2: එද මං හරිනේ
1: හරියට
2: කමි අමතක වෙච්ච එක දෙච්චර දෙයක් ඒ
1: කමි විතරේ අමතක වුණා
2: කත්සු කිව්වේ
1: කත්සු කියලා කිව්වා කමි බොමි අමතක වුණා
2: මේක
1: ඉතුරු ටික කියනවද නැද්ද කියලා මම කල්පනා
2: කරා. කියමු වැඩගත්. වැඩගත්. මට මේ පැත්ත හැරෙන්න.
1: ඔබ අහගන්න
2: ඉන්න. අක්කලා.
1: මේ කමිකත්සු ප්‍රොජෙක්ට් එක හරිම මේ ගොඩක් හිතලා මතලා කරලා තියෙන වැඩක්. මේකට හදලා තියෙන ප්‍රධාන බිල්ඩින් එකක් තියෙනවා. ඒ බිල්ඩින් එක උඩ ඉඳන් බැලුවාම ප්‍රශ්නාර්ථයක සලකුණ හැඩයට තමයි ඒක හදලා තියෙන්නේ.
2: සංකේතාත්මකයි
1: නේ. සංකේතාත්මකයි. ඒ කියන්නේ නිකන් ඒ හින්දම මේ ප්‍රොජෙක්ට් එකට Y කියලා කියනවා.
2: මේ
1: ප්‍රශ්නාර්ථයක හැඩයෙන් බිල්ඩින් එක හදලා තියෙන්නේ එක බිල්ඩින් එකක් විතර නෙවෙයි තියෙන්නේ. ප්‍රධාන ගොඩනැගිල්ල හදලා තියෙන්නේ උඩ ඉඳන් බැලුවාම ප්‍රශ්නාර්ථයක හැඩයට පේන්න. ඒ හින්දා මේ ප්‍රොජෙක්ට් එකට Y ප්‍රොජෙක්ට් එක කියලා කියනවා. මේක තවත් ලස්සනම කැලලක් තියෙනවා. මේ සම්පූර්ණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන භූමියම හදලා තියෙනවා හෝටලයක්.
2: හා හා.
1: එතකොට සංචාරකයන්ට ජපානයට එන සංචාරකයන්ට කමිකත්සු වලට ඇවිල්ලා මේ රීසයිකලින් ප්‍රොජෙක්ට් එක පෞද්ගලිකව අත්දකින්න අවස්ථාව හදලා දීලා
2: තියෙනවා. මාර
1: හරි ඊට පස්සේ මේ හෝටල් එකේ නවතින්න එන අයටත් මේ රීසයිකලින් එක්ස්පීරියන්ස් එක ගන්න ඒගොල්ලෝ අවස්ථාව හදලා දීලා තියෙනවා. එතන පුළුවන් හෝටලේ නතර වෙන්න එන අයට ඒගොල්ලෝ කැමති නම් ඈ ඒ කියන්නේ හෝටලේ නතර වෙන්න ආවම ඵල ගිහි කර කුණු ටික වෙන් කරපිය කියලා දාන්නේ නැහැ. හැබැයි එයාලට ඕනේ නම් එයාලට පුළුවන් අර කුණු වෙන් කරන කැටගරි 14 ගැන ඒ කැටගරි 14 නැවත වතාවක් වෙන වෙන අණු කොටස් 44 ගැන ඉගෙන ගන්න. ඒ වැඩවලට සපෝට් කරන්න. සපෝට් කරලා ඒකේ එක කොටසක් වෙන්න. ඒ හෝටලේ ඒගොල්ලෝ ගිහිල්ලා ඒගොල්ලෝ පාවිච්චි කරන දේවල්
2: තියෙනවා. ඔව් ඔව්.
1: ඒවා සෙග්‍රිගේට් කරන වැඩේ ඒගොල්ලන්ටම පවර් කරනවා.
2: ඒක පොඩි එනවනේ නේ.
1: පොඩි ගැම්මක් එනවා. සහ ඒ එන හැමෝම මේ කමිකත්සු වල පණිවිඩේ අරගෙන තමයි ආපහු
2: තමන්ගේ රටවල් වලට යන්නේ.
1: ඒ දැනුම, ඒ හැඟීම, ඒ පණිවිඩය ඒගොල්ලෝ ලෝකෙ පුරා බෙදලා දෙන්න පුළුවන් විදියක් පවා ඒ විදිහට හදලා තියෙනවා.
2: මම නම් කමිකත්සු ගියොත් මකල මුලින්ම දැන් ඒ ප්‍රොජෙක්ට් එකත් බලලා ඒ ගමේ ඉන්න ගෙවල් වලටත් යනවා. ඒකළු කොහොමද?
1: ඒ ගෙවල් වල ලෝප දූපත කොහොමද කොහෙදෝ?
2: දැන් ඒගොල්ලෝ කොහොමද මේ වැඩේ කරලා තියෙන්නේ? ගෙදරක කොහොමද මේ වැඩේ ලස්සන කරන්න බෑ? ඒක වැදගත් නැත්ද?
1: ඒක අනිවාර්යමද?
2: ඉඩක් සාමාන්‍ය ඉඩක් ඇතුළේ කොහොමද අපි කසල ටික බැහැර කරගන්නේ? ඒගොල්ලෝ හදාගෙන තියෙන ක්‍රම මොනවද? ඒක හොඳට බලන්න ඕනේ.
1: හොඳට බලන්න ඕනේ. හොඳට බලන්න.

0: අඩං
1: අපි මාලබේ පුංචිකාර නිවස ගැනයි මේ මතක් කරන්න හදන්. මාලබේ පුංචිකාර නිවස කියලා කියන්නේ ඉතින් වාහනයක් ගන්න යන්න තියෙන ලේසි පහසුම හොඳම තැන කියලා කියන්න පුළුවන්. මොකද ඔයා කොයි වෙලේ ඒ පැත්තට ගියත් ඔයාට තෝරගන්න ඇත්ති තරම් වාහන එතර තියෙනවා. ඒ වාහන අතරින් ඔයා කැමති වාහනය තෝරගත්තාම මාලබේ පුංචිකාර නිවසේ කට්ටිය ඔයා ඉස්සරහම වාහනේ ඒගොල්ලන්ගේ ඔටෝඩොක් තත්ත්ව පරීක්ෂණ ඒකකයට දාලා හොයිස්ටස් වලින් උස්සලා තිතට
2: ගානට
1: පරීක්ෂා කරලා බලනවා. ඒ කියන්නේ අපි බලලා තියෙන නිසා බලන්න දෙයක් නැහැ කියලා කියන්නේ නැහැ. ඔයාව සැටිස් වෙන්න ඔයා ඉස්සරහා තියාගෙන ඒගොල්ලෝ ඒ වැඩේ කරනවා.
2: දැන් මම කිව්වොත් නෑ එපා බලන්න ඕනේ. නෑ
1: බලන්නකො මිස් බලන්න. නෑ බලපන්. ඊට පස්සේ වාහනේට සැටිස්නා. එතකොට වා කියනවනේ ෂෝක් මං මේක ගන්න කැමති.
2: ඇයි උඩ බල්ල කියන්නේ?
1: දැන් වාහනේ දැන් හොයිස්ටස් වල දාලා උඩ උස්සලානේ.
2: වාහනේ
1: උඩ අනේ ෂෝක්. ඉලේ උඩ බල්ල
2: කියන්නේ. පාත් කරන්න
1: තැඹිලි වල්ලක්ද?
2: හොයිස්ටස්.
1: පාත් කරන්න කියලා. නේද වා කැමති නම් ඒ වාහනේට. ඔය අහනවනේ ඊට පස්සේ හොඳයි මං කැමති වාහනේ කීයද කියලා කිව්වම වාළුවේ පුංචි කාරණිය වලින් කියලා ඔපිනම් දන්නේ.
2: අනුගේ
1: උපදූප අපිට
2: අතිශයෝක්තියෙන් අපි මේ කිව්වට අතිශයෝක්තියෙන් කිව්වට අපි මේ කියන්නේ සරල අර්ථයේ ඒගොල්ලෝ මැදිහත් වෙන්නේ නැහැ ගණන් කතා කරගන්න.
1: ඔයාටයි වාහනේ අයිතිකාරයටයි එකතු වෙලා ගාන කතා කරගන්න ඒගොල්ලෝ අවස්ථාව දීලා බිස්නස් එක වෙන්න අරිනවා. අන්න එහෙමයි ඒගොල්ලෝ වැඩ කරන්නේ. ඉතින් යන්න වාගේ ඊළඟ වාහනේ බලන්න මාලබේ පුංචිකාර නිවසට. පුංචිකාර නිවස වාහන උද්‍යානය, පුංචිකාර හන්දිය, පුංචිකාර පාර
2: මාලබේ. හා එනා ඉතින් රස්සාව කරා ඇති.
1: ඇති.
2: මම බිස්නස් එකක් පටන් ගන්න ඕනේ. මගේ තියෙන ඉඩමක්.
1: ඔව්.
2: ඔක්කාරි වැඩක් පටන් ගන්න ඕනේ ඉඩමෙන්.
1: හා.
2: රත්තරන් බට්ටියකුත් තියෙනවා. ස්ටොක් මාකට්
1: එකේ. ඒ ඉඩමේ ලොකු වලක් කපලා තියද්ද. හරි. එතකොට කවදාහරි මැරිච්ච දවසකට තව කට්ටියකට මහන්සි වෙන්න ඕනේ නැහැ. එහෙම පෙරලගෙන ගියා. දැම්ම වලට පස් ටිකක් දැම වැඩේ ඉවර. හොඳ වැඩක්. ඉඩමක් තියෙනවනේ. වලක් කපලා තියද්ද වාගේ සයිස් එක. එච්ච ලොකු වලක් කොහෙද නැහැ. පොඩි අඩි තුනක විතර පොඩි එකක් නේ.
2: අඩි තුන බෑ. අඩි පහක්.
1: තුනකුත් වැඩිද? දෙකම පාරක්.
2: අඩි පහක් කරේ. පෙට්ටි දාන්න ඉඳත්
1: මේ සැන්ඩි මේ කිය

0: ඇඳ ගිහින් නෑවේ මේ
1: නෑව නෙමේ ඔයා නෑවා
0: වෙල්ත් මැනේජ්මන්ට් එකට ගත්තා තරව කියලා ඔය කියද්දාද ඔය ඒක කියපු ලස්සන තමයි ඔය
1: අනේ මකලෝ ඉතින් ලස්සන ක්‍රියේටිව් විදිහට එන්න හැදුවේ
0: ඕ ක්‍රියේටිව් ක්‍රියේටිව් හරිම ක්‍රියේටිව් විදිහට නෑවා ඒක නියමයි ඉතින් ඇත්තටම මේ
1: නෑ ඇත්තටම සමහර මිනිස්සු අපිට මේක තියෙනවා කියලා ජොබ් එකෙන් අයින් වෙනවා.
0: ඔව්. අර බල්ලරු අයින් කරලා මොකද?
1: මුකුත් නෑ කරගන්න දන්නේ නෑ තේරුමක් නෑ.
0: ඒත් අයින් කළා අතේ තිබ්බ මොනවාරි සල්ලි ටිකක් නැති කරගෙන ඉඩ කඩක් තිබුණොත් ඒවත් විනාශ කරගෙන. එහෙම වෙන්නේ නැතුව ඔයාගේ වත්කම් කලපනාකරණය කරන හැටි ඉගෙන ගන්න ආචාර්ය රොෂාන් ප්‍රනාන්දුගෙන් ඒගොල්ලන්ගේ මාස්ටර් මයින්ඩ් ඉන්ස්ටිටියුට් ෆෝර් ස්ටඩීස් ආයතනය පවත්වන වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එකේ 23 වෙනි බැච් එක මේ දවස්වල බඳව ගන්නවා. ඒ කියන්නේ මේක අවුරුදු 22ක් තිස්සේ බැච් 22ක් තිස්සේ සාර්ථකව අරගෙන අවිල්ල තියෙන වැඩක් මේ 23 වෙනි බැච් එක බඳව ගන්න. අගෝස්තු 30 පටන් ගන්නවා කෝස් එක. අදම කතා කරන්න 0.77 11.77 465 කියන දුරකථන අංකයට නැත්නම් ඔයාලට පුළුවන් හවස 5-7 අතර 0.77 11.77 465 කියන දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. යොමු කරලා වැඩි විස්තර ඉල්ලගන්න. වැඩි විස්තර දැනගෙන මාස්ටර් මයින්ඩ් වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එකට එකතු වෙලා ඔයාගේ වත්කම් නිසි පරිදි කළමනාකරණය කරන හැටි ඉගෙන ගන්න.
1: අමකලෝ තව දෙයක් මතක් කරන්න ඕනේ. දැන් මාස්ටර් මයින්ඩ් ඉන්ස්ටිටියුට් එකෙන් නොමිලේ අවස්ථාවක් දීලා තිනු ඔයාගේ ව්‍යාපාරය ඉස්සරහට අරන් යන්න. ව්‍යාපාරය ඩිජිටල්කරණය කරලා එක ලොකු සැල්ලමක් දාලා ඔයාගේ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට අරන් යන්න නොමිලේ අවස්ථාවක් හදලා දෙනයි. ඒ කියන්නේ නොමිලේ දැනුම බෙදා දෙන්න මේගොල්ලෝ ලෑස්ති වෙනවා. ව්‍යාපාරේ ලෝකෙටම ගෙන යන්න ඕනද නැත්නම් ව්‍යාපාරයේ ආදායම වැඩි කරගන්න ඕනද, විකුණුම් වැඩි කරගන්න ඕනද, කස්ටමර් බේස් එක තව ගොඩාක් ලොකුට හදා ගන්න ඕනද, මේ වගේ එකී මෙකී නොකී කරුණු රාශියක් ගැන කතා කරගන්න දැනුම ලබා ගන්න අවස්ථාව ලැබෙනවා නොමිලේ. වැඩේ තියෙන අගෝස්තු 15 වෙනිදා උදේ 9:00 කොළඹ ශැංග්‍රිලා හොටෙල් එකේ මාස්ටර් මයින්ඩ් ඉන්ස්ටිටියුට් එකේ කටි ලස්සන වැඩක් සූදානම් කරලා තියෙනවා. ඉතින් එදාට ඩිජිටල් මාකටිං ඕපන් ඩේ වැඩසටහනට නොමිලේ සහභාගී වෙන්න අවස්ථාව තියෙන ඉතින් ආසන සීමිතයි කියලා කියනවා. අදම ඔයාගේ ආසනය වෙන් කරගන්න කියලා කියනවා. අර කලින් මං කලෝකේපු නම්බර් එකටම ඔයාට ඒ විස්තරات දාන්න පුළුවන්. මං ආයෙත් නම්බර් එක මතක් කරන්නම්. 077 117 74 65.
2: හද ගැස්මට සියත
3: මෙවරත් දැනුමෙන් පෞෂයෙන් සහ රුසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුල හිස දරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මැතිකතීක ඡායාරූපයක් එක්ක අගෝස්තු 14 වෙනිදාට කලින් 0.716 501 501 WhatsApp කරන්න.
4: Siyata Between Lady Miss World Sri Lanka 2026.
3: Title sponsor.
5: ඔබ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. Between Lady Racer එකට අදම මාරු. Between Lady
6: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
7: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
8: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
9: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
10: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
7: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0.718 492 492 0.71 132 77.
11: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණික හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන, ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: K
12: කිරිපත්කඩ රන් කිරුල ස්වර්ණ මහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණුවරකින් ඔබ වෙත තිලිනවන වගයි. අගෝස්තු 14 වනදා සිට 16 වනදා දක්වා අප වෙත පැමිණෙන ඔබට නවතම ස්වර්ණාභරණ විශේෂ වට්ටම් සහිතව මෙන්ම ඔබට රන් කාසි සහ මැණික් දිනා ගැනීමේ අගනා අවස්ථාවක්. ස්වර්ණ මහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව සඳහා
13: අරිගියේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
14: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011155 715 555
15: අමතන්න. ඇලුමිනියම් මනේ.
16: මාත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි. දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
17: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්. ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක් නම් ඉස්තරම්.
18: නමස්තේ. නමස්තේ. ඉන්දියන් වයිබ් එකට ආදරය කරන හැමෝටමයි මේ ඉන්විටේෂන් එක. Havelock City Mall presents India Fest 2026. Authentic Indian fashions, handcraft, delicious flavors, Bollywood karaoke saha cultural dance. Agosto 14 15 16 Havelock City Mall ekedi. Havelock City Mall, my happy place.
19: 98.2 FM 98.4 Divaya.

0: Theater. Ladang.
1: එහෙනම් ඉතින් අපි යන්න යමු. නිවුස් අහන්නත් වෙලාව ළඟයි.
2: යන්න යමු.
1: කමිකත්සු බලා විගසින් බල බුරු දුවේ. ඒවා අහලා බලලා ඉගෙන ගන්න.
2: මට දැන් කියන්න Y project එක ගැන.
1: Y. කමිකත්සු zero waste project එක. ඉස්සෙල්ලා කිව්වා වගේ reduce, reuse, රීසයිකල් කියන කාරණා තුනටම ගැළපෙන විදිහට තමයි මේගොල්ලෝ මේ ප්‍රොජෙක්ට් එක හදලා තියෙන්නේ. කියන්නේ දැන් උදාහරණයක් කිව්වොත් එහෙම ඒගොල්ලෝ අපි හිතමු ප්ලාස්ටික් බෝතල් 1000ක්
2: හරි
1: රීයූස් කරන විදියක් හොයාගන්නවා කියලා.
2: ප්ලාස්ටික් බෝතල්
1: එකපාරක් පාවිච්චි කරලා විසි කරනවා වෙනුවට නැවත වෙන විදියකට පාවිච්චි ගන්න එක බෝතලයක් හැටියට වේවා මේකෙන් මල් වාස් එකක් හදන රීයූස් කියන්නේ එහෙම එකක් බෝතලේ විදියටම මේවා කරන්න ඕනේ. ඒකට වෙන ලයිෆ් එකක් දෙන්නේ කොහමද? ඒකේ වැදගත්ම කාරණේ තමයි අපි හිතමු බෝතලේ හැටියටම රීයූස් කරනවා කියලා. එතකොට ඒකෙන් සිද්ධ වෙන අනිත් වාසිය තමයි එක බෝතලයක් නැවත වතාවක් රීයූස් කරනකොට ඒ බෝතලේ වෙනුවට තව බෝතලයක් නිෂ්පාදනය කිරීමේ අවශ්‍යතාවය නැති
2: වෙනවා.
1: අන්න එහෙමයි කසල හැටියට ඉවත් කරන දේවල් නිෂ්පාදනය වෙන එක රිඩියුස් කරන්නේ. අපි ඒක නැවත නැවත පාවිච්චි කරන්න පුළුවන් නම් අපි ඒව ගන්න ප්‍රමාණය අඩු වෙනවා. ඊට පස්සේ අපි ඒව නැවත පාවිච්චි කරනවා. ඒකේ ෆුල් ලයිෆ් ටයිම් එකම ලයිෆ් සයිකල් එකම අපිට පුළුවන් වෙනවා ප්‍රයෝජනෙට ගන්න. ඊට පස්සේ ඒක බැහැර කරනකොට අපි ඒක රීසයිකල් කරන්න පුළුවන් ප්‍රොජෙක්ට් එකක් හරහා බැහැර කරන්න විදියක් හදාගත්තොත් අපිට කමිකත්සු කතා කරනවා වගේ සීරෝ වේස්ට් කියන තැනට කිට්ටුවට හරි යාගන්න පුළුවන්කම හම් වෙනවා. ඉතින් හිතලා බලන්න අපි අපේ ගෙවල් වල කසල කළමනාකරණය කරන්නේ කොහොමද? අපි අනවශ්‍ය විදිහට දේවල් මිලට ගන්නවද? අනවශ්‍ය තරම් දේවල් මිලට ගත්තොත් අනවශ්‍ය තරම් දේවල් අපිට විසි කරන්න සිද්ධ.
2: ඔය ෂොපින් කියන ප්‍රශ්නෙත් මං හිතන් පහුගිය දවස්වල
1: ආවා.
2: ඔව්. ඔය ෂොපින් බෑග් එක.
1: අපිට ඇයි බැරි බෑග් එකක් අරගෙන කඩේට යන්න?
2: ඇත්තටම හොඳයි නේ ඉතින්. අරගෙන යන්න පුළුවන්.
1: මතකයි අපි පුංචි දවස්වල ටෙක්සාස් වල අපි බෑග් අරගෙන කඩේට යන්න. ඒ කියන්නේ ගෙදරින්
2: බෑග් එක අරගෙන
1: ගිහිල්ලා කඩෙන් බඩු ටික අරන් ඒ බෑග් එකේ දාගෙන තමයි අපි ආවේ. දැන් අපි පොඩ්ඩක් ඉතින් ඊට වැඩි අපි
2: ලොකුයි.
1: ඔව් අපි සීන් එක දැන්.
2: සීන් එක. ආගෝ අපිට බෑග්.
1: ගෙදරින් බෑග් කරන් කඩේ යන්න ලැජ්ජනද? ඇත්තටම එහෙම තමයි මිනිස්සු හිතන්නේ. ඉතින් එහෙම හිතලා තමයි අපි මේ ලෝකයේ කුණු ගොඩක් බවට පත් කරගෙන තියෙන්නේ. දැන් මිනිස්සුන්ට වගකීම් සහගතව මැදිහත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ලෝකය නැවතත් කුණු නැති පිරිසිදු ලෝකයක් බවට පත් කරගන්න මොනව හරි කරන්න.
2: කුණු නැති වුණත් මකලෝ කුණු අඩු. එහෙම එකක් නේ.
1: සහ කුණු නිසි පරිදි බැහැර කරන නිසි පරිදි කළමනාකරණය කරන ලෝකයක් හදන්න. මේ කමිකත්සු වල කතාවේ තියෙන ලස්සනම කෑල්ල තමයි මෙන්න මේක. මං කියවනේ 1300ක් ඒ කමිකත්සු පොඩි ටවුන් එකක්. ඒ ටවුන් එකේ 1300ක් මිනිස්සු ඉන්නවා කියලා. ඔයාලට කියන්නේ මේ මිනිස්සු තමන්ගේ රස්සාවල් තමන්ගේ ජීවිතය අනිකුත් දේවලුත් කරන ගමන් මේ ඉන්න මිනිස්සු 1300ම සතියෙන් යම් කාලයක් කැප කරලා තියෙනවා මේ කමිකත්සු සීරෝ වේස්ට් සෙන්ටර් එකේ වැඩ කරන්න.
2: ආ ඒගොල්ලම තමයි වැඩ.
1: ඒගොල්ලෝ මේ වැඩේට එකතු වෙලා තියෙනවා. ඒක තමයි අපි ඉගෙන ගන්න ඕන ලොකුම කෑල්ල. අපේ කුණු ගැන අපිට වගකීමක් තියෙනවා. අපේ කුණු ගැන සම්පූර්ණ වගකීම තියෙන්නේ නගර සභාවට. අපේ කුණු ගැන සම්පූර්ණ වගකීම තියෙන්නේ වේස්ට් මැනේජ්මන්ට් ප්‍රොජෙක්ට් එකේ ලොක්කට නෑ. අපේ කුණු ගැන අපිට වගකීමක් තියෙනවා. මේ ලෝකේ ඉන්න බිලියන 8ක් වන මිනිස්සු හැමෝම විවිධ දේවල් පාවිච්චි කරමින් විවිධ දේවල් විසික් කරනවා. ඒ විසික් කරන දේවල් වල වගකීම අපි හැමෝටම තනි තනියෙන් තියෙනවා. අපි හිතන්න ඕනේ මේ ලෝකයේ කුණු ගොඩක් වෙන එක වළක්ව ගන්න අපි හැමෝටම තනි තනියෙන් කරන්න දෙයක් තියෙනවා. ඒ කෑල්ල මිස් නොකර අපි කරන්න ඕනේ. ඒක තමයි මං හිතන්නේ කමිකත්සු ප්‍රොජෙක්ට් එකේ ලොකුම පාඩම.
2: අනේ මට යන්න ඕනේ. එහෙ ගිහිලේ මිනිස්සු හම්බ වෙන්න ඕනේ. ඒ ගිහිලේ
1: වැඩේ කණ්ඩ ඕනේ. ඒ ගිහිලේ එද කුණු නැද? ඒ කුණු දාලා හලලා හාන්න ඕනේ.
2: නෑ මට ඒගොල්ලොත් එක්ක කතා කරන්න ඕනේ ගිහිල්ලා.
1: මෙන්න මෙහෙට වෙලා මේ මිනිස්සු අගේට ඒ වැඩේ කරගෙන යනවා. ඒක කණ්ඩ යනවා. නැගිට මේ අස්ස අපිට ගෙදර යන්න.
2: යා. මං සැන්ඩි.
1: මම මකලෝ.
0: ලා ගන්න.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: මහනා හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්. සයිමාට රැඳවුම් නියෝග. රාජිතට අධිචෝදනා. iPhone පරිශීලකයන්ට අනතුරු ඇඟවීම. හෝමුස් පාලනය ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්.
0: දේශීය සියත. Local news on theater. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Hard, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Amathanna 0111788666.
1: අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසු බවට දන්වමින් ත්‍රෛනිකායික මහනා හිමිවරුන් ජනාධිපතිවරයාට යොමු කළ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලැබී තිබෙනවා. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කළේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්. අදාළ ලිපියේ අඩංගු කරුණු අනුව තමන් සහ අධිකරණ අමාත්‍යවරයා විසින් මහනා හිමිවරුන් බැහැදැක කරුණු පැහැදිලි කළ බවයි අමාත්‍යවරයා පැවසුවේ.
4: ඒ ලිපියෙත් අඩංගු කරුණු සමා තවත් පාර්ශ්වයන් ඉදිරිපත් කර කරුණු සියල්ල සැලකිලිමත් වෙලා තමයි රජයක් හැඩ අපි තීන්දුව කරා. ජනපතිම උපදෙස් පරිදි ගිහිළු උන්වහන්සේලාත් එක්ක සාකච්ඡා කරනවා. අපි සාකච්ඡා කරා. සාකච්ඡා කරාට පස්සේ උන්වහන්සේලා මොකද කිව්වේ කියන එක ගැන ඔබ මාධ්‍ය හරහා දැක්කා. ඒ අනුව තමයි කටයුතු සිදුවෙමින් පවතින්නේ. ජනපතිතුමාට යෙව්වේ හර්ෂණනායක කරමැතිතුමටත් නෙවෙයි. ජනපතිතුමාගේ අදහස් සැලකිලිට අරගෙන තමයි අපිට ඒ අනුව උපදෙස් ලබා දුන්නේ. ගිහිළු උන්වහන්සේලා හමු වෙලා මේ සියලු කරුණු පිළිබඳව සාකච්ඡා කරන කියලා අපි යනවා කටයුතු කළා.
1: මද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඩුවම ලබාදීම සඳහා අවසන් එකගතාවකට පැමිණ නොමැති බවයි කැබිනට් ප්‍රකාශකවරයා පැවසුවේ.
5: මද්‍රව්‍ය වැරදිකරුවන්ට මරණ දඩුවම ගෙනීමේ යෝජනාවක් සාකච්ඡා වෙමින් පවතිනවාද රජතුල ඇමතුමා?
4: නෑ, මේ ප්‍රශ්නයේ බරපතලකම පිළිබඳව සාකච්ඡා කිරීමේදී සමහර පාර්ශ්වයන්ගෙන් ආපු යෝජනාවක් අදහසක් කෙසේද කරන්නේ කොහොමද කරන්නේ කියන එක සම්බන්ධයෙන් අවසාන නිගමනයක් ඔය ගණතාවයක් නැහැ. ඔබට පේනවා මේ පාතාලය මද්‍රව්‍ය ජාවාරම ඇතුළු මේවත් එක්ක සිදුවන ක්‍රියාවලිය පිළිබඳව කතාබහ කිරීමේදී එක එක පාර්ශ්වයන් කරන යෝජනාවක් පමණයි.
1: ගල්ලඟුරුවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ සියලුම පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවයි කැබිනට් ප්‍රකාශකවරයා පැවසුවේ.
4: ඉදිරිපත් කරන ලද සියලුම පැමිණිලි සම්බන්ධයෙන් පත් කරන ලද විනිශ්චයකරුවන් විසින් පරීක්ෂණ පවත්වලා වාර්තාවක් ඉදිරිපත් කරා. ඒකේ ප්‍රගතිය කොතරම් විමර්ශනය කළ තිබෙනවද කියන එක මට තොරතුරු වාර්තා වෙලා නැහැ. කොහොමදත් මේ ප්‍රසම්පාදනය කිරීමේදී ඉදිරිපත් කරන කොන්දේසි තියෙනවා, නිර්ණායකයන් පවතිනවා. ඒ වගේම ප්‍රසම්පාදනය පිරිනමවන් පස්සේ අනිත් අයට ඒකට ඇපීල් කරන අවස්ථාවක් තියෙනවා. ඒ සියලු අවස්ථාවන් පසු කරලා තමයි මේ ප්‍රසම්පාදනය පිරිනමන්නේ. ඒක තමයි සාමාන්‍ය ක්‍රියාවලිය. විශේෂයෙන් ගත්තොත් ලෝඩ් පෝට් සහ ඩිස්චාර්ජ් පෝට් රිපෝට් සම්බන්ධයෙන් අපි විශේෂ අවධානයක් යොමු කරනවා. කොමත් පිට කලින් අපි ඒකට විශේෂ ක්‍රමවේදයන් හදලා තිබුණේ පසුගිය සීමාවේදී සමහර ගල්ලඟුරුවල ප්‍රමිතිය පිළිබඳව ප්‍රශ්න පැනගිච්ච වෙලාවදී ඒ කටයුතු නගමනය කරන
1: රුපියල් 600ක ප්‍රවාහන දීමනාව ඉහළ දමන ලෙස ඉල්ලා ග්‍රාම නිලධාරීන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයේ හේතුවෙන් ඔවුන්ගේ දීමනා ඉහළ දැමීමට අවධානය යොමු කරන්නේදැයි මාධ්‍යවේදීන් එහිදී ප්‍රශ්න කළා. ඊට අමාත්‍යවරයා ලබා දුන්නේ මෙවන් පිළිතුරක්.
4: රජය කවදාවත් නැතුව මූලික වැටුප් වැඩිවීමක් කරලා තියෙනවා ඉහළ මට්ටමකින්. 2025 අප්‍රේල් වල වැඩි කරා, 2026 ජනවාරි වැඩි කරා, 2027 ජනවාරිත් වැඩි කරනවා. දැන් මේ තව මාස කිහිපයක් ගියාට පස්සේදී ඔය සියලුම රාජ්‍ය නිලධාරීන්ට තවත් මූලික වැටුප් වැඩිවීමක් ලැබීමට නියමිතයි. මන්දන ඒක එපා කියලාද දීමනා විල්ලන්නේ කියලා. ඒ මූලික වැටුපේට අදාළව දෙන්න පුළුවන් දීමනා ලබා දීලා තියෙනවා. ආර්ථික තත්ත්වය අනුව අපි සුපිරි ආර්ථිකයකින්ද නෙමෙයි රට බාරගත්තේ. ආර්ථික ක්‍රමානුකූලව වර්ධනය කර යනවා, ආදායම් තුරණ යනවා. මේ ආදායම් වලින් සැලකිත කොටසක් රාජ්‍ය නිලධාරීන්ට, රාජ්‍ය සේවකයන්ට වැටුප් දීමනා ගෙවීම සඳහා ඉදිරිපත් කරනවා. කාට හරි තමන්ගේ දීමනා සම්බන්ධ ප්‍රශ්නයක් තිබෙනවා නම්, වැටුප් සම්බන්ධ ප්‍රශ්නයක් තිබෙනවා නම් වැටුප් කොමිසමකුත් දාලා තියෙනවා. ඒකට කරුණු ඉදිරිපත් කරන්න.
1: අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාස භංගයට විපක්ෂව ඡන්දය දුන් මන්ත්‍රීවරුන්ට ඒ බව ජනතාව ඉදිරියේ අනාවරණ කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අභියෝග කර සිටිනවා. ඔහු මේ බව සඳහන් කළේ ජනහමුවකට එක්වෙමින්.
6: වර්තමාන ආණ්ඩුව IMF එකේ සුවචකීකරු බලලා බවට පත්වෙලා. දැන් ගොවි ජනතාවගේ ප්‍රශ්නවලට ආණ්ඩුවට තියෙන එකම උත්තරේ මොකක්ද? විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය වැඩි කිරීම. දැන් මන්ත්‍රය වගේ මේක ජප කරනවා. දැන් අර 152 දෙනාට පාරට බැහැලා ජනතාව අතරට ගිහිල්ලා කියන්න පුළුවන්ද? අනේ ඔව් මම ඡන්දේ දුන්නා. දැන් ඉන්න බන්ධනාගාරාමතින පක්ෂව කියලා මං අභියෝග කරනවා. පුළුවන් නම් ගමේ පොලට ගිහිල්ලා ගමේ පොල අසල රැස්වීමක් කරලා කියන්න මම දුන්නේ අධිකරණ ඇමතිතුමාව රකගන්නයි කියලා. පුළුවන් නම් කියන්න. එම කියන්න බෑ.
1: විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමේ යෝජනාවට පාර්ශව රැසක් විරෝධය පළ කර ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මානප්පෙරුම සඳහන් කළේ.
7: මහානායක ස්වාමීන් වහන්සේලා පවා මේකට විරුද්ධලා ලිපිය දුන්නා. අද ලිපිය ආගිය තන්නේ ඒකත් අර කෙටි කතා නායකගේ උපාධි සහතිකේ වගේ වෙලා දීපු ලියුමක්. අපි මහානායක හමුදුරුව හම්බුණා. එතුමා අපිට ප්‍රකාශ කළා ලිපියක් දීලා තියෙනවා. මේකට ත්‍රිනායක සීම ස්වාමීන් වහන්සේගේ අත්සන් කරලා ලිපියක් දීලා තියෙනවා ජනාධිපතිතුමාට. අපි ගොයි මාධ්‍යට දෙන්නේ නැත්තේ කියලා. රජයෙන් ඉල්ලීමක් කරාලු මාධ්‍යට නම් දෙන්න එපා කියලා. ඉතින් ඕක තමයි කතාව.
1: ආණ්ඩුව අසත්‍ය සමාජගත කරමින් බලයට පත් වූ බවයි සමකී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන සඳහන් කළේ.
8: අපි අතීතයේ දැකලා තියෙන ඔය කසාදවලදී කපු ඔය වගේ බොරු කියනවා. නානා ප්‍රකාර දේවල් කියන මනමාලයා ගැන කියන්න පුළුවන් හැම එකම. කියලා කියලා කියලා කියලා එකගෙන ආවා. මනමාලටත් ඒහා සමානව බොරු කියලා කියලා කියලා කියලා කියලා එකගෙන ගිහිල්ලා කසාද බන්දලා ඉවර වුණාට පස්සේ තමයි මනමාලී මනමාලයයි දෙන්නම දැනගන්නේ කපුවා කියලා තියෙන බොරු කියලා. අනුර ඒ කපුවට වඩා බොරු කියපු මිනිහෙක්.
1: දේශපාලන දඩයම ආරම්භ වී ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසුවේ.
9: ඉතාම පැහැදිලිව මේ රටේ ඔය ජනාධිපතිතුමා කිව්වට නීතියට ඉහලින් කවුරුත් නැහැ කියලා. දැන් ඇත්තටම දේශපාලන දඩේම පටන් අරන් තියෙනවා. නීතියට ඉහලින් ජනතා විමුක්ති පෙරමුණ ඉන්නවා. ඔවුන්ට එරෙහිව කටයුතු කරන අය සම්බන්ධයෙන් පමණයි නීතිය ක්‍රියාත්මක වෙන්නේ. ජනතාවෝගෙන් සතුටු වෙන්නේ නැහැ නේ. ජනතාවට සතුටුක් ඉන්න නම් රට බංකොලොත් කරපු අය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒත් රට බංකොලොත් කරේ දේශපාලක විතරක් නෙමෙයි. තන ජාව අරංකාර ව්‍යාපාරික පන්තියක් හිටියා. විශේෂයෙන්ම ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ හිටපු ව්‍යාපාරික පන්තියක් හිටියා. ඒ සියලු දෙනා අද ඉන්නේ ආණ්ඩුවේ.
1: ඇතැම් පාර්ශව වේදනාවට පත්ව සිටින බවයි නියෝජ්‍ය මාත්‍ය චතුරංග අබේසිංහ සඳහන් කළේ.
10: නඩු නෙමේ ඒවට තියෙන පර්යේෂණ කටයුතු. ඒ පර්යේෂණ කටයුතු වල දත්ත සොයමින් ඒවා අධිකරණයට ඉදිරිපත් කිරීම තුළ තමයි අධිකරණ කටයුතු ඉස්සරහට යන්නේ. ඒවා කිසි දෙයක් නවත්තලා නැහැ. ඒවට විවිධ කණ්ඩායම් පර්යේෂණ දෙපාර්තමේන්තු වලින් යොමු කරලා ඒවත් සක්‍රියව මේ අවස්ථාවේදී කෙරෙනවා. ඒ නිසා තමයි මම හිතන්නේ මේ ගොඩක් වේදනාවෙන් කෑ ගහන්නේ. මොකද ඒගොල්ලොන්ගේ දේශපාලනය අවසන් වෙලා තියෙන්නේ. ජනතාව ප්‍රතික්ෂේප කරාට පස්සේ ඒගොල්ලොන්ගේ ඒ දේශපාලන
1: රාජිත සේනාරත්න හිටපු මන්ත්‍රීවරයාට එරෙහිව අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබෙනවා. ඒ ඔහු දිවිවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී කිරින්ද දිවිවර වරායේ වැලි ඉවත් කිරීම කොරියා සමාගමකට පැවරීමේදී රජයට අලාභයක් සිදු කළ බවට චෝදනා කරමි. 2012 වසරේ ජුනි මාස 12 වනදා සහ 2012 වසරේ අගෝස්තු 6 වනදා අතර කාල සීමාව තුළ දිවිවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී කිරින්ද දිවිවර වරායේ වැලි ඉවත් කර අලවියට තෝරාගෙන තිබුණේ කොරියානු සමාගමක්. දිවිවර වරාය නීතිගත සංස්ථාවට අයත් වැලිගොව්වා නැමැති නෞකාව බදු පදනම යටතේ සමාගමට පවරා දී ඇත්තේ අදාළ කටයුතු සඳහායි. ඒ සඳහා සංස්ථාවේ සභාපතිවරයාට බලපෑම් කිරීම තුළින් දූෂණය නැමැති වරද සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම අධිචෝදනා පත්‍රය ගොනු කළා. විත්තිකරුට එල්ල කර ඇති චෝදනා සංඛ්‍යාව 5ක්, සාක්ෂිකරුවන් ලෙස 13 දෙනෙකු නම් කළා. නඩු භාණ්ඩ ලෙස නම් කළ ලේඛන සංඛ්‍යාව 25ක්. මේ අතර ඇවන්ගාඩ් සමාගමේ සභාපති ලෙස කටයුතු කළ නිශ්ශංක සේනාධිපති අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් පිටව ගොස් තිබෙනවා. ඔහු අද පෙරවරුවේ කොමිෂන් සභාවට කැඳවා තිබුණේ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි. ක්‍රිෂ්කනු දිනුව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව ඔහු කොමිෂන් සභාවට කැඳවා තිබුණා. පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් පසු නිශ්ශංක සේනාධිපති කොමිෂන් සභාවෙන් පිටව ගිය බවයි සියත ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ. මැලේසියාවේදී අත්අඩංගුවටගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන ධනුෂ්ක කෞශල්‍යහෙවත් රත්මලානේ සයිමා පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දී තිබෙනවා. ඒ මහනුවර අංක 3 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. පේරාදෙණිය පොලිසිය විසින් ඔහු රඳවාගෙන ප්‍රශ්න කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ටහාසය සඳහන් කළේ. 41 හැවිරිදී එම සැකකරු රත්මලාන ප්‍රදේශයේ පදිංචි කරුවේ. 2014 වර්ෂයේ පේරාදෙණිය පොලිස් වසමේදී ගිනියවි පෙන්වා පුද්ගලයෙකු පැහැරගෙන ගොස් තුවාල සිදු කිරීම සහ 2016 වර්ෂයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු දෙකක් විභාග වෙනවා. ඒ මහනුවර මහේෂ් රත් අධිකරණේ. එම පරීක්ෂණවලට අදාළව රත්මලානේ සයිමා නැමැත්තා පේරාදෙණිය පොලිස් තහනියට බහර දී ඇති බවයි පොලිසිය පැවසුවේ. මැලේසියාවේදී අත්අඩංගුවටගත් රත්මලානේ සයිමා ඇතුළු සැකකරුවන් තුන්දෙනෙකු දිවයිනට රැගෙන එනු ලැබුවේ ඊයේ පස්වරුවේදී. අනෙක් සැකකරුවන් දෙදෙනා ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා. ඒ මීගමුව මහේෂ් රත් අධිකරණය විසින්. වකුගඩු රෝගීන්ගේ කාන්දු පෙරණ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය උපකරණ තාවකාලිකව කොළඹ ජාතික රෝහල වෙත ලබා දී තිබෙනවා. වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය සඳහානීය සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කළේ එම උපකරණවල අඛණ්ඩ සැපයුම් දාමයක් පවත්වාගෙන යාමට ආණ්ඩුව පියවර ගත යුතු බවයි.
11: ඔගේ කාලේ අපි දිගටම දැක්ක දෙයක් තමයි ඒ සඳහා අවශ්‍ය කරන සමහර ඖෂධ, ඒ වගේම තමයි ඩයලයිසිස් මැෂින් වල පවතින ක්‍රියාකාරීත්වය සම්බන්ධ ගැටලු සහ එම යන්ත්‍ර සූත්‍ර සඳහා භාවිතා කරන ෆිල්ටර් වල ඉඟය, එහෙම නැත්නම් ඩයලයිසිස් කරන රෝගීන්ට අදාළ කාර්යසඳහා භාවිතා කරන කැතීටර් වල ඉඟය දිගටම තිබිච්ච තත්ත්වයක්. මේක ප්‍රතිඵලයක් විදිහට පහුගිය කාලේ මුළුල්ලේම අපි දැක්කා අඛණ්ඩව ඩයලයිසිස් අවශ්‍ය කරන රෝගීන්ට සෞඛ්‍ය පද්ධතිය ඇතුලේ ඩයලයිසිස් කරන්න ගියාට පස්සේ විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඊයෙනට අපි දැක්කා කොළඹ ජාතික රෝහලේ ඩයලයිසිස් කරන එකකේ ඩයලයිසිස් යන්ත්‍ර ක්‍රියාත්මක වීමට අවශ්‍ය කරන සමහර උපාංගවල හිඟය නිසා රෝගීන් ඒ සම්බන්ධව සමාජ මාධ්‍යවල පවා සටහන් තබලා තිබුණා. මේ වකුගඩු රෝගීත්වයෙන් පීඩාවට පත්වන රෝගීන් වෙනුවෙන් අඛණ්ඩ වෛද්‍ය සැපයුමක් හා ශල්‍ය උපකරණ සහ පහසුකම් සැපයීම කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානය මීට වඩා යොමු වෙන්න ඕන.
1: මේ අතර රජයේ රෝහල්වල හදවත් සැත්කම් සඳහා පොරොත්තු ලේඛනයේ මේ වන විට දසදහසකට වැඩි පිරිසක් සිටින බවද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පැවසුවා. ඔහු සඳහන් කළේ එම පොරොත්තු ලේඛනයේ සිටින ඇතැම් රෝගීන්ට සිය සැත්කම් වෙනුවෙන් 2029 වසර තෙක් බලා සිටීමට සිදුවන බවයි. පුද්ගලික අංශය විසින් රජයේ සහතික මිලට වී මිලදී නොගන්නා බව ගොවි සංවිධාන චෝදනා කර සිටිනවා. හොරුළුවැව ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් එච්.එම්. උපාලි ඒකනායක මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
12: කිලෝ 6000න් 2000ක් ගත්තට පස්සේ ඉතුරු 4000 දෙන්න වෙන්නේ ගොවි මහත්තයාට රුපියල් 98ට කළු කඩ මුදලාලිට. එතකොට අපි ඊය දැක්කා පුජ්ජලි කංශේ මහත්තුරුත් 120ට වී ගන්නවා. හරි ගන්න තැනකෝ. දැන් උදාහරණයට ගමු අනුරාධපුරයේ කවතනද ගන්නෙ. මෙන්න මේක හොඳට ගරු ඇමතුමා අපේ ලාල්කාන්ත සහෝදරයා අහගත්තොත් හොඳයි දැනගත්තොත් හොඳයි. අට්ටික්ක ගහේ මල් පිපෙනවා විශ්වාස කරපන්. කළු කපුටා සුදු වෙනවා කියලා කිව්වොත් විශ්වාස කරපන්. මාළුවා වතුර යනකොට පාර හිටලා තියනවා කිව්වොත් පිළිගනින්. හැබැයි ලාල්කාන්ත කුසිකර්ම ඇමතුමා කියන ඒවා පිළිගන්න එපා කියලා තමයි අපිට කියන්න වෙන්නේ කියන තරම චේතිය රජුරුවත් එහෙම බොරු කියන්නේ.
1: පුද්ගලික සහල් මෝල් හිමියන්ටද වී කිලෝවක් සඳහා නිශ්චිත මිලක් නියම කරන ලෙසයි අනුරාධපුර දිස්ත්‍රික් ගොවිජන එකමුතුවේ සභාපති සුනිල් රාජපක්ෂ සඳහන් කළේ.
13: ගොවිදර ගිහිල්ලා හදවත හෝ ගන්න පුරෙන්දර වීතික දෙන්න බෑ. රුපියල් 85යි 90යි 95යි ඔය මිලට තමයි වී ගන්නේ. ඉතින් අපි කියන්නේ ඒක නෙමෙයි. උඹලා ගන්න මේ මිලට හරි මේ පෞද්ගලික මෝල් හිමියන්ට වී ගන්න සාකච්ඡා කළා. එතනට සාධාරණ මිලක් හදලා දෙන්න කියලා තමයි මේ ඉල්ලීම් කරන්නේ.
1: වියලවි මණ්ඩලය විසින් මේ දක්වා මිලදී ගෙන ඇති වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් 27458ක්. දිවයින පුරා වී ගබඩා 105ක් විවෘතයි. ඉදිරියේදී විවෘත කිරීම සඳහා සූදානම් කර ඇති වී ගබඩා සංඛ්‍යාව 40ක්. වියලවි මණ්ඩලය සතු වීතොගෙන් වී මෙට්‍රික් ටොන් 30000ක් සමූපකාර තොගවලද සංස්ථා මගින් සහල් බවට පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. ඒ කෘෂිකර්ම අමාත්‍යවරයා සහ වෙළඳ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවකට අනුවයි. මේ අතර වී කිලෝවක් සඳහා රුපියල් 120ක අවම මිලක් යටතේ ගොවීන්ගෙන් වී මිලදී ගත යුතු බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට දැනුම් දී තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් අතර පැවති සාකච්ඡාවකට එක්වෙමින් එක් ගොවියෙකුගෙන් මිලදී ගත හැකි උපරිම වී ප්‍රමාණය හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 4000ක් විය යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළා. මිලදී ගන්නා වීතොක පිළිබඳව සහ අදාළ ගොවීන් පිළිබඳව නිවැරදි ලේඛන පවත්වාගෙන යාම අනිවාර්ය වනු ඇති. එම වාර්තා නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කෙරෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. සෞදි අරාබියේ රැකියා සඳහා පිටත් යන වෘත්තීය කුසලතා සහිත ශ්‍රමිකයන්ට පවත්වනු ලබන අනිවාර්ය කුසලතා සත්‍යාපන විභාගය ඉදිරියේදී සිංහල සහ ද්‍රවිඩ භාෂාවලින් පෙනී සිටීමේ අවස්ථාව ලබාදීමට එකගතාව පළ කර තිබෙනවා. ඒ සෞදි අරාබියේ බලධාරීන් විසින් ලැබී ඇති නිල දැනුම් දීම අනුව SVP විභාග ප්‍රශ්න පත්‍ර ඔන්ලයින් පද්ධතියට සිංහල සහ ද්‍රවිඩ භාෂාවලින් අදිර දෙකක් යටතේ ඇතුළත් කිරීමට නියමිතයි. පළමු අදීර 2026 ජූලි 29 වන දින ආරම්භ වී ඇති අතර දෙවන අදීර ලබන 15 වනදා ක්‍රියාත්මක වනු ඇති. මෙම නව පහසුකම මගින් සෞදි අරාබියේ නියමිත කුසලතාමය රැකියා සඳහා අයදුම් කරන ශ්‍රී ලාංකිකයන්ට තමන්ගේ මව්භාෂාවෙන් විභාගයට පෙනී සිටීමට හැකිවන බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ. iPhone පරිශීලකයන් ඉලක්ක කර ගනිමින් WhatsApp හරහා පරිශීලකයාගේ කිසිදු ක්‍රියාකාරීත්වයකින් තොරව සිදු කළ හැකි Zero Click සයිබර් ප්‍රහාරයක් පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් වී තිබෙනවා. Zero Click ප්‍රහාරයක විශේෂත්වය වන්නේ පරිශීලකයාට කිසිදු සබෙදියක් හෝ ගොනුවක් විවෘත කිරීමට හෝ QR කේතයක් ස්කෑන් කිරීමට අවශ්‍ය නොවීමයි. උපාංගයේ පවතින ආරක්ෂක දුර්වලතා භාවිත කරමින් ප්‍රහාරය සිදු කළ හැකි බව විශේෂඥයන් පෙන්වා දෙනවා. ඒ අනුව ඇතැම් අවස්ථාවලදී ප්‍රහාරකයන්ට පරිශීලකයා නොදැනුවත්ව WhatsApp ගිණුමට සම්බන්ධ වීමේ හැකියාව ලැබිය හැකි. ජංගම දුරකථනයේ මෙහෙයුම් පද්ධතිය සහ භාවිත කරන යෙදුම් නිරන්තරයෙන් යාවත්කාලීන කර තබා ගැනීම ආරක්ෂාව සඳහා ඉතා වැදගත් බව සයිබර් ආරක්ෂක විශේෂඥයන් පෙන්වා දෙනවා. හෝමු සමුද්‍ර සන්ධියේ සම්පූර්ණ පාලනය මේ වන විට අමෙරිකා නාවික හමුදාව සතු බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඕවල් කාර්යාලයේදී මාධ්‍යවේදීන් අමතමින්. ඉරානයට එරෙහිව අමෙරිකාව ක්‍රියාත්මක කර ඇති නාවික අවහිරය වානේ බිත්තියක් මෙන් ශක්තිමත් බව ට්‍රම්ප් ප්‍රකාශ කළා. යුද්ධය ආරම්භ වීමට පෙර ලෝකයේ තෙල් සැපයුමෙන් 20% ආසන්න ප්‍රමාණයක් හෝමු සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කෙරෙනු අතර මේ වන විටත් සීමිත නෞකා ප්‍රමාණයක් එම මාර්ගය හරහා ගමන් කරන බව වාර්තා වනවා. හෝමු සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව සහ ඉරානය අතර පවතින සාකච්ඡා තවදුරටත් අවිනිශ්චිත තත්ත්වයක පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය මාසයේ තුර්කියේ සිට පිටත්වයාමේදී ආරක්ෂක හේතුන් මත රහසිගතව වෙනත් ගුවන් යානයකට මාරු වී ඇතැයි අනාවරණ වුණා. මෙම ආරක්ෂක සැලැස්ම සකස් කර ඇත්තේ ඉරානයෙන් එල්ලවිය හැකි තර්ජනයක් හේතුවෙන්. ට්‍රම්ප් තුර්කියට පැමිණ තිබුණේ කටාර් රාජ්‍ය විසින් ලබා දුන් නව ගුවන් යානයකින්. එහෙත් තුර්කියෙන් පිටත්වීමට පෙර ට්‍රම්ප් පැරණි ගුවන් යානයකින් පිටත්වන බව නිලධාරීන් නිවේදනය කර තිබුණා. පසුව අනාවරණ වූයේ එය ආරක්ෂක උපක්‍රමයක කොටසක් බවයි. ට්‍රම්ප් පැරණි ගුවන් යානයට ගොඩවීමෙන් පසුව ගුවන්තොටුපළේ ආහාර සැපයුම් වාහනයක් මගින් රහසිගතව ඉන් පිටතට පැමිණ තිබෙනවා. පසුව ඔහු කුඩා ගුවන් යානයකට මාරු වී තුර්කියෙන් පිටත්ව ගොස් ඇති බව සඳහන්. කටාර් රාජ්‍ය ලබා දුන් නව ගුවන් යානය පැරණි ජනාධිපති ගුවන් යානය සහ කුඩා ගුවන් යානය වෙන වෙනම වේලාවන්හිදී එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබෙනවා. එක්සත් රාජධානියට ළඟා වූ පසු ට්‍රම්ප් යළි කටාර් රාජ්‍යෙන් ලබා දුන් ගුවන් යානයට මාරු වී අමෙරිකා බලා පිටත්ව ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. යලි සිරස්තල මහනා හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්, සයිමාට රැඳවුම් නියෝග, රාජිතට අධිචෝදනා, අයිෆෝන් පරිශීලකයන්ට අනතුරු ඇඟවීම්, හෝමුස් පාලනය ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමා. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30. ඔබට සුභරාත්‍රියක්.
14: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: town.
1: මෙන්න මේ වගේ ලස්සන songs එක ගොඩක් දෙනෙක්ගේ ආදරේ දිනාගත් සිංගර් කෙනෙක් තමයි ෂෙහාර සදරුවන්.
2: එයා අලුතින් සින්දුවක් රිලීස් කරලා තිබ්බා. පහුගිය ටිකම අසනීපෙන් හිටියත් එයා අපිත් එක්ක කතා කරන්න අමතක කළේ නැහැ.
3: මේක ඇවිල්ලා ඉන්දියා ටැමිල් ෆිල්ම් මේක සින්දුවක්. ඉතින් මට හිතුණා මේකට සිංහල version එකක් කරන්න ඕනේ කියලා මම ආස නිසා. ඒ vibe එක මම මාර ආසයි. ඉතින් මේකේ music කරන්නේ O Beats. එතකොට මේක lyrics කරේ ආශනකේ පෙරේරා. මේකේ video එක කරේ චන්දේෂ් බණ්ඩාර.
1: ෂෙහාරගෙන් ගොඩක් දෙනෙක් අහන්න කැමති මේ වගේ සින්දු නේද?
3: ඔව් මම අත්‍තරම ආසම මේ වගේ vibe එකේ සින්දු කරන්න. පොද ගොඩක් අය මගෙන් ඉල්ලන්නේ මේ වගේ vibe එකේ සින්දු. මමගේ මං හිතන්නේ මේක තමයි පළවෙනි සහ අන්තිම cover version එකක් විදියට කරපු සින්දුවක් වෙයි.
2: Music video එකේ අපි දැක්කා ඔයාගේ funny act එකක්.
3: ඔව් අත්‍තරම මේකේ වචනත් එක්ක වරද්දි පොඩි funny vibe එකක් තියෙනවා. ඉතින් අපි music video එකෙත් ඒ vibe එක එම්මව තියලා දැන් සින්ගර් අද්දි පොඩි ඒ විදියට තමයි අපි sing කරලා තියෙන්නේ.
0: Talk of the town.
2: ඩිරෙක්ටර් කෙනෙක් විදිහට තමන්ගේ නම ලෝකෙටම අරගෙන ගියපු ලෝකේෂ් කනගරාජ් ඇක්ටර් කෙනෙක් විදිහට ෆෑන්ස් ලතරට එන DC මූවී එක පහුගිය දා රිලීස් වුණා.
1: මාස්ටර් වික්‍රම් ලියෝ වගේ මූවිස් ඩිරෙක්ට් කරපු ලෝකේෂ් මේ DC මූවී එකේ ඇක්ට් කරන්නේ අරුණ් මතේෂ්වරන්ගේ ඩිරෙක්ෂන් එකත් එක්ක.
2: ෆිල්ම් එක රිලීස් කළා පහුණු පළවෙනි ඉරිදා දවසේ විතරක් ඉන්දියානු රුපියල් කෝටි 9 ආදායමක් ගන්න DC පුළුවන් වෙලා තියෙනවා.
1: ලෝකේෂ්ගේ ඇක්ටින් එක අනිරුද්ගේ වෙනම ලෙවල් එකක මියුසික් නිසා තමයි මේ මූවී එක මෙච්චර ෆේමස් වුනේ.
2: මේ මූවී එකට අනිරුද් කරපු රාග් ඔෆ් රිවෙන්ජ් ට්‍රැක් එකත් හිතාගන්න බැරි තරම් ඉක්මනට මුළු ලෝකෙම වෛරල්
0: වුණා.
4: අද ගැස්මට සියත
5: ඔබ නොදන්න මෙඩිසින්
6: දරුවන්ට ෆැටිලිව හැදෙනවද?
5: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද උණකමගේ සමග.
6: ෆැටිලිව එහෙම නැතිනම් අක්මාවේ තෙල් තැම්පත් වීම කියන්නේ වැඩිහිටි අපි අතර බහුල රෝගී තත්ත්වයක්. හැබැයි ඔබ දන්නවද දරුවන්ටත් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන් කියලා? විශේෂයෙන්ම අධික තරබාරු දරුවන්ට. ඒ කියන්නේ දරුවගේ වයසට සහ උසට සරලන බරට වඩා වැඩි බර ප්‍රමාණයක් තියෙන දරුවන්ට මේ රෝගී තත්ත්වය ඇතිවීමේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. දරුවන්ට ෆැටිලිව ඇති වෙන්න ප්‍රධානතම හේතුවක් තමයි දරුවන්ගේ ආහාර රටාව සහ ජීවන රටාව. විශේෂයෙන්ම අධික ලෙස සීනි සහිත ආහාර පාන ගන්න දරුවන්ටත්, ඒ වගේම අධික ලෙස තෙල් සහ පිටි සහිත ආහාර ගන්න දරුවන්ටත්, දවසේ වැඩි වේලාවක් කිසිම ක්‍රියාවක නොයෙදී, ඒ කියන්නේ ව්‍යායාමයක් නොකර ක්‍රීඩාවක නොයෙදී ඉන්න දරුවන්ටත් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. දරුවන්ට ෆැටිලිව හැදිලා මුල අවස්ථාවේදී කිසිම රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නැහැ. ඒ නිසා රෝගය හඳුනා ගැනීම සඳහා පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඔබේ දරුවත් දැනටමත් අධික තරබාරු දරුවෙකු නම්, ඔහුට හෝ ඇයට දැනටමත් ෆැටිලිව කියන රෝගී තත්ත්වය ඇතිදයි සොයා බැලීමට වෛද්‍ය උපදෙස් අනුව ඒ සඳහා තියෙන පරීක්ෂණ කරවා ගන්න.
7: ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
5: ඔබ නොදන්න මෙඩිසින්
8: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
9: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
10: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
9: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝඩි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
11: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
9: යාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මහා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
10: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
12: ඕනම සයිස් එකක බිස්නස් ඕඩර්ස් පික් මී ට්‍රක් එක ලේසියෙන්ම මූව් කරන්න. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් affordable cost එකකට පික් මී ඇප් එකෙන් ලේසියෙන්ම බුක් කරගන්න පුළුවන්. live tracking සහ goods insurance තියෙන නිසා තවත් පහසුයි. business එකේ orders ලේසියෙන්ම මූව් කරන්න. pick me truck book කරන්න.
13: namaste namaste ඉන්දියන් වයිබ් එකට ආදරය කරන හැමෝටමයි මේ ඉන්විටේෂන් එක. Havelock City Mall presents India Fest 2026. Authentic Indian fashions, handcraft, delicious flavors, Bollywood karaoke saha cultural dance. Agosto 14 15 16 Havelock City Mall ekedi. Havelock City Mall, my happy place.
14: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
15: මතකද මතකද මතකද මතකද සිංගල් බිග් බොනන්සා.
16: 60%ක් ඩිස්කවුන්ට් කරගෙන
15: මේ අවුරුද්දේ තාවා.
16: නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්-ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.
15: බිග් බිග් දිනුමයි බොනන්සා බොනන්සා.
17: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, බිග් රේසර් හෝ බිග් ලයිටර්වල ඇති එස්කෝඩ් ඩංකිය. 23:43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
18: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය, රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
19: මොකෝ මේ තරහින්? කඩේ වහලෙට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්ස කරන්නේ ආගියතක් නෑ.
20: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ again අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහල ගහන්න නැතුව වහල ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
21: සිංගිරි ඕගස් මොනන්සා, Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න. දෙවිනපුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
22: Turn 98.2 and 98.4.
23: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
24: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
23: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
24: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි, මාකටර් කෙනෙක්.
23: හතාවට දක්ෂ නම්, මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
24: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71 555 6047ට අපිට WhatsApp කරන්න.
23: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දිවයින පුරා
1: දැන් වෙලාව රාත්‍රී 7:00යි.

රාත්‍රි 7යි විනාඩි 6යි බලාගෙන නේද හිටියේ? නිදහසේ කතා කරන්න වගේම නිදහසේ හිනාවෙන් නිදහසේ ඔළුවේ තියෙන ප්‍රශ්නවලට සැනසීමක් කොහෙන් හරි ලැබෙනවා නම් අපිට අනිත් වැඩ කරගන්න වගේම ජීවත් වෙන්න චුට්ටක් නෙමෙයි ගොඩක් පහසු වෙනවා. සියත ආදර රේඛා, මේ පැය දෙක තමයි ඔයාටයි මටයි දෙන්නටම සැනසීමේ කතා කරන්න පුළුවන්. ආදරේ හොයාගෙන යන හොයාගෙනන ආදරේ ඔයාගේ ළඟින් තියාගන්න ආදරණීය පැය දෙක. ඉතින් එන්න රණවේ වෙනකන් කතා කරන්න. වෙනද වගේම ගොඩක් දේවල් තියෙනවා. විශ්මීන්නව බලාගෙන ඔයා මේ පැත්තට එනකන්.

0: දැන් වෙලාව රාත්‍රී 7:10.
1: හද ගැස්මට සියත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: ගෝවියට ලබා දෙන ස්ථාවර මිල 120 ප්‍රමාණවත් නැහැ.
3: වියලේ මණ්ඩල විකුණලා දාලා විනාශ කරලා ඉවර වෙලා දැන් මෙතන ඇවිල්ලා ඉවර 120 මදි කියලා කියනවා.
4: අද ගෝවියට කර කියා ගන්න දෙයක් නැහැ.
1: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
5: ඇතුලේ ඉන්න ඕන මිනිස්සු එළියේ ඉන්නවා, එළියේ ඉන්න ඕන මිනිස්සු ඇතුලේ ඉන්නවා.
4: ඒක බය වෙලා තියෙන. ඒගොල්ල මරු කියවන. එක දවසක්වත් අහිංසක මිනිසුන්ගේ පඩිය වැඩි කරලා නැහැ ඕකෝ.
6: පචමදිවට හොරු ඉන්න ආණ්ඩුව
7: එල්ලයට හරියට පහර දෙමින් යනවා.
1: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
8: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍යයේ හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර 2 සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ

0: තමයි දෙක. වැඩි ඕනේ නැහැ. බොරුනම් ගෙම්බෙක් ගන්න. මොකද යාළුවා තාසේ දෙක දෙක ලැබෙනවා නะ. ඩබල් දෙක. ඩබල් ඩිලයිට්. ඩබල් සැලරි. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් දෙක දෙක නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සිද්දුණත් දෙක දෙක අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි 얘දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවේ නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
1: සින්දු සියොත අනුග්‍රහය.
2: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිලාරේ චාප්තරේ.
1: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
3: කිරිපත්කඩ රන් කෙරුවා. ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණුවරකින් ඔබ වෙත තිළිණවන වගයි. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව සඳහා.
4: දස් පන්සියක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
5: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
4: අවන්ස් ටිකෙන් ටික
6: පේ. සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම්. ගෝල්ඩි චිකන් සොසේජස් වැලියු පැක් ඉතිරිය රුපියල් 270යි. ෆොන් රේ ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරිය රුපියල් 210යි. මංචි සුපර් ක්‍රීම් කක ඉතිරි රුපියල් 40යි. කොහොමස් සබන් ඔරිජිනල් පහේ පැක් එක ඉතිරි රුපියල් 160යි. කගිල්ස් ෆුඩ් සිටි.

0: una da sugu con chigena e Disney.
1: Danin Anna. Sati tavasla havas dekata.
2: Siyata hot and spicy with sudu kochi.
1: Goda kadare.
3: Ame මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
4: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නේ.
5: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක උත්තරම.
7: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
8: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
9: සියත පොකට් මනි අනුග්‍රහය.
10: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
11: සියත ටෙලි දෙපැහැ. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
12: 4 දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
13: මන්නම් හිතන්නේ නැහැ.
11: දකින හේන පිනෙන මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
14: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
15: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
11: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
1: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30 සියත TV තුලින්.

රාත්‍රී 7යි විනාඩි 25යි. දේවල් වෙනස් වෙන විදිහ, ජීවිතේට අලුත් අලුත් දේවල් වගේම අපි හිතන විදිහත් චුට්ටක් වෙනස් කළාම සමහරක් වෙලාවට හිතන් නැති විදිහට තමයි දේවල් මිනිස්සුන්ට හරියන්නේ. ඒ වගේම තමයි අපි හිතාගෙන ඉන්නවා මහා ලොකුවට. අපි ආදරය කරනවා මහා ලොකුවට. මොකද මේ ලෝකේ ආදරය කියන හැඟීමට තමයි මං ගොඩක් ආදරය කරන්නේ. මේ ලෝකේ තියෙන ලස්සනම හැඟීම තමයි ආදරය. ආදරය නිසානේ මේ හැමදේම. හැබැයි දෙන්නෙක් ආදරය කර කර ඉඳලා ගර්ල්ට හරි බෝයිට හරි දෙන්නගෙන් එක්කෙනෙක්ට තේරෙන්න පටන් ගත්තොත් මෙයා මං ළඟින් යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මෙයාට මාව සුදුසු නෑ. එකෝ මෙයා මට ඇත්තටම ආදරය කරනවද කියන ඩවුට්ස් ඔයගලුවට එන්න පුළුවන්. එතකොට තමයි සමහරක් අය හේතු නොකියම යන්නම යන්නේ. හැබැයි අපි පුළුවන් තරම් උත්සාහ කරනවා එයා එක්ක කතා කරන්න, ඒත් එයාගේ වචන වලින් අහගන්න. මොකද මං හිතන විදිහට නිහඬව උත්තර දෙනවට වඩා කෙනෙක් අපිට ඒ දේ කෙලින්ම කියලා කියොත්, දුර්වල නොවී හරි ලස්සනට කියලා කියොත් ආදරය කරන කෙනෙක්ට ඒ දේ අමාරුවෙන් හරි ඔලුව හදාගන්න බාරගන්න පුළුවන්. හැබැයි හේතුවක් නොකියම ඔයාගේ ළඟින් කෙනෙක් ගියොත් යන්න හදනවා කියලා දැනුනොත් අනේ එතනදී නම් ඔයා ඒ අයට නිහඬව සමුදෙන්න. මොකද අපි ආදරය කරද්දී තමයි මිනිස්සුන් අඳුරගන්නේ. අපි ආශ්‍රය කරන්න ඕනේ අපේම විදියට නෙමෙයිනේ නේද මිනිස්සු හැදිලා ඉන්නේ. ඒ අය හිතන්නේ ඔයාගේ බවුන්ඩරිස් ඔයා ළඟින් තියාගන්න. මොකද ඔයාට ඔයාව වටිනවා. මේ කාට නැතත් මට විශ්වාසයි මේ ලෝකේ ඉන්න හැමෝටම තියෙන්නේ හරිම ලස්සන හිත්. හැබැයි ඒ අතර ඉන්න පුළුවන් ටොක්සික් මිනිස්සු. ඔයාට වෛර කරන්නේ ඒ අය ඔයා දුර්වල නිසාවත් ඔයාගේ වැරැද්දක් හින්දා නෙවෙයි. ඒ හින්දා හැම වෙලෙම පුළුවන් නම් ඔයා ඔයාටම බ්ලේම් කරගන්නේ නැතිව හිතන විදිය වෙනස් කරගන්න. සමහරක් අය ඒ අයට ඕනදී ඔයාකෙන් ඒ වයිප් එක එන්නේ නැත්නම් ඔයාගේ වචන වලින් ඔයාගේ හැසිරීමෙන් ආදරය කරද්දී ඒ අය බලාපොරොත්තු වෙනදේ ඔයාගෙන් ඒ අයට ලැපෙන්නේ නැත්නම් ඒ අය නැති හේතු හොයාගන්න පටන් ගන්නවා. හැබැයි ඒ අයම ආයමත් දුර්වල වෙලා හේතුවක් නොකියම තමයි යන්න හදන්නේ. ආදරය කියන්නේ නිදහසේ කරන්න ඕන දෙයක්. ඔව්, කාලය දෙන්න. කාටවත් ඔව පාලනය කරන්න දෙන්න එපා. විශේෂයෙන් ආදරයේදී ඔයාව මැනිපුලේට් කරන්න දෙන්නත් එපා. අපි බලමු දේවල් වෙනස් වෙයි.

ඒ හින්දම තමයි හේතුවක් නොකියම යන අයට නිහඬ සමු දෙන්න කියලා අද සිතාද රේඛා FB page එකේ මම පෝස්ට් එකකින් තිබ්බේ.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: ඉනවෙන්න මෙන්න වෙලාව.
2: ඔෆර් සෙලිබ්‍රේට් බ්ලැක්
3: ෆ්‍රයිඩේ. ඒක වචනේ.
4: මොකද සෙලිබ්‍රේට්?
2: මොකද ඔතේ ඒ වචනේ මේ. ස්පෙක් චොකෝ චොකලේ.
3: ස්පෙක් චොකෝ චොකලේ.
2: ස්පෙක් චොකෝ චොකලේ.
3: ස්පෙක් චොකෝ චොකලේ නෙමෙයි හලෝ. ස්පෙක්ටකියුලර්.
5: ලක්තබතන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM බ්‍රෙක්ෆස්ට් ඩ්‍රයිව්. අනුග්‍රහය.
6: පොළොවේ රන්ගස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල.
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
10: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සික ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතන් විතින් දැන් ලබා ගත හැකි.
11: සුබ දවසක්.
12: අලුත් වෙලා.
11: පහසු වෙලා.
12: තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
13: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710666222 Prime Residences.
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
15: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
16: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගන්න නැතෝ වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
17: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
18: ඕනම කැමක් temperature කරගන්නේ තනියම බත්තවත්ත බට. real mapat experience එකකට නැල්වත්ත බට.
19: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles.
20: සතුට රස ගුණ මුසුවෙන කැමවල රස සුරකින
21: Fry RBD Poltel හැට වසරකට වැඩි විශ්වාසයෙන්
22: මුළු පවුලටම මගේ ගානටම ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Ward Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
23: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 road රථය David Pieris e-mobility වෙත 0114700550.
24: රන්පෞමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115880400. LOLC රන්සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
25: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
26: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
27: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
28: ගන් අතරට සුලසුලුනේට දැන් මම බය නැහැ.
29: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
30: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. single big bonanza mid-year shopping festival.
31: සමහරු එන්නේ සද්ද අහලා.
32: තව සමහරු එන්නේ සුවඳට.
31: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
32: ඒ ඔක්කොම එක ෆන් එකක් ගන්න ඕනේ නම් down south end the morning. down south end the morning. go international expo 2026.
31: Motor Show
32: Lifestyle Expo
31: Construction Expo
32: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
31: අගෝස්තු 14 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
32: බිස්නස් කරනවද? ඉන්වෙස්ට් කරනවද? නැත්නම් ෆැමිලිය එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026
33: මාධ්‍ය අනුග්‍රහය සියත TV සියත FM සමගින් Kiss FM.

රාත්‍රී 7යි විනාඩි 47යි. හේතුවක් නොකියම යන අයට නිහඬව සමුදෙන්න. ඔයාට ඒ ශක්තිය තියෙනව නේද? කියන්න බලන්න. ඔව්, කියන්න දෙයක් නෑ, මට විශ්වාසයි. මොකද ආදරේදී ඕනම දෙයක් දරා ගන්න පුළුවන් නේ අපිටනේ. හැබැයි මං අර ඊයේත් කිව්වනේ, අඬන්න හිතුනොත් අඬන්න ඕනේ. දුක හිතුනොත් ඔයා ඒ දුක පෙතා ගන්නත් ඕනේ. හැබැයි කවමතාක්වත් ඔයාව වටින්නේ නැති කෙනෙක් එක්ක ඔයාගේ කිසිම දෙයක් පෙතා ගන්න හදන්න එපා. හේතුවක් නැතුවම සමහරු නෙවෙයි, හේතුවක් නැතුවම මිනිස්සු ආදරය කරාති ආදරේ නොකරන අපිව පාලන අය අපි ළඟින් යන්නේ හේතු නැතුවයි. මේ ලෝකේ හිතාගන්න බැරි දේවල් ගොඩක් වෙනව නේද? අද ගැන එහෙම කතා කරද්දි අපේ චකත් මෙන්න මේ විදිහට මැසේජ් එකක් ලියලා තියෙනවා. නිින්ද නැති කරන් අහන් ඉන්නම් ආදරේ රස මුසු කතා. සුසුම් පොද යනතුරුම රහතම චකත් ලියනවා කවි කොටා. වාසනාවේ උල්පතයි ඔබ වටිනවා සත්තයි ඉතා. මතක් වෙන්නට එකම කවියක් ලියනවද මං ගැන සිතා. මම කවි ලියන ඔයා තරම් දක්ෂ නොවුනට ඔයාට හදවතින්ම ගොඩක් ස්තුතියි ජගත්. එතකොට අපේ මාලිත් අපිට මැසේජ් එකක් එවලා තියෙනවා. මතක් නොකලාට මතක් වෙන දහසක් දෙනෙත් මග තොටදී හමු වුණත් මගේ තෙනෙත් ළඟ නතර වුණු ආතරේ කොහොම මතක කරන්නද? ඇත්ත තමයි. කවුද මේ අපිට හායි කියලවලා තියන්නේ? නමත් කියන්න බලන්න. එතකොට අපිට දික මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. මං ඒ මැසේජ් එක ඊළඟ පැයදී මතක් කරනවා KTH. කමක් නෑ නේද? අපි එතකන් මේ සින්දුවත් අහලා ඉමු. චන්ද්‍රාන්ටි, ඔන්න අතත් ඔය සුපුරුදු විදිහට අපි වහන් ඉන්නවා කියලා මැසේජ් එකේ තියෙනවා. බොහොම ස්තුතියි. අනිත් කට්ටියවත් මතක් කරන්න, ඔයාලගේ මැසේජස් උත් වටිනවා. මේ සින්දුව අහලා කමර්ෂල් බෙල් එකට ගිහින් අලුත් පය පටන් ගමු තවත් ලස්සන විදිහට. හරියට ආදරේ ජීවිතයට එකතු කරගන්නා වගේම.

0: වෙලාව රාත්‍රී 7:54.
1: හද ගැස්මට සියත සියත පත්තරේ විදහසා
2: ජනපති මැදිහත්ව විසඳුම් දෙනතුරු ග්‍රාම නිලධාරීහු දිගටම සටනේ. ගමන් වියදම් දීමනාව ඉහළ නොදැමීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම සංගමය ඊයේ සහ අද අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වෙලා තියෙනවා. කොහොමහරි මෙතනදී ග්‍රාම නිලධාරීන්ට එක කාරණයක් සම්බන්ධයෙන් හරි අවබෝධයක් ලැබිලා තියෙනවා. ඒ තමයි ජනාධිපතිතුමා මැදිහත් වෙන්නේ නැතුව ඉතින් මෙලෝ දෙයක් හරියට විසඳෙන්නේ නැහැ කියන එක. එයාගෙම ඉල්ලනවා උත්තරයක්.
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනු මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
5: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
6: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමික්ස්.
7: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමික්ස් නම් ඉස්තරම්.
8: අයියා මට ඇපල් මලක් දෙන්න.
9: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
8: අයියා මට මල් ගොඩක් දීලා.
9: ඔව්වා මොනවද නංගි? අර H15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමිට තව රුපියල් 100ක ලෝඩ් දෙකක් දානවා. පිස්සුනේ
8: H15 පිස්සුවක්ම තමයි.
10: සිංගිරි ඕගස් මොනන්සා Samsung, Hisense, Panasonic, Candyතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවින පුරා සිංගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
11: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7383 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited Sri Lanka Maha Bank අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
12: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනි දෙන්න.
13: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
14: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
15: සියත පොකට් මනි.
16: Turn 98.2 and 98.4.
17: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
18: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
17: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
18: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
17: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
18: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71 555 6044 අපිට WhatsApp කරන්න.
17: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.
19: එයාලා මේ පාර එන්නේ දිනන්නම බලාගෙන.
18: හැබැයි මේක අපේ ග්‍රවුන්ඩ් එක. අපෙන් දිනු මුදුර ගන්න ලේසි වෙන්නේ නැහැ.
19: අසල්වැසි ප්‍රතිවාදීන් ජයග්‍රහණයේ අභිමානීය සොයා පිටෙන් පන්දුවෙන් ගැටෙන තරඟ දෙකකින් සමන්විත උද්වේගකර ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය.
18: පළමු තරගය අගෝස්තු 15 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පන්දුවෙන් පන්දුව සජීවව සියත TV ඔස්සේ.
19: දිනන ක්‍රිකට් නම් සියත.

රාත්‍රී 8යි විනාඩි 8යි 8 වෙනි මාසේ 8යි 8යි රෑ 8යි 8යි මේව හැමදේම මම විශ්වාස කරන විදිහට මේ විශ්වයෙන් දෙන සයින්ස් ස්තුතිවන්ත වෙන්න grateful වෙන්න ජීවත් වෙද්දි විතරක් නෙමෙයි ජීවිතේ ආදරය කරද්දිත් අකේ කරන්න ස්තුති වෙන්න හැමදේම වෙනස් වෙන්න යන්නේ මහා ලොකු කාලයක් නෙවෙයි මං විශ්වාස කරන විදිහට පුංචිම පුංචි සිදුවීමක් ඇති දේවල් වෙනස් වෙන්න ඉතින් පුළුවන් තරම් හැම වෙලේම සතුටින් ඉන්න උත්සාහ කරනවා වගේම මේ විශ්වයට ස්තුති කරලා ජීවත් වෙන්න ආදරේ තමයි මේ ලෝකේ තියෙන ලස්සනම හැඟීම මං හරි නේද? හැබැයි මේ ආදරය ඇතුළතදීම තමයි හේතුවක් නොකියම ගොඩක් දෙනෙක් අපි ළඟින් යන්නේ. අන්නේ ආයට නිහඬව සමුදෙන්න. සමහර සමුකැණීම් වචන ඉල්ලන්නේ නැහැ. ඒව සිද්ධ වෙන්නේ හේතුවක් කියන්නත් කලින්. අවසන් වචනයක්වත් නොතියා කෙනෙක් හදිස්සියෙම දුරස් වෙනවා. ඉතින් පස්සෙන් ගිහින් ඇයි කියලා අහනවට වඩා නිහඬවම ඒ දුරට ඉඩ දෙන එක හොඳයි. මොකද රැඳෙන්න කැමති කෙනෙක් හේතු හොයන්නෙත් නැහැ. ඒ වගේම යන්න තීරණය කළ කෙනෙක්ව නවත්තන්නත් බැහැ. එහින්දා යන්න ඕන අයට යන්න ඉඩ දෙන්න. අතීතය ගැන වරදක් හොයන්නේ නැතිව. මතකයක් තිබුණා නම් ඒ මතකයට ගරු කරලම නිහඬව සමුදෙමු. සියත ආදරයක අහන ගොඩක් දෙනෙක් තමන්ට පුළුවන් විදිහට WhatsApp messages, comments අපිට එවනවා. ඉතින් විශ්මිට පුළුවන් විදිහට ටයිම් එක මැනේජ් කරගෙන කනෙක්ට් එක වටින හින්දා කොහොම හරි කියලා යන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් දෙවනි පය අපි පටන් ගත්තේ ඒ විදිහට අපිත් එක්ක හැමදාමත් ඉන්න KTH-ගේ මැසේජ් එකෙන්. බොහොමත්ම ස්තුතියි KTH. ඒ වගේම තමයි සියත හැමතාමත් වගේ අහන අයේෂා මනෝරි. බොහොම ස්තුතියි. පුළුවන් වෙලාවට ආදරය කහගෙන ඉන්න කියලා මැසේජ් එකක් එවන්න. යනවේ වෙනකන් ඉන්නවා මම.

0: දැන් වෙලාව රාත්‍රී 8:15.
1: හද ගැස්මට සියත මේ අතරින් ලෝක බැංකු මූලස්ථානය පිහිටි නගරය මොකක්ද? 1. ස්විට්සර්ලන්තයේ ජිනීවා. 2. ඇමරිකාවේ වොෂින්ටන් ඩී.සී.
0: සිතසම්පකත්මනි අම්බලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ ඇඹලි පිටියේ මදුසේන විරත්න.
2: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
0: පහ වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151 දැන්ම WhatsApp කරන්න.
3: සියත පොකට් මනි.
0: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
3: අනුග්‍රහය.
4: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
5: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
0: Hi, I'm Shenya. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත් නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
6: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7192492 0.7192 3277777.
7: රූසපුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දැස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්‍ය.
8: සියත Between Lady Miss World Sri Lanka 2026.
9: ඔබත් මම අනුදි ගුණසේකර. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවින් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
10: මෙවරත් දැනුමෙන්, පෞෂයෙන් සහ රූ සිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුල හිසදරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මැතික තීකත් ඡායා රූපයක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0716 516 501 WhatsApp කරන්න.
8: Siyata Between Lady Miss World Sri Lanka 2026.
10: Title sponsor.

0: සමට දිදුලන දීප්තිය ට්වීන් ගාලා ගන්න. බිග් ට්වීන් ලේඩි රේසර් එකට අදම මාරු. බිග් ට්වීන් ලේඩි. ඔබත් සැනින් දිදුලන්න.
1: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. Theater Voice of Family. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංහ කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

රාත්‍රි 8යි විනාඩි 27යි. අත විශ්මිත කතා කරන්න හිතුනේ හේතුවක් නොකියම යන අයට නිහඬව සමුදෙන්න කියලයි. එක එක අය එක එක විදියට තමයි මැසේජස් එවලා තියන්නේ. මොකද අපි හැමෝටම එකම විදියට හිතෙන්නේ නැහනේ. හැබැයි හැමෝම වගේ නිහඬව සමුදෙන්න ඕනේ කියන එකට එකඟ වෙලා තියෙනවා. දන්නවද? ඔයා ගොඩක් වටින කෙනෙක්. ඉතින් ඔයාට ලැබෙන ආදරෙත් වටින ආදරයක් වෙන්නම ඕනේ. අපේ චමිල තරංග කියනවා, හිත හදාගන්න තිබ්බා වෙන් වෙන්න හේතුවත් කිව්වනම්, ඒත් මහ මෙරක් තරම් ආදරේ දීලා ආදරේ පෙන්නලා එක පාරටම නිහඬ වුණාම මොන තරම් අසරණ වෙනවද පණ පිටින් පිච්චෙනවා කියලා. ඇත්ත තමයි, ශක්තිමත් වෙන්න. ඔයා ආදරණීය කෙනෙක් කියලා මතක් කරන්නත් එපා. එතකොට අපේ ඉසුරු මංජනායක කියනවා, හේතුවක් තනං හිටියානම් හිත හදා ගන්න තිබ්බා. හේතුවක් නොකියම ගියාම මට පුළුවන්ද ආදරේ නවත්තන්න? ලස්සනයි, හරිම ස්වීට් කමෙන්ට් එකක්. හේතුවක් නොකියම ගියාම මට පුළුවන්ද ආදරේ කරන එක නවත්තන්න? ඇත්තනේ, එයා යාට ඕන හේතු ටික හිතාගෙන කිසිම හේතුවක් කියන්නේ නැතුව අපි ළඟින් යනවා. හැබැයි අපිට පුළුවන් ද ආදරේ කරන එක නවත්තන්න? හොඳයි, අද ලස්සන කමෙන්ට් එකක්. වෙනදටත් ලස්සනයි, අද ටිකක් ගොඩක් ලස්සන කමෙන්ට් එකක් ඉස්සරු. එතකොට අදත් ඔන්න අපේ වර්ජීනි අපි වහගෙන ඉන්නේ. එයත් මං වගේ කෙනෙක්, නිහඬව සමුදෙනවා. ගොඩක් හොඳයි. එතකොට මොරටුවේම අපේ රුක්ෂාන්, එයා ගොඩක් ආදරය කරන සඳමාලිවත් මතක් කරලා තියෙනවා. අනිත් අයවත් හිමීට හිමීට එකතු කරගන්න. සියත ආදරයක හංගින වෙලාව රාත්‍රී 8:29යි. මේ පැත්තට මැසේජ් එකක් එවලා තියන්න. 0711982294 අපේ වට්සප් නම්බර් එකට. එහෙමත් නැත්නම් ආදර රේකවුන් සියත FM අපේ Facebook page එකට හැවිත් කමෙන්ට් එකක් තියන්න.

0: හංසා. සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, වික්‍රේසර් හෝ වික්‍රයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: සමහරු එන්නේ සද්ද අහලා,
3: තව සමහරු එන්නේ සුවඳට,
2: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
3: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South එන්න ඕනේ. Down South එන්න ඕනේ. Go International Expo 2026.
4: Motor Show,
3: Lifestyle Expo,
4: Construction Expo,
3: Industrial Expo එක්ක ඇති වෙන්න සතුටු වෙන්න.
4: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
3: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
5: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත FM සමගින් Kiss FM.

කාලය යන වේගෙ නේද? එහෙනම් ඔන්න අතට මට වෙලාව ඇවිත් තියෙන්නේ ඔයා ළඟින් යන්න. මතක ඇතුව ආදරේ කියන පරක්කු වෙන්න එපා. කෙනෙක්ට දෙයක් කියන්න තියෙනවා නම් ඒ දේ ලස්සනට හිත රිද්දන්නේ නැතුව කියන්න. හැබැයි කෙනෙක් හේතුවක් නොකියම වාගේ ළඟින් ගියා නම් ජන සයින්ස් දෙනවා නම් නිහඬව එයාට සමු දෙන්න. සීතාදරේක හැමදාමත් ප්‍රාර්ථනා කරන්නේ ඔයාට විශ්වසනීය ආදරයක් ලැබෙන්න කියලා. හෙට රෑ 7ට හම්බෙමු. සුබ රාත්‍රියක්.

0: අද ගැස්මට සියත
1: සියත පත්තරේ විදහසා
2: ජනපති මැදිහත්ව විසඳුම් දෙනතුරු ග්‍රාම නිලධාරීහු දිගටම සටනේ. ගමන් වියදම් දීමනාව ඉහළ නොදැමීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම සංගමය ඊයේ සහ අද අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වෙලා තියෙනවා. කොහොමහරි මෙතනදී ග්‍රාම නිලධාරීන්ට එක කාරණයක් සම්බන්ධයෙන් හරි අවබෝධයක් ලැබිලා තියෙනවා. ඒ තමයි ජනාධිපතිතුමා මැදිහත් වෙන්නේ නැතුව ඉතින් මෙලෝ දෙයක් හරියට විසඳෙන්නේ නැහැ කියන එක. එයාගෙම ඉල්ලනවා උත්තරයක්.
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් ණය.
5: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
6: හන්දි ඉර බහැගෙන යන සිසිල ගලන හැන්දෑව.
7: රාස්සිකේ යව වැටිලා.
6: ඒ වැටිච්ච රාස්සිකේ යව ටිකක් ඇහිඳගෙන. වැටිලා කියලා කිව්ව රාස්සිට කිව්වද
7: වැටිලා කියලා?
6: මත්තන්ද තු යද්ද? ඒදි මේ දැන් ඔයත් කොහමයි රාස්සි වගේමයි ඔය. යන යන දැන් මොන හරි වට්ටකේ යනවා රේ මේ පොඩි කාලේම මොලේ වට්ටකේ.
8: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
9: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
10: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාධක පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 78 4. සිංහගිරි ඕගස් මොනන්සා, Samsung, Hisense, Panasonic, Kandy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම සිකවාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න. දෙවිනපුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
11: Turn 98.2 and 98.4.
6: වන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ 아무තු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
12: සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
13: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
6: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
13: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
6: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
13: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 071 555 6047ට අපිට WhatsApp කරන්න.
6: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.
14: එයාලා මේ පාර එන්නේ දිනන්නම බලාගෙන.
13: හැබැයි මේක අපේ ground එක. අපෙන් දිනු මුදුර ගන්න ලේසි වෙන්නේ නැහැ.
14: අසල්වැසි ප්‍රතිවාදීන් ජයග්‍රහණයේ අභිමානීය සොයා පිටෙන් පන්දුවෙන් ගැටෙන තරඟ දෙකකින් සමන්විත උද්වේගකර ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය.
13: පළමු තරගය අගෝස්තු 15 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පන්දුවෙන් පන්දුව සජීවව සියත TV ඔස්සේ.
14: දිනන ක්‍රිකට් නම් සියත තමයි.
15: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
16: ඔය ඉන්නේ 10 ඔලමුලනේ. එයාගේ තාත්තා 9.
17: එක වගේ 7ක් ඉන්න විකාර රූපී ලෝකේ 7න් එකක් වුණු පුදුම රජෙක්.
18: රාජ්‍යරුව ගොබ්බයා.
19: එයි කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ?
5: නිලබල කරේති ඔලමුල පුරේ.
13: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත TV 3.

0: Nada su tu kotigena e Disney.
1: Denin Anna. Sadita wasala hawas dekata.
2: Theater hot and spicy with Sudu Kochi.
1: Godak kadare.
3: තායිලන්ත යන්නේ සංචාරක ගමනාන්තයක්.
4: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
5: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
3: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners kata karanna 0718 492 192 0718 132 77 singiri august monansa samsung hisense panasonic cambiatu low supatala madili sadaha 10% dakwa wattam hodama tanin hodama milita aduma masika warikiyekata gewanna ganna ikman karanna devinapura singagiri pradarshana agara walin august 15 dakwa pamanai
6: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
7: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
8: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
9: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
10: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
11: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
12: සියත පොකට් මනි. අනුග්‍රහය.
13: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ආදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
14: රූ සපුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දැස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්‍ය
15: සියත big twin lady miss world sri lanka 2026
16: මම අනුදි ගුණසේකර. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවෙන් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
17: මෙවරත් දැනුමෙන්, පෞර්ෂයෙන් සහ රූ සිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුළ හිස දරන්න සූදානම්ද? ඔබගේ ආයදුම් පත්‍රය මෑතකදී එකක් ඡායාරූපයක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0716 516 501 WhatsApp කරන්න.
15: Siyata Big Twin Lady Miss World Sri Lanka 2026
17: Title Sponsor
18: ඔබ සමට දිදුලන දීප්තිය Twin Gala ගන්න Big Twin Lady Racer එකට අදම මාරු Big Twin Lady ඔබත් සැනින් දිදුලන
19: Siyata Tele Depaya අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
20: මම හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් දෙන්නවද?
18: මොකද මේ වගේ කියන්නේ?
19: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්
18: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ
17: එයත් ලස්සනයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්

0: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: තෑගි වැඩි වෙලා.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0716666222. Prime Residences.
5: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
6: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
8: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114 700 678.
9: ඕනම කැමක් temperature කරගන්නට නියම බටල්වත්ත බට
10: real මපට experience එකකට ඇල්වත්ත බට.
11: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles
12: satutu rasa gunamusvena kemala rasa surakena
13: kukufry rbd poltel hata wasarakata wedi vishwasen
14: mulu pavulatama mage ganatama oba asa karana sappa nindaka soya medivo evith yanne enna valentino italy flagship experience center world place colombo 7 weta honda nindak kiyannema honda heta dawasakata palamu piyawarai
15: full charge eken kilometer 150 kata wedi durak nivaseedima charge kirimata hakiyawa athi lithium ion battery samagin ena bajaj vigo electric 3 roda rataya david peeris e mobility wedin 0114 700 550
16: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115 880 400 එල්ලෝ එල්සි රන් සවි රන්නය සේවාව වලස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
17: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
18: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
19: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
20: ගන් අතරට සුරසිරුමෙට දැන් මම බය නෑ.
21: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
22: නිවසට අවශ්‍ය හැම දේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්යර් ෂොපින් ෆෙස්ටිවල්.
23: සමහරු එන්නේ සද්ද අහලා.
24: තව සමහරු එන්නේ සුවඳට.
25: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
24: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning.
26: Down South in the morning.
24: Go International Expo 2026.
27: Motor Show,
24: Lifestyle Expo,
27: Construction Expo,
24: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
27: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී
24: බිස්නස් කරනවද ඉන්වෙස්ට් කරනවද නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද Go International Expo 2026
28: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත FM සමගින් කිස් FM
29: 98.2 අමුවටයි 98.4

0: දැන් වෙලාව රෑ 9යි විනාඩි 50යි. හද ගැස්මට සියත.
1: සියත පත්‍රයේ විතසා.
2: ජනපති මැදිහත්ව විසඳුම් දෙනතුරු ග්‍රාම නිලධාරීහු දිගටම සටනේ. ගමන් වියදම් දීමනාව ඉහළ නොදැමීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම සංගමය ඊයේ සහ අද අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වෙලා තියෙනවා. කොහොම හරි මෙතනදී ග්‍රාම නිලධාරීන්ට එක කාරණයක් සම්බන්ධයෙන් හරි අවබෝධයක් ලැබිලා තියෙනවා. ඒ තමයි ජනාධිපතිතුමා මැදිහත් වෙන්නේ නැතුව ඉතින් මෙලෝ දෙයක් හරියට විසඳෙන්නේ නැහැ කියන එක. එයාගෙම ඉල්ලනවා උත්තරයක්.
1: සියත පත්‍රයේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන්.
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් ණය. ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: සැන්ඩි ඉර බහැගෙන යන සිසිල ගලන හැන්දෑව
6: රාස්සිකේ අවුව වැටිලා
5: ඒ වැටිච්ච රාස්සිකේ අවුව ටිකක් ඇහිඳගෙන වැටිලා කියලා කිව්ව රාස්සිට කිව්වද
6: වැටිලා කියලා
5: මත්තන්න තු යද්ද ඒ ඔයත් ඔහොමයි රාස්සි වගේමයි යන යනදන් මොනහරි වට්ටගෙන යනවා රේ පොඩි කාලෙම මොලේ වට්ටගෙන
7: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
9: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා පුද්ගල මූල්‍ය කළමනාකරණය කොටස් වෙළඳපොළ ගෝල්ඩ් රියල් ඉස්ටේට් USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදාය මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව වැඩි විස්තර සඳහා අවතන්න 076-56-78-784
10: Turn 98.2 and 98.4
5: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
8: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
5: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
8: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමේ මාකටර් කෙනෙක්.
5: කතාවට දක්ෂ නම් මාකටිං දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
8: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71 555-6044 අපිට WhatsApp කරන්න.
5: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.
9: සීගිරි ඕගස් මොනන්සා Samsung, Hisense, Panasonic, Kandy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න. දෙවිනපුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
11: එයාලා මේ පාර එන්නේ දිනන්නම බලාගෙන.
8: හැබැයි මේක අපේ ග්‍රවුන්ඩ් එක. අපෙන් දිනු මුදුර ගන්න ලේසි වෙන්නේ නැහැ.
11: අසල්වැසි ප්‍රතිවාදීන් ජයග්‍රහණයේ අභිමානීය සොයා පිටෙන් පන්දුවෙන් ගැටෙන තරඟ දෙකකින් සමන්විත උද්වේගකර ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය.
8: පළමු තරගය අගෝස්තු 15 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පන්දුවෙන් පන්දුව සජීවව සියත TV ඔස්සේ.
11: දිනන ක්‍රිකට් නම් සියත.

මම ඉස්කෝලේ යන කාලේ කලා රුචියක් එච්චර තිබ්බේ නැහැ. පොතපත කියවෙ ගහරි මම ආසම කරේ ක්‍රීඩා කරන්න. මොකද මට තේරුණා මේ මම ඉස්කෝලේදී අදක්ෂයෙක් කියලා. බොහොම කනිෂ්ඨ ඉස්කෝල කැලෑ ඉස්කෝලෙට ගිහින් ඒ ඉස්කෝලවල අදක්ෂයෙක්. නමුත් ශිෂ්‍යත්ව පාසලේ කොළඹ ආනන්දෙට මම 6 විතර එනකොට මං වැටෙන දක්ෂයෝ ගොඩකට. දැන් ওই කාලේ කොහෙන් හරි පී දෙන්න ආසයි. අධ්‍යාපනය මේක හරියන්නේ නැහැ. ඊළඟට අපි හොස්ටල් එකේ නේද ඉස්කෝලේ. හොස්ටල් එකේ ඉස්සරහන් තියෙනවා බාස්කට්බෝල් කෝට් එක. බාස්කට්බෝල් ගන්න ගියා. ඒකම මේක මට හරියා. ගමන් ටීම් එකට එකතු වුණා. මම උපනායකත්වයක් දරුවා 15. සෙන්ස් කියන එක ඇත්තට තිබුණේ නැහැ. අපි හුඟක් ආසයි පන්ති බෙදලා ගා ගන්නවා. කොල්ලු ගා ගන්නවා. චැලෙන්ජ් කරලා ගා ගන්නවා. ඒ වගේ නිකන් අපි හරියට නාහෙට නාහම එකක් මිසක් මේ ගී කවි සින්දු විඳින ලොකු දෙයක් තිබ්බනේ. ඉස්සරලාම නිව්වේ ඒ ලොල් කරනකොට මොහන්ලාල් ග්‍රේරුසගේ පිසික්ස් පන්ති තියෙනවා. මුලින් සයන්ස් කළ පස්සේ ආට් කරේ. ඉස්සරලාම අහෝමිත්‍රුන් කියලා කවිපතක් ලිවයි. කවිපතේ තිබුණු නිර්මාණය නිමනගුණසේකර මහත්තයා ගායනා කරා තැටිගත වුණේ. ඒ කියන්නේ එයා කැසට් පටියකට ආවේ නැහැ. රටේ තත්ත්වය වෙනස් වුණා. උතුරු දකුණ ඇවිලෙන්න ගත්තා. ඒ කලාව වෙනුවට ජීවත් වීමේ ප්‍රශ්න ඇති වුණා. අම්ම නැති වුණා. ඊට පස්සේ මම ඔය පන්තියක් කරලා ටියුෂන් පන්තියක් කරලා එහෙම ජීවත් වෙන තැනට වැටුණා. මගේ පළවෙනි ගීතය ගායනා කරේ රොහන් ශාන්ත ගුලේගොඩ. ඔහුගේ සඳක් නම් කියන කැසට් පටියක තියෙනවා. අරෝණ විරසයන් සංගීතවත් කරේ. පිපුණුදු ඔබ මේ උදේ සුසුදු මාලති මලක්සේ තක්සලාවේ අකුරු ඇහිඳින පුංචිහා පැටවි මල්සුන්

රෑදායයි ගී තයයි. ස්තුති සියතට, ස්තුති මේ අහන ඔබට. ලස්සන ගීතයක්. මේ ගීතයත් එක්ක බැඳුණු අපූරු දේවල් තිබෙනවා. දයානන්ද ගුණවර්ධන මහත්තයාගේ ඉස්සර තිබුණ නාට්‍යයක් බක් මහකුණු. බක් මහකුණු පස්සේ එයා චිත්‍රපටයෙන් නගනවා බක් මහා දීග කියන. මෙන්න මේ කාලේ තමයි තුමන්ගේ විවාහයත් සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඔය විවාහ කටයුතු සංවිධානය කරන්න බාර විඳලා තියෙන්නේ ඔය කරුණාරත්න අමරසිංහ මහත්තයා, අද මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර. ඉතින් මේගොල්ලෝ අතින් යම් යම් අතපසුවීම් වෙලා තිබෙනවා. කොහොම හරි දයානන්ද ගුණවර්ධන මහත්තයා මදු සමය ගත කරන්න ගිහිල්ලා ඒකට අදාළ ඇඳුම් පැළඳුම් වාහනෙට දාන්න බාර දීලා තියෙන්නේ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ඇතුළු පිරිසට. ඔවුන් මෙව දාලා නැහැ වාහනෙට. පස්සේ තමයි ඔවුන්ට මතක් වෙන්නේ අරගොල්ලෝ මදු සමය ගත කරන්න ගියා ඇඳුම් ටික මේගොල්ලෝ ගාව. ඔවුන් වහාම මෝටර් රථයෙන් යනවා තානායමට. යන්නේ මධ්‍යම රාත්‍රියටත් ආසන්නව. තානායමට යන්න දෙන්නේ මදු සමය ගත කරන යුවලකට එහෙම යාළුවෝ ගිහිල්ලා බාධා කරන්න දෙන්නේ. කොහමරි වැඳලා කරලා ගිහිල්ලා කතා කරනවා. දයානන්ද ගුණවර්ධන මහත්තයා දොර ඇරියලු. අර ආපු ඇඳුම් පිටින්මයි. ඇඳුම් මාරු කරලා නැහැ. නෝන මහත්තයාත් එහෙමයි. ඔන්න ඔය අතරේ අරගුලන්ට ස්තුති කළා. දෝෂයක් කියලා නැහැ. ස්තුති කරලා කිව්වලු මෙන්න මේ ගිහිල්ලා මේ ඇල්විටිකල මාස්ටර්ටයි අමරිටයි දෙන්න. මොකක්ද එතුමා කරලා තියෙන්නේ? සින්දුවක් ලියලා තියෙනවා. ඒ මොහොතේ ඇතිවෙච්ච හැඟීම්. මං හිතන්නේ ආදරය පිළිබඳව. ඒ කියන්නේ ආදරය රාගය, රාගය ඉස්සරහට එනවා, රාගය පහු කරගෙන ආදරය ඉස්සර වෙනවා, ඉඳුරන් උපිත වෙනවා, ඉඳුරන් දමනය වෙනවා. මේ දෙකම හරි ලස්සනට මේ මොහොත ලියලා තියෙනවා දයානන්ද ගුණවර්ධනයන්. ආදර හැඟුම්, ආදර හැඟුම්, නුපුරුදුයි මට නුපුරුදුයි ඒ හැඟුම්. සැඳෑ අඳුරේ සැලෙන තරු එලි මගේ හද තුළ කරයි විමසිලි. නැගෙන ගණන්දුර නගයි සිතුවෙලි. මේ මගුල් රෑ පිඳෙයි ඉවසිලි. මේක ඇල්විටිකල මහත්තයා සංගීතවත් කරනකොට අහන කෙනා ඉවසිල්ල බිඳෙන්නේ නැතින විදිහට. රාගය අභිභව ප්‍රේමයේ මතුවෙන ආකාරයට තමයි සංගීතවත් කරලා තියෙන්නේ. අපිට දැනෙයි ඒක. සබාධර්මයෙන් ප්‍රශ්නයක් අහනවා ඊළඟට. කිමද ඔබ මල් කුමරියන්නේ? පිතවිදා සතුටින් නොඉන්නේ. මල් පිතවිදාගෙන නැහැ. මලක් වුණා පිතවිදන්න එපා. රහස නැතුවද මම නොදන්නේ. තුරුල්ලි බඹරුන් නොවේද ඉන්නේ. බඹරට යන්න දෙන්නේ නැතුව පිති අකුලගෙනව. මම දන්නවා ඔය රහස. බලන්න මේ අනුරාගේ කියන එක මොනතරම් සංවර සංගමයෙන් ඉදිරිපත් කරලා තියෙනවද? ඒකත් එක්ක ලිවිටිකල මහත්තයයි සංගීතය, අමරදවැන් ගායනය එකතු වුණාම රාත්‍රිය

0: ගීතායයි.
1: අද සොඳුරුවූන කැසීම ප්‍රවීණකය පදරජක ධම්මික බණ්ඩාර සමක.
2: ගීත රචකෙන්ට පාරාදීසයක් පේරාදිනිය සරසවිය. දමගේ මිත්‍රෙක් ඉන්නවා ප්‍රාදේශීය ලේකම් කෙනෙක්. ඔහු ගාව තියෙනවා 242 මොනවාද පේරාදිනියා බැඳිච්ච ගීත. අපේ තරුණ වයසේ සමහර ගීත අපි ඇහුවා. ඒවා නිකන් අපිට අර ගලේ කෙටු අකුරු වගේ මතක හිටියා. මට මතකයි භද්‍රජී ජයතිලක මහත්තයා, භද්‍රජී ජයතිලක. ඔහු කියනවා අන්තාන කඳු පෙළ හඳට ආවඩා සරසවියට පිනිවිඳක් වැටෙනවා කියලා. අන්තිමට බට්ටිච්චෙක් මගේ දුකට අඳනවා. ඕක අපිට හුඟක් මතක හිටියේ. ඔගේ සංගීතය සපයනකොට ඒ බට්ටිච්චෙක් හඬ ගන්නවා. කෝ ඈ කොහෙද මගේ රන් කිරිල්ලි. එතකොට මේ කියනවා විසිල් පරම්. ඒ වගේ සලකුණු අපිට හොඳට මතක ඉන්නවා. අපි කැම්පස් ගිහලා නැහැ එතකොට. අපිට කැම්පස් යන්න ආසයි තින්නේ ඒව ඇයෙනකොට. ඊට පස්සේ අජන්ත මහත්තයාගෙන් ඇහෙනවා අපිට අන්තානේ කඳු මුදුන සිසාරා පවනක්වි ඉන්නම් ඔබේ සුන්දරැඳි කුටිය සමීපේ කුසුමක් වී ඉන්නම්. මේ හරියට පෝෂණය කරා. මට මතය සනත්නම් සිරිමත්තයා ගීතයත් නවා තැනින් ඇය යනවා වරම් ලබා සරසවියට මගේ දුකට නුඹ නාඩන් පාංකිරිත්තු. පාංකිරිත්තර දුක කියනවා කෙල්ල කැම්පස් ගියපුහම කොල්ලට අප්සෙට්. මොකද තමන්ට නැත්.

0: හමුවන්නේ කිමද කුමර නැතු කඳුලැලි පුරුවන්නේ. අපිට මෙන්න සරසවියම මැවෙනවා. පේරාදෙනිය ඇම්පස්සේ යන්න ඕනේ නැහැ කෙනෙකුට. නිකන් ට්‍රිප් එකක් යනකොට ගියත් මේ මානසිකත්වය ඒ රමණීයත්වයට අපිට ළඟා වෙන්න පුළුවන්. දුඹ සූරන මහවැස්සේ තනි කුඩේ අපි තනි වී දොඩමලු හැටි දෙනි. කොමල පබා මුකුළු හිනා පෑදිතුලි මතකද මහවැලි දෑලි සපුහිවනේ. අපිට පේනවා ආදරවන්තින් යොලක් තමන්ගේ අධ්‍යයනය කටයුතු වල යෙදෙන ගම ප්‍රේමී අති රමණීයත්වය මේ පරිසරයත් එක්ක භුක්ති විඳලා තියෙනවා. කලා ශිල්ප රාජ ඉසුරු මල්ලියායි එදා ලපලු සෙවනේ සරතැස නිවුණි. අපේ නිවුණු හීන පිරුණු රජධානි මෙදා සුවඳ පමණි ඉතිරි හන්තානි. හන්තානයි මහවැලියයි කොයි තරම් පාවිච්චිලා තියෙනවද ගීතවලට. ඊට පස්සේ කියනවා කෝල බැලුම් හලා රඟන පරවියනි මාල බැඳුණු ගෙල කුමරිගේ හඳපානි. හීනෙන් දැකුමට විතරයි උරුම වුණේ හන්තානි කුමරියේ නාඩන් ලසඳි. දැන් මේක සමහරවිට හන්තානි කන්දරත් කියනවා වෙන්න පුළුවන්. මේ ඔක්කොම ආදර කතාව බලන් හිටපු හන්තානත් ලා හඳේලි බබලද්දි ඒකත් අතහැරලා යන්න සිත් වෙනවා. හන්තානිදි හම්බෙන කුමරියයි හන්තාන කන්ද නැමති කුමරියයි දෙකම අතහැරලා මොහොතකට සමුගන්න සිත් වෙනවා. අපි දන්නේ නැහැ මේ පෙම්මතුන් යලි මුණ ගැයිද නැද්ද කියන එක. ඉතින් මේ ගීතය අහනකොට මේක ස්ථිර ලක්ෂයක් නෑ. සරසවිය ඒ රමණීයත්වය ආදරයේ තියෙන අපූර්වත්වය ශෘංගාරේ ශෝකය මේ ඔක්කොම අපිට විඳගන්න පුළුවන්. ඒ හින්දා තමයි මේ සින්දු අමරණීය වෙන්නේ. දයරත්න රණතුංග මේ ගීතය සංගීතවත් කරලා ගායනා කළේ.
1: අංක නවයා

රාත්‍රී 10යි විනාඩි 21යි දැන්. හද ගැස්මට සියත

0: ගීතායයි.
1: අද සොඳුරු මුණ ගැසීම ප්‍රවීණකය පදරචක ධම්මික බණ්ඩාර සමක.
2: සමහර ගීත තියෙනවා දැන් අපි යන් අත්දැකීමක් වින්දහම ඔය අත්දැකීම ඒ විදිහටම අමුවට වාර්තාමය විදිහට ලියන්න බෑනි. මම මේ ගීත අතර පොඩි උදාහරණයක් ගැන මගේ අත්දැකීම අනුව කියනවා. මම පාසල් ගුරුවරයෙක් හැටියට සේවය කරනකොට මගේ අන්තිම ඉස්කෝලේ තමයි නාත්තන්ඩියේ ධම්මිස්සර විද්‍යාලය. ධම්මිස්සර විද්‍යාලයේ මගේ පන්තියේ ළමයි මූලික වෙලා උසස් පෙළ පන්තියේ ළමයි සංගීතමය වැඩසටහනක් හැදුවා සකිසරා සඳ ළඟ කියලා. දැන් ඔකට ගායක ගායිකාවත් ආවා. යමසිරි පීරිස් බණ්ඩාරතාව දෙට් ජයකොඩි සමිතා උදුන්කොටු හොම. ඉතින් ඒක බාරදුර කටයුත්ත. ඉතින් මම සෑහෙන ළමයි එක මහන්සි වුණා. එතකොට මම සෑහෙන දුරක් ගෙවාගෙන ගෙදර යන්න ඕන. දැන් අපි නෝනා දන්නවා මේ ඉස්කෝලේ වැඩක් තියෙනවා කියලා. ඉතින් පළවෙනි දවසේ මම රෑ 10ට විතර ගෙදර ආවා. ගෙදර ආපහුම හොඳට දොර ඇරලා කෑම ටිකක් බෙදලා දීලා බොහොම වැදගත් එක් විදිහට සැලකුවා. ඊළඟ දවසක් වැඩ කරලා මම ගෙදර එනකොට රෑ 11:30. එදත් දොර ඇරියා. ආන් කෑම තියෙනවා කිව්වා. මගේ බිරිඳ ඇවිල්ලා නිදාගත්තා. තව දවසක් බාගෙනකොට 5:00 දොර ඇරලත් නැහැ. මං සෑහෙන තට්ටු කරලා දොර ඇරලා ගත්තා. දොර ඇරියා. කතා කරුවේ නැහැ. ඊළඟ නිදාගත්තා. හැබැයි කෑම තියෙනවා මේසෙ උඩ. මං පොටුවක් ඇදගෙන දැන් කෑම ටික දිහා බලන්නේ මගේ දැන් හිතට හරිනේ. නිකන් අර බල්ලට ලිලිපුල් දෙනවා වගේ ඉන්නේ මේ කෑම දුන්නේ. මං නෙදන්නේ දවස් තිස්සේ මහන්සි වෙච්චේ. දැන් මං කන්නෙත් ඇතුළ බලන්නකොට අපේ ඒ දවසල කුලී ගෙදර හිටියේ. කුලී ගෙදර සාලේ තිබුණා ලියනාඩෝ ඩාවින්චි ඇඳපු මොනාලිසා චිත්‍රය. දැන් කන්නෙත් ඇතුළ එහාට මෙහාට ඇවිදිනකොට මට පේනවා මේ මොනාලිසා මං දිහා බලනවා. මම සාලි කෙරවලට ගියත් මන් දිහා බලනවා. මෙහා කෙරවලට ගියත් මන් දිහා බලනවා. මම කල්පනා කරා කමන්නේ එයා හරි බලනවනේ. ඊට පස්සේ මට කණ්ඩ හිතුනෙත් නැහැ. උතර හැමදාම තියෙනවා කොලි අර හාප්සි පෑන් වේ මේ සුර තියෙනවා පැත්තක. මම අර මොනාලිසා ගැන වචන ටිකක් ලියුවා. මොනාලිසා නුඹ තරම් ඇසට සුවදෙන ඊනියක් හදට මුමුණන ගීතයක් දැක ගන්න ලැබුණද මටම පිංකල ඇසත් මොනාලිසා. කොතැන සිටියත් මා දෙසම බලමින් මගේ හදවත රිදුණු තැන් සොයමින් දැමරත් විදිලනති අඬනවද ඔය හිනා වෙනවද මොනාලිසා. දැස අද්දර කඳුළු කැට තබමින් නුඹත් මා තනිකරාවිද ඈමින්. මාව තනිකරන්නේ මගේ අවුරුදු 30 ගානක් විතර පරණ ආදරවන්තය. ඔයත් ඔහොම හිනා වුණාට ඔයත් මාව තනිකරයි. ඇයි මට තාම ඉතයන් බෑ නුවද හිනා වෙනවද තමරට මට සමච්චල් කරනවද නැත්තම් මං යන වල දුක හිදිලද අනනවද ඔය සිනාසනවද මොනාලිසා. මේක අමරසිපීරිස් මහත්තයා ගඟ අලායාදින් කියන කැසට් පටියට සීඩි පටියට යොදාගත්තා. මේ සංගීතවත් කළා දර්ශන වික්‍රමතුංග. මේක ඇත්තට ඇහෙන ගීතයක් නෙවෙයි. හේමනාට මං ලියපුවාගේ කැමති ගීත අතර ඉහළින්ම තියෙන ගීතයක් තමයි මොනාලිසා. ඉතින් මං ඒක ඔබත් එක්ක විදා ගන්නයි මේ සූදානම.

0: ගීතායයි.
1: අද සොඳුරුමුණ ගැසීම ප්‍රවීණගේ පදරචක ධම්මික බණ්ඩාර සමක.
2: පෞද්ගලව ඉතා ප්‍රියකරන ගායකත්තමයි මේ පුන්සිරි සොයි සමත්තය. ඇත්තනම අද ජීවිතයේ සඳෑ සමය ගත කරන්නේ. එවනට අදත් වේදිකාවට නැංගුත් ශෘතියේ පිහිටා ගීත ගයනවා. අපි කියන්නේ ඒ ගීතේ තියෙන නියම පිච්චකට සිංදු කියනවා. ඒ කියන්නේ ඔහු වචනේ පරිසමාප්තාර්ථයම ගායකේ. ඊළඟට ඔහු තෝරගත්ත මේ ඇතැම් ගීත තියෙනවා හිතාගන්න බැරි ගීත රචනාය වගේ තියෙනවා. දැන් ධාරණයක් ඇරියට නුහන්නම් ලඳුන්නේ සුරා පොදක් මා තොලගෑ පමණින් සුරාසුනෙකු වේදු ඇය අතගෙන රැඟුමක් පෑ පමණින් මා සලලෙකු වේදු. දැන් ඕක අපි පාසල් සමය අහන්නේ. ඉතින් ඒක අපිට හරි අපූර්ව දෙයක්. ඒ කියන්නේ දැන් ඒ වගේ ප්‍රශ්නයක් අහනකොට මම පොඩ්ඩක් අඩියක් ගැහුවට මම පොඩ්ඩක් ගෑනුනම එක්ක ඩාන්ස් එකක් දැම්මට මම එහෙම නැහැ. ඒ මේ ඔබේ උපන්දිනේට මං ඇවිල්ලා තියෙන්නේ. ඇයි ඔබ අඬන්නේ? පසකට වී කිරි දරුවෙක් වාගේ එක බිඳ අඬන්න එපා. ඒවා අපිට අපි කියන්නේ හොඳට පපුවට දැනිච්ච වැදිච්ච සින්දු. සුභා කියා මා ඔබ අමතන්නද, ස්වර්ණමාලි ලෙස ඔබ අමතන්නද, මට නම් නොහැඟෙන්නේ. කොහොම එමතුව ප්‍රශ්න එන්නවට සුභා කිව්වත් ස්වර්ණමාලි කිව්වත් ඔබේ රූපේ අගය අඩුවන්නේ නෑ. ඒ වගේ මේ ගොඩත් ගම්යා කරලා පාලම සැදී ඔබ මා වෙත පිය නගෙන දොරයිවා අලුත් අත්දැකීම්. දේවයි ගීතත් තමයි මම ඔබත් එක්ක විදා ගන්න උත්සාහ කරන්නේ. දැන් බලන්න අපේ හිත නිකන් සමහරලාට ගල්, සමහරලාට වෙනරු. දැන් අපි උඟාක් ළඟින් ඇසුරු කරන අය සමහරලාට අපිට පුංචි වැරද්දක් කරත් අපේ හිතට දෙන ප්‍රමාණය වැඩි, දුක හිතන ප්‍රමාණය වැඩි. සමහරලාට එහෙම දුක හිතුනහම ආයේ ඒ හිත හදා ගන්න බෑ. අර පැරණි සම්බන්ධකම් ආයේ තිබ්බ විදිහට ගොඩනගා ගන්න අමාරුයි. ඔබට එහෙම වෙලා නැත්. මට නම් එහෙම ප්‍රමාණ වෙලා තියෙනවා. මානේ මේ වචන කොච්චර දෙන්න ගැලපෙනවද? බිඳුණු කලෙක අමතක කළ නොහැකි නම් සිතින් බිඳෙන බඳුන් කුමකට සුරකිම් දාදරි නේද? සෙනෙහස පෑ දැස සිත හඬවා යන්නේ ආවි නම් කඳුලේ සුසුමි සොයමි රසයෙන් කුමට සුව පැතුම්. මම කඳුලෙන් සුසුමෙන් රසය විඳින්නම්. කවුරුත් එකට මට සුවපත් හඬ ඕනේ. මට උරුම කඳුල සුසුම මම ඒ රහකට හරවා ගන්න. ඒ වගේ හරි අපූර්ව අදහස්. එහෙම තමයි අවුරුදු 40ක් 50ක් මේ සින්දු අපි අදරති. අද රාත්‍රියේ වුණත් අපිට මේ ගීතයත් එක්ක අපේ අත්දැකීම් හුවමාරු කරගෙන බෙදා ගන්න පුළුවන් වෙන්නේ අන්නේ ගීතවල තියෙන විශ්ව සාධාරණීය තේමාවල් සහ සුමිහිරි ගැයුම් තනු නිසා. ගීතය අහනකොට මං කියවට වඩා ඔබට හොඳට මේක දැනේ.

0: ගීතයයි.
1: අද සොඳුරු මුණ ගැසීම ප්‍රවීණගේ පදරචක ධම්මික බණ්ඩාර සමක.
2: සමහර ගීත තියෙනවා රචකයා තමන්ගේ අත්දැකීම පුන පුනා විස්තර කරනවා. හැබැයි රචකයා කියන දෙයට එහා දේවල් ඒ ගීත ඇතුළේ තියෙන්න පුළුවන්. දැන් මේ ගීතය රචනා කරලා තියෙන්නේ සුනිල් සරත් පෙරේර මහත්තයා. එතුමා කියනවා එතුමා වස්කමු වනෝද්‍යානයේ රාත්‍රියක් ගත කරා කියලා. ඒ රාත්‍රිය ගත කරද්දී ඔහු මධ්‍යම රාත්‍රියේ විතර තමන් ඉන්න කුටියෙන් එළියට එනවා. එළියට එනකොට හඳ පායලා අර ගහකොළ ඊළඟට වතුර පිරුණු වැව් මෙවා හඳ එළියෙන් දිලිසෙනවා, බැබරෙනවා, පිනි බින්දු ඇටලා තියෙනවා. මුළු පරිසරය හරි ලස්සනයි. එක පාටම මීදුමක් එනවා. මීදුමක් ඇවිල්ලා ඔහු දැකපු ලස්සන දසුම ඔහු ඉදිරියේම ඔහුගෙන් උදුරා ගන්නවා, බොඳ වෙලා යනවා. ඔහු අර සුන්දර පරිසරයට ස්ත්‍රී වාචිව අමතනවා. ඇය කියලා. ඇය යන්න ගියා මැකිලා. වනසිරසක තුරුහෙව නෙළිය අතරි ගී ගයමින් ඉඳ මාතුරුලේ ඇය යන්න ගියා මැකිලා. පිනි කඳුලක් මල් පෙතියක රඳවා මීදුම් සලුවෙන් මූණ වසා. දැන් ඔහුගේ පැත්තෙන් එක හරි. නමුත් ඕකේ හරිම අභව්‍ය වූත් අද්භූත වූත් අපූර්ව කතාවක් තියෙනවා. එතමයි මේ ගීතය අමරසිරි පිරිස් මහත්තයාට තමයි ලැබෙන්නේ ඔහුගේ CD පටයක් සඳහා. ඔහු මේ ගීතය අරන් යනවා එච්.එම්. ජයවර්ධන මහත්තයා මුණ ගැහෙන්න ඔහුගේ ගෙදර. අපි දන්නවා එච්.එම්. ජයවර්ධන ඔහුගේ ප්‍රිය බිරිඳ තමයි මාලනී උඩස්සිංහ. ඔහුගේ පුත්‍රයා අද ගීසේ ස්ත්‍රී ඉදිරියේ ඉන්නවා කසුන් කල්හාර ජයවර්ධන. සංගීත පවුලක් මේ. දැන් එච්.එම්. ජයවර්ධන මේකට යම් තනුවක් දාලා හරි අමරේ ස්ටුඩියෝ එකේදී මම මේක හදලා දෙන්නම්. ඒ කියන්නේ තටිගත කරන තැනදී ඔහු එතනත් වෙනවා. ඇවිල්ලා මේ එතන තියෙන පියානෝවක් කුසුපිනාවක් අරගෙන මේක තනුව හදනවා කොලේ බල බල. හදලා අමරේ මට හිතට හරි නෑ, මට මීට වඩා දෙයක් මේකට කරන්න බෑ, ඔයා මේක ඉතුරු ටික හදාගන්න, මගේ හිතට මොකද්ද අමුත්තක් දෙනවා කියලා. ඉතින් ඊට පස්සේ අමරසිරි පීරිස් මහත්තයා මේක අඩුපාඩු අර කවුන්ටර්ස් ඒවා පුරවල හදනවා. ඉතින් ඊට දවස් කීපයකට පස්සේ ආරංචි වෙනවා එච්.එම්. ජයවර්ධනගේ ප්‍රිය බිරිඳ මාලනී බුලත්සිංහල ඇමරිකන් චාරිකාව ගිහිල්ලා ඉන්නේ. ඇමරිකාවෙන් පණිවිඩයක් එනවා. ඇය හදිසියේ ඇමරිකාවේදී මිය ගියා කියලා. දැන් අර සිද්ධිය හරි අහඹු දෙයක්නේ. ඒක අභව්‍යයි, කියන්නේ තාත්වික නෑ. නෝ බලන්න ඒ සින්දුවේ වචන එතෙන්ද කොච්චර ගැලපෙනවද කියලා. මාලනී අක්කගේ මරණයත් එක්ක ඇය යන්න ගියා මැකිලා. වන සිරසක තුරු හේවනලි අතරි ගී ගයමින් ඉඳ මාතුරුලි ඇය යන්න ගියා මැකිලා. පිනි කඳුලක් මල් පෙතියක රඳවා මීදුම් සලුවෙන් මූණ වසා. නේද? ඔය අන්තිම කියන යලි කවදාවත් හමු නොවනා බව මද පවනක් හිස අතගා කීවද? ඒක අදහන්න බෑ කියනවා. නේද? යලි ඇය නොයතයි ගිම්හානෙට පෙර. මේවා මේ සංගීත ලෝකේ කලා ලෝකේ තිබෙන තර්කයට බුද්ධියට හසු නොවන භව්‍ය නොවන අභව්‍ය වුණත් සත්‍ය සිද්ධි. අපි ගීතය රසන

0: යත දෙවයින පුරා රැදායයි කීතායයි
1: අද සොඳුරුමුණ කැසීම ප්‍රවීණකය පදරාචක ධම්මික බණ්ඩාර සමක
2: සමහර ගීත තියෙනවා ගීතය ඇතුලාන්තය ගත්තා වචන ගත්තාම මහා සාහිත්‍යයක් නෑ නිකම් බිරේ ඇතුළ හිස් වගේ නිකං වචන ටිකයි තියෙන. හැබැයි ඔය වචන සංගීතවත් කරලා ගායනා කරනකොට නිකං වචන ටිකේ බැලුවාම පේන්නේ නැති මහා රසයක් ඇති වෙනවා. ශෝකයක් හෝ විරහ රසයක් ඇති වෙනවා. දැන් ලෝකේ බොහෝ නිර්මාණ බිහි වුණා කියන්නේ විරහ මුල් කරගෙන ඉන්නේ. ඉන්දියාවේ වනාන්තරයක ඉරිසිවරයෙක් භාවනා කර කර ඉන්නකොට ඉස්සරහා ගහක කොස්වාලීන ජෝඩුවක් බොහොම ආදරෙන් ඉන්නවා. කැලෙන් මතුවෙච්ච වැද්දෙක් ලිහිණියාවියට විදිනවා. ඇය බිම වැටුණා වැද්දාගේ දඩේම හරි බෙල්ලෙන් අල්ලගෙන වැද්දා ආපහු කැලෑ වදිනවා. මදක් ඈතට ඉල්ලාගේ ලිහිණියා ආයේ අත්තේ වහනවා. ඇවිල්ලා අඬන්න පටන් ගන්නවා. ඉරිසිවරයා මේ දිහා බලන් ඉන්නවා භාවනා කරන ගම. මේ ඉරිසිවරයාට හිතෙනවා වෙන්වීමේ දුක කියන්නේ මොනතරම් ප්‍රබලද. පස්සේ කාලේ මේ ඉරිසිවරයා කෘතියක් ලියනවා. හැබැයි මේ ඔක්කොල්ලු අපි දැක්කේ නැහෙනේ. කෘතියක් ලියනවා. ඒ කෘතියට පාදක වෙන්නේ ඒ දැක්ක සිදුවීම කියලා කියනවා. වෙන්වීමේ දුක කොච්චර ප්‍රබලද කියලා නම් වෙන්වීම දරා ගන්න බැරි තැන රටක් ආක්‍රමණය කරන්න උනත් ශක්තිය ලැබෙන්න පුළුවන් කෙනෙකුට. මොකද්ද මේ කෘතිය? රාමායනේ. කවුද මේ ඉරිසිවරයා? වාල්මීකි. එහෙම වෙන්න පුළුවන්. දැන් අලිතාලියා ගුවන් සේවයට අයන් ගුවන් යානය සේපාල ඒකනායක පැහැරගත්තන්නේ තමන්ගේ බිරිඳ තමන්ගාවට ගණ්ඩ නීතිමය අවසරයක් නැහැ කියලා. දැන් එතෙන්ද ඒ විරහ වේදනාව වෙනවා. ඒක ඒ තරම් ප්‍රබලයි. ඒතකොට අර කතාවත් ඇත්ත වෙන්න පුළුවන්. දැන් මේ සුනිල් සිංහ මහත්තයා ගායනා කරන මේ ගීතයේ තියෙන එක අන්තරා කොටසයි. එච්චරයි. නමුත් ඒ ගීතේ රෝණවීර සිංහයන් රසවත් කර ගායනා කරනකොට ගායනා කරනකොට මේ විරහ කොච්චර බරපතලද කියන එක අපිට දැනෙනවා. රාත්‍රියක නම් ඒක තවත් හොඳට දැනෙනවා. තනිකලී කෙලසදුම ඔබෙන් වෙන්කලී සැඟුනේ කොතැනද නුවන් සැඟුනේ මසිත හොවා රුදුරු පාළුවේ දුරක මැකී ගියද ඔබ මිසි සිතින් ඔබෙ ළඟයි සදා ජීවිතේ. ඔච්චර මේ සින්දුවේ තියෙන. හැබැයි සින්දුවේ තව කොච්චර තියෙනවද කියාගන්න බැරි දේවල් ඔබට ඒක ඇහෙනකොට මේ රාත්‍රියේ හොඳටම දැනෙවි.

රාත්‍රී 10 විනාඩි 50ට යන හද ගැස්මට සියත අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම

0: ගීතායයි.
1: අද සොඳුරු මුණ ගැසීම ප්‍රවීණකේ පදරචක ධම්මික බණ්ඩාර සමක.
2: දන්නෙම නෑ ඉතින් සින්දුත් එක්ක ඉන්නකොට වෙලාව යනවා හොයන්න බෑ. මං හිතන දැන් එක්කෝ 11ට නගයි නැත්නම් 11 පහු වෙලා. ඒ වුණාට ඔබ මේ ගුවන්විදුලි යන්ත්‍රයත් එක්ක ඉන්නේ ඉතාම හැඟීම්බරව. ඔබ යමක් විඳින්න රස විඳින්න ආස කෙනෙක්. ඉතින් අද මගේ දවස. මම දන්නේ මම කීප සැරයක් කිව්වා මම ධම්මික බණ්ඩාර අද ඔබත් එක්ක එකතු වෙනවා කියලා. ඉතින් මාත් එක්ක මේ මධ්‍යම රාත්‍රිය ආසන්නේ එකතු වෙන ඔබට ගෞරව කරනවා, ආදරය කරනවා, හදවතින්ම හොඳ දෙයක් ඔබත් එක්ක බෙදා හදා ගන්න උත්සාහ කරනවා. සමහර අය ගීතත් එක්ක පොඩි පොඩි යාන් කතා තියෙනවා. ඒවා ඉතින් ගීතවලට හානියක් වෙන විදිහටම නෙමෙයි. දැන් එක ආධුනික පාසල් ළමින්ගේ ගීත තරඟයකදී එක ගෑනු ළමයි ප්‍රථම ස්ථානයේ දිනා යනවා. අනික අයට ලකුණු වැටලා නැහැ එච්චර. ගෑනු ළමයි එච්චර ලස්සනට මේ කියලා තියෙනවා. සාමාන්‍යයෙන් ප්‍රථම ස්ථානයේ දිනාගත් කෙනාට නැවතවරක් සභාව ඉදිරියේ ගීතය ගයන්න වෙනවා. තෑගි ප්‍රධාන උත්සවයේදී හරි. මේ ගෑනු ළමයි ආයෙත් මේ ගීතය ගයනවා. ගයනකොට එක ගුරුවරයෙකුට දැනෙනවා පොඩි වෙනසක් මේ ගීතේ. රඟව නවත්තන්න කියලා ආයෙ කියන්න කියනවා. අනුර මේ ගෑනු ළමයා ඒ ගීතේ කොච්චර ලස්සනට කිව්වත් නියම වචන නෙමෙයි කියලා තියෙන්නේ. මොකද ඊළමයට ලොකු බුද්ධියක් තියෙන ළමයි නෙමෙයිනේ. ඊළම ඇහෙන විදිහට තමයි කියලා තියෙන්නේ. ගීතේ නීලා වික්‍රමසිංහ මහත්මිය ගායනා කරන පාරමීදම් පුරමින් අපි දෙන්නා. මේක හරියටම ලස්සනට කියලා තියෙනවා. හැබැයි මේ ගෑනු ළමයා කියලා දෙන මෙහෙම
3: වානීදම් කරමු අපි දෙන්න.
2: ඔබටත් ඒක හොයාගන්න මේ එයා කියන්නේ මාර වියදම් කරමු අපි දෙන්න. ගීතේ තියෙන්නේ පාරමීදම් පුරමු අපි දෙන්න. මේ ගීතේ විශේෂත්වයක් තියෙනවා. දැන් හුඟාක් ආදරවන්තෝ මේ යුගයේ මේ ආත්මේ හමු වෙන්න බැරුණා. උන්ගේ සරල ප්‍රාර්ථනය තමයි ලබනාත්මේ අපි ප්‍රේමවන්ත වෙලා හමු වෙලා මේ ප්‍රේමයේ විජයග්‍රහණය කරමු, ප්‍රේමයේ දිග්විජය ලබමු කියන එකනේ හුඟ දෙනෙක් කියන්නේ. සමහරලාට ප්‍රේමයේ හිට වඩා සංකීර්ණ තැන්වලට යනවා. මෙන්න මෙතනදී මේ ආත්මේදී ආදරවන්තයෝ දෙන්නෙකුට එකතු වෙන්න ලැබිලන්නේ. හැබැයි ආදරවන්තය කල්පනා කරනවා මට හුඟක් ලෙංගතු හිටියා මගේ පෙම්වත. ආයි ඊළඟ ආත්මේ මේවන් ඡේදවාචකයට අපි මොන දෙන්න ඕනේ? ලබන ආත්මේ මගේ අයියා වෙලා උපදින්න. ඒ ඇති. එතකොට අද වගේ මීටත් වඩා හොඳට මාව බලාගෙන. ඒ තමයි මගේ ආදරේ. බලන්න ඊවෙන සිතුවිල්ලක් අජන්තරණසිංහ මහත්තයාට එනවා කියන්නේ මට නම් ජීවිතේට ඊවෙන සිතුවිල්ලක් ඉන්නේ නැහැ. මාත් අර සම්ප්‍රදායික තැනම ඉන්නේ. මේ ආත්මේ බැහි නම් ඊළඟ ආත්මේ හම්බෙන්න කියලා. මේක නැවුම් සිතුවිල්ල. ඔබේ සිතුවිල්ලත් එක පොඩ්ඩක් ඒකාබද්ධ වෙන්න. සමහරවිට ඔබටත් බැරුව ඇති ඒ මානසිකත්වයට යන්න. පාරමීදම් පුරමු අපි දෙන්න. මටම අයියන්ඩියක වී ඔබ නැගෙන වීමා එකම මෞකුස. සසර මතුදා උපත ලබනට පාරමීදම් පුරමු අපි දෙන්න. ඊරස් මොකද්ද මේ යන්නම කල්පනා කරන්නේ? තොර අයිය කෙනෙක් කොහොමද නංගි කෙනෙකුට සලකන්නේ? හොඳ අයිය කෙනෙක්, සාධාරණ අයිය කෙනෙක්, ආදරණීය අයිය කෙනෙක්. ගවුම් පොඩියක් මටත් අන්දා, කොණ්ඩ කරලක් හිස පරන්දා, යනෙන මාවත දකුණු පැත්තෙන් මාව පාසල් එක් රන් යන මටම නුඹ අයියන්නේක වේවා. අද මට පෙම්මතෙක් හැට දුන රැකවරණේ සහෝදරයෙක් වෙලා මට ඊළඟ ආත්ම දෙන්න. හැබැයි අද වගේම ඔබ සහෝදරයෙක් වෙලා ඉපදුනත් ඔබට දුක හිතෙන දවසක් ඒ තමයි මම කවදා හරි කසාද බඳලා යන දවස. අද වින්ද දුක වෙනස් විදිහකට ඔබට දැනි. ළමා වියෙක් මම දවසක පංච කල්යාණියක වීමා සිරිත් ලෙස කුල ගේට යනදා හීනයක්සේ මතක් වීමට අපි අසරණ බිඳුණු පෙම් ලෝකේ ජාති ජාති සංසාරේ පාරමීදම් පුරුමු අපි දෙන්න. ඇතරම ගැන කල්පනා කරනකොට හැට හඳු වෙන ආදරේ මේ තරම් දුක් දෙනවද මිනිස්සුන්ට? පෙම්මතුන් ලෙස ඉපදුනත් සහෝදරයෝ ඉපදුනත් ඒ දුක දෙයාකාරයට ලැබෙනවා වෙන් වෙන මොහොතකදී. ඒ තමයි මේ ගීතයේ තියෙන සාධාරණ විශ්ව සාධාරණීය රසය, සර්වකාලීන රසය.
1: අංක 4

0: ගීතායයි.
1: අද සොඳුරුමුණ ගැසීම ප්‍රවීණකය පදරචක ධම්මික බණ්ඩාර සමක.
2: ඔය අපි කතා කරන ඊට දෙමගේ පැත්තෙන් ගත්තොත් මම මේවා ජීවිතයේ මේ අත්දැකීම් විවිධ තැන්වල විවිධ ආකාරයෙන් විඳලා තියෙනවා. එතකොට දැන් මම මේ උත්සාහ කරන්නේ මම මේවා විඳ විඳ විඳ කියනකට වඩා ඔබට තනියෙන් මතක් කරගන්න ඔබේ අත්දැකීම් කොයි වගේද කියන්නේ. මම ඉස්සර මේ සාමාන්‍යයෙන් ගත්තාම නිකන් එහෙම ලතෙත් ගුණයක් නෑ පාසල් යන වයසේදී. බෝඩියක් දරදඬුයි, කලාවට ප්‍රිය නැහැ, ක්‍රීඩාව තමයි කැමති, කොල්ලුත් එක්ක ගා ගන්නවා, රණ්ඩු වෙනවා. මගේ මේ රතෙත් ගුණය කියන ඇති උනේ පළවෙනි වතාවට ඒලවල් කරන කාලේ ගෑනු ළමයි මං ආදරය කරන්න කියලා එක ප්‍රතික්ෂේප කරපු දවසේ. රිදුණා රිදිල්ලක් ආයේ අමතක නොවෙන්නම. ඊට පස්සේ තමයි මට තේරුනේ මේ කවි සින්දුවල රහක් කියලා එකක් තියෙනවා නේද කියලා. ඔගේ ඉස්සරහම මට දැනෙන කවි පොතක් කියනකොට මේ අහම්බෙන් ඒකත් මම කවි පොත් කියවන්නේ නැහැ. කියවන්න එකක් නැතුව හොරෙන් මේ ඉස්කෝලේ පන්ති කට් කරලා යන්නේ පන් නැති වුණාම පුත්තකාලයකට රිංගලා කියවන්න ඕන හින්දා පොතක් ඇදලා ගත්තා. බලපන් මේ කවි පොතා. ඒක ඉස්සරහම ඔහේ පෙරළුව කතරු කවුද කියලා බලන්න නැතුව ඒ කවිය මම දැක්ක අරුණෝ දේලා හිරු රැස් මත නටන පිණි බිඳුවක් ලෙසින් මට ඔබ මුණගැසින සැඩ හිරු රසින් වියලෙන්නට පෙර නිවෙන පිනිබිඳුවක් ලෙසින් ඔබ අහසට නැගින මංගල බාගන මේ කමි කවි ලියන්නේ එකක් මං වගේ එකෙක් නේ මට වච්ච දේවල් ගාදිනවන යාට එනවා මම බලනවා කවුද ලියති බලපම මාගමසේකර කියලා කියන්නේ මට එහෙම එච්චර නිරවුවක් නෑ මාගමසේකර එහෙනම් ඊට පස්සේ මම බලනවා මෙයා ලියපු තව පොත් තියෙනවා මම පුස්තකාලේ කොළඹ ආනන්දි අද පුස්තකාලේ පරණ පුස්තකාලේ ඔන්න හම්බෙනවා හෙටගිරක් පායයි වියංගා රායතර ගලයන් සහ ප්‍රියන්ත මක්නිසාදයක් ප්‍රබුද්ධ නොමියෙමි ඔහම පොත් ගණනා පොත් කියවත් එක අහව සින්දු අහන්න පටන් ගත්තා. ඊට පස්සේ මට අර ප්‍රේමය අහිමිවීමෙන් ඇතිවෙච්ච වේදනාව මං ගීතත් එක්ක බෙදා ගන්න පටන් ගත්තා. ඒක තමයි අද වුණත් අපි ඔබත් එක්ක මේ ගීත කතා කරන්න පෙළඹෙන්නේ. මං ඒ කාලේ කොයි තරම් මානසික සුවයක් ලැබුවද මේ ගීතයෙන් ද කියලා. සැපි වෙන පැත්තකට යන්නේ මේ මම ඔබට මේ හැමතිස්සම දුකම දෙන්න උන්නේ අල්හාජ් මොහිදින් බිග් මාස්ටර්. අපි දන්නවා ලංකාවේ වැඩිම බෞද්ධ ගීත ගායනා කරපු ඕන තොරණක ඕන දන්සැලක මේ හඬ ඇහෙනවා. බිග් මාස්ටර් ගැන වෙනත් පැත්තකින් මම මේ කතා කියන්නේ. දැන් ඉස්සර මේ සංගීත සම්දර්ශනවලට ගායක ගායිකාව යන්නේ එකම බස් එක. දැන් මාතර ෂෝ එකක් තියෙනවා නම් කොළඹින් කට්ටිය බස් එක නගිනවා. පිටිපස්සම සීට් එක තමයි චාර් ජෝතිපාල, ප්‍රෙඩි සිල්වා, ඉඟුරු කල්ලියක් කියනවානේ ඒගොල්ලෝ. පිටිපස්සේ හාමුදුරුවෝ වාඩි වෙන සීට් එකක් තියෙන බස් වල. උතන තමයි ඉඳගන්නේ බිග් මාස්ටර්. උතන ඉඳගන්නේ. එයා අර පිටිපස් සීට් වලට යන්නේ නැහැ. පූජනීය විදියට එතන ඉන්නවා. දැන් ඔහොම යනකොට අපි හිතමු රේල්වේ ක්‍රොසින් එකක් හම්බෙනවා කියලා. රේල් පාරක් කෝච්චිය යන්නේ නැහැ. ගේට්ටු ඇරලා තියෙනවා. ගේට්ටු ඇල්ල තිබුණ ඉස්සරහම සීට් එකේ ඉන්න බිග් මාස්ටර් කියන ඩ්‍රයිවර්ට නවතන නවතන නවතන ඩ්‍රයිවර් නවත්. බිග් මාස්ටර් බහිනෝ. දැන් රේල් පාර පහු කරන්න ගලින් බස් එක නවත්තලා ගේට්ටු වල නැහැ. බිග් මාස්ටර් බැහැලා පයින් යනවා රේල් පාරේ එයා පැත්තට. පයින් ගිහලා ආ ඩ්‍රයිවර්ට කියනවා දැන්ද හී චරිතවල තිබුණු සුවිසේ චරිත. හැබැයි බිග් මාස්ටර් දැනගෙන හිටියා දැන් ඔහු ඉස්ලාම් භක්තිකයෙක් වුණාට ඔහුට ලංකාවට ආපු මම හිතන්නේ පකිස්තාන් ජනාධිපති ඔහුට පකිස්තාන්ට එන්න කිව්වා. පකිස්තානි පුරවැසි භාවය ලබා ගන්න ඔහු ගියේ නැහැ. එනකොට ඔහු ඔහුගේ දරුවන්ට දැන් අද ධම්මාකාරින් සුවය ලැබෙමින් ඉන්නවගේ පුතා ඉෂාක් බෙක් කිව්වා මේ ඔය මිනිස්සු මොනාකත් ඔය සිංහල බෞද්ධයෝ කියලා කොටසක් ඉන්නවා ඒ මිනිස්සු ඉන්නකම් උඹලට පුතේ වරදින්නේ කියලා. ඒ වගේ තමයි මම හිතන්නේ දරුව අසනීපුණෙන් පස්සේ ගොඩක් කට්ටිය උදව් කර අන්තිම උදව් කිරීම නවත්තන්න කියන තැනටම මිනිස්සු උදව් කරා. ඉතින් අපි ඉෂාක් බිග් මාස්ටර් ශ්‍රීපත් කරනවා. ඒ වගේම අපි අර හැමදාම තියෙන විරහව මේ ගීතෙන් මතු කරගන්න උත්සාහ කරනවා. මා ඈත භවෙදී මතකද හමුවා. අපිට බිග් මාස්ටර්ගේ කොටසක් අහලා අපි අලුත් විදිහට පුත්‍රයා මේ ගීතය ගායනා කරපු ඉෂාක් බිග් ගායනා කරපු ගීතය
3: අංක

0: ගීතායයි.
1: අද සොඳුරු මුණ ගැසීම ප්‍රවීණකය පදරචක ධම්මික බණ්ඩාර සමක.
2: දැන් අපි ගොඩක් ගීත මේ රාත්‍රී වින්ද තවිතින් කයි දෙකයි තියෙන්නේ. දැන් ඇත්තටම මේ අපි විරහවට ආසයි, වෙන්වීමේ දුක පස්සේ තලු මරන්න ආසයි. එහෙම දේවල් තියෙනවනේ. දැන් මාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මලගියත් උනම කතාවේ දේවේන්ද්‍ර හෙවත් දේවේන්ද්‍රා සං තමාට ප්‍රේම කර නොරෙක්කෝ කියන අවන්හල් සේවිකාවගේ ප්‍රේමයට පිටුපාලා කියෝතෝ කියන නගරයට යන. කියෝතෝ වි තේරෙනවා තමාට නොරෙකු නැතුව බෑ කියන. ඔහු ආපහු තෝකියෝට එනවා. එතකොට ඇය විවාහ ගිවිසගෙන ඔහු විශාල වේදනාවක් විඳිනවා. කොහොමද කරන්නේ? ඇයත් සමඟ ඇවිද්ද පාරවල් වල තනියෙන් යනවා. ඇයත් එක කෝපි බීපු කෝපිශාලාවට තනියෙන් යනවා. සමහර දේවල් මේ පාරිසරික සාධක සමහර ජීවිතේට හරි බද්ධ වෙනවා. දැන් මම ඇස්වාට්ටු හන්දි ඉඳන් මරදාන පැත්තට තියෙනවා සේරම් පෙදෙස. ওই සේරම් පෙදෙසේ මම පයින් ඇවිදින්න හරි ආසයි. මොකද ආසාව මම ගෑනු ළමයෙකුට ලියුමක් දුන්නා ওই පාරදී. ඒ කාලේ ගෑනු ළමයා බෑග් දාගෙන ඉන්නේ නැහැ, අතේ පොත් මිටිය තියාගෙන ගියේ. පොත් මිටිය යාළුවෙක් අතර දීලා ලියුම එරලා වීසි කරා. එතනදී මම මාර ගහක්. ඒ ගහ දැන් නැහැ. ඒ මාර ගහ නැතත් මම ඒ පාරට කැමතියි. ඒ පාරට කැමතියි. ජීවිතේ මොනවා හරි මතක සටහනක් එතන ලියලා තියنده. අන්න ඔක സമയෙ විවිරහවට අපි කැමති. හැබැයි ඒ වගේ තමයි. ඒ අනිත් පැත්ත. ආදරය ලැබෙනකොට සමහරලාවට අපි පරිසරය වෙනදට වඩා විඳිනවා. ඉරහඳේ වෙනදට වඩා ලස්සනක් දකිනවා. සුළඟේ වෙනදට වඩා වෙනසක් දකිනවා. ගලන ගඟේ ඇලදොලේ වෙනද නොදුටු සුන්දරත්වයක් දකිනවා. ඒ තමයි ආදරය අපේ මනසට කරන පරිවර්තනය. දෙබර මතකද අර විසිදැල චිත්‍රපටියේ සුළුරත්නම් මහත්තයා ලියපු ගීතයක් තියෙනවා. ගුමු ගුමු නදී සිලි සිලිය සුළඟි, මුණු මුණුව නදී කසු කුසුව ගඟුලි අදයි මට ඇසුනි. විහංග මිහිරාවි මුදු හනින රාගි ගොතන තිබුණද තී අද ගැයින මේ. එදා ඇහුන්නේ මේ කුරුල්ලෝ කිරිල්ලෝ සිංදු කෙනෝට සිංදු චලසන්ට ඇහුන්නේ. මදු බඳන ඉතිරි ගලන මී මිහිරි කොතන දන් සංගවි තිබුණි දැයි සුයි. එදා පරිසරය ලස්සන වෙන ආදරයෙන් අපි උමතු වුණා. මේ සීතල පිණි බින්දු බින්දු රෑ තරුමත රැන්දු රැන්දු ඇගේ නුවන් තෙමී කැලුම් පාවී ආදර සුවසීන කැන්දු මීවිතමෝ රැන්දු රැන්දු. සමහරවට සැබෑ මීවිතක් අතේ නැතත් ආදරයත් මීවිතක් වෙන්න පුළුවන්. මගේ සිතුම් මගේ පැතුම් යාවි. පරිසරය වෙනදට ලස්සනයි සුන්දරයි රමණීයයි. පීදෙන සඳ රේණු පාවි මේ මාවත සුවඳ දේවි සුඳුර ඔබේ මගේ සිතැඟියාවි. රැහි ගීත තනිවි සවනේ රැඳේවි ඔබ මා වෙත රැඳී ඉන්න සිංහලතා. ඒ පරිසරය අතිශයින් මේ රමණීය වෙලා පේන්න පටන් ගන්නවා. අපි කියනවා ප්‍රේමෝන්මාදේ, ප්‍රේමෙන් උන්මාද වූ බවට පත් වුණා. උන්මාද වූ ප්‍රේමාදරේ කියන්නේ ඒකයි. බලන්න ඔබ ජීවිතේ ප්‍රේමයේ දිනපු තැනක්, ප්‍රේම විඳපු තැනක් මේ ගීතයත් එක්ක මතක්.

0: ගීතායයි.
1: අද සොඳුරු මුණ ගැසීම ප්‍රවීණගේ පදරචක ධම්මික බණ්ඩාර සමක.

තමිල තරුණයාගේ පැත්තෙන් සම්පූර්ණයෙන් විරුද්ධයි, සිංහල තරුණියගේ පැත්තෙන් සම්පූර්ණයෙන් විරුද්ධයි. නමුත් අවසානයේ උන් විවාහ වෙලා අර යුදගිනි ඇවිලෙන කාලේ තෙවහු මාරුවක් හදාන ඔහුගේ පලාතට යනවා. ඔහුත් එක්ක තමන්ගේ දෙමව්පියන් හිත මිත්‍රු යාළුවෝ ඔක්කොම දැරලා ඇයත් යනවා. ඒ තමයි ආදරේ. ඒවට වර්ග බේද, උස්මිටිකම්, දනරින මෙවන්නේ. ඉතින් මෙන්න මේ ආදරය වෙනුවෙන් දෙපාර්ශ්වයම කරපු මහා පරිත්‍යාගය, ඒ කාලේ තිබුණු සමාජ දේශපාලන පසුබිමත්තේ ගලබල රත්නශ්‍රී මහත්තයා හරි ලස්සනට ලියලා තියෙනවා. සිංහල සින්දු කියන නළලේ තිලක තියෙන කිරිල්ලි, තුඩින් හදවතත් අරගෙන ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉල්ලි. ඇය කිරිල්ලියක් තන් ඇගේ තුඩින් ඇගේ හදවත අරගෙන මේ යුද ගිනි ඇවිලෙන තල් අරඹට ඇයා. එතමයි ආදරේ ආශ්චර්ය කියලා කියන්නේ. දිව නුහුරු වසින් පෙම් කවිකි කුරුල්ලාට වශීවි. හරියට සිංහල භාෂාව කතා කරන්න බැරි අර තරුණයත් එක්ක බැඳුන වශී වුණා. ගිනි මලින් සැදුණු මල් පොකුරක් අතට ගත්ත මනාලිය. ඇයට මේ නුවරඑළිය බණ්ඩාරවල මල් නෙමෙයි ඇගේ අතට ලැබිලා තියෙන්නේ. මහා යුද්ධයක් තියෙන පරිසරයක ගිනි මල් පොකුරක් තමයි ඇයට තුරුලට ගන්න වෙලා තියෙන්නේ. මදු සමේ මදුර කටු අතරේ පිපි වෙනුණු ස්වරූපී. ඇගේ මදු සමය සුන්දර මදු සමයක් වෙන්නේ නැහැ. දෙමව්පියෝ නෑ, දෑව් කවුරුත් නැතු යුද්ධයක් තියෙන තැනක ස්වාමි පුරුෂයාගේ පාර්ශවයෙනුත් කිසිම සහයෝගයක් නැතුව මදු සමය කටු යහනක් බවට ඇයපත් කර ගන්නවා. ඒ තමයි ඇගේ උරුමය. ගිනි අවිත් එක්ක පෙමින් බැඳුණු විහඟ සෙන ගණ්ඩායි. ඒ පැත්තේ ඉන්න කුරුල්ලු දැන් ඇය දකුණෙන්ගේ කිරිල්ලියක්. ඒ පැත්තේ ඉන්න කුරුල්ලු ගිනි අවි වලට ආදරේ කරන්නේ. උන්ටත් උඹ ගැන දුක හිතෙයි. ඒ කඳුළු සිංහලට නගන්න නුඹට හැකිය ප්‍රියාවි. දකුණෑයි නොදන්න එහෙ ඉන්න කුරුල්ලන්ට තියෙන ප්‍රශ්න උඹට තේරුණොත් ඒක සිංහලට නගල කියලා දීපක්. ආදරේ නුඹට බාරයි රැකගනින් දේවතයි. එතනයි රචකයා ඇගෙන් කරන ඉල්ලීම. ඒ මහඟු කැප කිරීම අගේ කරලා. ඒ තමයි පළවෙනි පරිච්ඡේදය. දෙවෙනි පරිච්ඡේදය තමයි යුද සමයේ ඒ වෙනකොටත් මේ තරුණයා විමුක්ති කුටි සංවිධානයේ සාමාජිකයෙක්. ඒ කාලේ හැටිනේ ඔහු පොලිස් සේවයේ හිටපු නිසා LTT පොලිසියව ඉහළටම නගිනවා. ඔහු LTT සංවිධානයේ පොලිස් ප්‍රතිවවට පත් වෙනවා. ඒ තමයි නඩේසන්. මේ නඩේසන්ගේ ප්‍රේම කතාවේ මුල් පරිච්ඡේදය තමයි අපි ගීතයෙන් ඇහුවේ. යුද්ධයේ අවසාන අවස්ථාවේ ඔවුන් අන්දිකඩාල් කලපයෙන් පලා යනකොට දරුවොත් ඇයත් ඔවුත් ජීවිතක් සිට පත් වෙනවා. ඒ තමයි ප්‍රේමයක අවසානය. කවුරු හරිද කවුරු වැරදිද කියන එක තක්සේරු කිරීම අපේ අයිතියක් නෙමෙයි. මෙහෙම දේවල් ආදරය ඇතුලේ සිද්ධ වෙනවා. තව සිනුම් 10ක් වුණත් කතා කරන්න පුළුවන්. නමුත් ඔබටත් නිදිමතයි, මටත් දුර යන්න තියෙනවා. ආයෙත් දවසක අපි හම්බෙමු. සුබ රාත්‍රිය.

නවරාත්‍රී 11 විනාඩි 30යි. හද ගැස්මට සියත. ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ දේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.

0: නඩසුදු කොටිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්සල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochchi
1: ගොඩක් ආදරේ
3: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
4: මාව දැකලා හැංගුණානේ
5: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ
3: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්
6: මට එහෙම ඕන නෑ යකි මට එහෙම ඕන මම මේ මිනිහව කසාද වෙනකන් නෑනි
3: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
1: සියත ටීවී තුලින්
7: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා

0: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
1: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
0: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
1: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි, මාකටර් කෙනෙක්.
0: කතාවට දක්ෂ නම්, මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
1: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.71 555 6047ට අපිට වට්ස්ඇප් කරන්න.
0: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි.
2: සිංහගිරි ඕගස්ට් බොනන්සා, Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න. දෙවිණ පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
3: එයාලා මේ පාර එන්නේ දිනන්නම බලාගෙන.
1: හැබැයි මේක අපේ ග්‍රවුන්ඩ් එක. අපෙන් දිනු මුදුර ගන්න ලේසි වෙන්නේ නැහැ.
3: අසල් වෙසි ප්‍රතිවාදීන් ජයග්‍රහණයේ අභිමානීය සොයා පිටෙන් පන්දුවෙන් ගැටෙන තරඟ දෙකකින් සමන්විත උද්වේගකර ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය.
1: පළමු තරගය අගෝස්තු 15 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පන්දුවෙන් පන්දුව සජීවව සියත ටීවී ඔස්සේ.
3: දිනන ක්‍රිකට් නම් සියත තමයි.
4: ඉලක්කම් අතර සුපිරිම ඉලක්කම තමයි 2. වැඩි ඕනේ නැහැ. බොරුනම් කිබ්බෙක්ගෙන් ගන්න. මොකද යාලත් තාසයි 2-2 ලැබෙනවනම්. ඩබල් 2. ඩබල් ඩිලයිට්. ඩබල් සැලරි. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් 2-2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සිද්දුනත් 2-2 අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි එදෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සියතහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
3: සින්දු සියත අනුග්‍රහය.
5: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිල්ලාරේ චක්කාරේ.
3: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
1: කිරිපත්කඩ රන් කෙරුලා ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණුවරකින් ඔබ වෙත තිළිණවන වගයි. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව සඳහා
3: 98.4 පානතුරට.

0: රාත්‍රි 11 විනාඩි 52යි. හද ගැස්මට සියත.
1: සියත පත්තරේ විදහස.
2: ජනපති මැදිහත්ව විසඳුම් දෙනතුරු ග්‍රාම නිලධාරීහු දිගටම සටනේ. ගමන් වියදම් දීමනාව ඉහළ නොදැමීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම සංගමය ඊයේ සහ අද අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වෙලා තියෙනවා. කොහොමහරි මෙතනදී ග්‍රාම නිලධාරීන්ට එක කාරණයක් සම්බන්ධයෙන් හරි අවබෝධයක් ලැබිලා තියෙනවා. ඒ තමයි ජනාධිපතිතුමා මැදිහත් වෙන්නේ නැතුව ඉතින් මෙලෝ දෙයක් හරියට විසඳෙන්නේ නැහැ කියන එක. එයාගෙම ඉල්ලනවා උත්තරයක්.
1: සියත පත්තරේ විදහස උදේ 7:30ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන්.
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
5: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
6: සෙනසුරාද උදේ 8ට
7: කොහොමද කොට කාලිකි? දැන් වැරදි වැද සේරම නතර කරලා කිව්වට මොකෝ මේ කූඩුවේ?
8: මේ පොඩි වලියක්කින් මගේ අතින් මිනිහෙක්ගේ අතක් කැපුණා සර්.
7: මොකක් අතේ කොයි හරියද කැපුණේ?
8: අත දෙකටම කැපුණා.
7: මොකද්ද?
9: ජින්තු පිටියේ මොවෙනෝ ජින්තු පිටියේ මොවෙනෝ
10: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
11: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
12: මං නම් හිතන්නේ නැහැ සර්.
10: දකින හීන පෙනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
13: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
14: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්.
10: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
15: බලන් ඉන්න බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්.

0: සියත තිබයින පුරා
1: Y'all know who this is.

சதகம் சேத භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

වරක විශාලා මහනුවර ඇති වූ තුන්විය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි.

සදහම් සියත. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරු

සදහම් සියත බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝරපිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝරපිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින් ආරක්ෂ

සුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකළ සේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. එහෙත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන්පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සදහම් සියත. රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන චන්දපිරිතේ ආනුභාවයෙන් ඔබට යහපතක්ම වේවා.

අසුරු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත්වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යස සවර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම

මේ මහනුභාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

ගැමුණු රජතුමාණන් විසින් රන් පතික ලිහා ඔටුන්ෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී

0: Money. Good morning, Mashi. උදේ 5 විනාඩි 30යි දැන් වෙලාව.
1: Good morning, Nishan.
0: ජීවිතය කියන්නේ හරියට බයිසිකලයක් පදිනවා වගේ වැඩක්. ඔයා කොච්චර දුරක් යනවද කියලා තීරණය කරන්නේ ඔයා බයිසිකලයේ කොච්චර දුරක් බැලන්ස් කරන් යනවද කියන එක මත. ඒ නිසා ජීවිතේ ඕන විදිහට අපිට එහෙට මෙහෙට හරවන්න, පෙරලන්න, දුවන්න, පනින්න ඕන දෙයක් කරන්න පුළුවන්. හැබැයි අපේ සමබරතාවය හරියට තියාගෙන ගියොත්.
1: හොඳ සමබරතාවයක් තමයි ජීවිතේට වැදගත් වෙන්නේ. එහෙනම්
0: පටන් ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. අදත් පොඩ්ඩ හතර දෙනෙක්ට වගේම අම්මා කෙනෙක්ට අපි ලෑස්ති පොකට් මනී දෙන්න.
1: මැසේජ් කරන්න ඕන විදිහත් මතක් කරන්න 0714 151 151 එවන්න අපිට මැසේජ් එකක්. 6 වසරේ ඉඳලා 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න, මේ තමයි අවස්ථාව.
0: ඉතින් ලෑස්ති වෙලා ඉන්න, අදත් පොකට් මනී දෙන්න. මම නිශාන්.
1: මම ආශී.